0: நாட்டுட வக කියන ரேடியோ
1: වෙලාව දෙපහයි විනාඩි 52යි.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහබලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
0: La Khanda Radio ITN

0: Lakhanda, Radio ITN. Jeevitaya dinannata positive vibes with Chandra.
1: Aibowan suba davasak. එක තරුණයෙක් හිටියා. ඔහුට අවශ්‍ය වුණා ලස්සන ගෙයක් හදාගන්න. ඒත් ඔහු සතුව මුදල් තිබුණේ නැහැ. දවසක් ඥානවන්ත වැඩිහිටියෙක් ඔහුට එක්තරා උපදේශයක් දුන්නා. අද සිට දිනපතාම එක ගඩොලක් බිත්තියට තියන්න. කිසිම දවසක ඒක අතපසු කරන්න නම් එපා කියලා. තරුණයා මුලින් හිතුවේ එක ගඩොලකින් මොනව කරන්නද කියලා. ඒත් ඔහු ඒ උපදෙස පිළිපැත්තා. වැස්ස දවසකදී වුණත් ගොඩාක් මහන්සි වෙච්ච දවසකදී වුණත් ඔහු එක දවසකට එකම එක ගඩලක් බැගින් ගෙනවෙත් තිබීම නැවතුනේ නැහැ. මාස ගානක් ගියාට පස්සේ මහා පුදුමයක් සිද්ධ වෙලා තිබුණා. ඒ කුඩා ගඩොල් එකතු වෙලා ඔහු වෙනුවෙන් දැවැන්ත ශක්තිමත් නිවසක් ඉදිවෙන්න අවශ්‍ය වෙන ගඩොල් ප්‍රමාණය එතන ගොඩ ගැහිලා තිබුණා. හිතන්න, කුඩා පියවරවල බලය අපේ ජීවිතයට ඉතා බලසම්පන්නව බලපානවා. 1% දියුණුව ඇති කරගන්න මහන්සි වෙන්න. ඔබ දිනපතා යම් ශ්‍රේෂ්ඨයකින් 1% දියුණු වුණොත් වසරක් අවසන් වන විට ඔබ සෑහෙන ගුණයකින් සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙවි. ඒක ඔබට විශාල බරක් විදිහට දැනෙන්නේත් නැහැ. එකවර ලොකු ඉලක්කයක් ගැන හිතලා බය වෙනවා වෙනුවට අද දවසට කරන්න පුළුවන් පුංචිම දෙයට අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරන්න. අක්‍රමවත් විදියට කරන දැවැන්ත උත්සාහයකට වඩා පුංචි වුණත් දිනපතා කරන ක්‍රියාවකට අත්වෙන්න පුළුවන් ප්‍රතිඵල ඉතා විශාලයි. ඒක නිසා අදම තබන කුඩාම පියවරෙන් ඔබේ අනාගතය සාර්ථක කරගන්න උත්සාහ කරලා බලන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Chami.
3: අයිබන් සුබෝදසනක් ලක්කන හංගින වෙලාවමද කරනන් වෙලාව උදැසන 6යි.
4: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
5: පාරමාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
4: සුබකවනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබන් සුබදසන ක්ෂේග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන කියල ප්‍රාර්ථනා කරන ඔබ සේලු දෙනාටම අද අගෝස්තු මාසේ 30 වන 31 වෙනිදා අද සඳුදා දවස තවත් ක්ෂේග්‍රහහි වාසනාවන්ත සතියක ආරම්භය මේ විදිහට සනිටුහන් කරනවා. එවැගේම තමයි තවත් ක්ෂේග්‍රහහි වාසනාවන්ත මාසයක අවසාන දිනේ බවට අද දවස පත් වෙලා තියෙනවා. ඉතින් අද සූදානම් අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනිකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න අපි අද ප්‍රථමයෙන්ම අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සරස්තලක් විදිහට අද දවසේදී වාර්තා කළ තිබුණු ප්‍රවෘත්තියට. අද ලංකාදීප පුවත්පත සඳහන් කළ තිබුණා පෙට්‍රල් මිල බසයි ඔක්ටේන් 95 රුපියල් 20කින් ඔක්ටේන් 92 රුපියල් 15කින් කියලායි අද සටහන් කළ තිබුණේ ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කළ තියෙන මොන විදිහටද කියලා. ඒ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල 15 දැමීමට කංජ්‍ය තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබුණා. යනු රුපියල් 414ක් පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක 9 මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි 9 මිල වන්නේ රුපියල් 399ක් කියලායි සඳහන. එමෙන්ම රුපියල් 495ක් පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 475ක් බව සඳහන් වෙලා තිබෙනවා. කෙසේ නමුත් ඩීසල් සහ භූමි තෙල් වල මිල ගණන් සංශෝධනයක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලායි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු සඳහන් කළා තිබෙනවා. ඒකම අපි අවධානය යොමු කරනවා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. නේපාලයට ශ්‍රී ලංකාවෙන් බෙලියන 330ක මානුෂීය ආධාර මුදා ගැනීමේ සහන කණ්ඩායමකුත් යවන්න සූදානම් අද මහින්දලුත්ගෙදර. ඒ වගේම බීචි චතුරංග ගෙනන වාර්තාව දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයේ විදෙහිච්ච. ගන්නතුරු සහනායම් හේතුවෙන් විපතටපත් නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 330ක මානුෂීය ආධාර ලබා දීමට ශ්‍රී ලංකා රාජ්‍ය පියවරගෙන තිබෙනවා. විපතපත් ප්‍රදේශවලට සහන සැලසීම හා මුදා ගැනීමේ කටයුතු සඳහා මෙරටින් ආපදා සහන සේවා කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී පිටත් කර හැරීමටත් රාජ්‍ය සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන්. ජීවිත හානි අවතන්වීම් ඇතුළු අතිමහත් විනාශයක් සිදු කළ ව්‍යසනකාරී ගන්වතුරු සහ නායම් හේතුවෙන් විපතපත් නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාව දක්වන සහයෝගිතාවය පෙන්නුම් කරමින් නේපාලයේ අඛණ්ඩව මානුෂ්‍ය සහන කටයුතු සඳහා සහවීමේ ප්‍රයත්නයක් වශයෙන් බෙම මූල්‍යාධාර ලබා දීමට නියමිතයි. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ආපදා කළමනාකරණ සහන මධ්‍යස්ථානය මගින් නේපාලයට යැවීමට නියමිත සහන කණ්ඩායම් සම්බන්ධයෙන්ද මේ වන විට සැලසුම් කරගෙන යන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරේදා සඳහන් කළා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කරලා තිබෙනවා. එතකම අපි අවධානය යොමු කරන්න සූදානම් අද දිවයින පුවත්පත. දිවයින පුවත්පත දවසේදී වාර්තා කළ තිබෙනවා අලස් කොමිසම හමුවට නොවා රවි සොයාගෙන කොමිසම ගෙදරට යද්දී රවි නුවරලි ගිහින් මගහැරීමක් නැහැ. ඉදිරි දිනකදී යාවි රවිගේ සමීපතමයේ කියයි කියලා අද ඒජේඒ අබේනායක ගෙන්න වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා. අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීම පැහැර හැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන් දිවස වෙත අලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා ගොස් තිබුණා කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ. මොහොතේ ඔහු නිවසේ සිට නැති බව නිලධාරීහු සඳහන් කර තිබුණා. සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අලස් කොමිසම හමුවේ පෙරේදා පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට මීට පෙර නිල දැනුම් දීමක් සිදු කර තිබුණා. නියමිත දින ඔහු එම කොමිෂන් සභාවට නොපැමිණීම නිසා කොළඹ පාර්ලිමේන්තු පාරේ පිහිටි මහතාගේ පෞද්ගලික නිවසට අලස් කොමිසමේ නිලධාරීන් මෙසේ ගොස් තිබුණා. ජූලි 16, ජූලි 30 සහ අගෝස්තු 28 යන දින තුනේදීම රවි කරුණානායක මහතා අලස් කොමිසම හමුවට කැඳවුවද ඔහු පැමිණ නොමැති අතර දියණියගේ විවාහය නීතිීක්ෂන් නොමතිවීම ඇතුළු හේතු දක්වමින් ඔහු අල්ලස් කොමසම හමුවට පැමිණ නැති අතුර අගෝස්තු විසියට වරදා පැමිණීමට නොහැකි නම් විසිනවනදා පැමිණ ලෙස අල්ලස් කොමසමේ මහතාර දනම් දී තිබුණා. නමුත් එහි නොපැමිණීම නිසා අල්ලස් කොමසමේ නිලධාරීන් පෙරේදා ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කර තිබුණා. එම අවස්ථාවේ අල්ලස් කොමසමේ නිලධාරීන් නිවසෙන්ගෙන් පවසා ඇත්තේ රවි කරුණානායක මහතා එවන විට නුවරළිය බලා ගොස් සිටින බවයි. රවි කරුණානායක මහතා මුදල් ඇමතිව සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයට නිලධාරීන් පස්තරික බඳවා ගැනීම ඔවුන් තම පෞද්ගලික කටයුතු සඳහා යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමසම විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොමසම රවි කරුණානායක මහතාට දැනුම් දී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා. එතකම අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී ලක්කන ප්‍රවෘත්ති අංශයට අද ලක්කන ප්‍රවෘත්ති අංශය ගැන වාර්තාව. විවගව සඳහා ලබා දෙන පොහොර සහනාධාරයේ ඉදිරියේදී අතිරේක භෝග සඳහාද ලබා දීමටත් පියවර ගන්නා බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරනවා. ප්‍රශිකර්ම වෙළඳ සහ මුදල අමාත්‍යංශයත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව විශේෂ ආයතනික යාන්ත්‍රණයක් සක්‍රිය කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන්නේ. ඒ මාතලේදී පැවති ගොවි හමුවකදී කියලත් වැඩිදුරටත් සඳහන්. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්නේ කියලා.
1: අපි අක්කරයකින් 120 පන්නන වැඩසටහනක් යන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන පටන් අරගෙන තියෙනවා. යාය 500ක් පහුගිය යලකන්න ආරම්භ කළා. ඒ කියන්නේ තෝරාගත්තා 500ක්. ඒකක 500ක්. ඒ ඒකක 500 තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැකේජ් එකක් තියෙනවා. ඒ මුළු පැකේජ් එකම ඒ ආයෙ ක්‍රියාත්මක විය යුතුයි. එහෙනම් දැන් අපි ගොවි මහතුරු උනන්දු වෙන්න ඕන තමන්ගේ වගා කරන ප්‍රදේශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාය වැඩසටහනට සම්බන්ධ කරගෙන ඇතුල් වෙන්න ඕන ඒකට. ඒගොල්ලොත් එක තමයි අපි මේ වැඩසටහන යන්නේ. දැන් අපි ගත්තොත් මහවැලි සී කලාපේ වගේ පැත්තක්. විශේෂයෙන් මහවැලි කලාපයි මහාවාරි මාර්ග කියලා අපි කියන අනිත් ඒ වගේ 120 පනිනෝ 150 60 70 අපි තුල අදහසක් නැහැ වී වගා කරන භූමිය තව බිංගඟලක්වත් වැඩි කරන්න. පහර දෙන නිවුස් ඔය වී අලුතෙන් එක බිංගඟලක්වත් වගා කරන්න බලාපොරොත්තුවක් නැහැ. අර ඉස්සර තිබ්බේ පුරන් කුමුරු අස්වද්දුම අරේ මේකේ අපි ළඟ ඒව නැහැ. අපේ වැඩසටහන දින්නේ වගා කරන භූමියේ උපරිම අස්වැන්න ගන්න එක. ඒකට තමයි ආය වැඩසටහන කියන්නේ කියන්නේ. එහෙනම් අනිත් ඉඩම් වල මොකද කරන්නේ? අතිරේක භෝග. දැන් අපි බලයට එනකොට පෝර සානාධාරය දුන්නේ වී වලට විතරනේ. දෙමින් තිබ්බේ හෙක්ටාරයකට කීයද? 15000යි. දැන් අපි කතා කරගෙන යනමින් තියෙනවා ඊළඟ අයවැයේදී. දැන් මේ දවස්වල බජට් එක ගැන සාකච්ඡා යන කාලේ. වීව ගාවට දෙන පෝර සානාධාරයම අතිරේක භෝග වලට දෙන්න.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියකට. 22ට පෙත්සම් අදින් අවසන්. පක්ෂව විපක්ෂව පෙත්සම් 30ක් චමීර ඇලදිනිය ගෙනන වාර්තාව. 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම් පත්‍ර එරෙහිව සහ පක්ෂව ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට ලබා දී ඇති කාලය අදින් අවසන් වනවා කියලා සඳහන. මේ වන විට පනත් කිටුම් පත්‍රයට පක්ෂව මෙන්ම විපක්ෂව 30කට පෙත්සම් 30කට ආසන සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවද අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. එතකම දිනමින පුවත්පතේ සංදේහ කරුණාරත්න ගිරණ වාර්තාවටයි මේ අවධානය. GMO8 22ට විරුද්ධ වෙයි කියලා අද සඳහන් කළ තිබෙනේ. යෝජිත 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවිය හැකි බවට පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට සිය විරුද්ධත්වය පළ කර තිබෙනවා කියලයි සටහන. අධිකරණයේ ස්වාධීනත්වය සුරකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන යන ක්‍රියාමාර්ගවලට පූර්ණ සහය ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් මෙරට ස්වාධීන වෘත්තීය සමිති සහ වෘත්තීයවේදීන්ගේ සංවිධාන 100කට ආසන සංඛ්‍යාවක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිත බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ. එතකම අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී ලංකාදීප පුවත්පතට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට අද තොරතුරු සඳහන් කළ තිබුණා. 22ට තැබූ පය අඩියක් පස්සට ගන්නේ නැහැ. අධිකරණ ඇමති කියන කතාවකුත් අදවසේදී ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබුණා. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කළා මේ සම්බන්ධයෙන් එතුමන් මොන වගේ තොරතුරු මොන වගේ කතාවක්ද කියන්නේ කියන සම්බන්ධයෙන් අදවසේදී ලංකාදීප පුවත්පත සුජිත් හේවාජුලිගේ ගෙන වාර්තාවේ සටහන් ලැබුණ මේ සම්බන්ධයෙන් තොරතුරු කුමන බාධක ආවත 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට ගත් පියවර අඩියක් හෝ පස්සට නොගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා සඳහන් කරනවා. ඒ මේ ආණ්ඩුවේ ස්වරූපය නොවේ යයිද හෙතෙම සඳහන් කරමින් කියලයි වාර්තාව. ඔහු මෙසේ පැවසුවේ බදුල්ලේ පැවති සමුළුවකදී කුමන විරෝධතා පැමිණියත් රජයේගත් එම තීරණය වෙනස් නොකරන බවත් 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නඩු ප්‍රමාදයේ ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේ ගැටලු නිරාකරණයට ගත් සාධනීය පියවරක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. නඩුකාරවරයෙකු අවුරුදු 30-40ක් ගිහිල්ලා හොඳට පරිණත වී දැනුමින් සන්නද්ධ උණු වේලාවට එතුමා විශ්‍රාම යවන බවත් ඒකේ පාඩුව ආණ්ඩුවට බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. අද ලංකාදීප පුවත්පත තොරතුරු ගෙනවිත් තිබෙන සුජිත් හේවාජුලිගේ ගෙන වාර්තාවක අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති ගණනාවක් තිබෙන අපිට විශ්ලේෂණය කරන්න. අපි පුංචි විරාමයක් ලබාගෙන නැවතත් හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ලක්කන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි විනාඩි 16යි.
2: අපගේ කෝටි යටේ NLB දනඩ තහනිය නතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: வெலவு தர்சன ஹயாய் வினாடு வெசாய் ஒப நவதத் விராமின்னுடுத்துர் வலக்கன போனிங் நியோ சலட் சமகின் அப்பியவுதான் நிமுக்கரன் சூதானமது வலக்கன பிரவுர்த்தியான் சேட்டு பிலிக்கா ரோகின்ட்டு அவுஷத் பிரதிக்கருளபாதி மேதி பாவித்துக்கருன பில் கிராஸ் டீம் அவுஷத்தை எங்கதாவே பிலிபந்தவு பசுகிய சதக்கிஹிப்பே மதுவு பிரஷ்னக்காரி தாத்வே மேவனவிட்டு கலமன குருணேக்கர் அதிபாவு நியோச்சமாத்திய வைத்திய ஹன்சக விஜயமுனி மகதா சதஹான் கர்ணபா எசதா பௌத்கலிக்க அன்ஷேது சஹஹிமிவி அதிபாவாய் அமாத்தியவரையா பிரகாஷக்கலே
1: පිලිකා රෝගීන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දීමේදී භාවිතා වෙනවා පිල්ගැස්සින් කියලා බෙහෙතක්. පිල්ගැස්සින් කියන බෙහෙත නැතුව කීමොතෙරපියකට ආයත ඖෂධ ලබා දීමේ අසීරුතාවයක් තියෙනවා පිලිකා රෝගීන්ට. ඉතින් පහුගිය සති කිහිපය තුළ ඒ ඖෂධයේ ප්‍රශ්නයක් ඇති වුණා. අපි නියම කාලට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ලංකාවට ගෙන්නුවත් ඒ අදාළ සමාගම ගෙන්නපු ඒ ඖෂධ තොගේ පිටත පැකට් එකේ ඖෂධය සම්බන්ධ සියලු තොරතුරු තිබුණත් ඇතුළත තියෙන වයල් එක ඇතුලේ එම තොරතුරු තිබුණේ නැහැ. නිකන් හිස් වයලයක් ආවේ. නැවත ඒක ප්‍රතිඅපනයනය කිරීමට සඳහා තමයි සූදානම් කරලා තියෙන්නේ. ඒ අතරතුර අපි සමාගම් පහක් විතර ලංකාවට ওই බෙහෙත ගෙන්න ඉන්නෝ. උන් සමගත් කතා කරලා මේ වෙනකොට අපි පෞද්ගලිකංශයේ ඒ බෙහෙත ලබා ගන්න අවස්ථාව සලසලා තිනවා. ඒ වගේම අපි මහරගම් පිළිකා රෝහල් සහ අනිකුත් රෝහල් වලට උපදෙස් දීලා තිනවා පෞද්ගලිකංශයෙන්. ඒ බෙහෙත ලෝකල් පර්චේස් කරලා එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය රෝහල් තුල කරලා ඉවර වෙලා ඒ ඖෂධය මිලදී ගන්න කියලා ප්‍රාදේශීය වශයෙන්. ඒක නිසා ඒ ඖෂධ පිළිබඳ ප්‍රශ්නය දැන් ක්‍රමෙන් පහ වෙමින් යනවා. අපේ ඊළඟ තව ටෙන්ඩර් එකක් තුනේ ඒ ටෙන්ඩර් එකත් ළඟදිම අපිට ඒ ඖෂධ තොග ලැබෙනවා. ඒ අතරතුර පෞද්ගලිකංශයේ ඖෂධ තොග ලැබෙමින් පවතින නිසා අපිට මේ ප්‍රශ්නේ විසඳෙමින් තියෙනවා. නමුත් මේ අතරතුර අපි දැක්ක අද මාධ්‍ය ප්‍රකාශ දාලා දෙවුණ අපි ප්‍රතික්ෂේප කරපු එකම ගන්න කොහොම හරි කියලා එහෙම ගන්න බෑ. එහෙම අරගත්තු ඉතිහාසය ලංකාවේ තුන දැන් ඉතිහාසය ඉවරයි.
0: එතකම ලකන ප්‍රවෘත්ති අංශයම වර්තා කරපු තවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය. පසුගිය 25 වනදා සිට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවකයන් පිරිසක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වැඩ වර්ජනය ආරම්භ කළ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩී උදේ කුමාර් මහතා සඳහන් කරනවා. කර්මාන්ත ශාලාවේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා සුළු පිරිසක් මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවල නිරත වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
2: මෙම මාස 25 වන දින ශ්‍රී ලංකා සීනි සමාගමේ සෙවනගල ඒකක විසින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරා. මෙම වැඩ වර්ජනය හේතුවෙන් එදිනට කර්මාන්ත ශාලාව තුළ උක් නිෂ්පාදනය සඳහා උක් දඬු මෙට්‍රික් ටොන් 600ක පමණ ප්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. ඒ වගේම ගොවි මහතුන්ගේ ගොවි බිම්වල මෙට්‍රික් ටොන් 4000ක පමණ ප්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. මෙම හේතුව නිසා කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අඩපණ වුණා. 26 සහ 27 නිවාඩු දෙදිනක් නිසා අපේ කර්මාන්ත ශාලාවට නිවාඩු ලබා දුන්නා. ඉන්පසුව 28 වෙනි දින නැවත සේවය ආරම්භ කළත් සේවකයන් සේවයට පැමිණ සේවය නොකර අස්සම් කිරීමක් පමණක් සිදු කළා. මේ தත්ත්වය නිසා අපිට සිදු වුණා අපේ පිරිවැය අවම කිරීම සඳහා කර්මාන්ත ශාලාවේ දේපල ආරක්ෂාව කිරීම සඳහා දින කිහිපයකට తాවකාලිකව කර්මාන්ත ශාලාව වසා තැබීමට පාලන අධිකාරිය තීරණය කරා. මොවුන්ගේ මූලික ඉල්ලීමක් වුණේ පිරිස් බල තක්සේරුව සිදු කර ඊට සමාන්තරව වැටුප් ලබා දෙන ලෙස. නව පාලන අධිකාරිය විසින් මාස 6ක් තුල අවුරුදු 15ක් පමණ සිදු නොකර තිබූ පිලිස් බල තක්සේරුව අපි විසින් සකසා මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා කැපවීමෙන් දවස් දෙකක් ඒකක විසිට කරලා ඊට පසුව මාස කීපයක් තුළ මෙම කාර්යය දැන් නිම කර තිබෙනවා. ඒ අනුව සීලමු සේවකයන්ගේ වැටුප් තල අනුව වැටුප් ගෙවීමට ඉදිරිදී කටයුතු කරන්න අපිට හැකියාව තියෙනවා.
0: වැඩිදුරටත් අදහස් දක්වූ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩී උදේ

0: Kumar Mahata.
1: වැටුපත් දැන් ලැබෙන වැටුපත් කිසිදු හේතුවක් නිසා අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. දැනට ගණන් බලා තිබෙන ආකාරයට දැනට ගෙවන වැටුපට අමතරව මෙම පිළිස් බල තක්සේරුව හේතුවෙන් මාසයකට මිලියන 50ක පමණ අමතර වියදමක් අපිට දරීමට සිදු වෙනවා. ඒ කියන්නේ සීලම සේවකයන්ට යම්කිසි වැටුප් පැඩීමක් තිබෙනවා. ඉන්පසුව රාජ්‍ය සේවකයන්ට වැඩි කරන වැටුප් මෙම සේවකයන්ටත් හිමි වෙනවා. ඒකම මේගොල්ලොන්ගේ වාර්ෂික වැටුප් වර්ධක ඊට සමාන්තරව ඉහළ යෑමට නියමිතයි. ඒ වගේම අතිකාල දීමනා ප්‍රමාණය ඉහළ යෑමට නියමිතයි. මේ හේතුවෙන් සේවකයන්ට ඉදිරියේදී වැටුප් පැඩීමක් සිදුවීමට නියමිතයි. නමුත් මෙම යම්කිසි සුළු පිරිසකගේ බලපෑමක් මත බහුතරයක් අකමැතුණත් මෙම සේවක වර්ධනය නිසා තන්බන්තු ශාලාවේ ක්‍රියාවලියට බාධා සිදු වී තිබෙනවා. මොවුන් විසින් නිෂ්පාදනය කරන සීනි බෙදා හැරීමට පවා බාධා කර තිබුණා මේ සතිය තුළ. අපි මේ තත්ත්වය තේරුම් අරන් දැනට කම්කරු දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කර හෙට දින සේකයන් සමග සාකච්ඡා කර මෙම තත්ත්වය සම්පූර්ණයටපත් කර ගොවි මහතුන්ගේ ගොවි බිම්වල තියෙන උප්‍රමාණය ලබාගෙන කර්මන්ත ශාලාව හැකියක්මලින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැනටත් කටයුතු කරනවා නෙලා තිබෙන උපදන් ප්‍රමාණය පැල්වත්තේ එකකයට රැගෙන ගොස් ඒ නිෂ්පාදනය කර උගොවි මහතුන්ගේ දැනට තිබෙන උපදන් ප්‍රමාණය මියට ගැනීමට බහුතර සේවක පිරිසක් ඒක දැනුවත්. නමුත් 10 දෙනෙකුට අඩු පිරිසක් මේකට සම්බන්ධ වී මේ කඩාකප්පල්කාරී ක්‍රියාවලියට සම්බන්ධ වී කටයුතු කරන බවට අපි දැන් ඒ සම්බන්ධයෙන් සුවබැලීමක් සිදු කරගෙන යනවා. අපේ අවිධිමත් අනීතික ක්‍රියා කර්මාන්ත ශාලාව තුල සිදු වීමට අපි තියන්නේ ඒ සම්බන්ධව අපි පරික්ෂා කර ඒට සම්බන්ධ අය සිටිනම් අපි අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලව කටයුතු කරනවා.
0: එතකම අවධානය යොමු කරනවාද දිනමින පුවත්පතට. අද දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා දෙහිවල සත්වෝද්‍යානයෙන් මෙලේන 2.5ක වාර්තාගත දෛනික ආදායමක් කියලාද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය ඉතිහාසයේ ලැබූ වාර්තාගත දෛනික ආදායම 126 වෙනිදා හිමි කරගෙන ඇති අතර මෙලෙස ලබාගෙන ඇති ආදායම රුපියල් මිලියන 2.5ක් කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණේ. අපි බලමු ඇතුල් පිටුවලට ගිහිල්ලා තවත් තොරතුරු මේ සම්බන්ධයෙන් වාර්තා කළ තිබුණා. පාසල් නිමාඩු භාරයත් සමග නරඹන්නන් 10634 දෙනෙකු එදින සත්වෝද්‍යානයේ නැරඹීමට පැමිණ සිටි බව දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්චන්දන රාජපක්ෂ මහතා සඳහන් කරලා තිබුණා. සත්වෝද්‍යානයේ සාමාන්‍ය දෛනික නරඹන්නන් සංඛ්‍යාව 2500ක් පමණ වන නමුත් එදින පැමිණ පිරිස එය මෙන් සිව්ගුණයකටත් වඩා වැඩි බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. පසුගිය වසරේ ලැබූ රුපියල් බිලියන 1.6ක සමස්ත ආදායම ඉක්මවා යෑමට මේ වසරේදී හැකියාව ලැබුණු ඇතැයිද ඔහු කියා සිටියා. මේ වන විට අභ්‍යන්තර නරඹන්නන්ගේ පහසුකම් වැඩි දියුණු කර ඇති අතර පාසල් ළමුන් සඳහා දිනපතා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. එමෙන්ම විවිධ සත්ව හුවමාරු වැඩසටහන් යටතේ දැනට අඩුවක් වින් පවතින ජිරාෆ් සතුන් වෙනුවෙන් ලබන ඔක්තෝබර් මාසයේදී උගන්ඩාවෙන් ජිරාෆ් ජෝඩු දෙකක් සහ අමේනියාවෙන් සීබ්‍රා ජෝඩුවක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ. එතකම අපි අවධානය යොමු කරන සූදානම් අද ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතද වාර්තා කළ තිබුණා මේ එල්නිනෝ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු. එල්නිනෝ ගිනියම් වෙයි 75,000කට බොන වතුර බෙදයි කියලා දවසේදී නිමල කුඩිතුවක්කු ගෙනන වාර්තාවේ සටහන් වෙලා තිබුණා ලංකාදීප පුවත්පත. එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවුල් 24,144කට අයත් 75,734කට පානීය ජලය බෙදා හරින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි අද වාර්තා කළ තිබුණ මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සඳහන් කළ තිබුණා. එනුව දිස්ත්‍රික්ක 7කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22කට මෙලෙස ජලය බෙදා හරින බවද එම මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාල ගුණයෙන් පවුල් 26,457කට අයත් 84,545කට මේ වන විට බලපෑම් එල්ල වී තිබෙනවා. මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මින් වැඩි බලපෑමක් එල්ල කර ඇති බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරා. මොනරාගල දිස්ත්‍රික්කයට පවතින තත්ත්වයේ වැඩිම බලපෑමක් සිදු ඇති අතර එහි පවුල් 11,074කට අයිති අයත් 35,639කට පානීය ජලය බෙදා හරින බවද එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොටස 8ක පවුල් 9,547ක් ඇතුළත් 28,523කට පානීය ජලය බෙදා හැරීමටද පියවරගෙන ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොටස 3ක පීඩාවට පත් පවුල් 2,823ක 8,847ක් සඳහා පානීය ජලය බෙදා හැරීමටත් පියවරගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනේ. එතකම නිමල කුඩුතුවක්කු කියන තවත් වාර්තාවකට අපි අවධානය යොමු කරන්න සූදානම්. උතුරු මැද නැගෙනහිර තවදුරටත් ඉඩෝරිය පළාත් 3කට දිසා 4කට අද වැසි කියලත් සඳහන් කළ තිබුණා. දෙවෙනි උතුරු මැද නැගෙනහිර පළාත්වල වේලි කාලගුණ තත්ත්වයේ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සබරගමු පළාතේද ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කයේද අද විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලයේ මොනරාගල හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළන් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්නව අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බැවින් අද දින දහවල් 12:10ට නෙරිය කුළම, පූනෑව, කැබිතිගොල්ලෑව, පන්කුළම සහ සිංගප්පූර යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා. මෑතර කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා, හම්බන්තොට සිට පොතුවිල් දක්වා බෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් අතර වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශය විටින් විට තරමක් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පතේ නිමල කොඩිතුවක්කු කියන වාර්තාවේ සටහන් වෙලා තිබෙන. එතෙක්ම රන්දෙනිගල සිඳිනා කියලා දවසේදී ඡායාරූපයක් සහිතව ශාන්ත රත්නායකගේ ඡායාරූපයක් සහිතව ලංකාදීප පුවත්පත අද තොරතුරු සඳහන් කළ තිබුණා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක ලක්කන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලා මතක් කරනම් වෙලා උදෑසන 6යි විනාඩි 32යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: පළවු දවසේ 6 විනාඩි 32යි අපි සූදානම්. මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නෙල ප්‍රතිඵල සටහන් කරන අගෝස්තු මාසයේ 30 වෙනිදා ඉරිදා දවසේ එදවසදී මහජන සම්පත ජයග්‍රාහී 6,295 වන දිනුම් භාරය ක්‍රියාත්මකුනේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට G ඉංග්‍රීසි අක්ෂරය තෙක් ජයග්‍රාහී අංක සටහන් වනවා. අංක 5, අංක 3, නැවතත් අංක 5, අංක 9, අංක 0 සහ අවසානයේට අංක 8යි. එදවසදී මහජන සම්පත ජයග්‍රාහී 6,295 වන දිනම් බාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ජයග්‍රහී අංක බවට පත් උනේ. ගොවිසත 6,537 වන දිනම් බාරිය දවසේදී ක්‍රියාත්මකුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට G ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ජයග්‍රහී අංක අංක 7, අංක 26, අංක 45 සහ අවසානයේට අංක 55. මෙගපව ජයග්‍රහී 2,643 වන දිනම් වර ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ P ඉංග්‍රීසි අක්ෂර වෙද්දී ජයග්‍රහී සුපිරි අංකය බවට පත් වන අංක 17, ජයග්‍රහී අංක සටහන් වන අංක 4, අංක 5, අංක 58 සහ අවසානයේට අංක 59. ධන නිධානය ජයග්‍රහී 2,325 වන දිනම් වර ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ D ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී ජයග්‍රහී අංක සටහන් වන අංක 41, අංක 52, අංක 52 සහ අවසානයේට අංක 64. හඳහන ජයග්‍රහී 1,604 වන දිනම් වාරේ කුම්භ ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක අංක 20, අංක 30, අංක 54 සහ අවසානයේට අංක 62. අද සම්පත 870 වන දින වරය ජී ඉංග්‍රීසි අක්ෂරත් එක්ක අංක 08, අංක 9, 08, එතකම අංක 5, අංක 9, අංක 0 සහ අවසානයේට අංක 8 විදිහටයි අද සම්පත 870 වෙනි ජයග්‍රහී දුම්බර ජයග්‍රහී ඉංග්‍රීස අක්ෂරات එක්ක ජයග්‍රහී අංක බවට පත් උනේ. NLB ජය 563 වෙනි දින වරයසි ඉංග්‍රීසි අක්ෂරات එක්ක ජයග්‍රහී අංක අංක 2, අංක 8, අංක 0 සහ අවසානයේට අංක 8යි දවසේදී 563 වෙනි දින වරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරات එක්ක ජයග්‍රහී අංක බවට පත් උනේ. සුබ දවසක් 411 වන දින වරය ජයග්‍රහී ලග්න සංකේතයේ කටක ලග්න සංකේතයේ වෙදී ජයග්‍රහී අංක අංක 33 අංක 52 සහ අවසානයේට අංක 66. සුබ දවසක් 411 වන ජයග්‍රහී දින වරේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය බවට පත් උනේ අංක 9730 විදිහටයි. ඒ දවසේ NLB සුබ දවසක් ලොතරැයි ජයග්‍රහී ප්‍රවර්ධන අංකය බවට පත් උනේ. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව දැස්සන 6:35යි.

0: විලවදේශන 6 විනාඩි 46යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලකන
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වීකිටි මියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: රාත්‍රී හතට ලක්කනේ
1: සංගීතය දහර සංගීතය දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

බලවදසන 6යි විනාඩි 44යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මෙද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් සිටින්නේ නැප්තා දෙවිතිල් මිල සිට 20කින් නන්වලා ඉන්ධන සහනයත් අවසන් විදුලි බිල අද හෙටම වැඩි වෙයි ප්‍රශ්නාර්ථයක් සහිතව ලංකාදීප පුවත්පත වාර්තා කළ තිබෙනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දෙවිතිල් මිල සිට 20කින් ඉහළ දැමීමත් සහනදායි මිල ගණන් යටතේ විදුලි බල ක්ෂේත්‍රයට ඉන්ධන අලෙවි කිරීමට ඉන්ධන අලෙවි කිරීම අත්හිට වීමත් හේතුවෙන් විදුලි පරිභෝගිකයන්ට ඉදිරියේදී තවත් ගාස්තු වැඩි කිරීමකට මුහුණ දීමට සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව තමයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සරස්තලයේ විදිහට තොරතුරු සඳහන් කළ තිබුණේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කළ තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙරටට විදුලි බල පද්ධතිය පාලනය කිරීම සඳහා සහ ජාල ක්‍රියාකාරීත්වයේ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා පිහිටුවන ලද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇත්තේ ඉන්ධන මාස 3ක කාලයක් සඳහා ස්ථාවර මිලකට ලබා දීමට පසුගිය අප්‍රේල් 18 වනදා දෙපාර්ශ්වයේ එළඹීම් ගිවිසුම කල්පිරි ඇති බවයි විදුලි ගාස්තුව ස්ථාවරව පවත්වාගෙන යාම එහි අරමුණ වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර් මහතාගෙන් ප්‍රකාශ කර සිටියේ රුපියල් 210ක් පැවති දෙවිතෙල් ලීටරයක මිල රුපියල් 248 දක්වා ඉහළ දමා ඇති බවත් රුපියල් 174ක් පැවති නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට 200 දක්වා ඉහළ දමා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද වාර්තා කළ තිබුණ මේ සම්බන්ධයෙන් තොරතුරු විදුලි ජන ලංකා සමාගමට අයත් මෙගාවොට් 165ක කැලණතිස්ස විදුලි බලාගාරයේ ක්‍රියාත්මක කිරීමට නැප්තා භාවිත කරන අතර මෙගාවොට් 160ක සපකස්කන්ද බලාගාරය කෙරවල පිහිටි මෙගාවොට් 300ක යුගදනවි තෙල් බලාගාරය සහ තවත් එක් බලාගාරයක් සඳහා දෙවිතෙල් භාවිතය කරනු ලබන අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව නැප්තා සහ දෙවිතෙල් මිල ඉහළ ගියත් ගිවිසුම් ප්‍රකාරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට නැප්තා සහ දෙවිතෙල් පැරණි මිලටම ලබා දුන් බව වැඩිදුරටත් අදහස් දක්වමින් නෙත්තිකුමාර් මහතා මෙහිදී ප්‍රකාශ කළ තිබුණා. විදුලි ගාස්තුව ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩුව බිඳ දරා ගනිමින් පැරණි මිලටම නැප්තා සහ දෙවිතෙල් මිල අලෙවි කළ බවත් දෙපාර්ශ්වයේ අතර ගිවිසුම පසුගිය ජූලි 18 වනදා අවසන් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. හේතුවෙන් මිල සංශෝධන සිදු කළ බවද ඔහු ප්‍රකාශ කළා කියලා වාර්තාව. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැප්තා සහ දෙවිතෙල් මිල ඉහළ දැමීම පිළිබඳව අදහස් දක්වමින් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ සභාපති ප්‍රදීප් පෙරේරා මහතා පවසා සිටියේ ලබන 4 වනදා කාර්තුව අවසන් වන විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙවර ගාස්තු සංශෝධනයට ඉහළ ගොස් ඇති නැප්තා සහ දෙවිතෙල් මිල බලපෑමක් එල්ල කරනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට තොරතුරු සඳහන් කළා තිබුණේ. ඒතකම අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී දිවයින පුවත්පතත් සඳහන් කළා තිබුණා මේ පීකරෙන් වැඩි සද්ද බෑ. රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 6 දක්වා භාවිතය කොහෙත්ම බෑ. අවශ්‍ය නම් පොලිස් බලපත්‍රය අනිවාර්යයි. කොන්දේසි කඩකලොත් නීතිය තදින් කියලාද චමින්ද සිල්වා ගෙන වාර්තාවේ තොරතුරු සඳහන් කළා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව මෙන්න පොලිසින් අවවාදයක් කියලායි අද දිවයින පුවත්පත චමින්ද සිල්වා ගෙන වාර්තාවේ සඳහන් කළා තිබුණේ. මහජනතාවට පීඩාවක් සිදුවන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර ඇම්ප්ලිෆයර් යන්ත්‍ර හෝ වෙනත් ශබ්ද උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති නියෝග හා පොලිසිය කර ඇති දැනුවත් කිරීම නොසලකා කටයුතු කළහොත් අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ඊයේ දැනුම් දී තිබුණා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. එමෙන්ම ඊට අදාළ පුද්ගලයන්ට දඬු නීති සංග්‍රහයේ 261 වගන්ති යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතිමය පියවර
පියවර ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ වන විට මෙම ශබ්ද දූෂණය ලදරුවන්, පාසල් දුවා දරුවන්, වැඩිහිටියන් හා රෝගීන් හට ශබ්ද දූෂණයකට එහා ගිය සෞඛ්‍ය සහ මානසික ගැටලුවක් බවට පරිවර්තනය වී ඇති බවටද නිරීක්ෂණය වී ඇති බවයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් ගෙනන වාර්තාවේ සටහන. මන්දකද ලංකාදීප පුවත්පතත් අද ඔය සම්බන්ධයෙන්ම තොරතුරු සඳහන් කළ තිබුණා. අපි බලමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු මේ සම්බන්ධයෙන් කොහොමද වාර්තා කළ තියෙන්නේ කියලා. අද තොරතුරු මේ විදිහටම සඳහන් කළ තිබුණා. රාත්‍රී 10න් පසු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මේ තොරතුරු සඳහන් කළ තිබුණා. ලංකාදීප පුවත්පත රාත්‍රී 10න් පසු මේ වැඩිපීකර ශබ්ද භාවිතා කරන්න බැහැ කියලා තමයි ලංකාදීප පුවත්පතත් වාර්තා කළ තිබුණේ. එතකම අපි දිවයින පුවත්පතේ තවත් මේ සම්බන්ධයෙන් වන තොරතුරු වලට අවධානය යොමු කරමු. අවසර පත්‍රයක් ලබා දී තිබුණද ශබ්දයේ අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අවට පදිංචි කරවන්ට හෝ මහජනතාවට කරදරකාරී හෝ අපහසුතාවයක් ඇති වෙන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම නොකළ යුතුයි. පෙරවරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබා දී ඇති අවස්ථාවකදී එම ශබ්දයේ අදාළ පරිශ්‍රයට සීමා වන ආකාරයෙන් පවත්වාගෙන යාම සහ අවට ජනතාවට අනවශ්‍ය බාධාවක් ඇති නොවන ලෙස වගබලා ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. අවසර ලබා දී ඇති අවස්ථාවලදී එහි කොන්දේසි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් යොදවා අධීක්ෂණය කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා කියලායි අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. යනුව රාත්‍රී 10න් පසු 10 සිට පසු දින පෙරවරු 6 දක්වා කාලය තුළ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදී යුතු අතර ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබා දිය හැකි අදාළ බලපත්‍රය නිකුත් කර ඇති අවස්ථාවලදී බලපත්‍රයේ සඳහන් දිනය, වේලාව සහ අනෙකුත් සියලුම කොන්දේසිවලට දැඩිව අනුගත විය යුතුයි. සඳා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10 දක්වා, ඒ වගේම සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1 දක්වා, ඉරිදා අලුයම 12:30 දක්වා මෙම වේලාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර අදාළ අවස්ථා සඳහා පොලිසිය විසින් නිකුත් කර ඇති බලපත්‍රය සඳහන් කොන්දේසි සහ අවසරයට යටත්ව පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතුයි කියලයි අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණේ. ඒත් එක්කම අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. කෙටි කෑම මිලත් රුපියල් 5කින් නැග්ගයි ඉන්දියාප රුපියලකින් බේකරි තීරණය අද කියලයි අද වාර්තා කළ තිබුණේ ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වන තවත් තොරතුරු වලට. අද ලංකාදීප පුවත්පතේ තොරතුරු ගෙනවිත් තිබුණ මේ සම්බන්ධයෙන් පිටිමිල රුපියල් 17කින් නැග්ගයි කියලා වාර්තා කළ තිබුණේ. මෙරට තිරිඟු පිටි සමාගම් දෙක සෑම වර්ගයකම තිරිඟු පිටි තොග මිල 29 වනදා සිට රුපියල් 17කින් වැඩි කළ බව අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා කියලායි වාර්තාව. පිටිමිල වැඩි කිරීමට හේතුව ඔවුන් දක්වා නොමැති අතර වැඩි වූ තිරුංගු පිටිමිලට සමගාමීව අදාළ අලෙවි කළ යුතු මිල සඳහන් කර වාර්තාවක් තමන් වෙත දැනුම් දී ඇති බවද සමගම් දෙකේම අලෙවි නියෝජිතව වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. එතකම කෙටි කෑම වේලත් රුපියල් 5කින් නැගී කියලායි වාර්තාව නිමල කොටුවක්කු ගිරන වාර්තාව. තිරුංගු පිටිමිල ඉහළ නැන්වීමට සමගාමීව කෙටි ආහාර මිල රුපියල් 5කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ තිබුණා. එයනෝ පරාටා, බිත්තර රොටි, එළවලු රොටි, රෝල්ස්, පැටිස් ඇතුළු කෙටි ආහාර මිල මෙලෙස රුපියල් 5කින් ඉහළ යනු ඇති බවද එහි සභාපති හර්ෂණ රොක්ෂාන් මහතා සඳහන් කරා. ඉන්දියාප මිලද රුපියලකින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග පාන් ඇතුළු බේකරු නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනේදී දැනුම් දෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. ප්‍රේමා සහ සරන්ඩිප් සමාගම තිරිඟු පිටි කිලෝක මිල පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17කින් ඉහළ දැමුවා. මැද පෙරදිග යුදමේ වාතාවරණය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා නෞකා සහ රක්ෂණ ගාස්තු මෙන්ම ධාන්‍යවල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මෙලෙස මිල ඉහළ නැන්වූ බව තමයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ කියලයි අද ලංකාදීප පුවත්පත සඳහන් කර තිබෙන්නේ. මේව තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත්වලා තිබෙන. අපි ගන්න පුංචි විරාමයක්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ලක්කන මෝනින් නිවුස් වලට හගින් වෙලා මතක් කරනම් වෙලබුදසන 6යි විනාඩි 54යි.

රස්සාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: taşıma paha, Arnavutköy'e taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Lakana Radio ITN. Around the world.
2: වෙලව දැසන 6 විනාඩි 58 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරනවද දෙවෙනි පුවත්පතේ විදේශ පිටුවෙන් සඳහන් කරලා තිබෙනවා චතුර පමුණුව ගිරණ වර්තාව නේපාලයේ මියකිය ගණන 762ට නැගී 3000කට වැඩි පිරිසකට වෙච්ච දෙයක් නැහැ කියලායි වර්තාව නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 762 දක්වා ඉහළ ගොස් තිබෙනවා එමෙන්ම මෙම අපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 3000කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා තුවාල ලැබූ සංඛ්‍යාව 2715ක් මෙතර අපදාවට ආපදාව හේතු වී ඇති පැවසෙන ග්ලැසියර් කඩා වැටීම ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදුව ඇති බවට වාර්තා පළවෙමින් තිබෙනවා එමෙන්ම නේපාලයේ බෝට් කෝෂි ගංගෙහි ගංවතුර මට්ටම ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමද සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළ තිබෙන එතෙක්ම දරුවන් 1640 දෙනෙකුගේ ජීවිත රැක ගැනීම නේපාල විදුහල්පති වීරෙක් වෙයි කියලාද වාර්තා කරලා තිබුණා නේපාලයේ පාසලක විදුහල්පතිවරයෙකු වන රාජේන්ද්‍ර ඩාබි වීරෙකු වී තිබෙනවා ඔහු තම පාසලේ දරුවන් 1640 දෙනෙකුගේ දිවි ගලවාගත් නිසා බවයි වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ පසුගිය සතියේ බදාදා ගඟට ඉහළින් පිහිටි ගමක් ගඟේ ගසාගෙන ගොස් ඇති බවට ඔහුට අනතුරු ඇඟවීමක් ලැබී තිබුණා වහාම ඔහු පාසලේ සීනුව නාද කර දරුවන් සහ ගුරුවරුන් උස්බිම් වලට රැගෙන ගොස් තිබුණා පාසලේ බස්රත පාසලට එන අතරමඟදී ඔහු රියදුරන්ට කතා කර මෙහි එන්න එපා ආපසු යන්න යනුවෙන් පවසා තිබුණා එක් පාසලක බස්රතයක් පාලම අසලට ළඟාවන දුටු රාජේන්ද්‍ර ඩාබි රියදුරන්ට ආපසු හැරෙන ලෙස පවසා තිබුණා පාලම කඩා වැටීමට මොහොතකට පෙර බස්රතේ ආරක්ෂිත ස්ථානයකට ළඟා වුණා ගංගවතුර පාසලට කඩා වැදෙද්දී මුළු තෙමහල් පාසලම ගසාගෙන ගියා කිසිදු හෝඩුවාවක්වත් ඉතුරු නොවී ඒ සම්පූර්ණයෙන්ම අතුරුදන් වුණා නමුත් දරුවෝ 1643 දෙනාගේම දිවි ගලවා ගැනීමට සමත් වුණා වැදගත් අවස්ථාවේදී වීරයෙකු බවට පත් වූ 47 වරදී රාජේන්ද්‍රගේ ඉක්මන් චින්තනය ජීවිත 1643ක් බේරා ගත්තා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා අපි යන්න හදන්නේ ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
2: ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරද්දී අද වාර්තා කළ තිබුණා චමරිලා එක්සත් අරාබිය මිත්‍රාජ්‍ය පහසුවෙන් පරාජය කරයි කියලා අද වාර්තා කළ තිබුණේ ලංකාදීප පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා වේගපන්දු යවන්නයන් වන චේතනා විමුක්ති සහ මිතාලි අයෝධ්‍යා දෙදෙනාගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් අසරණ වූ ඩුබායි එක්සත් අරාබි එමිරාජ්‍ය පරාජය කරමින් ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු නවයක දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගත්තා මෙම තරගයේ සිරසුරාදා රාත්‍රියේදී පැවැතුණා ඩුබායි කණ්ඩායම පන්දු අර 19යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 79යි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 7යි පන්දු 5කදී කඩුලක් දැවී ලකුණු 80ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කළා කියලායි අද තොරතුරු සඳහන් කළ තිබුණේ අපි පත්‍රවල කාටුන්ස් වලින් ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් නිමා කරන්න සූදානම් දිනමින පුවත්පතේ අද කාටුනේ ලංකාව නේපාලයට ආධාර දෙනවලු බං කොහොමද එල්බෝඩ් කාර්යයන්ගේ වැඩ කියලායි අද අංජනගේ කාටුනෙන් කියලා තියෙන්නේ දෙවෙනි පුවත්පත ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ පාන් පිටි මිල රුපියල් 17කින් වැඩි වෙලා කියලා පිටි කෑම මිලත් ඒ ගමන්ම වැඩි කරවලු ඔව් දැන් රට පාලනය කරන්නේ සමාගමුයි වෙළෙන්දුයිනි කියලයි අද ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන්නේ. එතකම ශ්‍රී සමයන් කාටුනේ අද දිවෙන පුවත්පතේ ජනමත විචාරුණයක් එයි වගේ. ආණ්ඩුව රට පුරා ජනරැලි සංවිධානය කරනවලු නේද කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ. අපි ලංකාදීප පුවත්පත අවධානය යොමු කරනවා පංකජ රුවින්දගේ සර්දම් කාටුනේ කොළඹ වරාය ලොව හොඳම වරායන් 20 අතරට ගිහිල්ලලු. එතකොට හම්බන්තොට කී වෙන තරද කියලා යද පංකජ රුවින්දගේ සරදම් කාටුනෙන් අහලා තියෙන්නේ. අපි ලක්කඩ මෝර්නින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමේ බලාපොරොත්තු වෙන් ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සම අනුග්‍රහය
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා
5: සහයෝගීතා අනුග්‍රහය
6: කොටු දෙක

0: Lakhanda Radio ITN.
1: Good morning, Ode Hatai Vinayata Dekai.
2: Me Pay Moyo Mata Kirima Sureki Mumagatunda.
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපකමලක් පරිස්සමෙන් කිහිලෙන්න.

0: හොඳම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සෑමට දැනුම් දීමයි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යුත් ප්ලස් කිනුමා
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 1
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: Good morning සුබදාසන 7 විනාඩි 10 වෙලාව
11: Good morning
10: විනාඩි 10 පරක්කුයි නැහැ මරක්කු නෑ අපි ආව වෙලාවට
11: අපේ වෙලාවට ආවා
10: සින්දුව පොඩ වෙලා ගත්තා ඒකයි හරි
11: කියන්න වෙලා ගියා
10: අද අගෝස්තු මාසෙ 31 වෙනිදා
11: මාසෙ ඉවරයි
10: අද විශේෂ දවසක්
11: කතා
10: රේඩියෝ ඉතිහාසයේ තව හැරවුම් ලක්ෂයක් අද පටන් ගන්නවා ගෝල්ඩන් වොයිස් ඉතින් රට වටේම ඉන්න දක්ෂ ගායනීට දක්ෂ සුපිරි ගීතරු ලක්ෂණික ගෝල්ඩන් වොයිස් තරගෙට එනවා. ඉතින් සුපිරි ජයග්‍රහණයක් සුපිරි තෑග්ගක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. රටක් දන්න නමක් බවට පත් වෙන මේක හොඳ අවස්ථාවක්. ඉතින් එකේ ඉඳලා ඕගලන්ට අහන්න පුළුවන් කමක් තියෙනවා. තරගෙට ආපු අයගේ වැඩ ටික.
11: ඔව්. මට හිතා ගන්න බෑ කාටද මේ දිනුව යන්නේ කියලා. එච්චරට මේ දක්ෂෝ ටිකක් ඉන්නේ මෙතන.
10: ඔයාලට පහුගිය දවස්වල ඒගොල්ලත් එක්ක කතා කරන අවස්ථාවක් ලැබුණා නේ. මොකද කියන්නේ ඒගොල්ලෝ?
11: ඒගොල්ලෝ හරිම ආසාවෙන් මේ තරඟයට සහභාගී වෙලා තියෙන විශේෂම අර මේ රේඩියෝ වල පළවෙනි වතාවටනේ මෙහෙම තරඟයක් පැවැත්වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට අර ලොකු chance එකක් ගොඩක් අය අර ටීවී වලට ගිහිල්ලා මුහුණ දාන්න බය ඉන්නවා. අර ඒගොල්ලන්ට මාර chance එකක්. අතරම ඒගොල්ලෝ හරි සතුටින් සහ මේ අර නිකන් අභියෝගයක් වෙන්න මාර මාස කටියක් ආවේ.
10: අර ටීවී වලට ගිහිල්ලා මුහුණ දාන්න බය අය පස්සෙන්ද ඕගොල්ලෝ අර කැමරා එකක් අරන්
11: නෑ
10: අර ඩිජිටල් වල සෑහෙන ප්‍රසිද්ධියක් දෙන්නේ බය අය පස්සෙන් ගිහිල්ලා
11: අපි ඒගොල්ලන්ගේ බය නැති කරා
10: ඔව් අන්න ඒකයි ඒ කියන්නේ ඩිජිටල් අවකාශයේත් සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ඔබට ලැබෙයි ඉදිරියේදී ඒක ඔබේ වෝල් එකේ ෂෙයා වෙන විදිය ලයික් එකක් ගන්න විදිය කමෙන්ට් එකක් කියන විදිය අනුව ජනප්‍රියම තරුවකුත් ඉඳී දක්ෂතම තරුවකුත් ඉඳී අපි බලමු එහෙමනම් අද හවස එකේ ඉඳලා නේද
11: මේ සතිය
10: පටන් ගන්න ලස්සන වැඩක් තියෙනවා එවනම් අපි අද දවසේ නිමිත්ත කරගන්නේ එක ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපිටත් කියව යන්න කියලා
11: ඔව් ගියේ නැහැ අපි අතට ඒගොල්ලන්ට තියෙන අවස්ථාව නැති වෙනවා
10: channel එක ගැන තව දුරටත් අපි ගියේ නැහැ
11: ප්‍රතිරූපේ කඩාගෙන වැටෙනවා
10: උදේ 7:00 විනාඩි 12යි

0: සම්බන්ධව ජාවාරම් කරන අය සම්බන්ධව තොරතුරක් දීලා නේද මේ රට මද්‍රව්‍ය වලින් තොර තනක් බවට පත් කරන්න ගන්න උත්සාහය එක්තරා කොටසක්. ඉතින් ඒක වගකීමක්. ඒ කොටස කියලා කියන්නේ ඒ කොටස ඔබටත් අයිති. ඒ නිසා අපි සමාජයේ ඉන්න පුරවැසියෝ විදිහට මේ කතාවට හවුල් වෙන්න ඕනේ. කොහොමද ඒක කරන්න කියලා කියන්නම්. කවුරු හරි කෙනෙක් ඔබ දන්න කෙනෙක් මේ විදිහට විෂ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් ඔබ වෙන්න පුළුවන් ඔබට මේකෙන් ගැලවෙන්න ඕනේ නම් ඕනේ නැති වුණත් ඔබව ගලව ගන්න නේද ඔබ අපට ඉන්න ඇයි අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අන්න එහෙම කෙනෙකුට තමයි මේ අවස්ථාව තියෙන්නේ. මෙන්න මේ නම්බරේ 19:27 කියන නම්බර එකට කතා කරලා ඔයාට පුළුවන්කමක් තියෙනවා මේ අදාළ තොරතුරු ටික එයාට ලබා දෙන්න.
1: ඔව්. ඉතින් මේ මද්‍රව්‍ය වලට ගොදුරු වෙලා ඉන්නේ වගේ සහෝදර සහෝදරයෝ වෙන්න පුළුවන්, දෙමව්පියෝ කවුරු හරි වෙන්න පුළුවන්, නෑදෑයෝ එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂයා බාහිරව මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔයා දෙන මේ තොරතුරු වල රහස බව සුරකින්න. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ උත්සාහ කරන්නේ ජීවිත ගණනාවක් බේරගන්න. ඉතින් ඒ හින්දා ඒ කලේ තියාගෙන 19:27 කෝල් එකක් දෙන්න.
0: 7:21 වෙනකොට මතක් කරනවා අපි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. මේ දවස්වල රස්නි ගැන ලොකු කතා බහක් තියෙනවා. ඉතින් වියලි කාලගුණය, නියඟය, එල්නිනෝ, හරි ඒ ඔක්කොමත් එක්ක තමයි අපි කියන්නේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකව පාවිච්චි කරන්න කියලා. වගේ ඉදිරියේදී හදන්න තියෙන નિયમિત ගෙදරට එහෙම නැත්නම් මේ වෙනකොට තියෙන ගෙදර වහලා අලුත් කරන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ෂීට් එකේ මේ ෂීට් එක රත් වෙන ප්‍රමාණයත් එක්ක ගිය ඇතුළට දැනෙන උණුසුම තව ටිකක් කන්ට්‍රෝල් කරලා ඔයාට අපහසු තාපයකින් තොරව ගේ ඇතුළේ ඉන්න පුළුවන් වටපිටාව පරිසරය හදන්න රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකට පුළුවන් කමක් තියෙනවා. මේක විශේෂත්වය වෙන්නේ සාමාන්‍ය ෂීට් එකක් නෙමෙයි. මේ ෂීට් එක සාමාන්‍ය ඇස්බෙස්ටස් ෂීට් එකක් නේ. හරි. ඒකේ යටිපැත්තේ තියෙනවා මැටි ලේයර් එකක්. ඊට පස්සේ උඩ පැත්ත ගැන කිව්වම තවත් විශේෂයි.
1: ජල විකර්ෂ කාලයක් තියෙනවා. එතකොට ඒ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ෂීට් එක දිගු කාලයක් අලුත් පෙනුම රඳව ගන්න පුළුවන්, ශක්තිමත්ව තියාගන්න පුළුවන්, කළු වෙලා දියසවල බැඳිලා ඒ වගේ පරණ පෙනුමක් නැතුව හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අදම ඔයා ඔයාගේ වහල හදන්න ඉන්න කෙනෙක් නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම තෝරගන්න ඕනේ.
0: ඒ වගේම ක්‍රිමරාජ නිෂ්පාදනය මතක් කරන්න ඕනේ. ක්‍රිමරාජ කියලා කියන්නේ ඔයා දන්නවා දශක 7කට වැඩි කාලයක් ලංකාවේ අපේ විශ්වාසය දිනාගත් ඖෂධ නිෂ්පාදන පෙළක්. ඉතින් කරල් ගුලි පොඩි බඩේ අමාරුවක් තියෙනවා නම්, බඩේ අපහසුතාවයක් තියෙනවා නම් කරල් ගුලි, ඒ වගේම ලදරු පණු රෝග වලට කරල් ගුලි, ඒ වගේම මෙතනින් එහාට ගිහිල්ලා තවත් නිෂ්පාදන පෙළක් වට ගන්න අවස්ථාවක් තියෙනවා.
1: උකුරේ අපහසුතාවයක් තියෙනවා නම් වැල් මේ පැණිය ගන්න පුළුවන්. එතකොට හෙම්බිරිසාව, කැස්ස, උණ වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පෙයාව ගන්න පුළුවන්. ඒ වගේම ආට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් මේ දවස්වල හැමෝටම තියෙනවා ගැස්ට්‍රයිටිස්, ක්‍රිමිරාජ සඳුන් පැණිය ගන්න පුළුවන්. ඒ වගේ නිෂ්පාදන රසක් තියෙනවා. දේශම් ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරලා තියෙන හින්දා ශරීරයට කිසිම අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ වෙළඳ සැලට හරි ගෙදරට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න ඕනේ නම් 0112 753 889 කෝල් එකක් දෙන්න.
0: වෙලා මතක් කරන්න 7:23.

0: ചെയ്യട്ടെ പ്ലസ് പോയിന്റ് ചെക്കാക്ക് ആർ ഡി ബി യൂത്ത് പ്ലസ് വിശേഷ പ്രതിലാബ് റസാക് സമഗിങ് യൂത്ത് കടമ സെറ്റ് ബാങ്കിംഗ് പാർട്ണർ ആർ ഡി ബി യൂത്ത് പ്ലസ് കിനുമാ ഉപവിനുവെന്മാ
1: සිහිනදකින අනාගතේ රඳාපව තින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: දෙක්යා සුරකින් මගතොට.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලකන මොමඩින් ඒසල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
10: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
11: අපි සොයන්නේ
9: අගෝස්තු 31 වන

0: සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice.
2: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidala DPMC Rajya Pranama Amatanna 0114 700 600
0: Obe Kotipati Sihineya Ada Sabaveida Ratri 10ta Lakhanda Ahanna Jathika Lotharai Mandale Siyunuma Ticket Pattola Jagrahi Pratipala Ada Ratriyema Obata Kiyana Ekama Radiowa Lakhanda

0: Good morning, Subodha Snack.
1: Good morning.
0: Duragatane avatu mavilla hana me.
1: Mukhata.
0: Golden voice holder inne kohomada kiyala?
1: Ha.
0: Man kiyawa utarin 174 ne gana.
1: Ha.
0: Metana Vikram Singh pura handiyen bæla utarin 3 lakh gana rupiyal 100 ay.
1: Ita
0: passe lakkhandata kiyuwa nan utara gate 2 ekata.
1: Oh.
0: Golden voice tamai.
1: Oh.
0: Mehe inna okkoma hema golden voice tamai.
1: Me peenawane api.
0: Hari. Me chaathika lotrai manli e dawase dinum medda ticket wala vasanawa danka tika balanno one.
1: Okay.
0: ඔයාගත්ත ටිකට් එක අතට ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ බලන්න මේ දවස්වල ඔයා වියදම් කරන වියදම් කිරිල්ල හැටිය රුපියල් 40ක් කියන්නේ මාර ගාණක් නෙමෙයි. දැන් බලන්න තෙල් ලී රුපියල් 15කින් අඩු වුණා.
1: ඔව්.
0: ඒ 15කින් අඩු වෙලා මොනවාද මේ තෙන්ගු පිටි 17කින්
1: වැඩි වුණා.
0: වැඩි වුණා. එතකොට රුපියල් 2ක පොඩි මෙව් එකක් තියෙනවා අපිට. හරි. කොහොමද අපි
1: රුපියල් 2ක් නේ?
0: අය වැය වෙනස් කරන්න හැටි. 15කින් අඩු වෙච්ච තෙල් තිරිඟු පිටි වලට 15කින් ගෙවලා තව අතින් තව රුපියල් 2යි දෙන්න
1: තියෙනවා.
0: එතකොට තිරිඟු පිටි මිල වැඩිවීමේ මේ මෙව්ව එක රුපියල් 2යි.
1: 2යි 2යි 2යි.
0: කොහොමද ආර්ථික විද්‍යාව? හරි නෑ අපි ඕක මේ හැම එකම මේ රුපියල්ට ගානට ගණන් හදන්නේ නෑනේ. ඔයාගේ දවසේ වියදම අතරින් ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් රුපියල් 40ක් වෙන් කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න. ඉතින් මේ දවස්වල ඕනම ලොතරැයියකට සුපිරි දිනුම් ලැබීමේ සුපිරි තෑගි තියෙනවා. පහුගිය කාලේ ඒ වගේ සෑහෙන ජයග්‍රාහකයෝ පිරිසක් බිහි කරන්න සමත් වුණා. හරි සුබ දවසක් ලොතරැයි ගැන කියන්නේ මෙන්න කටක ලග්නය. ඊයේ දවසේ ජයග්‍රාහක ප්‍රතිපලයේ කටක ලග්නය අංක 33 52 සහ 66. ඒ වගේම ජය ලොතරැයි 100 අක්ෂරයත් එක්ක අංක 2 අංක 8 අංක 0 සහ අංක 8. අද සම්පත අංක 0 අංක 8 අංක 9 අංක 0 අංක 8 අංක 5 අංක 9 අංක 0 අංක 8 සහ ජී අක්ෂරය. හදාන ලොතරැයි කුම්භ ලග්නයත් එක්ක අංක 20 අංක 30 අංක 54 සහ අංක 62. ධන නිදානය ඩී අක්ෂරයත් එක්ක අංක 41 අංක 51 සහ අංක 52. ඒ වගේම අංක 64. ඊට පස්සේ අපි බලනවා මෙගා පවර් ලොතරැයිය පී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 17 ජයග්‍රහ අංක 4 අංක 5 අංක 58 අංක 59. ඒ වගේම ගොවිසෙත බලනවා නම් ඔයා බලන්න මේ ටිකට් එකේ තියෙනවද කියලා මෙන්න මේ අංක ටික ජී අක්ෂරයත් එක්ක අංක 7 අංක 26 අංක 45 සහ අංක 55. මහජන සම්පත ගත්තනම් ජී අක්ෂරයත් එක්ක අංක 5 අංක 3 අංක 5 අංක 9 අංක 0 සහ අංක 8. මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත ප්‍රතිඵලය. ඔයාද ටිකට් එකක් ගන්නවා නම් රුපියල් 40ක් වියදම් කරන්න ඔයාට පුළුවන් කමක් තියෙනවා රුපියල් 40කින් සෑහෙන දෙයක් කරන්න මේ රට වෙනුවෙන්.
1: මොකද මේ පුංචි රුපියල් 40න් ඔයා ටිකට් එකක් අරගෙන ඒකේ දිනුමක් තිබ්බත් නැතත් ඔයා කොහොමත් වාසනාවන්ත ජයග්‍රහකෙක්. මම එහෙම කියන්නේ රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ලොකු දායකත්වයක් ඔයාට සපයන්න පුළුවන්. රජයේ කබද්දර මුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රන්විර සේවාර මුදල, සමාජ සේවාර මුදල, ක්‍රීඩා අර මුදල, ශ්‍රම වාසනාර මුදල වගේම ජාතික වකුගඩු අර මුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන ඔයා මේ රුපියල් 40න් ලොකු දායකත්වයක් ලබා දෙනවා.
0: රුපියල් 40යි අදත් ටිකට් එකක් ගන්න ලොතරැයි කූඩුවට යන්න ලස්සන හිනාවක් දාලා කියන්න මට මෙන්න මේ ලොතරැයි ඕනේ. මොකද ඒගොල්ලෝ ඉන්නේ ඔයාට ජයග්‍රහණයක් බලාපොරොත්තුෙන් එන කෙනෙකුට ඒ ජයග්‍රහණය දෙන්න. මොකද ඒගොල්ලෝ නැත්තන් නේද?
1: ඔව්.
0: වෙන රස්සාවක් කරනවා
1: කියලා දන්නවා. එකලංගේ අතේ තමයි තියෙන්නේ කෝටි ගණන් තියාගෙන බලාගෙන ඉන්න ඉන්න සර් එන්න නෝන කියලා දෙනවා ඉතින්.
0: කාට හරි ඉදින්න ඕන මේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නේ ටිකට් ටික ඔක්කොම අරන් කෝටි පොති යන්නේ. නෑ. ඒක හිම රස්සාවක් නෙවෙයි.
1: තනියෙන් ගොඩ යන එකක් නෙවෙයි.
0: ඔව් ඒක ඔයාගේ ඔයාටත් ඔයාලා තියෙන වාසනාව එක්කත් ඒකේ යම් බලපෑමක් තියෙනවා.
1: හා
0: 7 විනාඩි 33යි.

0: नेपाली गंगोत्री के ना देंग नहीं पड़ी पड़ी खाता थी ना दें मैं क्या ना वैडे इगरु ना आड़ पास थी ना खाता थी दें मेक संबंध लोकु लोकु प्रास्त थी ना मैं मुकोद मेक काटवात मीटा खालीं ऐ क्या ना बेरी उन्हें खेल
1: खाता
0: यानी विशेष अच्छी इंट मैं आपदा तत्व क्या ना खालीं क्या ना बेरी उन्हें ऐ खेल दें वो पाहुगी बादा था त्रिशूली कंगे गंगोत्री निसा पालंग कड़ा की निकिया වගේ පොඩි පොඩි සිදුවීම් පවා සිද්ධ වෙලා තිබුණා. මෙය ග්ලැසීරේ කඩා වැටීම නිසා තමයි එක පාරම මීටර් 200ක විතර මේක සුනාමියක් බවට නිර්මාණය බවට පත් උනේ. මේක සුනාමියක් කියලා නම කිව්වේ නැහැ. මං කිව්වේ අදහස.
1: ඒ
0: වගේ ලොකු ජල කඳක් එක පාරට ගලාගෙන ඉන්න පටන් ගත්තා. අතීත අත්දැකීම්ද ඇතුළුව සමස්තයක් විදිහට ගත්තාම මේක සලකලා බැලුවොත් හිමාලයේ ඉහළ කලාපයේ උෂ්ණත්වයේ ඉහළ යාම සහ ඒක ප්‍රතිපලයක් විදියට තමයි කලාපේ සිදුවන මේ සමස්ත වෙනස්කම් වලට හේතුව කියලා ගොඩක් අය පැහැදිලි
1: කරන්නේ.
0: ජාතික ආපදා අවදානම් අවම කිරීම සඳහා ඒ වගේම කළමනාකරණ අධිකාරියක් තියෙනවා ධර්මරාජ් උප්‍රේති BBCට කිව්වා. දැන් ලෝකයේ කාලගුණයේ වෙනස් වෙමින් තියෙන්නේ ඒ නිසා පහුගිය වසරට වඩා මේ වසරේ උණුසුම වැඩි වෙලා තියෙනවා. ඒ සියල්ලම හිමාලයටත් වෙනසක් නැහැ. ඒ නිසා හිමාලයවට ප්‍රදේශ ඒ වගේම ගම්බිම් මේ සියල්ල පිළිබඳ තවදුරටත් ලෝක කාලගුණ විද්‍යා විශේෂඥයින්ගේ සහ නේපාලයේ එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ බාර ආපදා කළමනාකරණ අයගේ සේලු දෙනාගේ අවධානය යොමු වෙන්න ඕනි කියලා. ඔය අපි මේ දවස්වල එල්නිනෝ එකට ලෑස්ති වෙනවානේ. කවුරු හරි කෙනෙක්ට මේ කියන්න පුළුවන් එල්නිනෝ කියලා කියන්නේ අයියෝ මේකද? මේ මේ මේ වැව් දෙක තුනක් හින්දින එකද? මේ වගා කරගන්න වතුර ටික නැති වෙන එක. ඔව් ඒක තමයි එල්නිනෝ කියලා කියන්නේ. ඒකේ තව නරකම හරියට අපි ඇවිල්ලා
1: නැහැ. ඇවිල්ලා නැහැ. අපිට තාම ආවේ නැහැ නරක පැත්ත.
0: ඔව්. ඉතින් මේ සියලු විපත් තරහා ලෝකෙට ලබා දෙනව පණිවිඩයක් ඉදිරි අවිනිශ්චිතයි කියලා. දැන් ওই නේපාලි වැසියන්ට අත්විඳින්නට සිද්ධ වෙච්ච විපතට සමාන දේවල් ඊළඟ මොහොතේ ලෝකයේ කොහේ හෝ රටක සිද්ධ වෙන්න පුළුවන්. අපිට කාටවත් කියන්න බෑ එහෙම නොවේ කියලා.
1: මකත සබදාහම දෙන දේවල් අපි බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ ඕනම මොහොතක.
0: ඔව් ලෝකයේ කොච්චර දියුණු වුණත් මේ අනතුරු කලින් කියන්න සමත් වෙච්ච කවුරුත් හිටියේ නැහැ. ලංකාවේ ජ්‍යොතිෂ වේදියෙක් නම් මම දැක්ක වොයිස් කට් එකක් දාලා තිබ්බා.
1: එයා කලින් දැනගෙන හිටියා.
0: එයා කලින් කිව්වා කියලා. නේපාලයේ අවට ලොකු ස්වභාවික ආපදාවක් සිද්ධ වෙනවා වගේ එකක් මමත් දැක්කයි වීඩියෝ එකේ තියෙනවා. එයා කියලා තිබ්බේ 8:24 වගේ. ඔක සිදුවනේ 8:27:28 වගේනේ බදාදානේ. ඔව් එතකොට 8:24 තමයි මෙයා එයා කියලා තිබ්බේ.
1: හහ්
0: එතකොට බලන්න ලංකාවේ ජ්‍යොතිෂ වේදියා එයාගේ පැත්තෙන් ඉතින් ගොඩ ගිහිල්ලා තියෙනද
1: ඒකනේ.
0: නෑ ඒක නෙමෙයි කතාව. එහෙම කෙනෙක් එහෙම අනාවේ කියක් කිව්ව ගමන් මේක වුණා කියන එක ඒක සාධාරණීකරණය කරන්න අපි එතනින් එළියට එමුකෝ. ලෝකෙ දියුණුවේනේද කෘතිම බුද්ධිය පාවිච්චි කරනවනේ. ඇයි මේ විපත ගැන කෘතිම බුද්ධියට හසු කරගන්න කාටවත් හැකියාවක් ලැබුණ නැත්තේ? අර ලෝකයේ කොච්චර දියුණු වුණත් මේ අනතුරු කලින් කියන්න සමත් නොවීම ගැන දැන් මේ විදියට ප්‍රශ්න කෙරෙනවා. ඉතින් තාක්ෂණය පරාදයි සබදාහම ඉස්සරහා. එනිසා ගහට කොළට සතා සීපාවට ආදරය ගෞරවය දෙන්න අපි නිතරම අපේ ඔළුවේ ඒ වටපිටාව හදාගන්න ඕනේ. සබදාහමට පහර දෙනවා නම් අපි දුවන්න හෝ සැඟවෙන්න තැනක් හොයා ගන්න ඕනේ.
1: හැබැයි ලැබෙන්නේ
0: හැබැයි එහෙම තමක් නෑ. ගහට කොළට සතාර සීපාට පාර දීලා අපි ගිහිල්ලා හැංගෙන්න තැනක් නෑ.
1: ඔයාලට කොච්චර සල්ලි තිබ්බත් වැඩකුත් නෑ.
0: වැඩකුත් නෑ. ඔය නේපාලේ අපට ඔය ගංගොතුරු සත්ත්වේ නිසා ඔය තරාතිරමක් නෑ ඔය ගහගෙන ගියායට.
1: ඔව්.
0: තාම මං හිතන්නේ සිරුරු හොයාගෙන නෑ. මේක දැන් ලංකාවේ අපිටත් ඇප්ලයි කරාම සුනාමි වෙලාවි. අපිට මතක ඇති නේද 2004 සුනාමියක් ආවා. ඊට පස්සේ ඇති වෙච්ච ගංගොතුරු තත්ත්වය නායම් තත්ත්වය. ඒ කිසිම තැනකදී ඔයා උසද මිටිද කළුද වාට සල්ලි තියෙනවද මැංගුපුතේ කීයක් තියෙනවද පාවිච්චි කරන වාහනේ මොකද්ද
1: කොච්චර ප්‍රසිද්ධ කෙනෙක්ද
0: කියන එක අදාළ නැහැ. සබදාහම ඔබව අරගෙන යනවා. මොකද මේ ඒක කාටවත් අත තියලා නවත්තන්න බැරි දෙයක් නිසා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් මතක් කරේ මේ දවස්වල ඔය කෘතිම බුද්ධිය ගැන අපි ලොකු විශ්වාසකින් අපි කියනවානේ මාරයි.
1: ඔව් ඒක කරන්න බැරි දෙයක් නෑ කියලා.
0: සමහර ඒවා තියෙනවා එකකින් කරන්නත් බෑ. 7:42 වෙලාව ඩීප් ටෙක් සෝලා අපි මතක් කරන්න ඕනේ. ඉතින් එල්නිනෝ එකත් එක්ක තියෙන ඔය ජලහිඟේට නේද? ඔව්. ඔයාලට කෘෂිකාර්මික කටයුතු වල වතුර ටිකක් කොහෙන් හරි ඈත තැනකින් හරි ගෑල්ලා දාගෙන එහෙම නැත්නම් ඔය වෝටර් පම්ප් එක කරහා සපය ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒකට ලොකු කරන්ට් එකක් යන්න බෑ. වට සෝලා එක හරහාම මේකට විසඳුමක් දීලා තියෙනවා. සෝලා වෝටර් පම්ප් ඩීප් ටෙක්.
1: ඉතින් ඒ වගේම මේ දැන් ජල ගැටලුවක් ආවට පස්සේ විසඳුම් හොයනවට වඩා ඉතින් අද මේ ගැන නිවැරදි තාක්ෂණික විසඳුමක් හොයාගන්න එක තමයි වැදගත්. ඉතින් ඒ හිඳ තමයි අපි කියන්නේ ඩීප් ටෙක් එක එකතු වෙන
0: 077 777 7374 කෝල් එකක් දීලා 7 විනාඩි 42යි.

0: උදේ 7 විනාඩි 46යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 9579.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 600 600.
6: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: උදේ 8:00 තව විනාඩි 12ක් තියෙනවා. මේ කතාව චුට්ටක් අහගන්න.
0: කියන්න බලන්න.
7: මේ ලෝකේ ඉන්නවා බිලියන 8ක් මිනිස්සු.
0: ඔව්.
7: මේ ලෝකේ මෙච්චර කල් බිහි වෙච්ච වේගවත්ම මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම පොඩි දූපතකින් ආපු අය.
0: ඒ කියන්නේ
7: දැන් ලෝකේ බිලියන 8යි.
0: හරි.
7: ලෝකේ වේගවත්ම මිනිස්සු 4 දෙනෙක් ගමුකෝ.
0: හරි.
7: ඒ බිලියන 8න් ලෝකේ වේගවත්ම මිනිස්සු 4 දෙනා ඉන්නවනේ.
0: හරි.
7: ඒ 4 දෙනාගෙන් 3 දෙනාම පොඩි පොඩි රටවල් වලයි කියලා මේ කියන්නේ.
0: හරි.
7: හා. දැන් තේරුණාද?
0: ඔව්.
7: ඇඳලා පෙන්නන්නද?
0: එවායි පුංචි මොලේනේ අනේ.
7: වදන්නද මේ ඔය ඇමරිකාවේ තියෙනවා කෙනෙක් ටික් ටොප් ටක්
0: ටික් ටික් කරලා
7: ඒක එක ප්‍රාන්තයක් තියෙනවා. හරිද? කෙනෙක් ටික් ප්‍රාන්තය කියලා මේකට කියන්නේ.
0: හරි.
7: එතකොට මේ ප්‍රාන්තය හරි පොඩි. ජනගහනය 2.8 මිලියන.
0: හා?
7: ඒ කියන්නේ නිව්යෝක් නගරේ ජනගහනයෙන් භාගයක්වත් නැහැ.
0: නෑ. හරි.
7: මේ දූපතේ නම තමයි හරිද ජමයිකාව කියලා කියන්නේ.
0: ජමයිකාව. හරි.
7: උසේන් බෝල්ට්.
0: හා?
7: එයා දිව්වනේ 9:58.
0: හා?
7: තප්පර 9:58.
0: හ්ම්.
7: ඊට පස්සේ යොහාන් බ්ලේක්.
0: හරි.
7: 9:69. හ්ම්. හරි. ඊට පස්සේ අසාෆා ෆාවෙල්.
0: හ්ම්.
7: 9:72.
0: හරි.
7: ලෝකයේ වේගවත් මිනිස්සු 3 දෙනාම ජමයිකානු.
0: හ්ම්.
7: ටෝකියෝ ඔලිම්පික් තරගයේ කාන්තා මීටර් 100 ඉසව්වේ රන් රිදී ලෝකඩ පදක්කම් 3ම දිනාගත්තේ මේ පුංචි දූපතෙන් ආපු කාන්තාව 3 දෙනෙක්.
0: හරි.
7: මේක නිකම්ම නිකන් වාසනාවක් නෙවෙයි. මේක අවුරුදු 50කට වඩා තිස්සේ ජමයිකාව අල්ලගෙන ඉන්න ඒකාධිකාරියක්. මේ කතාවේ පුදුමම දේ ඒකත් නෙවෙයි.
0: එහෙනම්
7: මේ දුවන අයගෙන් ගොඩක් අය එන්නේ ජමයිකාවේ එකම එක පොඩි ගමකින්. ඒ ගමේ නම ට්‍රෙලෝනි.
0: හා හරි.
7: ඒ ගමේ මිනිස්සුන්ට වඩා ඉන්නේ එළුවෝ.
0: ඈ?
7: ඔව්.
0: හා?
7: ට්‍රැෆික් ලයිට් වලට වඩා ලෝක ශූරයෝ ඉන්නවා.
0: වව්.
7: හරි. ඇයි ලෝකේ ඉන්න වේගවත්ම මිනිස්සු මේ පුංචි දූපතේ එකම දණකින් බිහි වෙන්නේ?
0: කක්කාරේ මැජික් කරිෂ්ටයක්ක් දෙනවද?
7: අන්න ඒකයි. සමහරු කියනවා ඒක ජාන වලින් එන්නේ කියලා.
0: ආ.
7: සමහරු කියනවා ඒක යාලා කන අල జాතියක් නිසා එන්නේ.
0: ආ හරි හරි හරි මං
7: කියනවා. තවත් අය කියනවා ඒක යාලා ඇවිදින පස්සොල තියෙන මැජික් එකක් කියලා.
0: පස්සල?
7: අයියෝ කිලිම්මි. යාලා ඇවිදින පස්සල තියෙන මැජික් එකක් නම් ඒගොල්ලෝ දැන් අර රනින් ඔය ට්‍රැක් වල දිනනකොට ඒක කොහොමද? හා
0: ඒකනේ.
7: ඇත්තම රහස මොකක්ද? අපි තව පොඩ්ඩකින් ඊළඟ පැයේදී කතා කරමු. මිනිහෙකුට වේගයෙන් දුවන්න පුහුණුව විතරක් මදි. ඒකට සුපිරි හાર્ඩ්වෙයාර් එකක් ඕනේ ඇඟ ඇතුලේ.
0: හાર્ඩ්වෙයාර් එකක්?
7: ඔව් අපි කිව්වේ.
0: යකඩ විකුණන්නද?
7: නෑ නෑ.
0: එහෙනම්
7: ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන මාංශ පේශි.
0: ආ හරි හරි.
7: අපි ඊළඟ පැයේදී කතා කරනව අන්නේ මාංශ පේශි ගැන.
0: හાર્ඩ්වෙයාර් එක ගැන.
7: ඔව්. ඇඟේ තියෙන හાર્ඩ්වෙයාර් එකක් ගැන. හරි. ඊට කලින් අපි ඔයාගේ ඇස් දෙක ගැන කතා කරලෙමු.
0: ඔව්.
7: මොනවා තිබුණත් වැඩක් නැහැ පුතේ. ඇස් දෙක නොපෙනි.
0: ඔව්. මොකද ඇස් දෙක කියලා කියන්නේ ජීවිතේ හම්බෙච්ච වටිනම තෑග්ගක්.
7: ඇස් දෙක පෙනිලත් සමහර අයට මේ ලෝකේ පේන්නේ
0: නැහැ. අන්දයිනේ අන්දයිනේ.
7: එහෙමත් තියෙනවනේ. ආදරේ අන්දයි. ඒක වෙන කතාවක්. හරි. හරි. ඔයාගේ ඇස් දෙක පේන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ලෙන්ස් ටෙක් එකට කෝල් එකක් දෙන්න.
0: 0706 478 478 0112 785 858 තමයි නම්බර්ස් දෙක.
7: ඇයි ලෙන්ස් ටෙක් එක තෝරගන්න ඕනේ? මොනවද ඒගොල්ලෝ කරන්නේ? කවුද මේගොල්ලෝ? ඇයි යන්නේ? තව ලංකාවේ කොච්චර හොස්පිටල් තියෙනවද? ඇස් දෙක කිව්වා ලෙන්ස් ටෙක් මතක් කින්.
0: මොකද්ද තියෙනවා ඉතින්?
7: ඔව් විශේෂත්වය මොකද්ද?
0: එකලංගේ දැන් පිටින් අපි මොන හරි ඇස සම්බන්ධ මොන හරි දෙයක් කරගන්නවා නම් ඒ ගන්න ගානට වඩා 50%ක්ම ආගිට භාගයක්ම මෙතන ගාන අඩුයි. එතකොට ඔයාලට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අද මේ අපි කලින් කියනවා වගේ හැමදේම විකුණලා රත්තරන් බඩු ඉඩකඩනුයි ඔක්කොම ටික විකුණලා ඇස සම්බන්ධ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ නැහැ. මෙතන ඒගොල්ලෝ හරිම සුවදශීලී සේවාවක් දෙන්නේ. මිල ගණනොත් හරියටම අඩුයි.
7: හරි. දැන් ඒගොල්ලෝ ළඟ මිල අඩුයි. මිල අඩුයි කියලා එතන ක්වොලිටි එක වැඩි ක්වොලිටි එක ගැන
0: සුපිරි ක්වොලිටි එකක් තියෙන්නේ.
7: ප්‍රමිතියෙන් යුතු සේවාවක් දෙනවා. විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම සුවදශීලී ඒගොල්ලන්ගේ කාර්ය මණ්ඩලය. ඒ වගේම රජයේ අනුමත ආයතනයක් මේක.
0: ඔව් සෙල්ලම්.
7: ලෙන්ස් ටෙක් එකට කෝල් එකක් දෙන්න. ග්ලූකෝමා, දියවැඩිය ආසයන, ළමා අක්ෂි සායන, ඊට පස්සේ ආගේ ඔෆිස් එකේ උන හෙල්ත් කැම්ප් එකක් කරන්න. ඔය ඔක්කොටම කෝල් එකක් දෙන්න ලෙන්ස් ටෙක් අයික හොස්පිටල්. මෙතන කොස්වත්ත රොබර්ට් ගුණවන්දන මහත්මයා තමයි ප්ලේස් එක. යනවනම් එහෙමයි කෝල් එකක් දෙනවනම් ඒ නම්බර් එකට කතා කරන්න.
0: ඔව් උදේ වෙනකන් ඉන්න ඕනේ නැහැ. රෑට හරි කමන්නේ කෝල් එකක් දෙන්න.
7: ඕන වෙලාව කෝල් එකක් දෙන්න. RDB බැංකුවට කෝල් කරන්න පෑ යන්න බ්‍රාන්ච් එකට ගිහිල්ලා කියන්න මට FD එකක් දාන්න ඕනේ කියලා. මාස 3 6 9 හොඳම රීට් එක දෙනවා FD එකට. ලංකාවේ මේ වෙලාවේ බැංකුවක් දෙන හොඳම එක දෙන්නේ RDB බැංකුව.
0: ඉතින් දිවයින පුරා තියෙන බ්‍රාන්චස් 272ක්. එතකොට ඔයාලට ටවුන් ගන්න රස්සය දෙන්නේ නැහැ. ළඟම තියෙන ටවුන් එකට යන්න අනිවාර්යයෙන්ම බ්‍රාන්ච් එකක් තියෙන. එතනට ගිහිල්ලා ඔයාගේ account එක open කරලා සල්ලි ටික බබා වගේ තැම්පත් කරන්න තියෙන්නේ.
7: ඔව් හරි පරිස්සම්. ඒ වගේම කාර්යක්ෂමයි සුවදශීලී මේ ඔක්කොම තික RDB එකට එන්න. පැල්ලත්ත කිරි වීදුරුවක රස බලන ඔයා ලංකාවේ අපේ අභිමානයත් එක්ක දවස් පටන් ගන්න කෙනෙක්. ලංකාවේ කිරි ගොවි 30,000ක් විතර පැල්ලත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලෝ කිරි ටික දොවාගත්ත ගමන් දුවල යනවා පැල්ලත්ත ඔය කිරි එකතු කිරීමේ
0: මධ්‍යස්ථානයට.
7: ගිහිල්ලා දෙනවා. ඒගොල්ලෝ ඉක්මන්ට මේක පැකට් කරනවා. ඊට පස්සේ ඉක්මන්ට මේකේ යෝගට් හදනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් දානවා. අයිස්ක්‍රීම් හදනවා. දාලා පැය 48 මාකට් එකට එවනවා. ඉතින් ඊයේ ගත්ත කිරි ටික වාට හෙට උදේ වෙනකොට ප්‍රොඩක්ට් එකක් විදියට ගන්න පුළුවන් පැල්වත්ත කියන නම.

0: උදෑසන ඒ විනාඩි එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ ගහන නිරතුරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ਲੱਖਾਂ ਦੇ ਲੱਖਾਂ ਬਟਨ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ
1: ਅਟਾਇ ਦਿਖਾਈ ਗੁੱਡ ਮਾਰਨਿੰਗ ਸੁਬਹਦਾਸਨ ਕਾਲੂਤ ਪੈ ਗਈ ਨੀ මම ඉස්කෝලේ යන කාලේ ස්පෝට් මීට් එකේ දිව්වා.
2: ඈ?
1: ඔව්. මීටර් 100. ආ. ඊටවස්සේ මීටර් 400.
2: හරි.
1: රිලේ එක.
2: ආ.
1: ඊටවස්සේ මැරතන් එක අර ටවුන් එක හරහා දුවන එක. ඒකත් දිව්වා.
2: ආ.
1: මීටර් 5000ක් දිව්වා. වට තුනක් විතර යනකොට. ඔහොම තමයි ඉන්නේ.
2: ආ.
1: ඒ කියන්නේ අපිට දරා ගන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා හුස්ම හරියට පවත් ගන්න පුළුවන් යම් අවස්ථාවක් තියෙනවා අපේ ධනිස් අපිට සපෝට් කරන එක වෙලාවක් තියෙනවා හැම වෙලෙම සපෝට් කරන්න හිතට ඕන කරන විදියට ඇඟ සපෝට් කරන්න තියෙනවා
2: නේ
1: ඔය ඔක්කොම ප්‍රශ්න ටික නිසා ඉතින් මම ධාවකයෙක් නොවි මේ වගේ
2: නිවේදකයෙක් වුණා
1: ඔව්
2: එකෙන ආට මේ හැකියාව තිබ්බා ඇඟෙන් කිසි සපෝට් එකක් ආවේ
1: නැහැ ඇඟෙන් ආවේ නැහැ හිතෙන් මම දහවකි මම හිතනවා වේගෙන්ම දුනායි පව් කරන හැටි හිතනවා බෑ ඇඟ සපෝට් කරන්න
2: ඒක තමයි මට තේරුණා ඒක
1: දැන් මේ වැඩේ කට සපෝට් කරාට මොලේ සපෝට් කරා හරි රයිට් 8:04 ඔය ජමයිකාවේ ක්‍රීඩකයාගේ කතාව
2: හරි
1: හුසේන් බෝට්ලාගේ කතාවෙන් අපි ගිය පැය ඉවර කළා මේ පැයට ඒක තිබ්බනේ මතු සම්බන්ධයි කියලා කියන්න ඕන කියලා.
2: ඔව්.
1: අන්න එතනින් පටන් ගන්න. අද ලෝකයේ ඉන්න වේගවත්ම මිනිස්සු ඉන්නේ අර කියන ජමයිකාව කියන දූපති.
2: හරි.
1: අපි කිව්වා හුසේන් බෝල්ට් ඊට පස්සේ තව කිව්වා අසාෆා ෆාවෙල්, යොහාන් බ්ලේක් කියන තුන්දෙනාම ජමයිකාවේ නිපදිච්ච අය.
2: හරි.
1: එතකොට මිනිස්සුන්ට වේගයෙන් දුවන්න පුහුණු වීම විතරක් මදි. ඒකට ඇඟේ සුපිරි හાર્ඩ්වෙයාර් කොටසක්.
2: ආ, හાર્ඩ්වෙයාර් එක ඉන්න නතර කරේ.
1: ඔව්. ඒකට කියනවා ඇඟේ තියෙන අපේ මන්දගාමී තන්තු කියලා එකක්.
2: හා.
1: මේවා තියෙන්නේ මැරතන් වගේ දිගු දුර දුවන අයට.
2: ආ, ඒක තමයි අපේ නැත්තේ.
1: ඔව්. ඒ කියන්නේ කෙන්‍යාව, ඉතියෝපියා වගේ රටවල අයටත් මේක තියෙනවා.
2: හා.
1: කෙන්‍යාව ගත්තම ලෝකයේ ඔය මීටර් 5000. හා. කිලෝමීටර් 5000 ඔය වගේ එක එකව දුවන
2: තියෙන්නේ.
1: හ්ම්. දැන් ලංකාවේ තියෙන ලෝකේ තියෙන හා ඔය බොස්ටන් මැරතන් වගේ වේ දුවලා දිනන්නෙම කෙන්‍යාව, ඉතියෝපියාව වගේ අය. කලු කෙට්ටු අය. කටු විතරයි හැබැයි දුවනවා
2: තියෙන්නේ. ආ, ෂෝ වගේ.
1: මේවා වේගවත් තන්තු.
2: හරි.
1: මේවා තියෙන්නේ එක පාරටම පිපිරීමක් වගේ මහා බලයක් කරන් වේගයෙන් දුවන්.
2: හ්ම්.
1: මීටර් 100 දුවන අයටත් මේක ඕනි. හ්ම්. ජමයිකානුවන්ගේ බහුතරයක් පැවතගෙන ඉන්නේ බටහිර අප්‍රිකාවේ.
2: හරි.
1: මේ බටහිර අප්‍රිකානු ජාතිකයින් ගැඟේ අනිත් අයට වඩා ස්වභාවිකවම ඔය මාංශපේශී වැඩි.
2: හ්ම්.
1: හැබැයි තව එකක් තමයි මේගොල්ලන්ට වේගජානය කියලා එකක් තියෙනවා.
2: හ්ම්.
1: ඒකට කියනවා ACTN3 කියලා. හරි.
2: හ්ම්.
1: ඒ කියන්නේ වේගය සම්බන්ධ ජානය.
2: හරි.
1: මේක හරියට කොන්ක්‍රීට් එකක් ඇතුළට දාලා තියෙන යකඩ කූරු වගේලු.
2: හ්ම්.
1: මාංශපේශී වලට එක පාරටම එන පීඩනය මහා පීඩනේ දරා ගන්න මේ ජානෙ උදව් වෙනවා කියලා කියනවා.
2: හා.
1: ජමයිකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 75%කටම මේ ජානෙ උපතින්ම ඇවිල්ලා.
2: හ්ම්.
1: එතකොට මේක තව මෙතනින් මෙහෙම විසඳන්න නැතුව විශේෂඥයෝ හිතුවා, විද්‍යාඥයෝ හිතුවා ජමයිකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු සහ සුපිරි ධාවකයෝ සංසන්දනය කරලා බලන්න.
2: හ්ම්.
1: පුදුමි කියන්නේ දෙගොල්ලන්ගෙම මේ ජානෙ තියෙනවා.
2: හා.
1: ජාන සමානයි.
2: හරි.
1: ඒ කියන්නේ ජමයිකාවේ ඉපදුණු පළියට උසේන් බෝල් කෙනෙක් වෙන්නේ නැහැ.
2: ආහ්.
1: නිකම්ම නිකන් සාමාන්‍ය ජමයිකානුවෙක් විතරයි.
2: හරි.
1: ජාන වලින් කරන්නේ දුවන්න බෑ කියන එක නැති කරන එක විතරයි.
2: හ්ම්.
1: එතකොට ඇත්තටම රහස මොකද්ද කියලා අපි කියන්න.
2: හ්ම්.
1: එතකොට 15 සියවසේ ඉඳලා 19 සියවස වෙනකන් අප්‍රිකානුවන් මිලියන 12.5ක් වහල්ලු විදියට නැව් වලින් ඇමරිකාවට, ඒ වගේම ඔය කැරිබියන් දූපත් වලට ගෙනල්ලා තියෙනවා.
2: හරි.
1: හරිම ක්‍රූර ගමනක්ලු මේ ගමන.
2: අනේ අයියේ.
1: නැව් ඇතුලේ මිනිස්සුන්ග දාලා තියනවලු හරියට ඔය සෙමන්ටින් වල වගේ.
2: අනේ චරිත
1: ඉරකල්ල. ලෙඩ රෝග හැදිලා. වතුර නැතිකම නිසා මිලියන 2කට ආසන්න ගානක් මැරිලා.
2: මගදී.
1: මගදී මැරුණා. සමහරු කියනවා මේ නැව් වලින් පණ බේරගෙන ආපු අය තමයි ශක්තිමත් කියන්නේ.
2: හරි.
1: ඒ ශක්තිමත් මිනිස්සු ගොඩක්ම ගොඩබැස ජමයිකාවට.
2: හා.
1: හැබැයි මේ කතාව 100%ක්ම හරි නෑ. මොකද නැවේදී මිනිස්සු මැරුණේ මාංශපේශී දුර්වල වීම නිසා නෙවෙයි. ලිඩ රෝග නිසා.
2: ඒකනේ.
1: ඒ වගේම අප්‍රිකානුවන්ට මේ ජාන තියෙනවා නම් ඇයි අද අප්‍රිකානු රටවල් නයිජීරියාව ඔය ගහනාවනේ. ඒ වගේ මීටර් 100 දුවන ඒගොල්ලෝ ඇයි මේ ලෝකේ අල්ලන්නේ නැත්තේ?
2: ඒකනේ.
1: ජානත් නෙවෙයි එහෙම බැලුවා.
2: එහෙනම් මොකද?
1: තව තව මේක ඇතුල් පැත්තට ගියාම ඔය ජමයිකාවේ චැම්ස් කියලා මහා දැවැන්ත පාසල් ක්‍රීඩා උල්ලක් තියෙනවා. නිකම්ම නිකන් අර මං කිව්වාගේ ස්පෝර්ට් මීට් එකක් නෙමෙයි.
2: හරි.
1: මේක දවස් පහක් පුරා ළමයි 3000ක් විතර තරඟ කරන මිනිස්සු 30000ක් විතර කෑ ගහලා චියර් කරන
2: හරි
1: මුළු රටේම ටීවී වල ලයිව් පෙන්නන මහා සැණකෙළියක්.
2: වව්.
1: මේක 1910 ඉඳන් පැවතගෙන ඉන්න.
2: හරි.
1: ජමයිකාවට දුවනවා කියන්නේ නිකම්ම ක්‍රීඩාවක් නෙවෙයි. ඒක තමයි එකම ක්‍රීඩාව මේ චැම්ස් තරගයෙන් දිනන අවුරුදු 16ක ළමේ මුළු රටේම වීරයෙක් බවට පත් වෙන. උසේන් බෝල්ට් ඊට පස්සේ ෆ්‍රෙසර් ප්‍රයිස් වගේ හැම සුපිරි තරුවක්ම හොයාගත්ත මේ ට්‍රැක් එකේ. අමරිකාවේ උස හයිය ළමේ හිටියොත් එයා ට්‍රැක් එකට යන්න කලින් බාස්කට් බෝල් හරි ෆුට්බෝල් හරි කට්ටිය අරගෙන යනවා. හැබැයි ජමයිකාවේ එහෙම ළමේ හිටියොත් කෙලින්ම දාන්නේ කොහෙද?
2: දුවන්න.
1: මීටර් 100 ට්‍රැක් එකට. උසේන් බෝල් පවා මුලින්ම ක්‍රිකට් ගහන්න ගිය කෙනෙක් නේ. පුහුණුකරුවෙක් තමයි යාව දුවන්න දැන්.
2: හරි.
1: ජමයිකාවේ පුහුණුකරුවන් ගම්වලට යනවා. ඒ නිසා ගමක ඉන්න දක්ෂ ළමයෙකුට පුහුණුවට නගරෙට එන්න අවස්ථාව හැදිනවා. හරි. පුහුණුකරුවා ගමට ඇවිල්ලා ගමෙන් හොයාගෙන යනවා. ඒ
2: කියන්නේ නගරෙටම යන්න ඕනේ නේද?
1: නෑ. මුළු රටම එකතු වෙලා දක්ෂීන්ව හොයන දැලක් වගේ එකක් ජමයිකාව ක්‍රියාත්මක කරනවා. තව රහසක් තියෙනවා.
2: මොකද්ද?
1: මේ සුපිරි ධාවකයෝ ගොඩක් ඉන්නේ ජමයිකාවේ එකම ප්‍රදේශයකින්. ඒකට හේතුව මොකක්ද? ජමයිකාව ප්‍රසිද්ධ දුවන අයට විතරක් නෙවෙයි.
2: එහෙනම්?
1: එයාලා ප්‍රසිද්ධයි ඇලුමිනියම් හදන ඔය බොක්සයිට් කියන ඛනිජයට. පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා මේ ලෝක ශූරයෝ උසේන් බෝල්ට් ඇතුළුව. එයාලගේ දෙමව්පියෝ එන්නේ මේ බොක්සයිට් පිරුණු ප්‍රදේශවලින් කියලා. මේක තවම හරියට ඔප්පු කරලා නැති වුණත් විද්‍යාඥයෝ කියන්නේ මේ ඇලුමිනියම් පිරුණු පස්වල හැදෙන කෑම කද්දි ඒ කෑම වලින් අර කලින් කියපු වේගජානය තව ප්‍රබල වෙනවා කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ වේගය එන්නේ ඔවුන් පය ගාලා ඉන්න පස්වලින්ම වෙන්නත් පුළුවන්.
2: පුළුවන් පුළුවන්. හරි හරි.
1: අර මුලින් කිව්වේ
2: මේ පස්වල මැජික් එකක් තියෙනවා කියලා.
1: ජාන එකතු වෙනවා මුළු රටේ මිනිසුන් උපදින්ම දුවන්න පුළුවන්. ඉතිහාසයේ අර අඳුරු වහල් යුගයෙන් බේරලාපු ශක්තිමත් මිනිස්සුන්ගේ ජාන මේ දූපතේ ඇයට තියෙනවා. ඊට පස්සේ බොක්සයිට් පිරුණු පස්වලින් ඒ ජාන තවත් බලවත් වෙනවා. අවුරුදු 100කට කලින් මුළු රටම තීරණය කළා අපිට කරන්න පුළුවන් හොඳම දේ දුවන එක කියලා. ඒ වෙනුවෙන් සුපිරි ස්කෝලවල තරඟ පුහුණුකරුව ක්‍රමවේද හැතුණා. ඉතින් ඔබට තේරෙනව නේද සංස්කෘතිය සබාදහම ඊට පස්සේ විශ්වාස පරම්පරාවේ කියන දේවල් ඔක්කොම එකතු වුණාම මොන වගේ යක්ෂ පුත්‍රයෝ බිහි කරන්න පුළුවන්ද කියලා.
2: අපි තේකන විහිලාද අපි යක්කොනේ. තියක්කෝ. පිබ්බි හිලා තියන්නේ.
1: වැඩි කෑමන.
2: හයි.
1: මෙච්චර ලස්සන කතාව. දැන්ම ගොම බින්දුව.
2: මේ ඒ අර එහෙ ඉන්නේ එළුවන්ට හොඳට දුවන්න පුළුවන්.
1: පුළුවන් පුළුවන් පුළුවන්. එළුවන්ට දුවන්න පුළුවන්.
2: එළු තරඟයක් දැම්මනම් හරි.
1: තව දවසක් කියන්න ජමයිකාවේ. ජමයිකාව ගැන කියන්න තව හොඳ උදාහරණයක් කියනද?
2: මොකද?
1: ක්‍රිස් ගේල්. ක්‍රිකට් වල ක්‍රිස් ගේල් මතක් කරගන්න. ගේල් ගහන හයේව ගහන්න ත්‍රිවිල් එක යන්න ඕන බෝලින්.
2: අතත්
1: ඔන්න ජමයිකාවේ ජානවල හයියා.
2: හයියා.
1: උසේන් බෝල්ට් ක්‍රිස් ගේල් ඔය දෙන්න මතක් කරගත්තා නම් කතාව
2: පැහැදිලි
1: වෙනවා. පැහැදිලි. උදේ 8:10.

0: Lakhanda Radio ITN.
1: ඔය වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා.
3: ඉතින් දාලා මෙහෙන් දාලා යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩි තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපති
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න
4: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
5: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන් ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
4: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.

0: අටයි විසි හතයි වෙලාව.
1: ඔව් ඉති
0: මොනහට කියන්න ඕන
1: සිින්දුව කියන්න
0: හා අපි දෙන සිින්දු කියන්න කන්න දෙන වනං අපිට බොන්න දෙන වනං අපිට මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ ඒ වගේයක් ගහනවාද හිටෙනකොට ඩොල් කියක් කරගෙන
1: අන්න හරි එක ගේමු අපි නිකන් මේ වගේ නිකන් පාළුවක් දැනෙන වෙලාවට සින්දුවක් කියන
0: මේ ඇතරව මේ වැරදිලා ඇනවුස කෙනෙක් උනේ නැත්තම් මං
1: ගායකයෙක් කන්නේ අර අපි කලින් කිව්වා වගේ යාට පුළුවන්
0: මට පුළුවන් බස් එකේ නැගලා සින්දුව කියලා ඔය දන්නවද බස් එකේ නැගලා සින්දුවක් කියලා දවසකට කීයක් හොයන්න පුළුවන්ද
1: පුළුවන් අපිට වඩා හොයනවා එතන
0: අඩුම රුපියල් 5000ක් හොයන්න පුළුවන්
1: දවසට
0: මොකද අද කාලේ කවුරු හරි කෙනෙක් අපි කියන්නේ යාචකයෙක්ට දුන්නත් අඩුම දෙන්නේ රුපියල් 20කට යා 10 දෙන්නේ නැහැ
1: නැහැනේ
0: 20ත් 30 කොලේ දැන් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. රුපියල්
1: 500ක්
0: හොඳට සල්ලි බාගි තියෙන කෙනෙක් නම් රුපියල් 500ක්. එහෙම ගත්තම රුපියල් 5000ක් දවසට හෙව්වා කියන්නේ දවස් 20යි වැඩ කරන්න ඕනේ සෙන්සුරාද දින නිවාඩු ගත්තා.
1: හා පොයිට නිවාඩු.
0: ඒ ඔක්කොම ගත්තත් රුපියල් ලක්ෂයක පඩියක් අපිට හම්බ කරගන්න පුළුවන්.
1: ඔව් මම මේ ළඟදී රුපියල් 10ක් දීලා මේ ඉංගර වගේ ගහම 20ක් කර දෙන්න තියෙනවා.
0: ඔන්න ඕකයි කතාව. හරි මිත්‍රෝරි මෙන්න මේකයි කතාව.
1: මොකද්ද?
0: සින්දුවක් කියලා සල්ලි හම්බ කරන එක ඒක වෙන කතාව. හැබැයි සින්දුවක් කියන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් රටක් දන්න චරිතයක් බවට පත් වෙන අවස්ථාවක් තියනවා නම් ඒකට හොඳම තැන ලක්කඩ ගෝල්ඩ්
1: හවුස්.
0: ලංකාවේ රියැලිටි ගොඩක් තියෙනවා. හොඳටම කරන රියැලිටි තියෙනවා. ඒ නාලිකා හොඳටම ඒව කරනවා. හොඳම තෑගි දෙනවා.
1: හොඳම දක්ෂෝ බිහි කරනවා.
0: දැන් ලංකාවේ එහෙම ගත්තම ගායකයෝ මෑත කාලේ බිහිවෙච්ච භාගයට භාගයක් රියැලිටි වලින් ආපු අය. ෆැලන් ඇන්ඩ්‍රියා. ශිහාන් මිහිරන්. ප්‍රදීප් රංගන සුරේන්ද්‍ර පෙරේරා. ඊට පස්සේ උදාර කෞශල්. ඊට පස්සේ මංගල ටෙනෙක්ස්. ඊට පස්සේ ගත්තම අංජලි හේරත්. උදේෂ් ඉන්දුල. ඊට පස්සේ තව කවුද? නිලා නෙට්ටියාරච්චි. පියත් රාජපක්ෂ. රවීන් කනිෂ්ක. රවීන් තාරුක. තව ඉන්නවා. සංක දිනෙත්. රියැලිටි වලින් ආපු චරිත. නේ. ලංකාවේ.
1: ඔව්.
0: මේ සහෝදර නාලිකාවල තියෙන රියැලිටි තරග වලින් ආපු.
1: ඔව්.
0: චරිත. ඉන්දික ලියන ගේ අපි. මෙහි. මොම ගත්තම තව ඉන්නවා. ඉතින් ඒ අතරට වාගේ නම කියවෙනවා. රේඩියෝ එකකින් ආපු සුපිරිම තරුවක්.
1: තරුවක් කියලා.
0: ලකන ගෝල්ඩන් වොයිස් හවුස් එකේ ඉඳන් අහන්න. වොයිස් කළා සින්දු මෙහි ඇවිල්ලා කියලා ගියායි. වොයිස් කඩ් දීලා ගියායි.
1: අද තමයි දවස ඔන්න.
0: ඔව් අද එකේ ඉඳන් හතර වෙනකන් ෂෝ එක අහන්න. හරි. එහෙනම් ඒ ඔක්කොම මතක් කළා මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රහකයෝ ටික මේ පැයේදී විෂ මද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් රට මේකට ජාතික වැඩසටහන මේ දවස්වල ආරම්භ කරලා තියෙනවා. එවිනෙන් ඔයාගේ දායකත්වය දෙන්න 1927 නම්බර් එක ෆෝන් එකේ තියාගන්න. ඇයි මෙහෙම කරන්නේ? ඔයා හෙරොයින් වලට, ගංජා වලට, ඇෂ් කුෂ් වලට, අයිස් වලට මේලා ඇබ්බැහි වෙලා නම්. ඔයාට ඕකෙන් ගොඩ යන්න, එහෙම නැත්නම් ගොඩ යන්න කියන්නේ මේ ගැලවෙන්න ඕනි නම්.
1: ඔව්. ඒකෙන් ගොඩ යන්න බෑ.
0: ගොඩේ විකුණලා ගොඩ යන්න
1: නෙවෙයි. ඒකෙන් මිදෙන්න.
0: මිදෙන්න තියෙන අවස්ථාව තමයි මේ කියන නම්බර් එකට කතා කරලා ඔයා කියන්නේ මට මේකෙන් ගැලවෙන්න ඕනි. උදව්වක් ඕනේ කියලා ඒගොල්ලෝ උදව් කරයි.
1: එහෙමත් නැත්නම් ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ වගේ කට්ටියක් ඉන්නවා. අනේ මහත්යෝ පින් සිද්ධ වෙයි ඒගොලු ගලව ගන්න කියලා 1924 කෝල් එකක් දෙන්න. බය වෙන්නපා කෝල් එක ගන්න ඔයාගේ තොරතුරු වල ඔක්කොම රහසභාවය සුරකිනවා. කියන්නේ කවුද කෝල් කරේ කියලා ඒගොලු ගන්න ඕනේ ක්‍රියාමාර්ග ටික ගන්නවා.
0: එතකොට ඩෝමා මාක්ස් ප්‍රින් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල වා දන්නවා. ඉතින් අලුතෙන් බිස්නස් එකක් කරන අන ව්‍යාපාරික අවස්ථාවක් බැංකු ණයක් එහෙම දාලා ලෝන් එකක් එහෙම දාලා සල්ලි ටිකක් අතේ තියෙනවා නම් රට ගිහිල්ලා හම්බ කරගෙන ආපු සල්ලි ටිකක් තියෙනවා නම් ඔයාගේ කියලා ඔය ඉතුරු කරගත්ත කීයක් හරි තියෙනවා නම් අලුත් බිස්නස් එකක් ව්‍යවසායකයෙක් විදියට හිතන කෙනෙක්ට ඩෝම ඇතුළු නේ යන්ත්‍රෝපකරණ ගණනාවක් ගෙන්නන මාක්ස් වෙන් කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඩෝම කියලා කියන්නේ ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය. පැයට 1000 විතර කොටන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා දන්නවා වීවේලන සමාන වී කොටන යන්ත්‍රය වගේම තමයි සහල් වින් කිරීම යන්ත්‍රය, කළු වැට ඉවත් කිරීම යන්ත්‍රය, ඒ වගේ ස්ටීම් බට්ට වගේ ඒවා. ඉතින් යන්ත්‍රෝපකරණ ගණනාවක් මාක්ස් වෙන් ලංකාවට ගෙනල්ලා තියෙනවා.
1: කතා කරන්න පුළුවන් 01176 79 579ට.
0: ඔව්. මොකද නම්බර
1: කිව්වේ 0117 679 579
0: ආව් නම්බරේ වෙනස් වෙලා නැහැ පන් නම්බරේම එතන ඇල්ලේන පාර මහරගම තියෙන ලංකාව දාන නමක් මාක්ස්වෙන් ගෲප් එක ඉතින් ඔය ගෙදරටලා ඉන්නේ නැතුව ජොබ් එකක් කවුරුත් ළඟට ගෙනල්ලා දෙනක ඔයාට පුළුවන් කමක් තියෙනවා දිස්ත්‍රික්ක කීයද ලංකාවේ
1: කීය තියෙනවා
0: ඔන්න
1: අන්න කරවුඩා
0: දිස්ත්‍රික්ක 25යි හරි
1: හරියට හරි මම බැලුවා දන්නවද
0: ඒ 25ෙම මේ වෙනකොට මේ ඩෝමා ඇතුළු යන්ත්‍රෝපකරණ එක්ක බිස්නස් පටන් ගත්ත අලුත් විදියට තාක්ෂණයක තමන්ගේ කෘෂිකාර්මික කටයුතු කරන බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ අතරටවත් එකතු වෙන්න කියලා මතක් කරන්න. වෙලා මතක් කරන්න උදේ 8:33

0: පුරාදා දිනවල පස්තුරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice
2: 8:37 වෙනකොට මට කියන්න විශේෂ කාරණාවක් තියෙනවා.
3: කියන්න බලන්න මොකද්ද කියලා?
2: ඇත්තටම මම මේ
3: කොයිද ගියේ?
2: නැමෙ ඉතින් මෝර්නින් ෂෝ එකේ අවුරුදු ගාණක් ඉන්නානේ. මට හිතුණා මෙතනින් අයින් වෙලා වෙන නාලිකාවක
3: වීල් කරන්න පාසා ප්‍රවුදේ පාන්දර. ප්ලීස් මට hina වෙන්න බෑ. මට hina වෙන්න එපා කිව්වා.
2: මේකයි වැඩි. නැහැ උනේ අපි ඉඳලා හිටලා හැව චේන්ජ් එකක් ගන්න ඕනේ කියලා හිතනවනේ. වැඩි වරදින. ගොඩක් මේ දවස්වල ඔය රැකියා සම්බන්ධ ලෝකේ තියෙන මතය තමයි ඔබ ඉන්න ජොබ් එකකින් අයින් වෙන්න එපා කියන එක තමයි ලෝකේ මේ වෙලාවේ ව්‍යවසායකයෝ ප්‍රබල මතපල කරන විචාරකයෝ විශ්ලේෂකයෝ කියන්නේ. මේ 2025 26 27 කියන කාලේ
3: හරි
2: ජොබ් වලින් ඉවත් වීම ජොබ් වලින් වෙනස් මානයන් වලට යන එක ගැන ඔබ අඩුම තරමේ 4-5 වතාවක්වත් හිතන්න කියලා
3: යෝජනා. අනතුරු අංගවල තියෙන්නේ.
2: ඒකට හේතුව ඔය ජර්මන් වල තියෙන ප්‍රමුඛ පෙළේ මෝටර රථ සමාගමක්.
3: හරි.
2: පහුගිය දවස්වල සේවකයෝ 10 ගානක් එළියට
3: දැම්මා. අයියේ.
2: පඩි ගෙවා ගන්න බෑ. මොකද කාර් වලට තියෙන ඉල්ලුම විශේෂම ජර්මන් වාහන වලට තියෙන ඉල්ලුම වෙනස් වුණා. වෙළඳපොළේ BYD ආක්‍රමණය කරානේ.
3: ඔව්.
2: දැන් පාරේ බල්ල ඔක්කොම BYD
3: නේ.
2: සෑහෙන මරු පහරක් වැදිලා තියෙන්නේ. ඕකට ටිකක් හරි ෆයිට් කරන් Toyota එක විතරයි. දැන් මේ කම්පැනි කීපේ උදාහරණට අරගෙන ඒගොල්ලෝ කිව්වා තරඟකාරී අය නිතරම තරඟේ ඉන්න අය ඔබේ ව්‍යාපාරයට අභියෝගයක්. ඔබට අභියෝගයක්. ඒ නිසා පර්සනලි Taman විදියට ගත්තොත් ඔබ මේ වෙලාවේ තව කෙනෙක් එක්ක තරඟයක නම් ඉන්නේ. තරඟෙන් ඉවත් වෙන්න එහෙම නැත්නම් ඒ තරඟය තුල විවිධ අවදානම් සහගත අත්හදා බැලීම් කරන්න යන්න එපා
3: කියලා. පාඩුව යන්න කියලා.
2: ඔව්. මේ යන විදියට පොඩ්ඩක් යන්න දෙන්න කියලා කිව්වා. ඉතින් ඔය ජර්මන් කාර් හදන ওই කම්පැනි ලොකු මහත්තයා ස්ටාෆ් එකට එන්න කියලා කිව්වා. මේ අපි ගෙවන්නේ අමාරු කාලයක්.
3: හරි.
2: වැල් පාලමේ යන්නේ. හරි. ඉදිරි කාලය තවත් අමාරුයි.
3: හරි.
2: ඒ හින්න.
3: ඔගලසෙන්.
2: ඔගලන් අකමැත්තෙන් උන රැකියාවෙන් ඉවත් කරන්න වෙනවා කියලා.
3: මොනව හිතන්නේ නැද්දනේ?
2: මේ වෙලාවේ ලංකාව ඇතුලේ තියෙන ඔය සමහර ආයතන ඔය අපි පහුගිය දවස්වල කිව්වේ ෆැක්ටරි සම්බන්ධයෙන් ඒගොල්ලෝ තීන්දුව తీන ගන්නෙත් ওই විදිහට තමයි. ආර්ථිකය අමාරු වෙනකොට කම්පැනි වල ඔබ තියාගන්නේ නැහැ.
3: නෑනේ ඉතින් තියාගන්න බෑනේ.
2: ඔබ හිතෙනවා මෙතනට වැඩිය තව කොහේ හරි හොඳයි කියලා. එතනට යන්න කලින් බලන්න ඒ කම්පැනි එක ෆයිනෑන්ෂල් අතින් නේද?
3: කොච්චර ස්ටේබල්ද කියලා.
2: ඔව් කොච්චර ශක්තිමත්ද කියලා. නම තිබුණාට සමහර කම්පැනි දිනනවා.
3: අතුල පුස්.
2: රිම් එකෙන් යන්නේ. නම තියනවා රිම් එකෙන් යන්නේ.
3: ඔව් ඔව්.
2: ඒ නිසා මේ ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂකයෝ කියනවා සකර්බර්ග්ටත් අමාරු කාලයක්. එලොන් මස්ක්ටත් අමාරු කාලයක්. අසංක සතර සිංහටත් අමාරු කාලයක්. හරි. ගමේ පියදාස මාමටත් අමාරු කාලයක්. ඒ නිසා අනවශ්‍ය අවදානම් ගන්න එපා. වීරයෝ වෙන්න හදන්න එපා.
3: Yes yes.
2: ඔෆිස් එකේ බොස් එක්ක පොඩි වචන හුමාරුවක් ගිය ගමන් අස්වීම දෙන්න එපා.
3: ඔව් ඔව්.
2: අල්ලගෙන ඉන්න මොකද ඔයාව ගන්න මේ වෙලාවේ කම්පැනි එකක් නැහැ.
3: මොකද සමහරක් අය හිතාගෙන ඉන්නවා අස්වීම දුන්නාට පස්සේ ආයෙ මොනවාරි පඩි වැඩි කරලා තියාගන්නවා කියලා.
2: එහෙම තියාගන්නේ.
3: එහෙම නැහැ දැන්.
2: එහෙම ඉන්න එහෙම ඕනේ නැහැ. නේ. ඔය සමහර කම්පැනි වල තියන නේද අස්වෙන්ට කලින් මාසෙකට කලින් කියන්න කියලා.
3: ඔව්.
2: ඒ මිනිස්සු අස්වෙන මානසිකත්වයේ හදාගත්ත දවසේ මේ මිනිස්සු යවන්න ඕනේ.
3: අනිවාර්යයෙන්.
2: මොකටද මාසයක් තියාගන්නේ?
3: තියාගන්න මොකටද?
2: මාසයක් ඉන්නකම් කරන්නේ ඔය ආයතනයේට කෙනෙහිලිකක්.
3: ඔව්.
2: යන්න තියෙන තැනට ඩේටා එකතු කරනවා.
3: හා දිනු කරලා යන්නේ නැහැ නේ මේ මාසය ඇතුළත.
2: ඔබ හිතන්නකෝ අපි වැඩ කරනවා වගේ රීඩි එක වැඩ කරන්නේ. මම ලබන මාසෙ අයින් වෙනවා. මම මාසයක් තිස්සේ ඔන්න ඉන්නවා. ඉන්න ගමන් මම කරන්නේ මේකේ තියෙන ඒවා එකතු කරනවා අර channel එකට ගෙනියන. නැද්ද?
3: අත අත අත.
2: ඒ නිසා එහෙම ඕනේ නැහැ. යන්න ඉන්න මිනිහව යවන්න. කියලා වගේ එකක් ගන්න පුළුවන් ඕන්න. ජීවිතවලින් උනත්
3: එකත් එකත්
2: යන්න කවුරු හරි ඉන්නවනะ
3: යවන්න.
2: ඉතින් ඵලයන්
3: ඔකට දින්නේ
2: මොකටද? 8:41
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
6: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
2: බැංකුවකට යන්න හිතාගෙන ඉන්නේ. ජොබ් එකට නෙවෙයි. FD එකට. ඔයා යන බැංකුව මන් දන්නවා. RDB එකට යන්නේ.
3: ඔව්.
2: මොකද
3: RDB වෙන බැංකුවක් නෑ.
2: ඔව්. මේ වෙලාවේ ඔයාලට දෙන හොඳම රේට් එක දෙන්නේ RDB. මොකද මාස 3කට වාසි FD එකක් දැම්මත් මාස 6ට 9ට දැම්මත් FD එකට හොඳම රේට් එක RDB එකෙන් ශාකා 272යි රටපුරා.
3: ඒ හින්දා ළඟම ශාකාවට ගිහිල්ලා ඔයා මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික account එකක් open කරලා දාන්න. ආයෙදී ආරක්ෂාව ගැන හිතන්න දෙයක් ඇත්තෙම නෑ. ඒගොල්ලේ හැම වගකීමක්ම බාර ගන්නවා.
2: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්නම්. ටිකට් එකක් ගන්නකොට රුපියල් 40කට ඔයාට පුළුවන් කමක් තියෙනවා ලොතරැයි මණ්ඩලයේ හරහා තව රටේ සංවර්ධනයට දායක වෙන්න ඔයාටත්. ඒක කරන්නේ මෙහෙමයි. ඔය පහුගිය මාස කීපයක් මතක් කරන්න ඕනේ. සුපිරි ජයග්‍රහකයෝ රසක් අපි බිහි කරා. කෝටි කීයක දායක දුන්නද පහුගිය මාසවල? මතකද?
3: මං හිතන්නේ 33ක් 32ක් වගේ නේද?
2: කෝටි 40කට ආසන්න ගාන දායක දුන්නා. හරි. ඉතින් අන්න එහෙම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මේ කියන්නේ. ඔයා ගන්න ඕනේ ටිකට් එක. සුපිරි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න. එහෙම නැති වුණත් රටේ සංවර්ධනයට ඔයා දායකත්වයේ දීලා. දැන් බලන්න ඔය පහුගිය මේ මාස 7ට සුපිරි ත්‍යාගලාභිය 32යි.
3: ඔව්.
2: එතකොට කෝටි 24කුත් ලක්ෂ 46ක් බෙදලා තියෙනවා.
3: හරි.
2: ඔක්කොම වාසනාවන්තයෝ ගත්තම 44යි. ඊට පස්සේ ඔය මුදල් චෙක්පත් ප්‍රදානයේ පහුගිය දවස්වල සිද්ධ වුණා. ඉතින් ඊට අමතරව රටේ සංවර්ධන කාර්යයේදී මේ රුපියල් 40 ලොකු සපෝට් එකක් දෙනවා.
3: ඉතින් මෙන්න මේ වගේ කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවාර මුදලට, සමාජ සේවාර මුදලට, එවැගේම වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගණනාවක් පවත්වාගෙන යන මේ රුපියල් 40න් ඔයාලට දායකත්වය ලබා දෙන්න පුළුවන්.
2: ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. ටිකට් එකක් ගන්න ඕනේ. ඔයාලට ඇදෙන්න නම් ටිකට් එකක් ගන්න ඕනේ.
3: ඔව්, නැත්තම්
2: ඇදෙන්නේ. ඔව්. මට කවදාවත් ටිකට් එකක් ඇදිලා නැහැ කිය බැන බැන ඉඳලා නැහැ. ටිකට් එකක් ගත්තේ නැති කෙනෙක්.
3: හා.
2: ඒ හින්දා රුපියල් 40යි ජීවිතේ
3: ගොඩ.

0: එක්කම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: jutte ke inno oyage future ekata plus point ekak RDB youth plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB youth plus kinuma oba wenuenma
1: vasavisha nathi deshiya kirivalin pamanakma nipadawana maupime sarakuniya rakat palwatta kiri dan langama keel super shaka magin melati kata haki ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: අටයි විනාඩි පනහයි මේ සිංදු ලස්ස සිංදුව සන්නාලි කුමරි හරි මේ සිංදු මං කියන්න ආසයි. ලකන ගෝල්ඩන් බොයිස් ආවනි ගොඩක් අය ආවා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ හැකියාව පෙන්නුවා. ඉතින් අද හවස එකේ ඉඳලා තමයි ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ ටැලන්ට්ස්
3: බලාගන්න පුළුවන්.
2: කමක් තියෙන්නේ FB එක ෆලෝ කරලා තියාන ලකන පේජ් එක. ඒකේ වීඩියෝස් එහෙම යනවා. රයිට්. 8:50යි.

0: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ലക്കണ്ട് പ്രവൃത്തി സമഗിൻ മമ സമീര കാര്യവസം പ്രവൃത്തി സംസ്കരണേ മനോജ് ഗുഡവിധാരണ
1: സമ അനുഗ്രഹയ
2: NLP ഹദഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹന ബലാഗന്ന
3: മുഹുതെൻമ കുവനിൻമ കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊൽമു സമട ദന്തിമൈ ഇബത് വെൻ
1: സായോഗീത അനുഗ്രഹയ
4: സോണാലിക ട്രാക്ടറിയ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දමා තිබෙනවා. එය 90 රුපියල් 414ක් පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 399ක් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 20කින් අඩු කර ඇති බවයි ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ලීටරය රුපියල් 495ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 475ක් බවයි සංස්ථාව පවසන්නේ. මෙම මිල සංශෝධනය අනුව සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද සංස්ථාව නිවේදනය කළා. නේපාලයේ ඇති වූ දැවැන්ත ගංවතුර සහ නායාම් හේතුවෙන් ජලවිදුලි බලාගාර කිහිපයක උමන් මාර්ගවල සිරි වී සිටින බවට සැලකෙන සිය ගණනක් මුදා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. වැඩි අවධානයක් යොමු ඇත්තේ නුවකොට් සහ රසුවා දිස්ත්‍රික්කවල පිහිටේ ත්‍රිශූලී ජලවිදුලි ව්‍යාපෘති ආශ්‍රිත උමන් මාර්ග වෙත බවයි එරට බලධාරීන් පවසන්නේ. එම උමන් මාර්ගවල පුද්ගලයන් 350කට ආසන්න පිරිසක් සිරි වී සිටින බවට සැක පළ කෙරෙනවා. තුන ඒ ජලවිදුලි ව්‍යාපෘතියේ උමන් මාර්ගයකට ළඟාවීම සඳහා නේපාල හමුදා සහ ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි උත්සාහයක නිරතව සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. උමගේ ඉහළ කොටසේ කුඩා විවරයක් සාදා ලනු ආධාරයෙන් ගලවා ගැනීමේ නිලධාරීන් පහළට යවා ඇති අතර අවශ්‍ය වුවොත් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මාර්ගයේ පුළුල් කිරීමටද සැලසුම් කර තිබෙනවා. නේපාල හමුදා සමාජිකයන් දසදහසකට ආසන්න පිරිසක් සහ ඉන්දියාව මෙන්ම චීනය ඇතුළු රටවල්වල විශේෂඥ ගලවා ගැනීමේ කණ්ඩායම්ද මෙහෙයුම් සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ. අගෝස්තු 26 වනදා නේපාලයේ ඇති වූ දැවැන්ත ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 790කට ආසන්න වී ඇති බව සඳහන්. 3000කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බවයි එරට බලධාරීන් පවසන්නේ. මිලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: සිහතර පෑම සීරුවෙන් ලක්

0: අපි යනවද?
1: ඔය බස් එකේ යහපැති සීට් එකේ ඉන්න කෙනාට ගුඩ් මෝර්නින් කිව්වා.
0: නෑනේ හිනා වුණාද පොඩ්ඩක්.
1: අපි එකම රටක මිනිස්සු නේද?
0: ඒකනේ.
1: අපි එකම අරගලයක නේද ඉන්නේ. උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා.
0: ඒකනේ.
1: උදේට දවල් රැට වේල් තුන බත් කනවා. අපි එකම පන්තියේ මිනිස්සු නේ.
0: ඒකනේ.
1: ඇයි යහපැති ඉන්න කෙනාට ගුඩ් මෝර්නින් කිව්වේ
0: නෑ? අයියෝ රෝ දෙන්න දෙපැත්ත බලාගෙන යන්නේ.
1: අපි අඳුරන්න ඕනේද ගුඩ් මෝර්නින් කියන්නේ? නෑනේ.
0: නෑනේ.
1: ඔයා ඉන්න ඔයාගේ ලොකුකම තියාගෙන, එයා ඉන්න එයාගේ ලොකුකම තියාගෙන, දෙන්නට දෙන්න ලොකුකම තියාගෙන ඉන්න.
0: සැබෑ ආදරය එතනින් ඌද හමු වෙන්න පුළුවන් නේ. හින්ද ගුඩ් මෝර්නින් කියන්න.
1: ඔයා මේ වෙලාවේ කලන්තේ දානවා.
0: එහා පැත්තේ ඉන්න එක්කෙනා නේ උදව් කරන්නේ.
1: එයා තමයි වතුර ටික මුලින්ම මූණට යන් ඉහින්නේ. ඔයාගේ මේ වෙලාවේ සමහර විට බෑග් එකේ පර්ස් එක නැහැ. කොන්දොස්තර මහත්තයා ඇවිල්ලා සල්ලි ඉල්ලනවා ටිකට් එකට. ඔයා ඒට හැරෙනවා මේට හැරෙනවා. සමහර විට එහා පැත්තේ ඉන්න කෙනා වාගේ ටිකට් එක ගන්න පුළුවන්. රුපියල් 100ක් 200ක් 250ක් නම්, රුපියල් 40ක් නම් සාමාන්‍ය වාහන මේ බස් එකේ.
0: ඔව්.
1: හයිවේ බස් එකේ නම්.
0: ඔව්.
1: නේද?
0: ආ.
1: මොකද්ද මේ සද්දේ?
0: මොකද්ද මේ සද්දේ? මාත්මේ බලන්නේ ඒක තමයි.
1: බස් එකේ නින්.
0: පසුබිම් හඬ.
1: මේ බස් එකේ යන කෙනාට එහා පැත්තේ ඉන්න කෙනාට ගුඩ් මෝර්නින් කියන. ඩ්‍රයිවර් මහත්තයාට, කොන්දොස්තර මහත්තයාට ගුඩ් මෝර්නින් කියලා නගින්නකෝ.
0: ඒකනේ.
1: සල්ලි ගත්තට ඒගොල්ලෝ රස්සාවන්නේ කරන්නේ.
0: ඔව්.
1: අනේ අනේ අනේ අනේ මේ.
0: අනේ ඉන්න මල්ලි කටහාගෙන කියලා ඇති.
1: දැන් මල්ලි ඔයා ඕක කළාද? ඔය උතන් දැවිලි.
0: එයා බස් එකේ නෙවෙයි ඉන්නේ. ඒ ඉඳ ප්‍රශ්නයක්ද?
1: මම බස් එකේ එන කාලෙත් මටත් ඕක අමතකුණා. අපිට ගොඩාක් කාලවට අපි අවට ඉන්න මිනිස්සු මගේ හැරෙනවා.
0: අපි යන්නේ වෙනම ලෝකවලනේ.
1: අපි හිතනවා අපි අඳුරන අයට විතරයි අපි ඒ සුහදත්වේ පාන්න ඕනි
0: කියලා.
1: එහෙම එකක් නැහැ. මේ වෙලාවේ තරුණ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි එක ෂීට් එකේ වාඩිලා ඉන්නවා. එයි දෙන්නට දෙන්න ගුඩ් මෝර්නින් කියලා අඳුර ගන්න බැරි. අපිට බැරි වුණා. ඒකනේ අපි තාම තනිකඩ. නේ.
0: අනේ ඉතින් ගෙදර යන්න පුළුවන් වේද දන්නේ නැහැ. දැන් එදා ගිය සතිය කිව්වා වුරුදු 12ක පුතේක ඉඳාගෙන කියලා තනිකඩ. මොනාද වීලු මේ අසා.
1: අපි මේ කරන්නේ රංගනය. එක එක දවසර එක එක චරිත කරන. දැන් මම බස් එක යන මගී. මම ඉන්නේ මහරගම පානදුර බස් එකේ.
0: හා මහරගම පානදුර. හායි.
1: මට එකම එක අපේක්ෂාවයි තියෙන්නේ.
0: මොකද්ද?
1: හොරෙන් යන්නේ කොහොමද කියලා.
0: ඊයනේ
1: මහරගමෙන් නම් පානදුරේට කීයද? රුපියල් 300ක් 250ක්.
0: හයිවේ?
1: ඔව්. මන්ද මට ගාන මතක නැහැ.
0: දන්නේ
1: නැහැ. හරි. ඔය ඉන්නේ සුදු පාට ෂර්ට් එකයි කළු පාට කල්සම ඇඳලා.
0: ඩබල.
1: ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි.
0: ආදරෙයි ඈ.
1: මහරගම එන ගම. ඔව්. මහරගම එන ගම පානදුරෙන් දැන් පිටත් වෙනවා. පිටත් වුණාද?
0: වුණා.
1: බස් එකේ නම්බර කිල්ල ගත්තේ නැද්ද?
0: නම්බර එක දන්නේ නැහැ කිව්වා.
1: ඔයගලගේ බස් එක ගැන අපි මේ කිව්වේ.
0: සද්දට මහගෙන යනවානේ.
1: ඔව්. ඔය බස් එකේ ඉන්නවා මේ මෙයාගේ යාළුවෙක්.
0: ඔව්. කොණ්ඩි ටිකක් බෙල්ල ළඟට වැවිලා උසම උස කොල්ලෙක් ඉන්නවා. රවුල ටිකක් වවලා. එයා තමයි කිව්වේ.
1: එයාත් මාධ්‍යවේදියෙක් කියලා ආරංචි.
0: Yes yes.
1: හරි.
0: කොහොම හරි කමක් නැහැ අපි වහගෙන පරිස්සමින් සතුටින් යන්න. එච්චරයි.
1: බලන්න දැන්. එයා එයාත් මාධ්‍යවේදියෙක් වෙන නාලිකාව. එයා අපි වහගෙන යනවා.
0: අපි වහගෙන යනවා.
1: අපිත් සමහර විට ඔයා වහගෙන යන ලාවත් තියෙන්න
0: පුළුවන්. සංහිඳියාව.
1: නේ. අන්න ඒකයි. ඒ සුහදත්වය තමයි රටකට ඕනි. හා හා වැඩි සෙනෙහ පාන්න.
0: හරි හෙන දෙන්නටම අපි ගොඩක් ආදරේ හොඳේ හැමදාම ඔය විදිහටම අපිත් එක්කම ඉන්නේ දවස පුරාවට.
1: කවුද දෙන්නම කිව්වේ?
0: කන්ඩක්ටර් අයයි ඩ්‍රයිවර් අයයි.
1: එතකොට අර බස් එකේ මේක මේ නිකන් කන හිම්මෙන් ඇහිණයි.
0: ඒගොල්ලෝ ඉතින් හැමදාම ඔය බස් එකේ මෙයිද කියලා හිතන්න බෑනේ.
1: එහෙම නෑ. මේ මොහොතේ බස් එකේ ඉන්න හැමෝම අපි මතක් කරනවා.
0: ඔව් ඔව්.
1: ගොඩක් පරිස්සමට ඔයාගේ අද දවසේ වැටික් කරගන්න. ජය වෙන්න ඕනි, සාර්ථක වෙන්න ඕනි, හිතන පතන හැමදේම වෙන්න ඕනි. හිනා වෙලා ඉන්න. ඔයා තමයි මේ ලෝකේ ඉන්න සතුටින්ම ඉන්න මිනිස්සයා වගේ ඉන්න.
0: ඔව්.
1: හරි. 9:12.

0: උදෑසන විනාඩි 20යි.
1: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: යතුරුපැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න.

0: මේ ඔය රියානුතුරු වලින්ගෙන දීපල හානි බේතේ දාන්න ඔය වගේ එව්වට රජයකට වියදම් කරන්න වෙනවා. ටේකියා වැඩසටහන අපි කරන්නේ 2030 වෙනකොටවත් අඩුම තරමේ. කීයද?
1: 2030.
0: එතකන් ඉඳීදන්නේ.
1: ඒකනේ. කමක් නැහැ.
0: අඩුම තරමේ මේ තත්ත්වය 50%කින්වත් අඩු කරන්න පුළුවන්ද කියලා බලන්න. එන්න පරිස්සමෙන් අපි ආයෙ මතක් කරමු.
1: ඔයත් පරිස්සම් කළා අනිත් අයවත් පරිස්සම් කරගෙන යන්න.
0: ඔව්. වේගය ඕනි නැහැ හොඳේ. හිමින් යන්න. මොකද ඔය මේ විනාඩි 2 3 පරක් වුණා කියලා වට මේ හතරමානි දාන්න
1: පහල වෙන්නේ නැහැනේ. කලින් ගියා කියලා.
0: ඔව්. හරි. මේ RDB බැංකුව ගැන අපි කිව්වා කලින් යන්න ඕන තැනුත් තියෙනවා. RDB එකට වගේ. මේ දවස්වල යන්න. FD එකක් ඕපන් කරන්න. මම කියන්නේ අනිත් බැංකුවල කවුරු හරි අපිව අහගෙන ඉන්නවනම් සමා වෙන්න. ඉතින් අපිට ස්පොන්සර් කරලා
1: නැහැනේ.
0: දැන් ඕගොල්ලන්ගේ බැංකුවල බලන්න FD එකකට දෙන රේට් එක. මදි. කම්පිටිටර්ස්ලා මොනවද කරන්න කියලා බලන්න. RDB එක මේ දවස්වල FD එකට ලොකුම හොඳම පොලිය දෙන්නේ RDB එක.
1: ඔව්.
0: ඕගොල්ලොත් මොනවා හරි කරන්න.
1: ඔව්.
0: කොහොම ඉඳලා හරියන්නේ
1: නැහැ. නැහැනේ. ආ. අඩුම දාන සල්ලි ටිකවත් පරිස්සම් කරන්නේ නේ.
0: දැන් බලන්න ඔව්. ප්‍රයිවට් බැංකුවල මහත්තුරේ මහගෙන ඉන්නවා නම් සමාවෙන්න. අනේ පින් සිද්දේ අපි දාන සල්ලි ටිකවත් පරිස්සම් කරන්න.
1: පරිස්සම් කරලා අපිට දෙන්න ආපහු.
0: පහුගිය කාලේ ඕක තමයි අපිට තිබ්බ ලොකුම ප්‍රශ්න. අපේ සල්ලි බැංකුවේ තියෙනවා පරිස්සමට. බැංකුවට හැකර්ලා. එහෙම නැත්තම් බැංකුවේ ඉන්න හැකර්ලා.
1: බැංකුවේ තමයි ගොඩක්ම ලොකු හැකර්ලා ඉන්නේ.
0: තයි දාලා කැරකෙන පුටුවේ වාඩිලා හිටපු හැකර්ලා.
1: ඔව්.
0: account වලින් සල්ලි යද. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකු RDB එක. ආඩ පුළුවන්කමක් තියනවා නේද? අද මම යන්න කෝල් එකක් දෙන්න. මේ දවස්වල මාස 3 6 9 FD එකක් දානවා නම් හොඳම රේට් එක.
1: ඒ වගේම ශාඛා 272ක් තියෙනවා.
0: ඔව්. රටවටේම ශාඛා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. දැන් ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.
1: මොකද්ද?
0: මගේ යාළුවෙක් ඉන්නවා. එයාට යා AC එකේ ඉන්නකොට එක හැකින් කඳුළු වෙනවා.
1: අනේ අයියේ.
0: ඒ කියන්නේ එක එක මං කියන්නේ එකට කියන්නේ උෂ්ණත්ව මට්ටම් නේ එක එක කාලගුණ මට්ටම් වලදී අපේ ඇහි යම් දේවල් වෙන්න පුළුවන්.
1: ඔයාට තිබ නේද එහෙම?
0: මට තියෙනවා ගොඩාක්ම අධික සීතල වලට එක හැකින් පොඩියට කඳුළු වෙනවා. සීතල කඳුළු.
1: අනේ.
0: තනිය හැට ඇඬෙනවා.
1: හරි.
0: ඒක මං හොයලා බැලුවම ඕක ඇතුළේ විද්‍යාත්මක කතාවක් තියෙනවා. ඔය ඇහි ඔය කඳුළු එන මේ මෙව්වා තියෙනවනේ.
1: කද්ද මෙව්වා?
0: පොඩි කුහර වගේව තියෙනවනේ. ඒවා නිසි වෙලාවට වැහෙන්න ඕනේ. මේවා වැහිලා නැතුව ඇරිලා තිබ්බම හරි. ඒ කියන්නේ ලීක් එකක් තියෙන. මම ඒක වෙන දවසක් කියන්න. හරි. ඒක වෙන කතාවක්. මොකද hinaයි?
1: නෑ මොකද? ඔයාගේ ඇස්වල දින ප්‍රශ්න ගැනවම හිතේ. මේ වන්ද දෙයනේ.
0: මෙච්චර ප්‍රශ්න තියාන මම මෙතන වැඩ කරන්නේ. ලෙන්ස්ටෙක් IKEA හොස්පිටල් එක වාගේ ඇහැ සම්බන්ධ සියලු ප්‍රශ්න ඒගොල්ලන්ගේ කරගෙන බොහොම පහසු මිලට ප්‍රමිතිගත සේවාවක් දෙනවා. ඇහැට ඇහක් බද්ධ කරා.
1: හරි.
0: ඇසට ඇසක් ග්ලූකෝමා තත්ත්වය. ඊට පස්සේ ළමා අක්ෂිසායන.
1: ඔය ලොකු අයට විතරක් නෙවෙයි පොඩි අයටත් තියෙනවනේ ඇස්සල ප්‍රශ්න.
0: කාච දානේවා. ඔය වගේ ඒවා. අපි හිතමු සම්පූර්ණ දැන් ඇහැ ගන්න දෙයක් නැහැ කියලා. මේගොල්ලොන්ට පුළුවන් ඇහැ
1: පොඩ්ඩක් හරි ගොඩ දාලා
0: දෙන්න. පොඩ්ඩක් හරි පේන මට්ටමට ගන්න. හරි. ප්‍රවීණ වෛද්‍යවරු මෙතන ඉන්නවා.
1: සුදුසුකම්ලා
0: වෛද්‍යවරු. ලංකාවේ ඔය හැ සම්බන්ධ වෛද්‍යවරු හොයන්නකෝ. ඒ හොයන ලිස්ට් එකේ උඩම ඉන්නයි මේගොල්ලොත් එක්ක
1: ඉන්නේ. ඉන්නවා. ඒ හින්ද වෙන වෙන තැන් වලට ගිහලා නිකන් අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්න එපා.
0: අඩු මුදලට මේක කරගන්න පුළුවන්. හරි. එලියෙන් කරන ගානට වගේ වගකීමෙන් කියන්නේ 50%ක් විතර අඩුයි. ඒ හින්දා ලෙන්ස් ටෙක්කේට කෝල් එකක් දෙන්න.
1: 0706 478 478 එහෙමත් නැත්නම් 01 2 786 858

0: ਲੱਖਾਂ ਦੇ
1: ಹಾಗೂ

0: සෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
2: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලං

0: පුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice
1: නවය විනාඩි 33
2: වෙලාව

0: උදේ 9යි විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදියෙන් දුවන නම් මේක තමයි.
0: දැන් අද Golden Voice පටන් ගන්නවනේ.
4: ඔව්.
0: එතකොට තරංකරුව ගොඩක් ඉන්නවා. මේ තරංකරුව එක්ක වැඩ කරනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි.
4: නෙවෙයි නෙවෙයි.
0: අපේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එක. ඒගොල්ලෝ ආපු එලේ ඉඳලා. ඒගොල්ලන් සින්දු වලට ලෑස්ති කරලා. පුහුණු වීම කරලා. වොයිස් අකඩමියකට දාලා. නැච්චර දැනනවා. ඒ ටික ඉදිරියේදී කරන්න තියෙන ටික. ඉස්සරහට මෙයාගේ ලොකු වැඩක්
4: තියෙනවා.
0: ඔව්. ඔය මදු සංකර අනිල්, අපේ සුරේය රංජන් අයියා. එතුළු කණ්ඩායම ඔක්කොම මතක් කරන්න ඕනි.
4: ඔව්.
0: සෑහෙන ලොකු ප්‍රොඩක්ෂන් එකක ඉන්න.
4: ඔව් අනිවාර්යයෙන්.
0: දැන් අද වොයිස් කරනවා ඉඳුවර දිනෙත් නිකවරටියේ.
4: හා
0: ඊට පස්සේ බෙලියත් එක්ක ආවින් දිනනවා.
4: හරි.
0: නුගේ ගොඩ අචින්ත. හා ගාල්ලි පෑසරණි.
4: හා
0: කුරුණෑගල ගීත්. හා ගීත් කුරුණෑගල නේ නෝ මාතර.
4: නෙවෙයි නේ නේ ඒක තමයි මාතර.
0: කුරුණෑගල එක්කනේ.
4: එයාට සින්දු ගන්න බෑ නේ අපේ එක්කනට.
0: එයාට බෑ. කවින්දි විතාර මීගමුයි.
4: හරි.
0: මෙලනි ඉන්දිකා බොරැල්ලි.
4: හා
0: කාව්‍ය කෑගල්ලි. මේ වෙලෙන් කිනි අපේ කීට කොහොමත් සිංදුව තාලෙකට අප්පුඩියක් ගහගන්න මදුෂිකා කුමාරි කොස්ගම් තුසිත නානායක්කාර තුසිත අපේ කිනා
4: නෙමෙයි
0: පොල්ගස්සෝවිට එරන්දි ශ්‍යාමකීර්ති කලවාල නිරෝෂ් දීපාල් ගනේමුල් ඔගොල්ලො තමයි අද අපේ මේ වේදිකාවේ ඉන්නේ
4: කොට්ටාවේ අනුරාධ පෙරේර කියලා කිව්වනේ එහෙනම් ඇති ඔක බලන්න
0: තේවලට දාලා තියෙන සංග්‍රහ අනුරාධා පෙරේර ඒ ටික වෙලාවට හදලා ගන්න එකට මේ කට්ටිය සිංක හරි
4: ඕකේ
0: ඉතින් ලක්කන Golden Voice දිග ගමනක් යන්න බලාපොරොත්තුෙන් සින්දු කියන්න ආපු අය තමන්ගේ කටහඬ විශ්වාස කරපු අය තේයයි ලොකු ගමනක් යයි ලංකාවේ කලාවට තව දක්ෂෙක් බීවි අදින් මේ ගමන පටන් ගන්නවා සින්දු කියන්න බැරි වුණත් අපි ඒ ගමන ආශිර්වාද කරන්න ඕනේ නේ
4: අනිවාර්යයෙන්ම සුබපැතුම්
0: ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ විදියට අපි සුබපැතුම් ඔබත් ගෙදර ඉඳන් අද අහන්න කීන හතර වෙනකන් අද ඉඳලා මේ අවස්ථාව ඔබට ලැබෙනවා ඉතින් ඒගොල්ලෝ කවුරු හරි තරම් කරු මේලා අපි අහගෙන ඉන්නවා නම් පුළුවන් තරම් තමන්ගේ කැම්පේන් එකත් කරගන්න
4: ඔව් ඔව් අනිවාර්යයෙන් ෂෙයා කරලා
0: 9:42 වෙලාව

0: 나비의 미나리 하탈리 사타라이. 캐서니. 메이가 프라티카르메 코니니. 뭐가도 프라티카르메.
1: 만데 인데도 야데 크리미라주 페야.
0: 네네.
1: 메나.
0: 이거 다리야노. 메 캐서 해두니 고모데 그래 두어.
1: 고모데.
0: 니네 파타 시크릿 빔.
1: 오야?
0: 오. 니네 파타.
1: 틱.
0: දිනපතා හවසට මිතුරන් මුණ ගැසීම.
1: කූල් වතුර බිව්වනේ ඔයා.
0: කූල් වතුර නෙමෙයි.
1: හවසට
0: නෑ. අයිස් කැටයක් දාන්නේ.
1: ආ.
0: අයිස් කැටයක් දාලානි ගන්නේ.
1: ආ.
0: එතකොටනේ මරු කියලා කියන්නේ.
1: ආ එහෙමද දාලා.
0: පිට රටේ වට එහෙම අයිස් කැටයක් දාලා ගත්තම නියමයිලු.
1: ආ.
0: ඊට පස්සේ මෙහෙම කෑ ගැ සිරෝසිස් වගේ.
1: කාස රෝගෙක් වගේ ඉන්න තියෙන්නේ.
0: ඔව්. දැන් බලන්න වාගේ ලිවර් එකට මොනව වෙලා ඇද්ද? ඩේලි බොනෝ.
1: තියෙනවද දන්නේ?
0: ලිවර් එක
1: අපිට එහෙම එකක් නැහැනේ.
0: අපේ ලිවර්
1: කොයාරි ඉති
0: මොනායට කිව්වම් බලන්න වාගේ ලිවර් එක දැන් බලන්න ඩැමේජ් ලිවර් එක කොහෙද ලිවර් එක ඒක නැතිල ගොඩක් අහ
1: මේ මීටර්
0: ඔව් ඔය අක්මාව සෑහෙන හානියට පත් වෙනවා මත්පැන් නිසා මත්පැන් නිසා එහෙමනම් විෂ මත්ද්‍රව්‍ය වගේ ඒවා ගත්තම අක්මාව පෙනහැල්ල
1: මොලේ
0: විකෘති වෙලා ඔයා නෙමේ අන්තිමට විකෘති මනස් මේ නිකන් මිනිස්සෙකින් ඔයා නෙමේ ඔයා කරන්නේ මොනවද කියලා දන්නේ
1: නැහැ
0: ඔයා කවුද කියලා දන්නේ නැහැ සමාජය අඳුරන්නේ විෂ මත්ද්‍රව්‍යවලින් නිවත් වීමේ වැඩසටහන රට මේකට ජාතික වැඩසටහන ගැන අපි මේ
1: කියන්නේ 19:24ට කතා කරන්න. මොකද මේ මද්රව්‍ය වලට බිහිලා තියෙන්නේ ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ පවුලෙම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වාසියෙක් හරි වෙන්න පුළුවන්. කමක් නැහැ. ජීවිතයක් ගොඩගම. මොකද මේ ඔයා ගන්න එක කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. 19:24ට කතා කරන්න.
0: රයිනෝ රෝෆින් ප්‍රීමියර් ගැනත් කියන්නම්. ෂීට් එකක් වහලට දාන්න කලින් හිතන්න. ෂීට් එකේ පෙනුම පැවැත්ම ඊට පස්සේ ගේ ඇතුළට දැනෙන උණුසුම මේ ඔක්කොම ගැන හිතනවා නම් ඔයාලට ගන්න තියෙන රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මොකද මේ දවස්වල ඔය එල්ලිනෝ තත්ත්වයන් එක සෑහෙන එළියේ මා රස්නයක් තියෙන. ඒක ගේ ඇතුළට දැනෙන්න බෑ. දවල්ට රත් වෙලා ෂීට් එක අවසරත් නිින්ද නැති කරනවා නම්.
1: ඔව්.
0: ඒකට තමයි විසඳුම ඔය මැටිලේයර් එක සහිත ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියර් මේ වෙනකොට අඳුන්වා දීලා තියෙන ජල විකර්ෂක ආලේපයක් තියෙනවා ඉහළින්.
1: ඒ
0: නිසා ෂීට් එකේ වතුර රැඳෙන්නේ නැහැ. පෙනුම පරිස්සම් වෙනවා. ඩීප් ටෙක් සෝලා ගැනත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ වාගේ ගෙදර අවශ්‍යතා විතරක් නෙවෙයි කෘෂිකාර්මික කටයුතු වලටත් සෝලා එකකට යනවා නම් ලංකාවේ මෑත කාලයේ වැඩිම දෙනෙක් විශ්වාස කරපු නම තමයි ඩීප් ටෙක් කියන නම.
1: ඉතින් මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 077 777 73 74
0: RDB එකේ FD එක ඕපන් කරාම ලොකු පොලියක් හම්බ වෙනවා කියලා දැන් හැමෝම දන්නවා. ඒ නිසා මේ පෞගිය සති දෙක තුනේ සෑහෙන දිනක් ගිහිල්ලා FD ඕපන් කළා. ඉතින් මාස 3 6 9 විදිහට ඔයාලා කැමති විදිහට FD එකක් ඕපන් කරගන්න පුළුවන් කමක් තියෙනවා. 9යි විනාඩි 48යි.
2: ඇසේ සුදැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: Lakhanda Golden Voice. Other Golden Voice Kirula Venuen. Induhara Tinet, Kaviti Manohari, Achinta Fernando, Pasarani Gamake, Geet Ratwatta, Kaviti Vitara, Melanie Indika, Netmi Kavya. තුසිත නානායක්කාර මදුෂිකා කුමාරි එරොන්දිකා ශාමකීර්ති නිරෝෂ් දීපාල් ගෝල්ඩන් වොයිස් වේදිකාවට ලක්හඳ ගෝල්ඩන් වොයිස් රිදම් ලයිව් බීට් එකට මික්ස් වෙනවා.

0: නවය පනස්තුනයි අපිට යන්න වෙලාව හරි යන්න කලින් කියන් තියෙන්නේ එකට රේඩියෝ එක අහන්න හතර වෙනකන් අහන්න හතරට අහන්න එපා හතරෙන් පස්සෙත් අහන්න
1: දෙකටම අහන්න
0: ලකන ගෝල්ඩන් වොයිස් අද පටන් ගන්න හරි අපි යන් හනේ වෙලා ඉවරයි
1: අහගෙන හිටපෑ මමටම ඉතින් ජය දෙකටම ඉන්න ඕම
0: ලොතරයියක් ගන්න රුපියල් 40ක් වියදම් කරලා රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හරි. ජාතික ලොතරැයි මණ්ඩලය. කෝටි 33ක් නේ?
1: 33 කෝටියක්.
0: 33 කෝටියක් විතර මේ පෞගිය මාස කීපයට බෙදලා දීලා
1: තියෙනවා.
0: ඒ වගේම රටේ සංවර්ධන කාර්යයන්වලදී දායකත්වය දීලා තියෙනවා.
1: මෙන්න මේ තමයි ඒවා දායකත්වය සපයන දේවල්. කෘෂි කර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවාර මුදල, සමාජ සේවා, ක්‍රීඩා, ශ්‍රම වාසනා වගේම වකුගඩු අරමුදල. මෙන්න මේ වගේ ගොඩක් දේවල් වලට ඔයාට දායකත්වය ලබා දෙන්න පුළුවන්.
0: මාක්ස්මන් ගෲප් එකත් එක්ක ඩෝම මැෂින් එක ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය ගන්න ව්‍යවසායකයෙක් විදිහට හිතන කෙනෙක් අලුතෙන් බිස්නස් එකක් කරන්න හිතන කෙනෙක් ඔයාගේ ගමට ගෙනියන්න කෘෂිකර්මාන්තයේ තියෙන මේ තාක්ෂණික විප්ලවීය වෙනස තාම යල් පැන ගියේ වෙනන් ඉන්නේ දැන් ඇති ඒවා හිටියා පැය ගණන් කරපු දේවල් දැන් මේ විනාඩි දෙක තුනකින් කරගන්න පුළුවන් මැෂින් වලින් ඒදින් ලංකාවට එහෙම මැෂින් ගෙන්නන විශ්වාසවන්ත ආයතනය තමයි මාක්ස්පෙන් කියලා කියන්නේ 0.117 679 579 RDB ගේ FD එකක් එම ඕපන් කරලා තියාගන්න. මොකද සල්ලි ටික දාන්න තියෙන හොඳම තැන තමයි RDB එක. සල්ලි ටික පරිස්සම් වගේම හොඳ පොලියක් හම්බෙනවා.
1: ඔව්.
0: ශාඛා 272 රට පුරා. පැල්වත්ත නිෂ්පාදන ගැන කිව්වනේ. කිරිපිටි කියලා කියවුගන් මතක් වෙන්න ඕනි පැල්වත්ත.
1: දැන් වෙන මොකුත් මතක් වෙන බෑ.
0: වෙන මොකුත් නෑ දැන්. මාකට් එකේ වා බලන්න රාක්. වේලෙනවා. ගන්නේ නෑ.
1: බයයි නේද පාවිච්චි කරන්න.
0: කවුරුත් දැන් ගන්නෑ. පිට රටින් එන කිරිපිටි පැකට් එක.
1: ඔව්.
0: දැන් මාකට් එකට දාලා වැඩකුත් නැහැ. කඩයක් කියම කරන කෙනෙක් නම් කියන්න තියෙන්නේ ඔය මොනවද විකුණන්නේ?
1: ඔව්.
0: නෑ ඇත්තටම ඔයා දැන් ඒක තේරුම් ගන්න
1: තියෙන්නේ.
0: පැල්වත්ත වලට තමයි ඉල්ලුම තියෙන්නේ. ඒ නිසා
1: කිරිපිටි දෙයට තැන දෙන්න.
0: කිරිපිටි යෝගට් අයිස්ක්‍රීම් බටර් පැල්වත්ත කියන නමින් ගන්න. හෙට උදේට හම්බෙමු.
1: ගේනා නංග සතුටින් ඉන්න මං අනු.

0: Lakhanda Radio ITN. Velao peravur dahayai. විලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාතික වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

Good morning, Sububa Subu, that's a knack. They the high winner, the high will of. I'd be take the Hatahada Venasilla, the Okilo, Hitanavana. Oh, him a Veladin. Other had been tarnicking a charu paper thing, Aveline Velava. Adbulanka Matin, are they Femanutanai the Shimapahi? If a monotonai the Shimahati had been to Hana Dawalik and a come, Mangi no me patti. Mangatika Chutakataka to come up near either. What are Hawaii Nakilamang Hitanova? අද අගෝස්තු 31 වෙනිදා අපි හම්බ වෙන්නේ ඒ කියන්නේ මේ මාසෙ තදින් ඉවරයි නේද දන්නේම නැතු. ඊට පස්සේ ඔන්න හෙටින් පටන් ගන්න තවත් අලුත් මාසයක්. ඒ වගේම අලුත් පිටුවක් කියලාත් අපිට එක කියන්න පුළුවන්නේ. හැබැයි ඒ වුණාට ඔයාම පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ අවුරුද්දේ 8 වෙනි මාසෙත් අපි පහු කරලා ඉවරයි. එතකොට සමහර විට මේ වෙලාවේ ඔයා කල්පනා කරනව වෙන්න පුළුවන් අවුරුද්දෙන් භාගයකටත් වැඩිය ගෙවිලා ඉවරයි. ඒත් මන් තාමත් එකම තැන. මං හිතපු කිසි දෙයක් තාම මට කරගන්න බැරි වුණානේ. මට ඉස්සරහට එන්න පාරක් හොයාගන්න බැහැනේ. ගොඩ යන්න විදිහක් නැහැනේ. මේ වගේ දේවල් වාට හිතනව වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මාව අහගෙන ඉන්න වෙලාව හිතනවා නම් මං වාට මේ වෙලාවේ එක දෙයක් කියන්න හිතනවා. ඒක තමයි අවුරුදු මාස 8ක් ගෙවිලා ගියා කියලා ඔයාගේ අවස්ථා 8ක් ඉවර වෙලා නැහැ. මං හරි නේද? අවුරුද්ද ඉවර වෙන්න තව කල් තියෙනවා. ඒ නිසා ඔයාලට තව දවස් සති මාස තියෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් තරම් අවස්ථාත් ඔයාගේ අවතාවත් තියෙනවා. දෙයක් කියන්නම්. ඔයා කවදාවත් අනික් කෙනෙක්ගේ වේගයත් එක්ක ඔයාගේ ජීවිතේ මනින්න උත්සාහ කරන්න එපා. කෙනෙක් අද ඔයාව පහු කරලා දුවනව වෙන්න පුළුවන්. හැබැයි ඔයා අද පටන් ගන්න එහෙම නැත්නම් ඔයා අද ස්ටාර්ට් එකේ එහෙම ඉන්නව වෙන්න පුළුවන්. ඒත් ඒක කවදාවත් පරක්කුවක් කියලා ඔයා හිතන්න එපා. මොකද සමහර මල් පිපෙන්නේ උදේ. ඒ වගේම සමහර මල් පිපෙන්නේ හවසනේ. හැබැයි ඒ දෙකේ එකක්වත් පරක්කු වෙලා නැහැ කියලා මං හිතනවා. ඒ නිසා අද ඔයා මේ මාසෙ ඉවර වුණා කියලා මඩමුකුත් කරගන්න බැරි වුණා. එහෙම කියලා පරණ පිටු දිහාම බල බල ඉන්න එපා. හෙට සැප්තැම්බර් 1 අලුත් මාසයක්. අලුත් පිටුවක් පෙරලන්න පුළුවන් මාසයක්. පිටුවක් පෙරලිලාවත් නැති මාසයක්. ඔයාගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නක් කරගෙන තවත් එක අවස්ථාවක් කියලා ඒ මාස ගැන හිතන්න. ඊට පස්සේ පොඩි පියවරක් හරි ඉස්සරහට තියන්න උත්සාහයක් ගන්න. මොකද ගොඩ යන මිනිස්සු හැමෝම එක දවසේදී ගොඩ ගියේ නැහැ. ඒ හැමෝම හැම දවසකම එක පියවරක් හරි ඉස්සරහට තියපු නිසායි ඒ හැමෝම ජයග්‍රහණය කරේ. ඉතින් අතාවත් පරක්කු නැහැ. ඔයාගේ කතාවේ හොඳම කොටස තාම ඔයා ලියලා ඉවර නැහැ කියලා හැමදාම හිතන්න. ඒ වගේම ඒ වෙනුවෙන් පරක්කු නොබලා ඔයා වැඩ කරන්න. හිතන්නේ නැතුවම ඔයාට ඔයා වීරයෙක් වෙයි අන්නේදාට. කිසි දෙයක් ලෙසින් අතහරින්න එපා. ඒක තමයි මං ඔයාට කියන එකම දේ. පුළුවන් හැමදේම ඔයා වෙනුවෙන් ඔයා කරන්න. ඒක වෙන්නම ඕනේ දෙයක්. ඔයාගේ ජීවිතේට ඒක කරන්නම ඕනේ දෙයක්. ඒ නිසා පසුතැවීමෙන් ජීවත් වෙන්න එපා. හැම වෙලාවකම උත්සාහ කරන්න තව මොනා හරි දෙයක් හදාගන්න ඕනි කියලා. ඔයාට පුළුවන් කර යන්න. මමනි කියන්නේ විශ්වාස කරන්නකෝ. උදේ 10 විනාඩි 15යි. අපි හાર્ට් බීට් එක මම නම් එක මතක් කරන්න. අපි සින්දුවක් අහලෙමු.

උදේ 10 විනාඩි 22යි හාඩ්වෙට් අහගෙන ඉන්නේ. අර පුලුවන්කම තියෙන මේ පැදරෙන කට්ටියක් එකතු කරගෙන අපි සතියේ වර ටික පටන් ගන්නකොට මට ඔයාවත් මතක් වෙනවා. අර පුලුවන් මේ පැදරෙන මැසේජ් එකක් දාන WhatsApp එකට 07 03 93 5 93 7 07 03 93 5 93 7 අගේ WhatsApp message එක මේ පැත්තට දාලා දෙන්න.

ඕකේ උදේ 10යි විනාඩි 27යි වෙලාව හර්බීට් එකේ ඉන්නකොට මට ඔයාව මතක් කරන්න මතක් වුණා. හැබැයි ඊට කලින් අද ලක්හණින් සුපිරි වැඩක් වෙනවා, ලොකු වැඩක් වෙනවා. ඒක දැන් ඔයා දැනටමත් දන්නා. දැන් මොනි ෂෝ එකේ ඉඳන් අහගෙන හිටියා නම් ඔයා දන්නවා අද මොකද්ද ඒ වෙන ලොකු වැඩේ කියලා. අද තමයි Golden Voice.

ලමු වටේ තරගටික පැවැත්වෙනවා. පස්සරු එකට ඔන්නාට පුළුවන්කම තියෙනවා ලක්කඩ අහගෙන හිටියොත් ඒ හැම තරගකරුවෙක්ම දක්ෂතා දැක දැක බලා ගන්න බැහැනේ. දකින්න නම් යන්න ඕනේ අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට. අහන්න පුළුවන්කම තියෙනවා. අද මම මතක් කරන්න යන්නේ අදී සුපිරි තරගකරුව කවුද කියලා. අද තරග වදින ඉඳුර දිනත් එන්න ඕනික වැරටියනේ. වගේම කවින්දි මනෝහාරි බෙලියත් තියෙනවා. ඊට පස්සේ කවින්දි විතාරා මේ ගමුව. ඊට පස්සේ ගාල්ලෙන් පැහැසරණි ගමගේ. එවගේම නුගේගොඩෙන් අචින්ත ප්‍රනාන්දු කුරුණෑගල ගීතින්නා ගීත රත්වත්තේ තමයි තරග වදින්නේ. ඊට පස්සේ බොරෙල්ල මෙලනි ඉන්දිකා ඉන්නවා මේ වෙලාව. ඊට පස්සේ කෑගල්ලෙන් නෙත්මි කාව්‍යා. ඊට පස්සේ කොස්ගමට යන හදන කොස්ගමෙන් ඉන්නවා මදුෂිකා කුමාරේ. පොල්ගස්සෝ විට තුසිත නානායක්කාර වගේම කලවානෙන් එරන්දිකා ශාමකීර්ති ගණේ මුල්ලෙන් නිරෝෂ දීපාල්. මෙන්න මේ කට්ටිය තමයි මේ සුපිරි තරගකරුව ටික තමයි අද දවසේ පළමු වටේ තරග වදින සූදානම්ෙන් ඉන්නේ. FM 93.5 FM 93.7 ටියුන් කරලා කන ලගින් වාතියාගෙන ඉන්න ඕනේ දවල් එක වෙද්දි. හවස 4 වෙනකන් ආට පුළුවන්කම තියෙන මේ සුපිරි දක්ෂයන්ගේ දක්ෂකම් ඔන්න බලා ගන්නවාට අහගන්න පුළුවන්කම තියෙන යලගේ ලස්සන සින්ද යලගේ ලස්සන කටහඬ ඔන්න අහන්නවාට පුළුවන්කම තියෙනවා. ගෝල්ඩන් වොයිස් ගැන හිම මතක් කරදි මං එනවා පළවත නිෂ්පාදන පැත්තට. උදේබොන කිරි වේදුරුවේ ඉඳන් ඔයාගේ දවස එනර්ජික තියාගන්නවට ඕනේ නේද? ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි කිරිත එකක් ගොන්නේ නේ. සමහර වෙලාවට අපේ උදේ වරුවම දවල් කෑම එක දක්වා ලන්ච් එක ගන්නකම්ම ඒ වරුවම රන් වෙන්නේ ඔය උදේට බොන කිරිතයකින්නේ නේද? ඉතින් එහෙම බොනකට ඔයා පෝෂණය තියෙන දෙයක් බොන්න ඕනේ. වසවිස නැතුව හොඳ අපේ රටේ දෙයක් තෝරගන්නව නම් ඒ වෙනුවෙන් ආට පුළුවන්කම තියෙන විශ්වාසයෙන් පළවත නිෂ්පාදන තෝරගන්න. දැන් පළවත කිරිපිටික ගැන කතා කරද්දී බේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් ආට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔය ආස විදිහට ඔයා කැමති විදිහට රසට හදාගෙන ආට බොන්න පුළුවන්කම තියෙනවා පළවත නිෂ්පාදනවල පළවත කිරිපිටියක. ඒ වගේම අනිකුත් නිෂ්පාදන පළවත්ත ගැන කතා කරද්දී යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතේ මේ කිරි මේ වගේ ඔන රේන්ජ් එකක් මාට තියෙන පළවත නමෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. පුංචි දරුවන්ගේ දඟ ඕනම කෙනෙක්ට බය නැතුව දෙන්න පුළුවන් දෙයක් අපේ රටේ දෙයක්. ඔන්න එනම් පළවත ගැන මතක් කරා. ඊට පස්සේ මම යන WhatsApp එක පැත්තට ඒ කට්ටිය එකතු කරගෙන මම සින්දුවක් අහන්න යන්නේ. මම උදේම මර මැසේජ් එකක් දාලා තියෙන වාසනා සසින්දි Good morning Akke ඔයා වහගෙන ඉන්න අපිට සින්දුවක් දෙන්නේ කියලා අදහි අත කණ්ඩි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ශෝෂින එකතු කරගන්න කියලා තියෙනවා. ඔකේ මම එකතු කරගන්න. චාමිනි මේ පැතර මැසේජ් එකක් දාලා තියෙනවා. අලවෙන් තමයි එකතු වෙන්නේ. අපි උදේ වැඩ පටන් ගත්තා කි ස්තුතියි උදේ කියපු දේවල් වලට කියලා දාලා තියෙනවා. ස්තුති අහගෙන හිටියට මාව. ඊට පස්සේ දේව ඉන්නෝ මේ පැත්තේ. දේව ආවත් එකතු කරගන්න ගොඩක් ආදරින් රෝහිණිය අතට කට්ටියම ඉන්නෝ. ඒ වගේම ඉන්ද්‍රා ඉන්නෝ මේ පැතර මැසේජ් එකක් දාලා රත්නායක අජන්ත දිල්ෂා ඇතකොට කන්නම් ක්‍රමේ කටියම එකතු කරගන්න කියලා තියෙන හාඩ් බීට් එක. නිෂාදී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පොළොනරුව පැත්තර තමයි ඒ යන්නේ මම. පොළොනරුවෙන් එකතු වෙනකොට අද තමයි පළවෙනි මැසේජ් එකක් ඔයාට දැම්මේ කියලා තියෙනවා. ගුඩ්. එහෙම තමයි ඉන්න ඕනේ. ඕකේ ආවත් එකතු කරගන්නවා. රාජි අතුරු සෙට් එකම මම එකතු කරගෙන යන හදන සින්දුවක් අහන්න ආරත් පුළුවන්කම තියෙනවා. හාඩ් බීට් අහගෙන ඉන්නකොට මට මැසේජ් එකක් දාන්න නේද? 0703 93 5 93 7 අගේ WhatsApp මැසේජ් එක එනකම් මම මේ පැති දැන් බලාගෙන ඉන්නවා.

ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොයිතරම් ලබා ගත්තද කියන දේට වඩා අපෙන් කොච්චර ආලෝකයක් මේ ලෝකෙට ලැබුණාද කියන දේ. අපි හැමෝටම බැරි වෙයි වැස්සක් වෙන්න. හැබැයි කෙනෙකුගේ කඳුලක් පිසදමන සිනහාවක් වෙන්න, කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න, නැත්නම් කෙනෙකුගේ අඳුර දවසකට පුංචි ආලෝකයක් වෙන්න මම හිතන්නේ අපි හැමෝටම

0: ශ්‍රීලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මොරටෝ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාරා රත්නායක සමක
1: සඳ දිය දහර
0: අද රැ 7ට
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලා

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779.
1: Heartbeat.

නැටි 45 වෙලාව හට් බීට් අහගෙන ඉන්න අටපු ලංකාව දිනනවා මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න 0703 935 937 0703 935 937 ට ආගේ වට්ස්ඇප් මැසේජ් එක දාලා තියන මේ සින්දුවෙන් පස්සේ මම ආව මතක් කරන්නේ

උදේ 10 විනාඩි 45 වෙලාව ගෝල්ඩන් වොයිස් ගැන ඇහුවේ නේද? ඒ විදිහට ඔන්න අද දවල් එකවට ගෝල්ඩන් වොයිස් පටන් ගන්න සූදානම් දී ඔක්කොම කටයුතු සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ආඩ තියෙන්නේ ලක්කඩ ටියුන් කරගෙන කන ළඟින්ම තියාගන්න. අද තරගකරුවන් 12 දෙනෙක් තරකරට කර තනග වදිනවා. ආඩ පුළුවන් ඔවුන්ගේ දක්ෂතාවයන් අහන්න. ඉතින් බලන්න පුළුවන් ඔයාට අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් ඒ තරගකරුවන්ගේ දක්ෂතාවට බලා ගන්න පුළුවන්කම තියෙනවා. තවල එකේ ඉඳන් හවස 4 වෙනකන් ඔන්න වෙලාව වෙන් කරගෙනම කාලා බීලා ඔක්කොම කරගෙන රේඩියෝ එක ළඟට වෙලා ඉන්න 12 දෙනෙක් ගැන දැන් කිව්වා. ඒ 12 දෙනා සූදානම් ඔයා ඉදිරියේ තරග වදින්න. එහෙමනම් අපි යන් WhatsApp එක පැත්තට ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ මමා. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න පවන් ආව එකතු කරගන්නවා. පානදුරේ පැත්තට යන්න හදන්නේ. ඒ පැත්තට යන්න මෙපැයි කමරට බලා ගිය නැත්නම් පොඩි ප්‍රශ්නයක් වෙනව නේදනේ. මාධවිජයෙන් ඉන්න මේ වෙලාවේ තුෂාර ආව එකතු කරගන්නවා. කුමාරයියා එතකොට ආශාක්කා වගේම සිරෝමියන්ටිවත් එකතු කරගෙන සීතන්ටිවත් එකතු කරගෙන ඩෙන්සි මාමත් එකතු කරගෙන තරුවක්කවත් එකතු කරගෙන කනිෂ්කා අයියවත් එකතු කරගෙන එම තමයි කියන්නේ. ඒ නිසයි මගේ විදිහට කිව්වේ. ඔන්න කටේ එකතු කරගන්නවා මං ගොඩක් ආදරේ. එවගේම උපන්දිනයක් තියෙනවා මේ පැත්තේ. අද ලහිරුගේ උපන්දිනය කියලා කියනවා. සුභම සුභ උපන්දිනය ප්‍රාර්ථනා කරනවා ලහිරු රාජ. එහෙම කියන්නේ ආගේ අම්මා, එවගේම තාත්තා, නංගි, මල්ලි ඇතුළු පිරිස හැමෝම ඔන්න සුභ පතනවා කියලා කියනවා. ඕකේ. ගුඩ් මෝර්නින් ආගේ අපි තව සද්දට මහගෙන ඉන්නේ. අනුරාධපුරයෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. අපේ අජන්ත අයියා තමයි වැඩේ කරගෙන යන්නේ කියලා තියෙන පොඩි වැඩක් ඒගොල්ලෝ අද. නාදීෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයි කටිය එකතු කරගන්නව මං ගොඩක් ආදරෙන්. සඳ ලංකාවෙන් පූර්ණිමායි නොමේ වෙලාවේ සුබම සුබ උදෑසනම් මැණිකේ කියලා කියන සුබ උදෑසනම් මැණිකේ ඉරුවසයා රික්වෙස්ට් එකක් කළා තියෙනවා. අපි බලමු ඔහොම වහගෙන ඉන්න. ශානි වරකපලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔව එකතු කරගන්නව ගොඩක් ආදරෙන්. හත් බිට අහගෙන ඉන්නකොට ඔයාට පුළුවන් කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න. 0705 93 5 93 7 0705 93 5 93 7 ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. හින්දි සින්දුවක් කියලා තිබ්බ කවුද මේ? ෂාන් නොයා වෙනුවෙන්ම මං හිතුවා මේක දෙන්න ඕනි කියලා. උදේ 10:47.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: David Pierce Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600 Heart

උදේ 10 විනාඩි 55යි වෙලාව. හાર્ට් බීට් එක අපේ පළවෙනි පැය ඉවර වෙන්න යන්නේ. ආයෙත් බලංකව තියෙන දෙවෙනි පැයේදී මාත් එක්ක එකතු වෙන්න. ආගේ මැසේජ් එක හොමම තියන්න මම අනිවාර්යයෙන්ම කියවුණා. මේ වෙලාවට මතක් කරන්න ඕනේ පළවත නිෂ්පාදන ගැන. අපේ රටේ දෙයක්, දේශීය දෙයක්. ඉතින් බය වෙන දෙයක් නැහැ පළවත කිව්වහම අපි දන්න පුංචි දරුවගේ ඉඳන් වැඩිහිටිය දක්වා ඕනම කෙනෙක්ට පළවත නිෂ්පාදන දෙන්න පුළුවන්කම තියෙනවා. පළවත කිරිපිටික මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් මාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ලගබ වෙනසලින් සුපරි වෙනසලින් මේ ඕනම තැනක පළවත නිෂ්පාදන වර්ධින්නේ නැහැ. ඔය ගෙදර අයට වෙන්න පුළුවන්, තව කෙනෙක්ට වෙන්න පුළුවන් හොඳම දේ දෙන්න උත්සාහ කරන කෙනෙක් නම් ඔන්න කිරියාශ නිෂ්පාදන තෝරගනිද්දී පළවත්ත කියන නම මතක තියාගන්න කෙනෙක් මම මතක් කරනවා. ඒ වගේ මොලතරයිය ගමුදාද නිකමට වගේ ආගේ වාසනාව යගව කරගන්න පුළුවන්කම තියෙනවා. එතනදී ධන නිදානය මොලතරයි ගන්න කියලාට මතක් කරනවම ආගේ හේනය ලක්ෂපතියෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න, ජයග්‍රහකෙක් වෙන්න ආට පුළුවන්කම තියෙනවා. ධන නිදානය ලොතරැයි මිලදී ගත්තොත් එහෙම. එනිසා ළඟම ලොතරැයි කූඩුවෙන් නවත්තලා යන එන ගමන් අදහන ලොතරැයි නෙවෙයි ධන නිදානය ලොතරැයි මිලදී ගන්න කියලා පොංගවාට මතක් කරනවා. උදේ 10:56යි වෙලාව. අපි දෙවෙනි පැයේදී හම්බ වෙමු.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්බී දනඩි තහනේ නුතරයින් ප්‍රති සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 97.7 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පෙරවරෙක් කළ හයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නෙල්වී ධනනිධානය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිද

0: ಲಕ್ಕಣೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಗೆ ಮಮ ಸುಲಕ್ಷಣೆ ಉದ್ದೇಶ ಕಾಯ್ದಿರುವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಮನೋಜ್ ಕೊಡ ವಿತಾರ್ನ
1: ಲಯನ್ ಪಯ ಪುವತ್ ಸಮ ಅನುಗ್ರಹಯ
2: ಎನ್ ಎಲ್ ಪಿ ಹದ ಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ ಎನ್ ಎಲ್ ಪಿ ಹದ ಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ ಎಲ್ ಪಿ ಹದ ಹದ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವ ಕುವನಿನ್ವ ಗುಡುಗೇನ್ನ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವ ವಿಕುನನ ನೊಳ್ಳುನ ಸಮಟ ದಂದೀಮಾಯಿ
1: ಸಹಯೋಗೀತ ಅನುಗ್ರಹಯ
4: ಸೋನಾಲಿಕಾ ಟ್ರ್ಯಾಕ್ಟರೇಯ ದನ್ ದಿವೈನಪುರ ಅತಿ ಟಿವಿಎಸ್ ಅಲವಿ ನಿಯೋಜಿತಾನ್ ವೆತಿನ್ ವಟಿನಾ ದೊರತಕಿ ಅಲ್ಮಾರಿಯಕ್ ನೋಮಿಲಿ ಟಿವಿಎಸ್ ಅಗ್ರಿಬಿಸ್ನೆಸ್ ವೆತಿ ಸೋನಾಲಿಕಾ ಟ್ರ್ಯಾಕ್ಟರೇಯ
0: පමුණු ගම එපා බොල්ල මුත්තීරයේ දේනාමෙන් සිටියදී දියගිලි අතුරුදන් වූ පිරිස අතරින් බවසහායකයේ දේනියෙන්ම ජාතිය දිනගේ සිරුරු සොයාගෙන තිබෙනවා අතුරුදන් වූ පිරිමි ළමයා සොයා නවික හමුදාවේ සහායතිව තවදුරටත් මෙහෙම් සිදු කෙරෙන බවයි පමුණු ගම පොලිසිය සඳහන් කළේ මේකේ බවගේ වයස අවුරුදු 35ක් ඇගේ වයස අවුරුදු 4ක දේනියෙන්ම තවත් වයස අවුරුදු 12ක ජාතිය දිනයකද බියගේ පිරිස අතරට ඇතුළත් අතුරුදන් වූ පිරිමි දරුවාගේ වයස අවුරුදු 13ක් වන අතර ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම පිරිස ජයල ප්‍රදේශයේ පදිංචි කරවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මහජන සෞඛ්‍ය හෙළිදරයෙන් 70 දිනකට අද පත්වීම් ලබා දීම සිදු කරනවා. පත්වීම් ලිප් ප්‍රදානයේ සිදුවන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. යාබත්‍යාශ්වී ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාකාරයේදී නිල උත්සවයේ පසුරුවකට ආරම්භ වීමට නියමිතයි. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියන් ජාතික උද්‍යානයට බලපෑ දරුණු හදිසි ගඟ වතුරක් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. කඳුනාගින්නන් පිරිසක් දෙය අතරවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගංවතුරින් ග්‍රෑන්ඩ් කැනියන් ජාතික උද්‍යානයට මෙන්ම එයාවට ප්‍රදේශ වන බ්‍රයිට් ඒන්ජල් කැනියන් සහ පැට්නම් රංචි ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වුණා. ගංවතුරත් සමග විශාල ගල් බඩ සහසුන් බුන් වේගෙන් පහළට ගලා යෑම හේතුවෙන් පාලම් රසක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගංවතුරට හසු වූ 62 දෙනෙකු පමණ බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: 11:05

0: FM 93.7 Lakhana Radio ITN
1: මේ පැයේ මොහොම මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: Heartbeat.

එකලහයි විනාඩි නමයයි වෙලාව අපි හාඩ් බීට් එක දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන වෙලාව. වෙලාව යනවා තේරෙන්නේ නැහැනේ. අපි තමයි එකම තැන ඉන්නේ. නෑ නෑ ඔයත් ඉස්සරහට යන්න ඕනේ. වෙලාවත් එක්ක ඔයත් ඉස්සරහට ගිහිල්ලා ඔයා ඔයාගේ හීන හැබෑ කිර ගන්න ඕනේ. දවසක ඔයාට ඔයාගේ නාඩම්බරෙන් කියන්න පුළුවන් වෙන විදිහට ඔයා ඔයාගේ කතාව නිර්මාණය කරගෙන තියෙන්න ඕනේ දාට. ඒ නිසා කාලය කොච්චර වේගෙන් ගියත් ඔයාට ඒ වේගෙම යන්න බැරි වුණා පොඩි හරි වේගකින් ගිහිල්ලා අද දවස වැඩ ටික කොහොම හරි කරගෙන අද දවස ඔයාට පැවරිලා තියෙන වැඩ ටික සාර්ථකව කරගෙන ඔයා කොහොම හරි ඉස්සරහට යන්න ඕනේ. වැරදීම් වෙන්න පුළුවන්, අතපසු වීම් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ශක්තිය නැති කරගන්න එපා, ඔයාගේ ධෛර්යය නැති කරගන්න එපා. ඔයා කොහොම හරි ඉස්සරහට ගිහිල්ලා ඔයා ඔයාගේ කතාවේ වීරයෙක් වෙන්න ඕනේ. ඒක ඔයාට වීරයෙක් උනහම ඇති. සමහර වෙලාවට අපි දේවල් කරනකොට අපිව බලන් ඉන්න කෙනාට අපිව බලන් ඉන්න අයට අපි ගැන මොන දේ හිතුණත් ඔයා ඔයාගේ කතාවේ වීරයා වෙන්න. ඒක ඇති ඔයාට ජීවත් වෙන්න. හරි 11 විනාඩි 10යි අපි හાર્ට් බීට් එක දෙවෙනි පැය ඉන්නකොට ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මැසේජ් කරපු කට්ටිය ගොඩක් ඉන්නයි කට්ටිය මතක් කරන්න ඕනේ. 07 3 93 5 93 7 07 3 93 5 93 7 ආර පුලංකම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ගිය පැයේ මට මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියව කියලා ඉන්න ඕනි කියලා හිතුණා මට. මම යන්න හදන්නේ කොහෙටද දන්නවද? ටිකක් දුරකට. බහරේන් වලට. බහරේන් වලින් චන්දන මාවහගෙන ඉන්නවා. ජපානයේ දිරිසි දංගල්ලෙන් චාන්සි වගේම ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමවත් එකතු කරගන්න කියලා කියනවා. චන්දර ගොඩක් ස්තුති ඔයාගේ මැසේජ් එකට. ගොඩක් ආදරෙන් එකතු කරගන්න හැමදාම ලක්කඩත් එක්ක ඉන්න කෙනෙක්. ලක්ෂ්මන් ඉන්නව මරපාතේ ඉඳන්. තමරානිෂානි චේතනා. ඊට පස්සේ පුංචි පුතා තේජාවෝර් භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. අයිබෝ ලක්කඩ. කවුද මේ? ලස්සන සින්දුකට එකතු කරගන්න චූටි දුව මදුෂි වයිෆ් ඉන්දික. මහන්සි යන්නත් එක සුපිර සින්දුකට එකතු කරගන්න මම වසන්ත කියලා තියෙනවා. කොටිය ගුඹුරෙන් තමයි වසන්ත මැසේජ් එක දාලා තියෙන්නේ. ඔකේ ආව එකතු කරගන්න ගොඩක් ආදරි. කොටා වීරකුඩි බේකරියට යන්න මේ වෙලාවේ බේකරි මොනවද දන්නේ කන්න තියෙන්නේ අපිට. වීරකුඩි බේකරි හැමෝම එකතු කරගන්නවා. දුවට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයිනේ. ඔය කටහඬයි හිනාව යුදයට ඇහෙනවා කියන්නේ හදවතටම දැනෙන එකක්ලු. ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙන් එකතු කරගන්නව ජයමාම ඇතුළුව. ලොකු බොසපුල් පොඩි බොස් වරු නචම්පාය වගේ මධු සංක මේ කට්ටිය එකතු කරගන්න කියලා තිනා ජගතුත් ඉන්නා. ඊට පස්සේ ඩ්‍රයිගම පැත්තට ගිහින් එමු. ඩ්‍රයිගමින් බෙවලා වෙසරචන්ද ඩයස් මා වහගෙන ඉන්නවා. වාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙ. මේ කට්ටිය එකතු කරගෙන අපි අසින්දුවක් අහන්න. ඔයත් තාම පරක්කු නැහැ. හිතේ තියෙන දේ හංගගෙන ඉන්න එපා කියලා දාන්නනේ ඔන්නෙහි වෙන දෙයක් වෙච්චාවි කියලා. 11 විනාඩි 12යි.

0: 11 විනාඩි 20යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: යූත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
4: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
4: ලකඳ Golden Voice

0: 11 වෙනිදා 27යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Heartbeat.

එකලහ විනාඩි 28 යි වෙලාව හාඩ් බීට් අහගෙන ඉන්නේ ඔයා. හාඩ් බීට් අහගෙන ඉන්නකොට ඔයා දන්නවා දැන් දවල් එක කියලා කියන්නේ අද දවසේදී සුපිරි වැඩක් වෙනස්ම විදිහ වැඩක් ලක්හඩින් ඔයාට අහන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයා දන්නවා මේ වෙනකොටත් ඔයා දන්නවා Golden Voice ඔන්න අද දවසේදී පටන් ගන්නවා. දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන් තියෙනවා. අද දවසේදී පළමු වටේ තරග පැවැත්වෙනවා. තරගකරුවන් 12 දෙනෙක් ඉන්නවා. සුපිරි තරගකරුවන් දක්ෂතම තරගකරුවන් 12 දෙනෙක් එක්ක ඔන්න Golden Voice පටන් ගන්නයි හදන්නේ. තරගකරුවන් ගැන මතක් කරුත් එහෙම නිකවැරටියෙන් ඉදුවර දෙනෙත් ඒ වගේම බෙලියත කිවිඳි මනෝහාරි මීගමුවෙන් කවින්දි ආවිතාරා ගාල්ල පැහැසර නිගමගේ වගේම නුගේ ගුඩා චින්ත ප්‍රනාන්දෝ කුරුණෑගලින් ගීත රත්වත්තේ බොරල්ලෙන් ඉන්නවා මෙලනි ඉන්දිකා ඒ වගේම කෑගල්ලේ නෙත්මි කාව්‍ය කොස්ගම ඉඳන් මදුෂිකා කුමාරී ඉන්නා පොල්ගසෝ විට තුසිත නානායකර වගේම කලවානි නිරන්දිකා ශාම කීර්ති ඒ වගේම ඉන්නා ගනේ මුල්ලෙන් නිරෝෂ් දීපාල් මේ කටි අතරින් කවුරුන් ඉදිරියට යයි කියලාද ඔබ හිතන්නේ? ඒක බලන්න නම් ඔයා දවල් එක වෙද්දී FM 93.5 FM 93.7 ඔන්න ලෑස්ටි කරගෙන කන ලගින්ම තියාගෙන වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන වේල පහින්ම ලෑස්ති වෙලා ඉන්න අද මොකක් වෙයිද කියලා ඒ දක්ෂතම තරගකරුවන්ගේ සුපිරිම තරගකරුවන්ගේ තරග කිරීම් එයාලගේ ආත් සින්දු කොහොමද කියලා දැක බලා ගන්න අහන්න අර පුළුවන්කම තියනවා ලක් හදත් එක්ක. ඊට පස්සේ ඒක මතක් කරන ගමන් මම යනවා WhatsApp එක පැත්තට යන්න කලින් ආයෙ මතක් කරන්න ඕනි පළවත නිෂ්පාදන ගැන. ක්‍රියාශීල නිෂ්පාදන ගැන කතා කරනකොට ඉතින් අපිට මතක් වෙන නම තමයි පළවත කියලා කියන්නේ. දැන් පළවත කිරිපිටියක වදන්නවා. දැන් ටිකක් දවල් වේගෙන එනකොට පොඩ්ඩක් කට අවසන්නත් එක්ක ආයෙ බලංකම දින පළවත අයිස්ක්‍රීම් එක රස බලන්න. හැමදාම කන වැනිලා චොක්ලට් වලට අමතරව පළවත නමී ෆ්ලේවර්ස් ගණනාවක් තියෙනවා. ආයෙ බලංකම දින මිලදී ගැනීම කරන්න. ඒ වගේම පළවත යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මීගිරි මේ වගේ රේන්ජ් එකක්ම තියෙනවා. ඔයාට පුළුවන් කැමති විදිහට මිලදී ගැනීම සිද්ධ කරන්න. ඔයා පළවත්ත නිෂ්පාදන ගන්නක ඔයාට හොඳයි වගේම එහෙම ගන්නකොට අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු වෙනව සහ ඒ හරහා කිරිගොබින් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් අත්වල් බැඳගෙන ඉන්න. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තියක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා පළවත්ත නිෂ්පාදනත් එක්ක ඔයා එකතු වුණොත්. 0703 93 5 93 4 මැසේජ් එකක් දාන්න ඔයා. ඒ වගේම මම යනවා ඔයාගේ වාසනාව ගැන චුට්ටක් කතා කරන්න ඕනි කියලා හිතුණා. සමහර වෙලාවට අපි සමහර දේවල් හොයන්නේ අපි ළඟ නැති විදිහට. ඒ වගේම ගොඩාක් දුරෝ තියෙන දේවල් බලලා තමයි ඒ දේවල් අපි ළඟට ගන්න ඕනි කියලා හිතන්නේ. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ අපේ ළඟම තියෙන දේවල් වලින් අපිට ගොඩ යන්න පුළුවන් කියලා. පුංචි රුපියල් 40කින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙනවා කියන දේ ඔය සමහර වෙලාවට විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. එහෙමනම් දැන් විශ්වාස කරන්න. මොකද ඔබේ ජීවිතේට ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන ලොතරැයි ලොව මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2025 වසරේදී වගේම 2026 වසරේදීත් පසුගිය ජූනි මාසයේදී ඔන්න ජයග්‍රහකින් බොහෝමයක් පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ වගේම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගැනීමට ඔන්න NLB සමත් වෙලා තියෙනවා. ඉතින් ඒකයි මං කිව්වේ දැන් ඒක විශ්වාස කරන්න කියලා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින තැනින් බලන තැනින් ධන නිධානයේ ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මම මතක් කරනවා. ආගේ කෝටිපති හිණිය සපය කරගන්නාට පුළුවන්කම තියෙනවා. ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපතියෙක් වෙන්න කියන දේ මං ඔයාට මතක් කරනවා. මේ සින්දුවෙන් පස්සේ මම ඉන්නම් ඔයා ගාවට. නැත්තම් කතා කරා වැඩි කිව්වොත් එහෙම 11:32

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්ප අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011176679579
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්කන මොමලින් ඒසයි
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
0: 11:38 දැන්

0: හට් බිට් හංගෙන්නේ 11:47.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ලකන්ඩ රේඩියෝ ITN
3: 11:48 වෙලාව. හාර්බිට හැගෙන ඉන්නේ 0705 93 7 0705 93 7 ජෝ අර මැසේජ් එකක් දාන පුළුවන්. මං එන්න අගගේ මැසේජ් එක කියන්න. සින්දුවක් අහලා ඉන්නකෝ.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11:52
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ක්‍රෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
0: Heartbeat.

එකලහයි විනාඩි 53 වෙලාව හඩ්විට හැගඩීනේ අපේ දෙවෙනි පැයත් ඉවර වෙන්න යන්නේ. අපි යන්න ඕනේ දවල් 12 අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට. යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ පළවත නිෂ්පාදන ගැන. අපි හැමෝම කතා කරන ක්‍රියාශීල නිෂ්පාදන අතර තියෙනවා හොඳම කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි. මේ හැමදේම ඔබ ගන්න පළවත කියන නමින් කියලා බම දන්නවා. එහෙම ගන්නකොට ආ දන්නවද අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු වෙනවා. ඒ වගේම ඒ හරහා කිවිගුවේ නාත් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් අත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තියක් වෙන්න ඕඩ පුළුවන්කම තියෙනවා පළවත නිෂ්පාදන මිලදී ගත්තොත් එහෙම. එහෙම පළවත ගැන මතක් කර දෙවට මතක් කරන්න ඕනේ. දාන නිදානිය ගැන ඔබේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදේ රැගෙන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් විශ්වාසය තහවුරු කරමින් 2025 වසරේ වගේම 2026 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය අංශයෙන් අනුශූරතාවය දිනා ගන්න NLB සමත් වෙලා තියෙනවා. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානයේ ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න ආදි පුලංකම තියෙනවා. ඔබේම කරගන්න ඔයාගේ වාසනාව. ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වන ගමන් සුපුරුදු තෑගි අබ්වලට අමතරව දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න ආදි පුලංකම තියෙනවා. ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන ඔයාගේ කෝටිපති හිණය හැබෑ කරගන්න කියලාදී මම මේ වෙලාව ආට මතක් කරනවා. 11 විනාඩි 55 කියන්නේ අපිට සින්දුවක් අහගෙනම යන්න වෙලාව හරි මම යන්නේ නැහැ. ප්‍රවෘත්ති අහන්න යන්න වෙලාව හරි. ප්‍රවෘත්ති අහලා ඊට පස්සේ හම්බ වෙමු. ආගේ මැසේජ් එක දාලා තියන්න. 0703 93 5 93 7 2

0: වෙලාව මධ්‍ය හන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුවා.
2: ප්‍රවෘත්ති සිරස්තල.
3: එල්ලිනෝව දරුණු වෙන ලකුණු. යාලත් බස් එකට වැසේ. පමුණුකම බොහෝදේ දියදාඩ ගිය තුන්දෙනෙක් මරුට එක් අයෙක් අතුරුදන්. මැදපෙරදිග යුද උරුසුම ඉහළ යද්දී බෙරට පෙට්‍රල් මිල පහළට. හෝකන්තරදී 150ක කුෂ් එක්ක STF දැලේ. නේපාල දැවැත්තගක් වතුරෙන් උමන් මාර්ගවල ජනයා සිරවේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ. ඊ බද්දබරාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් බිල පහත් දමා තිබෙනවා. එය අනුව රුපියල් 414ක් පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව බිල රුපියල් 399ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක බිලද රුපියල් 20කින් අඩු කර ඇති බවයි ලංකා කඩ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ලීටරයේ රුපියල් 495ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව බිල රුපියල් 475ක් බවයි සංස්ථාව පවසන්නේ. මෙම බිල සංශෝධනයට අනුව සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද සංස්ථා නිවේදනයේ සඳහන්. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල, බාතර, බහනුවර බෙන්ම නොරිලිය දිස්ත්‍රික්වලත් වැසිවර කිහිපයක් ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. දිවයිනේ සිසු ප්‍රදේශවල වීලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වයඹ සහ උව පළාත්වලත්, අම්පාර, බඩකලපු, හම්බන්තොට දිස්ත්‍රික්වලත් පස්සරු දෙකෙන් පසු ස්ථාන ස්වල්පයක වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු බැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණා බලය හම්බන්තොට මෙන්ම මාතලේ දිස්ත්‍රික්වලත් විටින් විට පැයට කිලෝමීටර 30-40 අතර තරමක තදසුරන් ඇතිවිය හැකි බවයි කාලකුණ නිවේදනයේ සඳහන් වන්නේ. දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී සැප්තැම්බර් 7 වනදා දක්වා ශුලක්කාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් අදහවල් 12:10ට නෙරිය කුලඹ, පූනෑව, කැබිතිගොල්ලෑව, පන්කුලම සහ සිංගප්පූර යන ප්‍රදේශවලට හිරු මුදුන් පුඩා. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල තවදුරටත් තදවස සමග ඝන මේදුම් තත්ත්වයක් පවතින බැවින් එම මාර්ග භාවිත කරන පිරිසට රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. වේලි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 81,929 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තබල ගබු ප්‍රාදේශීය කම් කොට්ටාසේ වැව් තුනක් සිදී යාම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. උල්පත් වැව, කුඩා වැව සහ පුලි උත්තුකුලම් ඇතුළු වැව් බෙලස් සිදී ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ. ජලය නොමැතිවීම හේතුවෙන් ගවයන් 2000කට වැඩි පිරිසක්ද අපහසුතාවට පත්ව ඇති අතර කිරි නිෂ්පාදනයේද පහළ වැටි ඇති බව ගොවීන් සඳහන් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බැදිරිගිරිය මිගුල්ලෑව ගම්මානයේ පිහිටි මැද වැවසිදී යමෙන් අවට ජනතාව පීඩාවට පත්ව සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මොන්රෝගල දිස්ත්‍රික්කයේද පවතින දැඩි වේලි කාලගුණය දිනෙන් දින ක්‍රමයෙන් ඉහළ යාම හමුවේ ගම්මාන රසක වැව් සිදී ගොස් තිබෙනවා. එම වැව්වල සිටි බත්සෙන් විශාල ප්‍රමාණයක් ජලය නොමැතිවීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැනට වැව්වල සිට බත්සීන් බේරාගෙන ජලය ඇති ස්ථාන වෙත මුදා හැරීමට එම ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් කටයුතු කර තිබෙනවා. මේ අතර පවතින වේලිකාලගුණයේ හමුවේ යාල ජාතික වනෝද්‍යානයේ වාසික කාලයක් සඳහා තාවකාලික වසත වෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැප්තැම්බර් මාස 14 වනදා සිට ඔක්තෝබර් මාස 15 වනදා දක්වා මෙසේ වනෝද්‍යානයේ වසත වීමට නියමිත බවයි. එල් නිනෝ තත්ත්වයේ සහ වාරකන් සමය හේතුවෙන් මුහුදු රළ ඉහළ යාම වෙනව මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවතාරමක් පවතිනවා. ඒ හේතුවෙන් රළ මුහුද ගැන ජනතාව දැනුවත් කිරීමටයි කලගුණ අංශ පීවර කත්තේ. කෙසේ වෙතත් එම අවවාද නොතකා මුහුදේ දේදෑමට ගොස් සිදුවන අනතුරු පිළිබඳව තවමත් වාර්තා වනවා. ඊයේ දිනේද මුහුදේ දේදෑමට ගොස් 4 දෙනෙකු අතුරුදන් වූ අතර ඉන් 3 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පමුණු ගබ එපාබුල්ල මුහුත්තීරයේ දේදාමි සිටියදී දීගිලි අතුරුදන් වූ පිරිස අතරෙන් මව සහ ඇගේ දේනිය මෙන්ම ඥාතිය දේනිගේ සිරුරු මෙසේ සොයාගෙන ඇති බවයි පමුණු ගබ පොලිසිය සඳහන් කළේ. අතුරුදන් වූ පිරිමිලාභයා සොයා නාවික හමුදාවේ සහය ඇතිව තවදුරටත් බෙහෙවුම් සිදු කෙරෙනවා. දේනියමේදී මියගිය බවගේ වයස අවුරුදු 35ක් වයසවරුදු 4ක ගේ දිනිය මෙන්ම තවත් වයසවරුදු 12ක ජාති දිනයකද මේගේ පිරිස අතරට ඇතුළත්. අතුරුදන් වූ පිරිමි දරුවාගේ වයසවරුදු 13ක් වන අතර ඔස්සයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම පිරිස ජායල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කණ්ඩානායක මහතා අද උදෑසන අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘති සඳහා බදවාගත් සේවකයන් 3 දෙනෙකු ඔහුගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ගනිමින් රජයට පාඩු සිදු කළ බවට වෙන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ඒ මහතා මෙසේ කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට මීට පෙර අවස්ථා කිහිපයකදීම පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු කොමිසම හමුවට පැමිණ තිබුණේ නැහැ. ඒ හේතුවෙන් අල්ලස් කුමසම නිලධාරීන් පසුගියදා රවී කරුණානායක මහතාගේ නිවසටද ගොස් තිබුණා. එම අවස්ථාවේදී ඔහු නිවසේ නොසිටි අතර එයාලු වයිබාත්‍රීවරයා අද දිනේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ ඇත්තේ. සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනාමර සූරිය භූතානයේ බලාපිටත්ව ගියා. ඒ අද පෙරවරුවේදී භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍යවරිය සහභාගී වන අතර එහිදී ප්‍රධාන දේශනය පැවැත්වීමටද නියමිතයි. එම දේශනය පැවැත්වෙන්නේ අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැගී සිටීම යන තේමාවෙන්. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකින් සහ නිජතීන් සමග සාකච්ඡාවලට එක්වෙමින් තිරිසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජාදායකත්වය සඳහා සහයෝගිතාවේ ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවල නිරත වීමට නියමිතයි. නීති සිල් දෙනාට සමානව ක්‍රියාත්මක වෙන පසුබිමක් හමුවේ අපරාධ සහ වජ්ජාවරමට සම්බන්ධ වරින්තු නිකුත් කර ඇති 65 දෙනෙකු මෙවන විටත් දෙවිනට රැගෙන විත් ඇති බව නියෝජාභාත සුනිල් වටකල මහතා පවසනවා. ඒ වටහදර ජන බලය පෙළකෙසිර ජන හමු යන තේමාවෙන් මහරගම් පැවති ජන හමුවකදී අදහස් දක්වමින්
2: මේ රටට මද්දවෙන්න ඕන එක්ක මූදෙන් නැත්තම් ගුවනි. අප රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කාලේ එතනින් අතර වුණා. කවුරු හරි කිව්වොත් විදේශේ ඉන්නවා කියලා විදේශයට ගියා සංචාරකයක් සංචාරයක් ලෙස ගිහිල්ලාවා. ගෙනාපු අපරාධකාරයෙක් නෑ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙලා තියෙනවා. විදේශයේ ඉන්න මද්රවී ජාවාරන් කරුවන්ට සංවිධානාත්මක අපරාධකරුවන්ට රැයිව රතුවරෙන්තු සහ නිල්වරෙන්තු ක්‍රියාත්මක කරලා තිනෝ. මේ දෙකේම එකතු 103ක් දැනට අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සතුටුයි කියන්න 65 දෙනෙක් දැන් ලංකාවට මද්රවී ජාලේ සහ සංවිධානාත්මක අපරාධ ජාලේ කට්ටි අරන් ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙක් ගේන්න යන්නේ සමහරලාට 5 දෙනෙක් අරන් ආ. දැන් කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෙවෙයි කියලා තේරුම් ගන්න තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව දැන් කලින් වගේ නෙවෙයි. අධිචෝදනා පත්‍රය අධිකරණයක් ඉස්සරහ හරියට මෙහෙවලා ඒ පිළිබඳව මහන්සි වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට වැඩ කළා. සමහර පුද්ගලයෝ වැඩිකාරය වෙලා හිරේට යන බව පේනවනේ ඔයගොල්ලන්ට. මොකද්ද මේ ආයතන පද්ධතියේ තියෙන වෙනස? වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අපි ආයතන ස්වාධීන කරා. ඒ ස්වාධීන කිරීම ඇතුලේ ඔවුන් තේරුම් ගත්තා ඇත්තටම මේ ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය වැරදි දෙයට උල්පන්දම් දෙන්නේ මිනිස්සුන්ගේ අභිලාෂය විතරයි මේ ආණ්ඩුවට ඕනේ කියලා.
3: ඉදිරියේදී එල්ලිනෝ තත්වයට මුහුණ දීමට රජය වශයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිට බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒඩොට් යාගම් පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: විශේෂයෙන් මේ කාලයේ ලංකාවේ කොහොමත් අගෝස්තු අවසන් වෙනකන් යම් උණුසුම් තත්ත්වයක් තියෙන මේ යල්කන් අවසන් වෙනවා. ඒ නිසා අපිට මේ තත්ත්වයේ බලපෑම යම් විදියකට ඇති වෙනනම් ඇති වෙන්න පුළුවන්කම අපි පුරෝකථනය කරමින් තියෙනවා. ලබන යල්කන් මේ අපි පටන් වැඩ පටන් ගන්න මහකන්නේ ඔක්තෝබර් මාසේ ලබන යල්කන් වලට තමයි අපිට මේක යම් ප්‍රමාණයකට මේකේ බලපෑම ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා රජයක් හැටියට ආණ්ඩුව විසින් මේ ගත්ත තීන්දුව తీරන ප්‍රමාණය ක්‍රියාත්මක කරමින් ආහාර සුරක්ෂිතතාවය පැත්තෙනොත් කැලේ ඉන්න සත්තුන්ට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබා දීමටත් මිනිසුන්ට පානීය ජලය ලබා දීමටත් අවශ්‍ය කරන තීන්දුව తీන අරගෙන වැඩ කරනවා. වෙළඳපොළට අවශ්‍ය ආනයනික භාණ්ඩ වලට යම් බලපෑමක් වෙනවා නම් අපි ආනයනකරුවන් සමග සාකච්ඡා කරලා තියෙනවා. වෙනත් ආනයනික රටවල් සවාගෙන භාණ්ඩ ටික අඩුවකින්තරව ලබා ගැනීමට අවශ්‍ය කරන තීන්දුව తీන අරගෙන අපි වැඩ කරනවා. අපි ඒකට පූර්ණ සූදානමක් සහිතව තමයි මේ එල්ලිනෝ තත්ත්වයට මුහුණ දෙමින් තියෙන්නේ.
3: මේ අතර වී බිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ බෝල් හිමියන්ට ලබා දෙන ණය මුදල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා.
4: දිස්ත්‍රික්කවල ඉන්න දවසට වී කිලෝ 25,000 කොටන්න පුළුවන් මෝලයි ගබඩාවයි තියෙන ආයත තමයි මේ පහසුකම දෙන්නේ. ඒ වගේම පසුගිය වතාවන්වල රජයේ ව්‍යාපෘතිවලට වී මිලදී අරගෙන හාල් ආණ්ඩුවට ලබා දෙන්නේ නැතුව මේ ණය හැටියට තියෙන මේ නඩු තියන අයට අපි මේ අවස්ථාව දෙන්නේ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 65කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලීම් කරලා තිබුණා. 42ක් සුදුසුකම් ලැබුවා. 42ටම පළවෙනි 125 නිදහස් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ රටේම මේක තමයි තත්ත්වය. අනුරාධපුරයේ ඉල්ලපු එකට මිලියන 300ක් මේ වෙනකොට අපි එවලා තියෙනවා. එක්කෙනෙකුට දෙන්නේ මිලියන 25යි උපරිමේ. මිලියන 25 උපරිමේ දුන්නාම එයත් යම් ප්‍රමාණයක් සල්ලි යොදවන්න ඕනේ. නැත්නම් මේ මිලියන 25 විතරක් නෙමෙයි. සාමාන්‍ය ලක්ෂ 250ක් වී ගත්තාම මෙට්‍රික් ටොන් 200කට වැඩිය වී ගන්නවා. මෙට්‍රික් ටොන් 200කට වැඩිය වී ගන්න එයත් අඩුම ගානේ මෙට්‍රික් ටොන් 50ක 60ක 75ක වී ගන්න පුළුවන් කැපැසිටි එකක් එයාට තියෙනවා. ඒ නිසා තමයි අපි දෙන්නේ පොලි රහිත ණයක් දෙන්නේ. ඒ නිසා විපක්ෂය මේ පායන කාලේ මොලේ කර වෙලා කතා කිව්වට ආණ්ඩුව අවශ්‍ය තීරණ අරගෙන ඒ ක්‍රයිටීරියා අනුව තෝරලා ප්‍රාදේශීය ලේකම් වල හරහා මැදිහත් වෙලා මුදල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.
3: රුපියල් ලක්ෂ 50කට අධික කුෂ් භද්‍රව්‍ය සමග පුද්ගලයෙකු හෝකන්තරදී අත්තරංකුට කෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායටල අතුරුතුරුකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. එහිදී මෝටරයකින් ප්‍රවාහනය කරමින් තිබූ කුෂ් භද්‍රව කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 105ක් මිලිග්‍රෑම් 600ක් සහ රුපියල් 39,290ක මුදලක්ද සමගින් සැක්කරු අත්තරංකුට කෙන තිබෙනවා. ඒ හෝකන්තර වානගුරු භාවතයේදී සැක්කරු කලල්ගොඩ වීර භාවතයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. මාලබේ පොලිසිය සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මහජන සෞඛ්‍ය හෙදලිදරෙන් 70 දෙනෙකුට අදපත්වීම් ලබා දීම සිදු කරනවා. පත්වීම් ලිප් ප්‍රදානය සිදු වන්නේ සෞඛ්‍ය හජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස මහතාගේ ප්‍රධානත්වයෙන්. එය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේදී නිල උත්සවයේ පසුරුවකට ආරම්භ වීමට නියමිතයි. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය හජන මාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. ප්‍රවීණ වාද්‍යවේදී සුනිල් ලීලානන්ද පෙරේරා මහතා රචනා කළ ඇත්තටි එල්ලඹ කෘතිය සබරකපු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මිය වෙත පිරිනැමීම සිදු කෙරුණා. සුනිල් ලීලානන්ද පෙරේරා මහතා ප්‍රවෘත්ති නිලධාරී සහකාර ලේකම් මාධ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ලේකම් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ තනතුරු රස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ මහත රචනා කළ ඇත්තඩ ඉල්ලම කෘතිය සබරකමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මිය වෙත පිරිනැමීම සබරකමු පළාත් සභාවේදී සිදු කෙරුණා. මෙම කෘතිය සබරකමු ජන ජීවිතයේ උරුමයන් ලේඛනගත කළ ප්‍රශස්ත සාහිත්‍ය මැදිහත් වීමක් බව සම්මානිත මහාචාර්ය ආරිරත් ඇතුගල මහතා සඳහන් කළා. නේපාලයේ ඇති වූ දැවැන්ත ගඟ වතුර හා ඩායෑම් හේතුවෙන් ජලවිදුලි බලාගාර කිහිපයක උමන් මාර්ගවල සිරවී සිටින බවට සැලකෙන සීකන්දක් මුදා කැඩීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. වැඩි අවධානයක් යොමු ඇති නුවකෝට් සහ වසුරුවා දිස්ත්‍රික්වල පිහිටි ත්‍රිශූලී ජලවිදුලි ව්‍යාපෘති ආශ්‍රිත උමන් මාර්ග වෙත බවයි එරට බලධාරීන් පවසන්නේ. එරට උමන් මාර්ගවල පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් සිරවී සිටින බවට සැකපල කෙරෙනවා. ತ್ರಿಶೂಲಿ ತುನಎ ಜಲವಿದ್ಯುತ್ ವ್ಯಾಪೃತಿ ಉಮನ್ ಮಾರ್ಗೇಕಟ್ ಲಗಾವೀಮ ಸದಹಾ ನೇಪಾಲ ಹಮುದಾ ಸಹ ಗಲವಾಗೆಣಿಮೆ ಕಂಟಾಯಂ ದಡಿ ಉತ್ಸಾಹಕ ನಿರತವಸಿದ್ದ ಬವಾಯಿ ವಿದೇಶ ಮಾಧ್ಯ ವಾರ್ತಾ ಕಲೆ ಉಬಗೆ ಏಲಕೊಟ ಸಿಹಿ ಕುಡಾ ವಿವರ್ಯಕ್ ಸಾದ ರನು ಆಧಾರೇನ್ ಗಲವಾಗೆಣಿಮೆ ನಿರ್ಧಾರೇನ್ ಪಹಲಟ ಯವಾಯತ್ಯತ್ರ ಅವಶ್ಯವೋ ಹೋದ್ ಪೂರ್ಣ ದ್ರವ್ಯ ಭಾವಿತೇನ್ ಮಾರ್ಗೇ ಪುಳುಲ್ ಕಿರಿಮಿಟದ ಸೆಲಸುಂ ಕರೆತಿಬೆನವ ನೇಪಾಲ ಹಮುದಾ ಸಾಮಾಜಿಕಯನ್ ದಸ್ದಾಸಕಟಾಸನ ಪಿರಿಸಕ್ ಸಹ ಇಂದ್ಯಾವ ಬೆನ್ಬ ಚೀನಿ ಅತುಲ್ ರಟವಿಲ್ ವಿಶೇಷಜ್ಞ ಗಲವಾಗೆಣಿಮೆ ಕಂಟಾಯಂದ ಮೆಹ್ಯುಂ ಸದಾ ಎಕ್ವಸಿಟ ಬವಾಯಿ ವಾರ್ತಾವನ್ನೇ ಅಗೋಸ್ತು ವಿಸಹವಡದ ನೇಪಾಲ ಅತಿವು ದೆವೆತ್ ಗಂಗ್ವತುರ ಹೇತುವೆನ್ ಮೇಗೆ ಸಂಖ್ಯಾವ ಮೇವನ ವಿಟ ಹತ್ಸಿ ಅಣುವಕಟ ಆಸನ ವಿಯತಿ ಬವ ಸದಹಾನ್ ತುಂದಹಸಕಟ ವೆಡಿ ಪಿರಿಸಕ್ ತವದುರಡದ್ ಅತುರುದನ್ವ ಸಿಟ ಬವಾಯಿ ಎರಟ ಬಲಧಾರೆಯನ್ ಪವಸನ್ನೇ ಡೈಮಂಡ್ ಲೀಗ್ ತರಕಾವಲಿಯದಿ ರಣಪದಕ ಭಕ್ತಿನಾಗದ್ ಲೊವ್ ಅಂಕ ಎಕೆ ಕ್ರೀಡಕ ರುಬೇಶ್ ತರಂಗ ಪಿಲಿಕೆಡಿಮೆ ಉತ್ಸವ ಸ್ವಿಟ್ಜರ್ಲಾಂಡ್ತೆ ಸ್ವಿಸ್ ಶ್ರೀಲಂಕಾ ಸಂಘಮೆಯೈ ಎ ಸಂವಿಧಾನ ಕಲೆ ಏಟ ಬಹು ಪಿರಿಸಕ್ ಎಕ್ವಸಿಟಿಯ ಶ್ರೀಲಂಕಿಕ ಪ್ರಜಾವಾತ್ರ ಅನ್ಯೋನ್ಯ ಸಹಯೋಗಿತಾ ವರ್ಧನೆ ಕಿರಿಮ ಸದಹಾ ವೆಡಸ್ಟಾಂಡ್ ಸಕ್ರಾತ್ಮಕ ಬವಾಯಿ ರುಮೇಶ್ ತರಂಗ್ ಪಿಲಿಕೆಡಿಮೆ ಉತ್ಸವೇದೆ ಸ್ವಿಸ್ ಶ್ರೀಲಂಕಾ ಸಂಘಮೆ ಸದಹಾನ್ ಕಲೆ ಎಲ್ಲಿ ನೋವ ದರುಣು ವಿರಳಕೊಡು ಯಾಲತ್ ಮಾಸೇಕಟ ವೆಸೆ ಪಮುಡುಗ ಮುಹುದೇದಿಯ ನಾಂಡಗಿಯ ತುಂದರೆಕ್ ಮರುಟ ಎಕ್ ಅಯಕ್ ಅತುರುತಾನ್ ಮೆದಪಿರ ದಿಗ ಯುದೋರು ಸುಮೈಹಲೆಯಾದ್ದೆ ಬೆರಟ ಪೆಟ್ರೋಲ್ ಮಿಲ್ ಪಹಲಟ ಹೋಕಂದರದಿ ಲಕ್ಷ ಪನಹಗ ಕುಶ್ ಎಕ್ ಎಸ್ಟಿಎಫ್ ದಲೆ ನೇಪಾಲ ದೆವೆತ ಗಂಗ್ವತುರೇನ್ ಉಮಾನ್ ಮಾರ್ಗವಲ ಜನೆಯ ಸಿರವೇ ಮಿಲಿದ ಲಖನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶೇ ಪಸ್ವರು ವಿಕೆಟ್ ಬಲಾಪುರತ್ತು ಅಂಡ ದೆನ್ ಸಂಚಾರಿ ವಿಶೇಷಾಂಗ್ಯ

නැවතුණු තැන සංචාරේ ලක්දිව අවසන් රාජධානිය වන මහනුවර රාජධානියේ මහනුවර නගරයේ පාරිසරික හදවත ලෙස හැඳින්වෙන්නේ උඩවත්ත කැලේ රාජකීය වන උයන. හෙක්ටයාර 1004ක භූමි වපසරියක් පුරා පැතිරෙන මේ උඩවත්ත කැලේ සුන්දර වනපියස 1897 බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මෙහි සුවිශේෂත්වය වන්නේ ඉංග්‍රීසින් නම් කළ පළමු වැනි රක්ෂිතය උඩවත්ත කැලේ වීම. මේ රක්ෂිතය වනජීවි අභයභූමියක් ලෙස 1938 දී ප්‍රකාශයට පත් කළා. තෙත්කලාපීය වනාන්තර ලක්ෂණ විදහාපාන මෙම වන උයන ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තර කලාපයක්. මේකේ ශාක විශේෂ 460ක් පමණ හමු වෙලා තියෙනවා. ඒවා අතරින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ 9ක්ම උඩවත්ත කැලේ දක්නට ලැබෙනවා. නුග, මොර, දූරියන්, සපු, කිතුල්, පිහිඹිය, කොස්, මදටිය, වල්දෙල්, කුරුඳු වැනි ශාක බහුලව දක්නට ලැබෙන අතර වෙසක් ඕකිඩ් වැනි දුර්ලභ ශාකත් කට්ටකුමංචල් වැනි ශාක වර්ගත් මේ වනාන්තරය තුළ දක්නට ලැබෙනවා. උඩවත්ත කැලේ තුළ ඇති ශාක අතර නා ශාකය ප්‍රමුඛයි. නා ශාකය බහුල ප්‍රදේශය නා වනය නමින් හඳුන්වනවා. වනපියස තුළ දැකිය හැකි තවත් සුවිශේෂ ශාක විශේෂයක් වන්නේ යෝද පුස්වැල. වසර 300ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන මේ ශාකය වනපියසේ සුන්දරත්වය තවත් ඔප්නං වනවා. සංචාරයේ මහනුවර රාජධානිය පාලනය කළ සෑම රජ කෙනෙකුම තම මාලිගයට අයත් භූමි ප්‍රදේශයක් ලෙස සැලකීම හා රජපෞලේ සමාජික සමාජිකාවන්ගේ විවේකය ගත කිරීම, විනෝදාස්වාදය, රජපොකුණේ දියකෙලීම, සතුරු උපද්‍රවවලදී සැඟවී සිටීමට මේ වනය යොදා ගැනීම හා ඒ නිසාම රජුගේ තහනම් කැලේ ලෙස පසුව මේ වනාන්තරය හඳුන්වා තිබෙනවා. මේ වනය තුළ පිහිටි රජපොකුණේ පතුලේ රන් සෙම්බුවක කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ වස්තු සංගවා ඇති බවත්, එය සෑම වර්ෂයකම එක් දිනයකදී දිය මතුපිටට පැමිණ සැඟවී යන බවත්, එය ගැනීමට යන අය දියේ ගිලී මිය යන බවටත් ජනප්‍රවාදයේ සඳහන්. ඒ වගේමයි එහි සිට දළදා මාලිගාව ඉදිරිපිට නුවර වැව මැද පිහිටි ජයතිලක මණ්ඩපය දක්වා රහස් උමකක් තිබූ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. සංචාරයේ උඩවත්ත කැලේ පක්ෂීන්ට රජදහනක්. පොලොස් කොට්ටෝරුව, රත් මුහුණත් කොට්ටෝරුව, කහ කුරුල්ල, අලු කොබෙయ్య, නීල කොබෙయ్య, ලංකා ගිරාමලිත්තා, අලුගිරව, සැලලිහිණියා, සර්ප උකුස්සා වැනි පක්ෂීන් ඒ අතර ප්‍රමුඛ වෙනවා. ඒ වගේමයි ඉත්තෑවා, ලේනා, වන ඌරා, හඳුන් දිවියා, ඕලුමුවා, මීමින්නා, උණහපුලුවා, හාවා, කබල්ලෑවා, දඬුලේනා ආදී සත්ව විශේෂ රාශියක් දක්නට ලැබෙනවා. වඳුරන් ඉන්නේ රංචු වශයෙන්. නයා, තිඹුරා, මුහුදු කරවල, පොළොන් තෙලිස්ස, හාල්දණ්ඩ, කටකළුව වැනි සර්ප විශේෂ 21ක් සහ සමනල් විශේෂ 75ක් මේ වනපියස තුලින් වාර්තා වී තිබෙනවා. අංකටුස්ස මේ වනය තුල දැකිය හැකි ඉතා දුර්ලභ කටුසු විශේෂයක්. ගේමැස්ස, පිහිඹි ගස් ගෙම්බා, දුඹුරු මොටා, හොඹ මැඬියා, මහනුවර පඳුරු මැඬියා යන උභය ජීවීන් වගේම වනාන්තරය තුල ඇති ජල පොකුණේ විවිධ මත්ස්‍ය සහ ඉබි විශේෂත් දක්නට ලැබෙනවා. වනාන්තරය තුල පිහිටි සුන්දර දිය පොකුණ එක්කරන්නේ අමුතුම චමත්කාරයක්. පැරන්නන්ගේ මතය අනුව එහි සිට නගර මැදයට රහස් උමගක් පැවතුණා. ගතසිත නිවන නිසල පරිසරය තුළ ආරණ්‍ය සේනාසන කිහිපයක්ම දක්නට ලැබෙනවා. තපෝවනය විහාරය, කීර්තිශ්‍රී පොත්ගුල් විහාරය, සිරිවර්ධනාරාමය, පෞරාණික ගංගාරාම විහාරය ඉන් ප්‍රමුඛ වෙනවා. ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදී මේ වනාන්තරයේ බූවැලි කන්ද මුදුනේ අක්කර දෙකක පමණ කොටසක් මැක්ඩොවෙල් බලකොටුව සඳහා, ඒ කියන්නේ හමුදා ආරක්ෂක බලකොටුවේ කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා. එහි වූ ආරක්ෂිත අගල්වල ශේෂ ලකුණු අදටත් දැක ගන්න පුළුවන්. ඉංග්‍රීසි සොල්දාදුවන් සෙන්පතීන් සහ ප්‍රභූන්ගේ මලසිරුරු තැන්පත් කිරීම සඳහායි 1822 මේ වනාන්තරයේ කොටසක් යොදාගෙන තිබෙන්නේ. ඒ තමයි ගැරිසන් සොහොන් භූමිය. සංචාරයේ උඩවත්ත කැලේ කියන්නේ පුරා විද්‍යාත්මක වන උරුමයක් වගේම සංචාරක පාරාදීසයක්. දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දෛනිකව මේ උඩවත්ත කැලේ නරඹන්න පැමිණෙනවා. උඩවත්ත කැලේ කියන්නේ අපේ උරුමයක්, රටේ සම්පතක්. එය අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කර තැබීම වර්තමාන අපේ යුතුකමක් සහ වගකීමක්.

0: නැවතුණු තැන සංචාරේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RG

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොල්ව මතක් කිරීම සුරකිමු මග තුට
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
3: ලකඩ ගෝල්ඩන් වොයිස්. අද ගෝල්ඩන් වොයිස් කිරුල වෙනුවෙන් ඉදුවර තිනෙත් කවිති මනෝහරි අචින්ත ෆර්නැන්ඩෝ පැහැසරණි ගමකේ ගීත් රත්වත්ත කවිදි විතාරා මෙලනි ඉන්දිකා නෙත්මි කාව්‍යා තුසිත නානායක්කාර මදුෂිකා කුමාරී එරොන්දිකා ශාමකීර්ති නිරෝෂ් දීපාල් ගෝල්ඩන් වොයිස් වේදිකාවට
4: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: සුබ දහවල් අතවල් 12:25 අපි ආයිත් හට් බීට් එක

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්දම් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුමා
6: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි
7: සැලෙන්නෙලෙන්න දලුව විලස නිතඹනලෝලා
8: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් වාපත අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රේ වීකටම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමාවතන්න බිත්ව එකකැ හැයි හයිසේ හතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය හට් බීට්.

double dona hai minare this de kai velava ko balana khatiya odinge na neda nidida danne nai kela mate hituna nam pravruti ahuwa kela mama hitenawa දැන් ඔක්කොටම කලින් කියන්න ඕනේ දවල් 12 විනාඩි 32 කියලා කියන්නේ තව පුංචි වෙලාවයි දවල් 1 වෙන්න තියෙන්නේ. ලකනේ සුපිරිම සුපිරි වැඩේ ඔයාට අහන්න පුළුවන්කම තියෙනවා දවල් 1ට. Golden Voice පළමු වටේ තරග ඕන අද පටන් ගන්න. ආට පුළුවන්කම තියෙනවා දවල් 1 ඉඳන් හවස 4 වෙනකන්. අද දවසේ තරඟකරුවන්ගේ දක්ෂතා අහන්න. අද තරඟකරුවන් 12 දෙනෙක් තරග වදිනවා. මතක් කරොත් එහෙම ඉඳුවර දිනෙත් කවිඳු මනෝහාරි ඊට පස්සේ කවිඳු විතාරා පැහැසරණි ගමගේ අචින්ත ප්‍රනාන්දෝ ඊට පස්සේ ගීත රත්වත්තේ මෙලනි ඉන්දිකා නෙත්මි කාව්‍යා මදුෂිකා කුමාරී තුසිත නානායිකාර එරන්දිකා ශාමකීර්ති එවගේම නිරෝෂ් දීපාලින්නා මේ තරඟකරුවන් 12 දෙනා අද දවසේදී ලැකන්ඩ ගෝල්ඩන් වොයිස් එක පළමු වටේ තරඟත් එක්ක ඔන්න තරඟ වදිනවා. වාඩි පුලංකම තියෙන ඔවුන්ගේ දක්ෂතාවයන් බලන්න කවුරුන් ඉදිරියට යයිද කියලා අහන්න ඔයාට බලන්න පුලංකම තියෙනවා මේ හැම දෙයක් එකම. දවල් එකට FM 93.5 FM 93.7 මීටරේ ඔන්න ටියුන් කරගෙන කන ළඟෙම තියාගන්න කියන දේ මතක් කරනවා ඔයාට. එහෙම මතක් කරගෙන මම දුවලා දුවලා දුවලා යන්න හදන WhatsApp එක පැත්තට. ඒ පැත්තේ යුද්ධ වගේ යන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා මාතලේ දිලිනි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. කොහොමද චාරු මැනික කියලා දාලා තියෙනවා පද්මා. ස්තුතියි හැම මං ගොඩක් හොඳින් ඉන්නවා. ආද කොහොමද ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. පුතාල දෙන්න පනුපුල් විහාස මේ වෙලාවේ මහත්ය කොටා වැඩ කියලා තියෙනවා. එයා වසන්ත මේ හැමෝම එකතු කරගෙන ලකනන හැමෝමත් එකතු කරගෙන සින්දුව දෙන්නේ කියලා කියනවා. ඕකේ අපි සද්දට ලකන අහනවා අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා. හල්දඩුවනින් තමයි මැසේජ් එක දාලා තින්නේ. හල්දඩුවන ගාමන් ටිකේ කට්ටි අපි වහගෙන ඉන්න මිස් නිස්න ආයතකට චන්ද්‍රා නිලු ආයේෂා කුමාරි සන්ධ්‍යා රේණු අරුණි ශීලා නන්ද රාණි මధు මේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. ඕකේ මං ගඩක් ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන දවසක් වෙන්න ඕනේ නංගි වාටත් හැමම වෙන්න ඕනේ. අදත් අපි ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දරම් ගස්නන්දේ මැනික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මැනික වාට කොහොමද දුවලා දෙන මෙත්නේදී අමන්දී වගේ බෝ මහත්තයා හේමන්තද සිල්වා අම්මා අයියා නිමල් තිරිකසිරි සිදු අක්කා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ප්‍රමාණාංගී අනෝමා මේ හැමෝම එකතු කරගන්නව මම. ඊට පස්සේ මම යනවා මහරගම ගාමන්ට් එක පැත්තට සිදු අක්කා එකතු කරගන්න කියලා තියෙනවා. ඉරේෂක්ක නිල්මිනියක් රවින්දු අචලක්කව දවිත් තමයි මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. දවිත් පොඩ්ඩක් බලන්න ඕවාද කියලා. ඊට පස්සේ පුසලාවෙන් අඬර ඉන්නෝ මේ වෙලාවේ ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරි. කොටියගමුරට යමුනේ වෙලාව තියෙනවා. කොටියගමුර නිල්මිණි ඉන්නෝ මේ වෙලාවේ මහත්ය ජයලස්සා ඊළඟට දුව පියුමි පුදාල කාංචන අසංකේ වගේම චූරිදඟේ අකින්වත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කොස්ගොඩ පැත්තට යමු. කොස්ගොඩින් හර්ෂිකා ඉන්නෝ මේ වෙලාවේ තාතෝ පුල් අම සුනීතා පුතා දිනුල් ලොකු දුව යහාලි මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඕකේ මම මේ හැමෝම එකතු කරගන්නවා. මොරටුව ශනාය ඔයාව මං අමතක කරන්නේ නෑ පැටියෝ. මාව අහගෙන ඉන්නෝ මාව ඇහිද්දි දුවගෙන එනෝ ඔයා. මම දන්නේ ඔයක මාව ඇහෙනකොට දුවගෙන ආවා කියලා යා මැසේජ් එක දාලා තියෙනවා. ඒ නිසා ඉතින් එයාවත් මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දවල් 12යි විනාඩි 35යි වෙලාව. හඩ් බේට හගෙන ඉන්නේ 0.7.3 93.5 93.7 0.7.3 93.5 93.7 ඔයා WhatsApp message එකක් දැම්මුත් මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හා නේද?

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Dawal dolahay minadi hatali hai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
0: ලකන්ඩ රේඩියෝ ITN
1: දවල් 12 විනාඩි 46 ඔය මාව අහන් යන ගමන් ඉන්නේ විසුරෝ ඔයාලා මගේ එකතු කරගන්න ගොඩක් ආදරෙන් හරිද ආගෙන යන දිගටම හැබැයි පරිස්සමෙන් හොඳේ

දවල් 12 විනාඩි 45 වෙලාව හිමිට හිමිට දවල් එක වෙන්න ළඟයි. එක වුණා කියලා ඉතින් මන් දන්නවා. මං ගියාට එක වෙනකන් තමයි හැමෝම බලාගෙන ඉන්නේ කියලා. දැන් අද Golden Voice පටන් ගන්න නිසා ඒ වෙඩුවෙන් දැන් ඇඟිලි ගැනගෙන කීයටද දවල් එක වෙන්නේ? අද කවුද තරග වදින්නේ? කොහොමද යාලගේ හඬ මේ හැමදේම බලා ගන්න අහන්න? එයා බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඊට කලින් මට යන්න තියෙනවා WhatsApp එක පැත්තට. ඒ පැත්තට ගිහින් යමු අපි. මට මෙන්න මෙහෙම දෙයක් හම්බුණා. වචන දහසට වඩා වටිනව ඔබේ ලස්සන වචනයක්. චාරු ඔබ ගැන පොතක ලියනවා පිරෙන්නට අපි රචනයක්. මිහිරි හඬකින් ඔයා දෙන්නේ හිතන්නට බැරි කතනයක්. රසික ලෝකයේ සඳක් වගේ දිදුලුනා ඔබ රැජිනක්. වව්! ආන්ද්‍රී මංගඩක් අලුව මුලින් ජගත් රෝහණ තමයි එහෙම මට දාලා තියෙන්නේ. ගොඩ වෙලාවකට කලින් තමයි එයා මට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. මං දැන් තමයි ඒක දැක්කේ. ස්තුතියි ගොඩක් ආන්ද්‍රීන් එකතු කරගන්න ජගත් ඔයාව. ගල්පත HKD ගවමන්ට් එක පැත්තේ යන්න හදන්නේ. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා විනීතා, චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනී, හර්ෂණි මේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරේ මම එකතු කරගන්න. ඊට පස්සේ අද අපිට හොඳටම ආවා කියලා තියෙනවා. මතගමී ශාම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න ගොඩක් ආදරෙන් ශාම ඔයාවත්. මොයිගොඩ පැත්තේ නඩු ගොඩයි. මොයිගොඩ පැත්තේ මම එකතු කරගත්තේ නැහැ කියලා එයා තරහ වෙලා. මොයිගොඩින් සුබනා ඉන්නවා මේ වෙලාවේ. සෝනාතුල යාලුව හැමෝම ගෙදර කට්ටිය මේ හැමෝම එකතු කරගන්නව මං ගොන්න. ඕපල් ෆැෂන් එකේ හැමෝම මවහගෙන ඉන්නවා. රසික ගයන් ශ්‍රීනිවන්ස, ගාමිණී ලසිත, එවැගේම අනුර කුමාරි, ශාන්ති, නිරෝෂ, හර්ෂණි මේ හැමෝම මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ හැමෝම එකතු කරගෙන මම යන්න හදන්නේ තවත් ලස්සන සින්දුවකට. මේක ඇහෙද්දි නම් ඉතින් හැමෝම සතුටු වෙයි. අහලා බලන්නකෝ. දවල් 12:48.

0: 95 FM 93.7 Lakhanda Radio ITN
1: Daval dalahai vinadi panastunai
2: David Peris Motor Company within Rajya Sevaka Opata Bajaj Three Rodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ Golden Voice.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
2: නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ Golden Voice. ලක්හඬ Golden Voice. අද Golden Voice කිරුළ වෙනුවෙන් ඉදුවර තිනෙත් කවිටි මනෝහරි අචින්ත ෆර්නැන්ඩෝ පැහැසරණි ගමකේ ගීත් රත්වත්ත කවිදි විතාරා මෙලනි ඉන්දිකා නෙත්මි කාව්‍යා තුසිත නානායක්කාර මදුෂිකා කුමාරි එරොන්දිකා ශාමකීර්ති නිරෝෂ් දීපාල් Golden Voice වේදිකාවට

මට යන්න වෙලාව හරි එවුනාට ඔයා යන්න එපා ඔයාලා කරත් එක්කම ඉන්න FM 93.5 FM 93.7 ටියුන් කරගෙන සද්ද වැඩි කරගෙන වොලියුම් එක අප් කරගෙන ඔන්න දවල් එක වෙදි ලෑස්ති වෙලා ඉන්න ගෝල්ඩන් වොයිස් පටන් ගන්න දැන් සියලු කාරියතු සූදානම් ආර තියෙන්නේ අද තරඟ කරුවන් 12 දෙනෙක් තරඟ වදින ඔයා බලන්න අහන්න මේ හැමදේම ඔයාට ලකඩත් එක පුළුවන්කම තියෙනවා එහෙනම් අදට හાર્ට් බීට් එක මම යන්න හදන්නේ අද මාතික කතා කරපු අද මට මැසේජ් කරපු මා වහන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ එහෙනම් අදට මම ගිහින් ගෙන්නම් ආයිත් දවසක අපි හම්බ වෙමු ඔයාට සුබ දවසක් මම චාරු සමාදී

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පසුගිය සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරී පවසනවා. පසුගිය 24 වනදා සිට 30 වනදා දක්වා සියලු අධිවේගී මාර්ගවල ගමන් ගත් වාහන සංඛ්‍යාව 110කට වැඩි බවයි එම අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හෙටියාරච්චි මහතා සඳහන් කළේ.
5: අගෝස්තු 25 පටන් ගන්න උදේ රෑ 12 සිට අගෝස්තු 30 රෑ 12 දක්වා කාලය ඇතුළත වාහන 915,735ක් ගිහිල්ලා තියෙනවා. ඒකම ඒකෙන් අපි ආදායම උපයලා තියෙනවා මිලියන් 355.84. දවසකට කෝටි 6කට ආසන්න මුදලක් අපි උපයලා තියෙනවා. උත්සව සමයේ අවුරුද්ද නත්තල් සමය වගේ දවස්වල තමයි සාමාන්‍ය මේ වගේ එකක් වාර්තා වෙන්නේ. නමුත් මෙතන විශාල දින ගානක නිමාඩු තිබුණානේ. එතකොට ඒකත් එක්ක තමයි මේ තත්ත්වයේ වාර්තා වෙන්නේ.
0: නේපාලයේ හදිසි ජල කැලීම් හේතුවෙන් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 4247කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බවයි. එරට රසුවා ප්‍රදේශය හටගත් හදිසි ජල කැලීම් තත්වයෙන් ඉදිකෙරෙමින් පැවති ජල විදුලි බලාගාර උමන් තුළ සිර වූ කම්කරුවන් 250කට වැඩි පිරිසක් බේරා ගැනීම සඳහායි මෙවැනි විට වැඩි අවධානයක් යොමු තිබෙන්නේ. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට දස්දහසකට වැඩි පිරිසක් යොදවා ඇති බව එරට බලධාරීන් සඳහන් කළා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දවලකයි විනාඩි 4යි
2: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
3: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
2: සුපකමනක් පරිස්සමෙන් කිහිලෙන්න
0: ලකන්ඩ රේඩියෝ ITN

0: රට පුරා විසිරී සිටින ගායනෙහි දක්ෂීන් අති දක්ෂීන් බවට පත්කර රටට දායාද කිරීමේ පරම චේතනාව පෙරදරි කරගත් ලක්ඛණ්ඩ ගුවන්විදුලිය ඔබගේ රිද්මය හඳුනාගත් නාලිකාවක් බවට ඔබ අපවිත එවූ අති විශාල අයදුම්පත් ප්‍රමාණය සාක්ෂි දරනවා.
1: ඒ අති විශාල අයදුම්පත් අතරින් විවිධ නිර්ණායක ඔස්සේ තෝරා ගනු ලැබූ තරඟ කරුවන් තරඟ කාරියන් අද සිට සතියේ සෑම සඳුදා බදාදා සිකුරාදා දිනකම සවස 1 සිට සවස 4 දක්වා ඔවුන්ගේ ගායන කුසලතාව ලක්කඩ ගුවන්විදුලියෙන් එළිදක්වන බව ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුට.
2: ලක්කඩ Golden Voice.
0: ගායනය වාදනය සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික අධ්‍යක්ීම් සපිරි විශේෂඥ විනිසුරු මඩුල්ලකගේ පූර්ණ අධීක්ෂණය හා ජනතා පරමාධිපත්‍යයට අවකාශ සැලසෙන ස්වර්ණ සොරය සොයා යන ලක්කඩ ගෝල්ඩන් වොයිස් විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු.
3: කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් එක්සත් රාජධානියේ විරෙක්සැන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගන්නවා. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළද ඔහුගේ සංගීතය පිළිබඳ අධ්‍යයනයට තිබූ නොතිත් ආශාව ඔහුට බාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයේ විද්‍යාර්ථියෙකු වීමේ වාග්ය කරා රැගෙන යනවා. අධ්‍යාපනය මාධ්‍ය සහ සංගීත යන ක්ෂේත්‍ර ත්‍රිත්වය ඔස්සේ ලත අධ්‍යක්ීම් සම්භාරයක් සමගින් අද ලක්කඩ ගෝල්ඩන් වොයිස් වේදිකාවේ තරඟ තීරකවරයෙකු ලෙස අප සමග එක්වන ඔහු සංගීත නිපුන් රෙසිල් වනිගසේකර.
2: ලක්කඩ ගෝල්ඩන් වොයිස්
3: කොළඹ DS සේනානායක විද්‍යාලයේ සිප් සතර හදාරන සමයේ සිටම සංගීතය ඔහුගේ ආත්මය වුණා. පාසල් අධ්‍යාපනයේ නිමකොට සංගීතය පිළිබඳ වැඩිදුර හැදෑරීමේ අරමුණින් බාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයට ඇතුළත් වන ඔහු සංගීතයේ විවිධ පැතිකඩ පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත වෙමින් සිය දැනුම හා හැකියාවන් තව තවත් ඔප්නංවා ගන්නවා. පියානෝවෙන් කීබෝඩෙන් ඔහු මවන වාද්‍ය මාධුර්ය සංගීත ලෝලීන්ගේ හදවත් පුරවන්නේ ආනන්දෙන්. වර්තමානයේ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය නිර්මාණ දායකත්වයේ ලබා දෙන ඔහු දැයි දූදරුවන්ගේ සංගීත හැකියාවන් ඔප්නංවමින් සංගීත අධ්‍යාපනය ලබා දෙන සංගීත ආචාර්යවරයෙකු ලෙසද සුවිශේෂී මෙහෙවරක නිරත වනවා. සංගීතය දැනුම අධ්‍යක්ීම් සහ නිර්මාණශීලීත්වය එකට එක් කළ ඔහු අද ලක්කඩ ගෝල්ඩන් වොයිස් වේදිකාවේ තරඟ තීරකවරයෙකු ලෙස අප සමග එක්වනවා. සංගීත විශාරද දිලීප ලේනගේ.

0: මම ඉන්ද්‍රසිරි සුරවි.
1: මම චාන්තා මනෝජනි.
0: එමනම් අපි ආරම්භ කරමු රේඩියෝ රියැලිටි දශක තුනක අභිමානය ලක්කඳ ගෝල්ඩන් වොයිස්. මේ ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන පළමු තරඟකාරිය.
1: තරඟ අංක 1345 මේ තරඟ වදින්නේ ගාල්ලේ සිට පැමිණි පැහැසරණි ගමගේ.
0: දැන් ඔන්න ඔයාගෙන පොඩි ඉස්සරහක් අපිට කියන්නකෝ. මාට පුළුවන් ඒ කියන්න. ලස්සනට.
2: මම ගාල්ලේ ඉඳලා ආවේ. මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ 4 වෙනි අවුරුද්දේ ස්ටඩි කරන්නේ. මම ඉගෙන ගන්නේ තොරතුරු තාක්ෂණය බිස්නස් ව්‍යාපාර සමග සම්බන්ධ කරලා කොහොමද ව්‍යාපාරයකට වැඩිපුර දේවල් කරගන්න පුළුවන් කියන අංශය ගැන තමයි මම ස්පෙෂලායිස් කරන්නේ.
3: ඒතර එහෙම ඉන්න කෙනෙක් ගීත ගන්න කොහොමද යොමු වෙන්නේ?
2: මම පොඩි කාලේ ඉඳන්ම සින්දු කියන්න කැමතියි. චූටි කාලේ ඉඳන් අම්මලා මට සින්දු කියන්න උගන්වුවා. මම ඉස්කෝලේත් සින්දු කිව්වා. ඉතින් මම IT ඩිග්‍රියක් කරන අතරේ මං ආස දේ කරන්න මම හිතුවා. ඉතින් ඒක නිසා තමයි මම මේ තරංගයට ඉදිරිපත් වෙන්න තීරණය කරේ. මේක මට හොඳ අවස්ථාවක් නිසා.
3: කවුද කිව්වේ Golden Voice තරංගය ගැන ආට?
2: මම Facebook එකෙන් දැකලා තමයි මේ තරංගයට ඇප්ලයි කරේ.
0: හරි. වැඩියෙන්ම කැමති ගායකයෝ ගායිකාවෝ කවුද?
2: උමාරියා. ඊට පස්සේ මං නිරෝෂ විරජිනීටත් මං ගොඩක් කැමතියි.
0: දැන් අද තෝරාගෙන තියෙන්නේ
2: නිරෝෂ විරජිනී මිස්ගේ.
0: මොකක්ද ගීතේ?
2: රන් ගිරමා.
0: මට මතක හිටින මහින්ද බණ්ඩාර මියුසික් කරපු ගීතයක් නේද? වඳුළු නානකරවසම් රචනා කරපු ගීතයක්. ඉතින් මේ එලස්සම ගීතේ මේ අඩුවක් නැතුව ඔයාට ගායනා කරන්න පුළුවන් වේවා කියලා අපේ ප්‍රාර්ථනය. මේ ලක්කඳ Golden Voice.
1: තරඟ අංක 1345 මේ තරඟ වදින්නේ ගාල්ලේ සිට පැමිණි පැහැසරණි ගමගේ.

0: ඇත්තටම පැහැසරණි අර ඈතට ඈතට ඈතට රැව් දුන්නා වගේ හඬ.
1: මොකම ස්තුතියි.
0: ඉතින් ඒක ලස්සනට ගැයුණා කියලා අපිට ඈතට ඇහුණා. මිනිස්සු මන්නේ තමයි ඉතින් කියන දේ හරියටම කියන්නේ මොකද්ද කියලා කියලා නේද?
2: පළමුවද මොකද ලැබෙන කමෙන්ට් එක කියලා අපේ පැහැසරණි ගමගේට.
0: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
3: පැහැසරණි වට ඉම්ප්‍රූව් කරන්න පුළුවන් ලස්සන වෙස්ටර්න් වෝකල්ස් වොයිස් එකක් තියෙනවා. සහ මට පොඩි ටිප් එකක් මඟට දෙන්නම්. ඔයා අර රන්ගිර මා කියලා යූඩ්ලින් කරනවා නේද එක තැනක පොඩි කඩන්නේ එතන. ඒක එන්න උඩ පිච් එකට, ඒ කියන්නේ පිච් එකත් නෝට් එකටම තමයි යූඩ්ලින් වෙන්න ඕන. ඒ කියන්නේ සින්දු කියන පිච් එක
1: රන්ගිර මා
3: ඔබ කියද්දී නෝට් එකට තමයි ඒක එන්න ඕන. ඒ යූඩ්ලින් වොයිස් එක ඒක නෝට් එකට එන්න ඕන. ඒරි සහ අග විබ්‍රාටෝ ගැන ප්‍රොඩක්ට් සැලකිලිමත් වෙන ඒක තව බ්‍රීතිං තව චුට්ටක දාගත්තන හොඳයි කියලා හිතනවා. සහ සමස්තයක විදිහට එතරම් හොඳයි. ඔය ලස්සන වෙස්ටර්න් වෝකල් වොයිස් එකක් තියෙනවා.
1: Thank you sir.
2: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: ඇත්තරම මාතත් කියන්නේ තියෙන ඒ ටික එක මැද සින්දුවේ ලිරික්ස් මොකක් හරි අමතක වුණ ගතියක් තිබ්බද?
1: ඒක දැන පැටලුණා වචනය.
4: මට හිතෙන සොන් එකේ බාය එකක් පැන්නා කියලා. ඒ කියන්නේ දැන් අර গিටාර් පාට් එකක් වැදෙන් නෙනෙනෙනෙන ඔබ ගි වා ඒකේ කලින් පටන් ගත්ත තැන් දෙකක් කියලා මට නිකන් හිතුණා. ඉතින් මං කියන්නේ ඒවා අපි පොඩ්ඩක් හදාගෙන යන්න ඕනේ. මොකද දන්නවද දැන් අපි මිස්ටේක්ස් බොහොම අඩු කරගන්න. මොකද සිංගින් හොඳ වෙන තරමට වැඩේ කරන් යන ලේසි වෙන තරමට අපි බලන් ඉන්නවා මොකද්ද අපි ඕකලගේ පැත්තෙන් එන ඒ කියන්නේ අඩුපාඩු කියලා. ඉතින් අඩුපාඩුවක් නැතුව ඉදිරියට යන එක තමයි හොඳම වැඩේ. අපි සුබ පතන ඉදිරියට යන්න.
1: Thank you.
0: ඒ සුබ වැතුම් වලට අපි සුබ වැතුනුත් එක්කව කරගන්න 1345.
2: ඒ තරඟ වැදුනේ පැහැසරණි ගමකේ.
0: ඔව් පැහැසරණිට අපේ සුබ වැතුම්. ලකන Golden Voice සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ ඊළඟ තරඟ කරුවා කවුද කියලා අපි මේ විරාමයෙන් පස්සේ හඳුනගමු.

0: Thriller Radio ITN
1: දවල් එක පහුවලා විනාඩි 20යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය දොතරයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
7: ඉතින් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න. You need to try it.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
4: ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොයිතරම් ලබා ගත්තද කියන දේට වඩා අපෙන් කොච්චර ආලෝකයක් මේ ලෝකෙට ලැබුණද කියන දේ. අපි හැමෝටම බැරි වෙයි වැස්සක් වෙන්න, හැබැයි කෙනෙකුගේ කඳුලක් පිස දමන සිනහවක් වෙන්න, කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න, නැත්තම් කෙනෙකුගේ අඳුර දවසකට පුංචි ආලෝකයක් වෙන්න මං හිතන්නේ අපි හැමෝටම

0: ශ්‍රීලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මොරටෝ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාරා රත්නායක සමක
1: සඳ

0: ඉන්දුවර දෙනෙත්
1: ලස්සන නමක් ඉන්දුවර දෙනෙත්
0: ඒක තේරුම සාමාන්‍යයෙන් කොහොමද වෙන්නේ නැත්තේ දේදුණු ඇස් වගේ අදහස අද්ද සොරේ
1: ඒක ඉතින් යාගෙම තමයි ආන්නේ නේද
0: අයිබෝන්
2: අයිබෝන්
1: ඉන්දුවර මොනවද කරන්නේ
2: තාම මං ඉගෙන ගන්නවා
1: අහහ
2: ඉගෙන ගන්න වැඩ කරගෙන
1: ඔව් ඉගෙන ගන්නවා කියන්නේ විවිධ විෂයන් ඉගෙන ගන්න පුළුවන් නේ
2: තාම ඒ ලෙවල්ස් දෙවෙනි පාර ඒලෙවල් විභාගෙට තාම මන් දැන් පිනිසින්නකම
1: තියෙනවා ඒක මොන විෂය
2: සංගීතය නාට්‍ය හා රංකලාව දේශපාලන විද්‍යාව
1: කලාව නියෝජනය කරන චරිතයක් නේද
0: ඒ විෂය අතර කොහොමද ගැළපෙන කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක අපි අහන්න
1: තියෙනවා දැන් ඒක ලඳුනේ වගේ ගීතයක් අද තෝරගත්තේ
2: සාමාන්‍යයෙන් මම අමරසිරි පීරිස් මහත්තයා ගීත වලට ගොඩක් කැමති මට හිතුණා මයි කටහඬත් එක්ක අමරසිරි පීරිස් මහත්තයාගේ ගීතයක් ගායනා කරොත් ඒක හොඳයි කියලා
1: අමරසිරිගේ ගීතවලද නිකන් ඉන්නකොට ගායනා කරන්නේ
2: සාමාන්‍යයෙන් අමරසිරි මහත්තයා විතර නෙමෙයි ගොඩක් පරණ ගායකින් ගීත ගායනා කරනවා
1: ඒ පරණ ගායකයෝ කියන ගායකයෝ කියලා වායක හැඳින්වෙන්නේ
2: සාමාන්‍යයෙන් ශාස්ත්‍රයේ පරණ කියන්නේ
1: ප්‍රවීණයෝ නේද සින්දු පරණ වෙන්නේ නැහැ නේ ඔව් කොච්චර කාලයක් වුණත් ඒ වගේ සින්දු වැළැඹෙනවා නේද අදිනීතිච්ච රන් බණ්ඩා සෙනවිරත් දැන් ලියපු හැබැයි අත්දැකීම පාදක කොටගෙන නිර්මාණය වෙච්ච ලස්සන වචන ටිකක් යලි යලි සංස්කරණය වෙච්ච නේද ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතයේ මුසුකල එතුමා ළඟ සංගීතයේ සහ ළඟින් හිටපු අමරසිරි පීරිස් ගායනා කළ ලස්සන ගීයක් යුතුයකම් ඊට කරන්න ගොඩක් තියෙනවා බේරගන්න ඕන විශේෂම
0: ගීතය ගානා කරන්න කලින් සුරේම චුට්ටක් නවත්ත ගන්නවා ඉඳුවර කොහොමද මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් මේ තරගය ගැන දැනගත්තේ ඒක අපිට වටිනා කොහොම දැනගත්ත විදිය
2: ඒක මට කීවේ අපේ අම්මගේ නංගි කිව්වේ එයා දැනගත්ත විදිය ඇත්තටම මම දන්නේ නැහැ එයාගේ අරහ තමයි ITN නාලිකාවේ මෙහෙම ලක්හඬ ගොනිදලි ඒ මෙහෙම ගෝල්ඩන් වොයිස් කියන ගායන වැඩසටහන තියෙනවා කියලා මම ඒකට සහභාගී වුණේ
1: ඒ කියන්නේ කටින් ගැට දොරින් දොර ගෙයින් ගැට පණිවිඩය ගිහිල්ලා තියෙන දැන් ඈ සෙල්ලම් නැහැ අරතන කරු
0: එහෙමනම් මේ තරඟ වදින්නේ තරඟ අංක 30135 නිකවැල්ටියේ සිට පැමිණි ඉඳුඹ දෙනවා

0: ගීතය ලඳුනේ. මේ ගිනි මද්දහනේ ලඳුනේ ඇහෙනකොට ඒකෙත් පොඩි වෙන කලාවක් තියෙනවා.
1: හැබැයි අර ඒ අර හැඟීම අපිට දැනෙන ගානා කලා කියන එක ඈතින්දන් අහන් ඉන්නකොට අපිටත් ටිකක් තේරුණානේ.
0: නෑ ඉතින් ඕක රේඩියෝ එකෙන් අපි අහන් ඉන්න ඕන, ලක්කණෙන් අපි අහන් ඉන්න හැමෝටම මේ හැඟීමක් නම් හැඟීමක් දැනෙන්න ඕන. ලක්කණ අහන්නේ හැඟීම් දැනීම් තියෙන උදවිය. ඒකත් අපි මතක් කරන්න ඉපේ.
1: දැන් ඉන්දුවරට මොකද හිතෙන්නේ කියන්නකෝ. දැන් ගීතය ගායනා කළා, ලොකු හුස්මක් ගත්තා. මොකද හිතෙන්නේ ගීතයට වාගේ සාධාරණයක් වුණා කියලා ආට හිතනවද?
2: මං හිතනවා මගේ මට්ටමින් මං සාධාරණ කරා කියලා ගීතයට.
3: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
4: ඉන්දුවර ඇත්තම ලස්සනයි, ගායනය ඇත්තම හොඳයි. අඩුපාඩු නැතිම තරම් ගායනය වාට ලස්සන බේසෝසයක් තියෙනවා. චූටි ටිප්පයක් දෙන කැමති. අර අපිටම සමහර තැන්වල මට හිතනවා අග ඕව පිච්චනවාද කියලා. ඒ කියන්නේ ඔය තිබ්බ පිච් එක සස්ටේන් කරින්ද?
5: වීදි සරණ ලඳුනේ,
4: ඒක
5: වීදි සරණ ලඳුනේ
4: වෙනා වගේ මට චූට්ටක් තේරෙනවා. ඒ ඇරි ඒක හදාගත්තොත් ඇත්තම පර්ෆෙක්ට්.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
6: ඇත්තට මම රෙසිල් එක පොඩ්ඩක් ඇග්‍රි වෙනවා ඒකට. අනිත් එක ඉන්දුවර මම තව දෙයක් කියන්න කැමති. මේ ඔයාගේ වෝකල් ටෝන් එක හරි ලස්සන ටෝන් එක. ඒ කියන්නේ අපිට හරි අමාරුයි වෝකල් ටෝන්ස් කියන එක හදාගන්න. හැමෝම සිං කරන්න කැමති, හැමෝටම යම්කිසි ප්‍රමාණයකට සිං කරන්න පුළුවන්. ඇත්තරම ඒක ගොඩ දාගන්න එක තමයි අපි වෝකල් ට්‍රේනින් වලින් කරන්නේ. මං හිතනවා ඔයා ක්ලාසස් ගිහිලා තියෙනවද කොහේ හරි?
2: එහෙම ක්ලාසස් ගිහින්නේ නැහැ සර්. ඉස්කෝලේ
6: මියුසික් කරලා තියෙනවා. හරි, මං හිතනවා ඔයාට හොඳ අනාගතයක් තියෙනවායි කියලා. මං සුබපතන. ඇත්තරම මට කියන්න තරම් එහෙම දෙයක් නැති තරම් අඩුපාඩු.
0: දෙනිත් මට මේ ඔයාගෙන යම් කිසි කියන්නේ වටිනාකමක් මට දැනෙනවා. මොකද ඔයා සංගීතය උසස් පෙළට හදාරන නිසා. මම දන්න තරමින් අද මේ රටේ සංගීත කාමර වේලිලා තියෙන්නේ. ඒ ලෙවල් වලට සංගීත කරන්න මිනිස්සු නැතුව ඉන්නේ. ගුරුවරු වෙන වෙන සබ්ජෙක්ට් වලට අනුයුක්ත කරලා තියෙන්නේ. ඉතින් එහෙව් රටක ඔයා මේ සින්දුව ලස්සනට කිව්ව ගැන සතුටුයි. සහ කොහොමද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ අඩුව පූර්ණේ කරන්න ඕනේ. ඒ සුබ පතන එකතු කරනවා.
2: බොහොම ස්තුතියි.
1: ඒ තරඟ අංක 30135 තරඟ වැදුණු නිකවර්ටියේ සිට පැමිණි ඉඳුවර දෙනෙත්. තරඟේ විනිශ්චය ඔබට මේ සතිය සිකුරාදා දණ කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. FM 93.5 93.7 දෙකටම ලක්කඩාගෙන ඉන්න.
0: මේ විරාමයෙන් පස්සේ අපි මීළඟ තරඟ කරු හෝ තරඟකාරී සමගින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් ඔබ මේ එකතුව සිටින්න.

0: യൂത്തേക്കട്ട് പ്ലസ് പോയിന്റ് എക്കാക്ക് RDB യൂത്ത് പ്ലസ് വിശേഷ പ്രതിലാബ് റസാക് സമഗിങ് യൂത്ത് അക്കടമ സെറ്റ്വന ബാങ്കിംഗ് പാർട്ണർ RDB യൂത്ത് പ്ലസ് കിനുമാ ഉപ വിനുവെന്മാ
1: David Peters Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna Binduai Ikai Ikai Hatarai Hatsiyai Hayasiyaya
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: දිනමල රාත්‍රි 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: විරාමයට පසු නැවත නවතම රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්. අද දවස හරිම විශේෂ දවසක්. ලක්කඩ අපේ පිතාදර රසික රසිකාවියන්ට මොකද ලක්කඩ ඓතිහාසික දවසක් බවට පත්වෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට ලක්කඩ හරි ලස්සන තරගයක් ඕගනයිස් කරලා තියෙනවා. නැත්තම් මේ ශ්‍රී ලංකාවේ අපිව අහන්න සූදානමින් ඉන්න අපේ හිතවතුන් ඒ සියලු දෙනා එකට එකතු කරගෙන අපි සූදානම් වෙලා තිබෙනවා ඔබට මේ අපූර්වත්වය සමීප කරන්න. විශේෂයෙන්ම ගීත ගයන්න හැකියාව තිබෙන අපේ හිතාදර සෞහෘදයින් තෝරාගෙන ඒ අතරින් හොඳම හඬවල් තේරීමේ දෙවැන්ත තරගාවලියක ආරම්භයේ රැඳී සිටින ඉතින් මගේ පංගුකරුවා චාමි ඉන්නෝ.
1: ඇත්තටම විසුරේ අපි නිතිස් වසරක අභිමුව ඒ අභිමානියත් එක්ක ලක්කඩ අපි මේ සූදානමින් ඉන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. අපි හඳුන්වා දෙන රන්ස්වරය කාගේ වෙන්න පුළුවන්ද? තරකරුවන් විශාල ප්‍රමාණයක් අදත් ඉන්නවා. හදවත ගැහෙන රාවේ අපිට මෙතනටත් ඇහෙනවා.
0: උගදෙනෙක් සහභාගි වෙනවා මේ හැම වැඩසටහනකටම. ඉතින් අපි පටිගත කිරීමේ ක්‍රමවේදයකට තමයි මේ සකස් කරලා තියෙන්නේ. මූලික අපිට ආපු අයදුම් පත්‍ර 35000කට අධික ප්‍රමාණයක්. ඒ අතරින් අපි තෝරාගත්ත එයාගේ හඬත් එක්ක අපිට ලැබිච්ච අයගෙන් තෝරාගත්ත යම් පිරිසක් ඊළඟ වටේට සුදුසුයි කියලා. අන්නේ ඒ තෝරාගත්ත පිරිස තමයි අද මේ තරගයට එකතු කරලා
2: තියෙන්නේ.
0: අංක 326 දරන තරගකාරී අපි ආරාධනා කරනවා අපි සමගින් එකතු වෙන්න කියලා. netmi kavya netmi කොහෙද ගම්පලාර?
3: මං කෑගල්ල දිස්ත්‍රික්කයේ වතුර ඉඳලා තමයි.
0: කෑගල්ල දිස්ත්‍රික්කයේ වතුර කිව්වහම ඔක උරා කන්ද එක පැත්තක් පල්ලෙහාට.
3: යව්.
0: ආ ඒ පැත්ත ප්‍රසිද්ධ වුණාටද?
3: බණ්ඩාර කෑව්.
0: ආ
1: මොකද? බණ්ඩාර කෑව්.
0: බණ්ඩාර කෑව්. බණ්ඩාර අයියලට ගැවුම් හදන්නේ මේගොල්ලෝ තමයි. ඉතින් කියන්න කිව්සර.
3: මං ඉගෙන ගන්නේ කෑගළු බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.
0: මොනවද ඉගෙන ගත්තේ? මොනවද සාමාන්‍ය පෙළ උසස් පෙළ?
3: සිංහල මීඩියා ඩ්‍රාමා තමයි ඉගෙන ගත්තේ.
0: මාධ්‍යත් ඉගෙනගෙන තියෙනවා නේ?
3: ඔව්.
0: එතකොට ලක්කඩ අහන්න පෙළඹුණේ කොහමද? කොච්චර කාලයක ඉඳලා ලක්කඩ ගුවන්විදුලි අහනවා?
3: ලක්කඩ තමයි ගෙදර අහන්නේ. ඒකෙන් තමයි මේ තරඟෙත් දැනගත්තේ.
0: ඒ කියන්නේ දැන් මේක චාමි තරඟයක් විතරක් නෙමෙයි. අපිව අහන, අපිව රස විඳින, අපිව විශ්වාස කරන, අපි සමග ජීවිතය හා බැඳී සිටින නිවසක නියෝජනය. ඉතින් අය වෙනුවෙන් තමයි මේ ලොකු තෑගි මල්ලක් එක්කලා ගෝල්ඩන් වොයිස් තෝරන්න අපි තෝරාගෙන තියෙන්නේ.
1: දැන් අහන්නේ මේ ගී කාටද?
0: දැන් ගායන ශිල්පිනියක් වෙලා මෙච්චර ශිල්පිනියන් ඉන්නේ නැති ජෝතික ගීතයක් මොකද තෝරගත්තේ?
3: පොඩි කාලේ ඉඳලා ඒ ගායකයාට ගොඩක් කැමතියි.
0: අහහ. ගෙදර දැන් සාමාන්‍ය මේ වගේ කැරෝකේ කොහොමද සූදානම් වෙන්නේ? ගෙදර තියෙනවද සෙටප්පයක්?
3: පුංචි කාලේ ඉඳලා සින්දු කියුවේ හින්දා මේ එක අහගන්න බැරිකමට අම්මයි තාත්තයි බෆල් එකක් ගෙනද්ද.
0: පුංචි කාලේ ඉඳලා සින්දු කියපු netmi kavyaට අපි ආරාධනා කරමුත් මෙන්න එයා ජෝතික ගීතය ගායනා කරන විදිහ.

0: කිව්වා කියන හැඟීම අපිට තියෙනවා. මොකද හිතන්නේ ලස්සනට කිව්වා කියලා හිතනවද?
1: ඔව්.
0: ඒ විශ්වාසය තියෙනවා.
1: ඔව්.
2: මම දැක්කා බයි සෑහෙන්න ටෙන්ෂන් වෙලා හිටියේ. හැබැයි මට හිතුණා හැඟීමක් එක්ක කාටද මේක කියන්න යනවා කියලා. වීඩියෝ එකෙන් කාට හරි අහන් ඉන්න කියලාද කිව්වේ? කොමුණත් කවන්නේ අපේ විනිශ්චයමල්ලේ විදිහට කටයුතු කරන අපේ සංගීත නිපුන් ප්‍රශිල් මණිකසූරිය සහෝදරයා, ඒ වගේම අපේ විශාරද දිලිප සහෝදරයා. ඉතින් මේ දෙන්නම එකතු වෙලා මේ ශිල්පීන්ගේ තියෙන දක්ෂතා ඉතාම විධිමත්ව නේද අපක්ෂපාතීව අගයන්න සූදානම් වෙලා ඉන්නවා. කොහොමද මේ අපේ මිතුරියගේ ගායනා?
3: ඇත්තටම කියන්න ඕනේ නෙත්මි කාව්‍යා ඉතා හොඳ ගායනයක් ඉදිරිපත් කරේ. විශේෂයෙන් කියන්න ඕනේ මම පොඩි දේවල් තුනක් බැලුවා. ආගේ පිච් ස්ටේබල් පිචින් හොඳයි සොන්ග් එකේ. පිචින් ස්ටේබල් ලිටි කියලා කියන්නේ අපි සාමාන්‍ය පිච් එකට ගිහිල්ලා අර අන්තිම කෑල්ලේදී ඉන්න විදිහ. මං හිතනවා තව පොඩ්ඩක් ඔයා ප්‍රැක්ටිස් කරගත්තනම් හරියට. මං හිතනවා ඒකට මූලිකම දේ වෙලා ඔයා ටෙන්ෂන් වෙලා ඉන්නේ මෙතන. සහ බ්‍රීතිං වල ඔයාට එතකොට ටක් ගාලා හුස්ම එක පාට යන ගතිය තියෙනවා. ඉතින් ඒකින්ද වට බ්‍රීතිං ස්ටේබිලිටි එක චුට්ටක් තව හදාගත්තා නම් සහ වාගේ වේරියේෂන්ස් සෑහෙන හොඳයි. ඔරිජිනල් සොන්ග් එකට වඩා වේරියේට් කරපු දේවල් තිබ්බ අලුතෙන් ඔයා ඇඩ් කරපු ඒවා. ඒකින්ද සෑහෙන හොඳ උසාවියක් නිරතුනා කියලා
2: මම කියන්නේ. ඔය ටෙන්ෂන් යන්නත් එක්කලා දිලිප අපිට බැරිද ඔය මේ ගී කෝඩ් එක පොඩ්ඩක් දෙන්න මේ මෙයාට නිදහසේ ගායනා කරන්න කවියක් වගේ ලස්සන කියන්න පුළුවන් නේ? ඔව් ඔව් එහෙම කරමු. කැමතිනි?
1: ඔව්.
2: ආ ඒකනේ කියන්නේ. හරි. මේ පොන්නේ නැග අවස්ථාව දෙනවා.

0: බලන්න කොච්චර ලස්සනට ඒ ගීතේ ගායනා කළාද කියලා නේද? එතකොට බය නැහැ, හට ඇරුණා, රිද්මේ ආවා. එහෙම තමයි තියෙන්න ඕනේ. ඉතින් අපි ඕගොල්ලන්ගේ බය සැක ඇරලා මේ ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙනවා. ඒක නිසා අපිට පුළුවන් ඒ ගමන යන්න. මිනිෂමල්ලිය හොඳටම තක්සේරුවක් අපිට ලබා දෙනවා.
1: ശില്പിണിയ
0: අංක 326 තත්ත්වය.

0: ලකඩ ගෝල්ඩන් වොයිස් අහගෙන වෙලාවම දකරන දබල එකයි විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: මේ නවතම රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්. මේ වැඩසටහන පුරාතම මේ අලුත් අලුත් අඬවල් ගොඩාක් අපිට අහන්න හැකියාව ලැබුණා. එයාගේ දක්ෂතා අහනකොට අපිට හිතෙනවා මේ හැමෝටම අපිට උදව් කරන්න තියෙනවා නම් හුඟක් හොඳයි කියලා. නේද චාමිකා?
1: ලස්සන හඬවල් අපි දැන් හඳුනාගෙන තියෙනවා. හොයාගෙන යමින් ඉන්නෝ. ඒ අතරේ තමන්ට තවස්සාවක් ලැබෙයිද කියලා බලාගෙන කෙනෙක් මෙතන ඉන්නවා.
0: තව ලස්සන ගීතයක් විඳින්න සූදානම් වෙන්නේ.
1: මෙලනි ලස්සන සින්දුවක් තෝරගෙනත් ඇවිල්ලා ඉන්නවා. මේ ලස්සන අවස්ථාව
0: තමයි. මේ වැඩසටහන හුඟක් දුර ඉඳලා සහභාගී වෙන්නේ.
1: බොරු කියන්න එපා
0: නේ. අයියනේ.
1: මේ බොරැල්ලනේ. නංගපාට.
0: බොරැල්ල ඉඳලා ගතම.
1: බොරැල්ල.
0: මේ
2: අයිබෝ
0: මෙලනි බොරැල්ල කොහෙද?
2: කනත් ඉස්සරහින්
1: අම්මෝ. ඔහොම ඒකේ වහන්නේ මම.
0: බයෙත් බෑ. එහෙම සද්දපත් ඇහෙනවද ඉස්සරහින් නෑ නේ. මේ බොරු කතානේ.
1: ඔයා බය කරලා යනවා.
0: ඈ? දකලා තියෙනවද ඉතින් යනවද රැට?
2: කනත් ඉස්සරහම ඉන්නේ. ඒ
0: කියන්නේ ජනේලයට
2: හරිනකොට
0: ඔව් ජනේලයට කනත් දිහා බලනකොට මොනවද
2: වෙන්නේ?
0: මුකුත් වෙන්නේ. රැට බැලුවත් අවුලක් නෑ.
2: අනේ 12ටත් බැලලා තියෙන මුකුත් වෙන්නේ.
0: මුකුත් නෑ. ඔයා කියන්නේ කිසිම හැල හොල්මණක් නෑ.
2: නෑ.
0: තරඟ
1: අංක 538 තරඟ වදින්නේ මෙලනි ඉන්දිකා.

0: දැම්මේ කල්පනා කළේ චාමික දැන් මේ හැම ගීතයකටම කියන්න මොනවාරි දෙයක් තියෙන්න බෑ ඈ එතකොට ඒක හරියට කියන්නත් ඕනේ දැන් මේ වගේ ගීත ලයිස්තුවක් දැන් 20ක් 30ක් එකතු වෙනකොට විනිශ්චය වන්නේ බව මොනතරම් අසීරුතාවයට පත් වෙනවද ඇද්ද මේ දරුවන්ට හරියටම මේ දේ කියන්න
1: එක එක ළඟින් යන හඬවල් තියෙනවා එතකොට හරිය අමාරුනේ ගීත එවැනි දෙවෙනි නෑ එකකට එකක් දෙවෙනි නෑ
0: දෙවෙනි නෑ
1: සහන අපසෝගින් ඇතිව දෙතින්නේ
0: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර
2: මෙලි මං ඉස්සෙල්ලා මං කමෙන්ට් එක දීලා නම් ගානේ හොඳයි අතන හොඳයි හයි නෝට්ස් ඇද්දි මට හිතෙනවා තව පොඩ්ඩක් කොන්ෆිඩන්ස් ඇතුව කිව්වනම් හොඳයි කියලා
1: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු
3: දැන් මේ සින්දුවේ තියෙනවනේ අර එක පාට් වර්ස් එකේම එන හයි යනවා හයි ගිහිල්ලා එක පාට් අර එන්නේ ආයෙත් කියලා නෝමල් වොයිස් එකට ආයෙනවා නෝමලි සාමාන්‍ය ඔය වගේ සින්දුවක් කියනකොට ගර්ල් වොයිස් එක කියලා ෆීමේල් වොයිස් එකක් හයි කියනකොට අර අපි කියන දෝං කර දෙනවායි කියලා නිකන් ළඟ ඉන්නකොට නිකන් අර කීරි ගහනවා වගේ කියලා අපි කියනවනේ ඒ හඬත් එක්ක අර යට කෑල්ලට එද්දි ඒ එනර්ජි එක අතන තියාගන්න ඒ වොලියුම් කන්ට්‍රෝල් එක එතනට තියාගන්නේ කොහොමද කියන එකේ තව පොඩ්ඩක් ස්ටඩි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා මේ ඉදිරියට යනකොට අපිට වැදගත් වී කියන කෑල්ල තමයි මගේ ඉවලුවේ තියෙන්නේ පිචින් ඔක්කොම හොඳයි හොඳට සිං කරා එනර්ජි එකත් හොඳයි අර කෑලි අර දිත්වේ පොඩ්ඩක් බලාගත්තා නම් හොඳයි
1: කොලෙලියක් දුන්නා
0: ඈ
1: කොලෙලියක් දුන්නානේ
0: ඔව් ඉතින් හොඳට කිව්වනේ
1: ඒක තමයි
0: ඔව් ඉතින් මේ මේ අර මෙන්ඩිස් පොසම් සංගීත කණ්ඩායමේ මේ හිටියන්නේ මැක්ස්වෙල් මෙන්ඩිස් කියලා ගායකයෙක් මතකද ඒකේ එයා කියනවා මේ මම බොහොම බය වුණා කියලා මතකද වචන නැ වචන මතකද නැ
1: අද බය කරලම තමයි යවන්නේ
0: එහෙනම් බය නොවි ඊළඟ තරගයට සහභාගී වෙන්න කියලා ඔයාලට අපි ආරාධනා කරනවා ඔයා හොඳට ගායනා කළා කියලා විශ්වවිද්‍යාලේ කියලා කොමුනස් සිකුරාද රහගින්න මොකද වෙලා තියෙන්නේ කියලා නේ ඔව් ඒකෙන් දෙන ප්‍රතිඵලය අහලා බය වෙන්න එපා. හරි. එහෙනම් වාඩි ජය වේවා.
1: ඒ තරඟ අංක 538 මෙලනි ඉන්දිකා.
4: මේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්කඳ ගෝල්

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විධාරණය.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අත්තරංගොඩ ගෙන තිබෙනවා. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි ඔහු අත්තරංගොඩ ගත්තේ. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ මන්ත්‍රීවරයා කොමිෂන් සභාව හමුවට කැඳවා සිදු කළ ලද විමර්ශනයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතිය සඳහා බඳවාගත් සේවකයන් 3 දෙනෙකු ඔහුගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ගනිමින් රජයට පාඩු සිදු කළ බවටයි චෝදනා එල්ලව තිබෙන්නේ. උතුරු සයිප්‍රසේ ආසන්න මුහුදේදී මගී යාත්‍රාව පෙරලීමෙන් පුද්ගලින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ තවත් 18 දෙනෙකු මියගොස් ඇති බවයි. පුද්ගලයන් 267 දෙනෙකු රැගත් යාත්‍රාව ගමන් ආරම්භ කර තිබෙන්නේ කෙරේනියා වරායෙන්. ඒ තුර්කියේ ටාසූකි වරාය බලා පිටත් යාම සඳහා. කෙසේ වෙතත් ගමන් ආරම්භ කර මිනිත්තු 15කට පසු යාත්‍රාවට ජලය ඇතුළු වී ඇති බවයි සඳහන් වන්නේ. අනතුර සිදුව තිබෙන්නේ වෙරළේ සිට කිලෝමීටර් 7කට ආසන්න දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී. යාත්‍රාව පෙරලියාමෙන් පසු ජීවිතාරක්ෂක කබා පැළඳ ඒ උඩුකුරු බඳ මත මගින් රැඳී සිටින ආකාරයේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. මේ වනිට පුද්ගලයන් 241 දෙනෙකු මුදාගෙන ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පස්වරු 3ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: වෙලාව හවස 2 විනාඩි 4යි.
2: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
3: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
2: සුපර් කවලක් පරිස්සමෙන් කිහිපෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ස්වර්ණ සොරය සොයා යන රේඩියෝ රියලිටියේ දර්ශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපේ FM 93.5 93.7 මේ වෙලාවේ අහගෙන ඉන්න වෙලාව. තව තරඟකරණයක් අපි ඔබත් එක්ක සම්බන්ධ කරන සූදානම් ඉන්නේ. අයිවන්
2: අයිවන්
1: නම් මොකද?
2: කවිඳි
1: මනෝහරි.
3: අංක 6321 තරණ තරඟ අංකයෙන් තරඟ වදින කවිඳි මනෝහරි බෙලියත් ඉඳලා තමයි අද තරඟයට සහභාගී වන්නේ.
1: දැන් අදාවේ බෙලියත් ඉඳලාද?
2: අදාවේ බියගම ඉඳලා.
1: හේතුව බියගම ඉඳන් අදාවේ?
2: මම ජොබ් එක කරන්න හේ නිසා.
1: ඒක පහසාවක් වුණා.
3: ජීවිතේ තමන්ගේ ආර්ථිකය සපයා ගන්න බෙලියත් ඉඳලා කොළඹට සංක්‍රමණය වෙලා නේද? රැකියාවලට නිරත වෙලා.
1: මේ මොකද කරන්න කියලා අපි හවුවා?
2: ගාමන් ෆැක්ටරි එකේ තමයි වැඩ කරන්නේ.
1: කොහොමද ලක්කන গোল্ডන් වොයිස් අපේ තරඟය ගැන දැනගත්තේ?
2: මම Facebook එකේ ඇඩ් එකක් දැක්කා තමයි ඇප්ලිකේෂන් එකේ දැම්මේ.
1: ඒක ලක්කන Facebook එක හරහා අපි ලබා දුන්නු පූර්ව දැනුවත් කිරීමට ප්‍රතිචාරයක් විදිහට තරඟයට සම්බන්ධ වුණා.
3: දැන් මනෝහාරී ඕක දැක්ක කියලාම හරියන්නේ නැහැ නේ. තරඟෙට ඉදිරිපත් වෙනවා කියන්නේ ටිකක් සින්දු කියන්නත් පුළුවන් වෙන්න ඕන. ඈ එතකොට දැන් කොහොමද මේ පිළිබඳ තොරතුරු අපිට කියන්නේ?
2: මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා මියුසික් හදාරලා තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් එහෙමත්
3: ලේ කරන්න පුළුවන් මොන වගේ ඉන්ස්ට්‍රුමන්ට්?
2: කීබෝඩ්, තබ්ලා වගේ.
3: ඒක කියන්නේ
1: ආ දැන්
3: දෙයින කියලා ඊළඟ වටේකට තේරුණොත් අපිට වැඩ ටිකක් ගන්න පුළුවන් නේද? අපේ ප්‍රේක්ෂකයන් බලන්න එක.
1: හරි දැන් කියන්න කවිදී අද තෝරාගත්ත ගීතය මොකද්ද?
2: සුමුදු වලාවක.
1: සුමුදු වලාවක කියන්නේ චන්ද්‍ර විනර්ජි මත්න ගණකන ගීත. දැන් මෙච්චර කාන්තා හඬකට කාන්තා හඬවල් වලින් ගෑන ගීත ඕන තරම් තියෙනකොට සුරේ ප්‍රශ්නයක් තියෙනවනේ.
3: මම කියන්නේ මෙච්චරයි. දැන් විශාරද චන්ද්‍ර නිලනාරච්චි කියන්නේ කාන්තාවන්ගේ හිත නලවන්න පුළුවන් හඬක්. ඒක නැලවුණු හඬවල් චන්දනගේ හඬට ආදරේ. එතකොට ඒව මූණනවා. නේ? එහෙනම් ගායනා කරමු. හරි. වාටි ජය කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: මේ තරඟ අංක 6321 තරඟ වදින බෙලියත්තේ සිට පැමිණි කවිඳි මනෝහරි.

0: මනෝහරිගේ ගීතය අහනකොට චන්දනගේ හඬ හොඳින්ම උකහාගෙන තිබුණා වගේ එකක් මට නිකන් හැඟුණා.
1: හරි ලස්සනක් හරි හැඩයක් තිබුණා ඒ ගීතේ අහගෙනකොට.
0: එහෙනම් බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ ජජ්මන්ට් එක කොහොමද දෙන්නේ කියලා වෙලලා. අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
2: සුරේ, ඇත්තටම චන්ද්‍ර ලියාරච්චි මහත්මයාගේ ගීතයක් කාන්තා හඬකින් ගායනා කිරීමම අභියෝගයක් මම පර්සනලි හිතන්නේ. මොකද චන්ද්‍ර ලියාරච්චි මහත්මයාගේ එක මාත්‍රාවක් ඇතුළත කියන පුළුවන් ස්වර, ඒ කියන්නේ රන්ස් බොහොම, ඒ කියන්නේ මාර දක්ෂය ඇති. ඉතින් කවින්දී ගත්තම කවින්දී ඇත්තටම සාධාරණයක් කරා ගීතර හොඳටම ගායනා කළා ගීතය. චූටිදයක් මම දකින්නේ ෆස් එකට ගිහිල්ලා ආයමත් කොරස් එකට එද්දී එන නෝට් එක තව පොඩ්ඩක් ස්ටේබල් කරගත්තා නම් හොඳයි. මගේ ඉදිරියට යන සුබතම.
3: ස්තුති සර්.
1: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන කමෙන්ට් එක අපි බලමු.
4: කවින්දි, මං හිතන්නේ මේ හොඳටම ගායනා කරපු බවක් තමයි මට පේන්නේ. මේ බුරු කියන්නේ මම ඇත්තටම ඉමජින් කරේ නැහැ ඒ විදිහට ගායනා කරයි කියලා, සහ ඔයාගේ ටෝන් එක ඒ විදිහට එළියට එයි කියලා මයික් එකෙන්. ඉතින් මම මේකෙන් අහන් යනකොට මම පොඩ්ඩක් තද කරලත් තව ඇහුවා. මේ මොකද මම ඇත්තටම ඒක එන්ජොයි කරා. අර සමහර වේරියේෂන්ස් ඒ විදිහටම ගන්න ට්‍රයි කරපු එක ඇත්තටම ලොකුම වාසනාවක් කියලා මම සලකනවා. තව පොඩ්ඩක් බ්‍රීතින්ග්ස් ටික අපි පොඩ්ඩක් හදාගත්තා නම් මේ ඔහිට වැඩිය හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් ඒකෙන්ද සුබ ප්‍රාර්ථනා කරනවා.
3: Thank you.
0: ඒකනේ මනෝහාරි වගේ කෙනෙක් මේ තරගේ ඉන්න ඕන කියලායි මගේ අදහස නේද? බලමු අපි විනිශ්චය මණ්ඩලය ලබා දෙන තීන්දුව කොහොමද කියලා. අංක 6321. පෙන්ගුයිස් නිකම්ම සින්දු කියන්න බෑනේ. පැට්‍රිස් කරන්නේ කොයි වගේ වෙලාවල් වලටද?
3: ජොබ් එකත් එක්ක මට වෙලාව හදා ගන්න පුළුවන් අය. වරුව කාලයක් වගේ තියෙනවා.
0: වැඩ කරන ගමන් සින්දු කියන්නේ.
3: ඒත් කියන වෙලාවල් තියෙනවා.
0: ඒත් කියන වෙලාවල් තියෙනවා. ඒකනේ. ඒව තමයි ඉන්න ඕනේ නේ. දැන් වාට වා සින්දු කිව්ව ලස්සනද? වාට වා ගැන හැඟෙන්නේ මොකක්ද? දිනල තියේද? ඊළඟ වටේට ගිහිල්ලා තියේද? මොකක් කළා තියේද?
3: දිනල එකේ තියෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
0: එහෙම විශ්වාසයක් තියෙනවා නේ. ආයෙත් එසේම වේවා කියලා ඔන්න අපිත් ප්‍රාර්ථනා කරමු.
3: ඔව් ස්තුතියි.
1: ඒ තරඟ අංක 6321 න් තරඟ වැදුණු බෙලියත්තේ සිට පැමිණි කවිදි මනෝහර.
0: එවනම් අපි කෙටි විරාමයක් ගමු. ඊළඟ තරඟ කරු ඊට පස්සේ.

0: ලකඩ ගෝඩන් වසංගින විලාමද කරන දවල් දෙකයි විනාඩි 15යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දෝරගඟේ කලන හින හදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 011 6779 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකටම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිත්ව එකකයි හැතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය
3: රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය.

0: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. මේ වොයිස් එකට එකතු වෙන හුඟක් අය අපි බලාපොරොත්තුෙන් හිටියට වඩා හුඟක් ඉහළ තලයක ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් මේකෙන් මේ ලෙෆ්ට් වෙන කට්ටිය තැන්ක් යූ කියලා ගෙදර යන කට්ටිය අඩුවේ කියලා මට හිතෙනවා. තව ටිකක් කාලයක් යන්න වෙයි මේ කට්ටියත් එක්ක ගමනේ නේ.
1: සින්දු අයින් කරන අය කවුද කියලා හොයාගන්න බැරිම මට්ටමක් තියෙනවා.
0: හැබැයි එකක් තියෙනවා.
1: සුභවාදීනේ.
0: සුභවාදී. මේකේ ඇතුලේ හොඳ ශිල්පීන් ටිකක් බිහි වෙනවා.
1: මයි.
0: අන්න හරි. ඒක තමයි අපිට ෂුවර් වෙන්නේ. කවුද මේ තරම් කරුවා?
1: මේ තුසිත නානායකාර.
0: තුසිත නානායකාර.
1: කොහෙන්ද ගෙනහම?
0: තුසිත කොහෙද ගම්පලාද?
2: පොල්ගස්සෝවිට.
0: පොල්ගස්සෝවිට වැඩි දුරක් නෙමෙයි.
2: ඔව් වැඩි දුරක් නෙමෙයි.
0: ඔව් එතකොට සාමාන්‍යයෙන් ජීවිතේ වගේ වෙන්නේ.
1: රැකියාවක් කරනවද?
2: ඔව් රැකියාවක් කරනවා කියන්නේ මම කලින් රැකියාවක් කරා. දැන් නම් වාහන අමතර කොටස් ස්පෙයර් පාර්ට්ස් ගෙනල්ලා විකුණන බිස්නස් එකක් තමයි කරන්නේ.
0: අඩේ දාලා තියෙනවා අනිවාර්යෙන් ලක්කන්න.
2: අනිවාර්යෙන් දාලා තියෙනවා.
0: ඔව්. එතකොට යකඩ වැඩයි සංගීතය අතර තියෙන සම්බන්ධය.
2: ඇත්තනම් පාසල් කාලේ ඉඳන් සංගීතයට යොමු වෙලා හිටියා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ ඒක පොඩ්ඩක් මගහැරුණා. දැන් ආයෙත් උනා ඒ පැත්තට පොඩ්ඩක් එන්න කියලා. මොකද මගේ පුතාලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්න බොහොම ආසයි සංගීතයට. ඒකින්ද මාත් පොඩ්ඩක් ආයෙ පැත්තට එන්න කියලා පොඩ්ඩක් try කරනවා.
0: ඔව්. දැන් අද තෝරගන්න ගීතේ මොකද්ද?
2: කීර්ති පැස්කුවල් මහත්තයාගේ කවිකාරී ගීතේ.
0: කවිකාරියේ සින්දු කියන ළඳේ චනුලේකත් එක්ක කීර්ති ගායනා කළේ. මම මතක හැටියට ඇත්තටම මේකේ අර රැහේ ගීයක්. ඉතින් ඒකේ රහක් තියෙනවා. ඒ අත්දැකීම ගීත රචකයා හරි ලස්සනට විඳලා තිබුණා. ඉතින් මම හිතනවා ඒ අත්දැකීම් එක්ක අද මෙතන මේ ගීතය ගායනා කරන්න නම් යුග ගීතයක් ගායනා කරන්න වෙනවා. තව කවුරු හරි ඔයා උදව් කරනවද?
1: මම හිතනවා යාට වඩාත් සාධාරණයක් ඉෂ්ට වෙන්නම් යාට තනියම මේ අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා.
0: මේ වගේ තරගෙට එන්න යුග ගීතයක්ම තෝරගත්තින් මොකද?
2: මේ මහන්සියලාවට රෙස්ට් එකක් ගන්නලාට මම ගොඩක් ඔය සින්දු අහනවා. ඒක පොඩි අමුතුම ෆීලින් එකක් තියෙන එකයි මම මේ ගීතය තෝරගත්තේ.
0: සමන් චන්ද්‍රනාත් වීරසිංහ රචනා කරපු ගීතයක්. කීර්ති පැස්කුවල් සමග චනුල් එක පෙරේරා තමයි මුල් ගීතේ ගායනා කළේ. එනං උන අදවස්තාව තියෙන ඔයාට වැඩේ තනියම අපිට ගායනා කරලා දෙන්නත්.
1: මේ තරඟ අංක 1948 තරඟ වදින තුසිත නානායක්කාරයා.

0: ආරියන්ට තමයි ආරාධනා කළේ. වැඩි ලස්සනට ගියා තුසිත.
1: සිද්ධිය නාලන්දේ කියලා ඉතින් මේ පුරුෂයා කිව්වා.
0: ඔව්. ඉතින් වාගේ දක්ෂතාවය ඉතාම ඉහළයි. වාගේ මේ සහභාගීත්වය අපි ඉතාම අගය කරනවා. ලක්කනාසන ශ්‍රාවකයෙක් විදිහට සහ ඒ වගේම රසවින්දනයක් තියෙන මිනිසෙක් විදිහට මේ එකතු වීම වාගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වෙයි කියලා මගේ බලාපොරොත්තුව. අංක 1948 තරගයට එකතු වුණු
1: තුසිත නානායකට ලැබෙන ප්‍රතිචාරය
0: විනිශ්චය මණ්ඩලය මොකද කියන්නේ ගැන අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
2: තුසිත හොඳයි, පිසිං ප්‍රශ්නයක් නැහැ, මුකුත් නැහැ. හැබැයි තව පොඩක් වේරියේෂන් ගැන සැලකිලිමත් වුණා නම් හොඳයි කියලා හිතනවා. වේරියේෂන් සම මදි ඇත්තරම. තව වේරියේට් කරා නම් හොඳයි කියලා හිතනවා. ඉච්චරයි මන්න දකින අඩුපාඩු. පිසිං හොඳයි.
3: බොහොම ස්තුතියි.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක් කියොත් නැහැ කියලා. දැන් ඇත්තටම ගත්තොත් අපි හැමෝම යම්කිසි මියුසික් නොලෙජ් එකක් කියන්නේ අපිට පිචින් තේරෙනවා, හොඳට කිව්වද නැද්ද කියලා තේරෙනවා. මෙච්චර වෙලා මේ තරඟ කරපු හැමෝගෙම එහෙම කැතටම කියපු කෙනෙක් කියලා නැති තරම් හැමෝම හොඳට සිං කරා. එතකොට අපිට ඊළඟ වටේකට තෝරන්න යනකොට යම්කිසි ප්‍රමාණයක් තෝරන්නම මෙතනින්ම වෙනවා. මම දැන් කතා කරා ඒ පිළිබඳ. දැන් ඊළඟ එකටත් ගියා කියන්නකො, එතනින් සිලෙක්ට් වෙන්න යන්න පොඩි ඒවා ටිකක් අපිට දාන්න වෙනවා. ඒ දැම්මොත් ඒකට ප්‍රිපෙයා වෙන විදිහ ඔයගොල්ලෝ හදාගන්න ඕනි. අන්න ඒකට පොඩි දේවල් ටිකක් මම කියන්නම්. දැන් මේ සින්දුව ඇවිල්ලා කවිකාරී මේක හෙන දැනෙන එකක් ඔයාම කිව්වනේ. එතකොට මේකේ මුල්ම කැලි ටිකක් තියෙනවා. මම මේවට කියන්නේ මුකුත් හින්දා නෙමෙයි. මම හිතනවා ඔයා සංගීත පැත්තට පොඩ්ඩක් නොලෙජබල් කියලා. ඉතින් මම ඒක මේ පොඩ්ඩක් ඉන් ඩීටේල් කියන්නේ. දැන් කවිකාරී සින්දු කියන half note ගියා. එතකොට ඒ half note ඔයාට එතනින් නම් කියන්න බෑ. කවිකාරී සින්දු කියන half note එන්න. ඊට පස්සේ ආයි කොහෙද කොහෙද මෙතනින් පයින් ඒ ජම්ප්ස් තියෙන තැන් තියෙනවා. එතකොට ඒ සින්දුව තෝරගatti ඔයා ඒකට හරීම සාධාරණයක් දෙන්න වෙනවා. ඊළඟ වටේටත් ගිහලා එතනින්නුත් පෙරෙන්න. ඉතින් මං හිතනවා හොඳ තරංගයක් දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ දේවල් ටික පොඩ්ඩක් ඔලුවේ තියාගත්තා. මම ස්තුතියි.
0: හොඳයි, එහෙනම් ඒ විනිශ්චය මණ්ඩලයේ උපදෙස් අනුව නේද තුසිත වාට හුඟක් දිග ගමනක් යන්න අවස්ථාව ලැබේවා කියලා අපේ ප්‍රාර්ථනාව.

0: මේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටි ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ගාත් මේ වගේ තරඟ අපි දැක්ක එක්ක සතියන්තේ පුංචි වෙලාවකට හිර කරලා පැයක් දෙකක් ප්‍රචාරය වෙන. එහෙම නෙමෙයිනේ. දැන් බලන්නකෝ සතියේ දින පහේම ඈ අපි ගත්තොත් එහෙම මේ වැඩසටහනට ප්‍රචාරාත්මක දින දෙකක් තියෙනවා. එතකොට වැඩසටහන දවස් දෙකක් ප්‍රචාරය වෙනවා.
1: සිකුරාදා අපි කියමු. සඳුදායි බදාදායි.
0: එතකොට සඳුදා තරඟයට සහභාගී වෙච්ච කට්ටියයි බදාදා තරඟයට සහභාගී වෙච්ච කට්ටියයි බ්‍රහස්පතින්දත් පපුව පිච්චි පිච්චි සිකුරාදා වෙනකම් බලන් ඉන්න කවුද දිනන්නේ කියලා.
1: අපි අවසාන විනිශ්චය දෙන්නේ සතියේ සිකුරාදාට.
2: ලක්කඩ ගෝල්ඩන් වොයිස්
0: 108 තරඟංග.
1: ඊළඟට තරඟ වදින්න සූදානම් ඉන්නේ එන්න වේදිකාවට. අපි ආදරෙන් පිළිගන්නවා ගීත් රත්වත්තේ. නමේම දෙනවා ගීත් කියලා.
0: ගීත් කියවම මොතර ගායනා කරන්න පුළුවන් හැඩි දැඩි සිරුරක් තියෙන යෝධ පුරුෂයෙක්.
1: අපි පුංචි වෙනක පාඩ.
0: ඔනස්තු උඩ කරන්නේ
3: මං මියුසික් කරන්නේ සංචාර හෝටල්වල සින්දු කියනවා.
0: සින්දු කියනවා. එතකොට එතන මොනවද සිංහල ගීතද ස්පැනිෂ් හරි ඉංග්ලිෂ් හරි ඒ වගේ පැත්තක්ද?
3: ඔව් ඉංග්‍රීසි තමයි ගොඩක් කියවෙන්නේ.
0: වාදනය කරමින් ගායනා කරනවා.
3: ඔව්.
0: මොනවද වාදනය වාදන්නේ?
3: කීබෝඩ් එක.
0: කීබෝඩ් එක.
1: මේ ගමන යමින් ඉන්නේ.
0: ඔව්. එතකොට දැන් අද වැඩසටහනට තෝරාගත්ත ගීතය කොයි වගේද?
3: සිසර සේනාද මහත්මයාගේ මාගේ පුතුරුම
0: සෑහෙන වරණ ගීතයක් නේද? පුංචි බබා චිත්‍රපටයේ අපිට හම්බෙච්ච මාලිනී පොන්සේකා කියන ශිල්පිනිය දායාද කරපු. එතකොට මාලිනීගේ කටවුට් එක බලලා වාහනේ යනකොට ගාමිණී පොන්සේකා කටවුට් එක ගාව නවත්තලා මෙන්න බලන්න මෙයා තමයි කවදා හරි දවසක ලංකාවේ හිට් එක වෙන්නේ කියලා අනාගත වාක්‍ය කියපු චිත්‍රපටයක්. ඒකට සංගීතය එකතු කළේ සිසිර සේනාරත්න. ඔය ගීතය හරි විශේෂයි. ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ සහ විශිෂ්ට මාධ්‍යවේදියෙක් වුණු ධර්මසිරි ගමගේ තමයි ගීතය රචනා කළේ නේද? සිසිරගේ සංගීතයට සිසිර විසින් ගායනා කරපු ගීතයක්. මේ වගේ ලස්සන ගීතයක් ඔයාට දැනෙන්නේ කොහොමද?
3: මේ කාලේ දැන් ඇහෙන්නේ නැහැ වගේ සින්දු. ඒක තෝරගන්නත් හේතුව ඒකයි. මේ කාලේ ඇහෙන්නේම නැති සින්දුවක් නිසා.
0: එතකොට ඔය තෝරා ගැනීමයි ලක්කණ්ඩයි අතර තියෙන සම්බන්ධය මොකද්ද?
3: ලක්කණ කියන්නේ මේ බොහෝ විට පරණ දේවල් නව තාක්ෂණික පරණ දේවලුත් ඔක්කොම එහෙම තියාගෙන channel එකක් නිසා මම හිතුවා මේ සින්දුව හොඳයි කියලා තෝරගන්න.
0: එතකොට මේ මුල් ට්‍රැක් එකටද ගීතය ගායනා කරන්නේ? එහෙම නැත්නම් ඔබ ට්‍රැක් එකක් ඩිසයින් කළාද? මොකද වෙන්නේ?
3: ඔව් ට්‍රැක් එකක් හදුවා.
0: ඒක වාහදපු එකද?
3: ඔව්.
0: හරි. ඔන්න ඔබේ දක්ෂතාවය වෙන්නන වෙලාව. අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා සංගීත ශිෂ්‍යත්වයේ ගමනක් යන ස්වයංව සංගීතය ඇතුලේ යමක් කරන්න උත්සාහ දරන ඔබ වගේ කෙනෙක් මේ තරගයේ ඉස්සරහට ඇයි කියලා.
3: ප්‍රොමිස්.
2: ලක්කඩ ගෝල්ඩන්

0: තමන්ටම ආවේනික සංගීත චාරිකාවක අනාගතය හඹාගෙන යනකොට ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් කිරුල හඹාගෙන යන්න තරගයට එකතු වුණු කුරුණෑගල ඉඳලා ආපු අංක 108 නියෝජනය කරන ගීත් රත්වත්ත තමයි ඒ ලස්සන ගීතය ගායනා කළේ.
1: මොකද හිතන්නේ කියලා හවුද අපි? දැන් මේ ගීත ඉවර කරලා විතරයි.
0: ඔව්.
1: මොකද දැනන්නේ?
2: අතරම සන්තෝෂ රක්ඛණේට ඇවිල්ලා මේ මසින් දුක් කියන නම් ඇමිසි බොහොම සන්තෝෂ අතරම සන්තෝෂ.
0: ඒකනේ දැන් විනිශ්චය මණ්ඩලය මේ ගැන මොකක්ද කියන එක අපිට හරි වැදගත්. රසිල් මම කැමතියි ඔයා මේ තරංකරු ගැන සටහනක් එකතු කරනවා නම්.
3: අතරම ගීත් හොඳට ගීතය ගායනා කරා. හෙඩ් වොයිස් යන්නේ වයි මන්දර මං හිතනවාට ඒක කියා ගොඩක් තියෙන හෙඩ් වොයිස් යුඩ්ලින් කරන හැකියාව. ඊට අමතරව සෙකන්ඩ් වර්ස් එකදී මට පොඩ්ඩක් නෝට් සෙමි ටෝන් එකක් වගේ එක තැනක අවුට් වෙනවා ඇහුණා. ඒ ඇරි ස්ටේබල් පිචින් සාමාන්‍ය අවුලක් නැහැ වගේ අර එතන ඒ අඩුපාඩු විතරයි මම දැක්කේ. ඒ ඇරි සමස්තයකට ගීතය අතර ගානා කරා.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: සින්දුවේ අර ඉන්ටර්ලූඩ්ස් වලට ආගම වේරියේෂන්ස් එකක් ඇඩ් කරා. ඒක මම හිතන්නේ හොඳ ප්ලස් පොයින්ට් එකක්. ඒකෙන් තේරෙන්නේ ඇත්තටම මේකට හොඳට ප්‍රිපෙයා වෙලා ඇවිල්ලා තියෙනවායි කියන එක. ඉතින් මටත් කියන්න තියෙන අර ඒ අන්තිම නෝට්ස් වල චූටි පොඩි හාෆ් නෝට් ගැතියක් තිබ්බා. ඒක හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ඔයාලට අනිවාර්යෙන් ඒක කරගන්න පුළුවන්. සුබපතන ඇත්තටම ඉදිරියට යන්න. හොඳ කෝඩ් පැටර්න්ස් ටිකකුත් මම හිතන්නේ මම කීබෝඩ්ස් කෙනෙක් ඉඳ පොඩ්ඩක් ඒ ගැන කියන්න කැමති. යූස් කරලා තිබ්බා මේ. ඉතින් සුබපතන ඉදිරියට යන්න. සතුටුයි ඔය වගේ කෙනෙක් ඇත්තරම ඇවිල්ලා ලක්හඬත් එක්ක එකතු වෙලා මේ ගමන ඉදිරියට යන්නේ.
0: එහෙනම් ජය කුරුණෑගලට වේවා කියලා අපි ප්‍රාර්ථනා
2: කරමු.
1: ඒ තරඟ අංක 108න් තරඟ වැදුණු කුරුණෑගල සිට පැමිණි ගීත් රත්වත්ත
0: හැම මොහොතකම ශිල්පීන් ඇවිල්ලා තමන්ගේ දර්ශතාවයෙන් පෙන්නනෝ. මේ මොහොතට වැඩි ඊළඟ මොහොත වෙනස්. ඉතින් ඒ වෙනසත් එක්ක අපි එකතු වෙමු. මුංචි විරාමයක්. ඊට පස්සේ ආයේ ඔබ හමුවන්න අපි බලාපොරොත්තු වෙනවා.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 42යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි
2: අසන් අසන්
6: දාත් ඇයි කියන්නේ නංගි කතා කරන්නේ එයා මැරිලද
7: සත කරන්න බබුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
8: තුන් කමස කොහමදලු අවුරුදු ගාණක් නෙවුවා මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් වුනේ ඇත්තමයි මගේ නංගි කෙනෙක් එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
7: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්ද හේතුවකට හරි හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයු දීලා නැහැ
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය
9: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
10: Malmai Gongon. Hassan Samira Nirmana Karyak.
7: Chardello Kaya Giani. Maybe sit again and tie again with the Buluan Kela. I was she did it yet a man a car to back out of the item.
11: එනක ඇවිත් ඉන්නේ ආයු බලා ගන්න. නැතු ආයුගේ අම්මා වෙන්න නෙමෙයි. වහේතුවද මම මේනකව කසාද බඳින්න යනවා කියලා.
12: මල් තින්ගුන්.
11: ඉදිරියට ආයු බලන්න එන්න මතක් කියලා තියෙන සිතාසියාවට පස්සේ. ඇවිත් ඉන්නේ ආයු අරන් යන්න. එයාගේ වාසියට.
7: අනේ ආයු නම් අරන් යන්න දෙන්න බලොක්කයි. එයාව අරන් යන්න දෙන්නේ නැහැ නේද කියන්නේ.
10: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
12: මල් තින්ගුන්
7: අම්මා

බලව හවස දෙකයි විනාඩි 46 ඔබකතුලින් ලැකඩ ගෝල්ඩන් වොයිස් තරගාවලියට එක්ක ඉතින් අපිට ඔබට පුංචි මතක් කිරීමක් තියෙනවා කරගෙන යන්න. ඔබ දන්නවා ලංකාවේ අංක 1 වී කෙටිම යන්ත්‍රගෙන් මා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් ඔබට උන ගෙදර දීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් නිෂ්පාදනය කර ගැනීමට හොඳම විසඳුමක් විදිහට ඩෝමා හෝම් ඔයිල් මේක එක හඳුන්වා දීලා තිබෙනවා. වෙළඳ පොලේ ඇති පොල් තෙල් වෙනුවට ගෙදර දීම පහසුවෙන් නැවුම් පොල් තෙල් ඉතා ඉක්මනින් ඔබේ අතින්ම සාදා ගැනීමේ හැකියාව මේ යන්ත්‍රයමගින් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. සිංගල් පේස් විදුලිය මගින් ක්‍රියාත්මක කරන හින්දා විදුලිය වැයවීම අවමයි. වගේම තමයි සාමාන්‍යයෙන් පැයකට පොල් තෙල් බෝතල් එකක් දෙකත් අතර ප්‍රමාණයක් ඔබට නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. පොල් තෙල් විතරක් නෙවෙයි ඔය රට කජු, කජු, සූර්යකාන්ත, වටක, අබ, කොහොඹ, එඬරු ආදී ආහාර සඳහා බෙහෙත් වර්ග සඳහා හෝ භාවිතා වන බොහෝ තෙල් වර්ග මෙයින් නිෂ්පාදනය කර ගැනීමටත් උන හැකියාව ලැබිලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම සුදුයකඩ නිමාවකින් යුතු බැවින් මේ යන්ත්‍රයේ ගෙවී යෑම හවම වෙනවා. ඒ වගේම තමයි තෙල් වර්ග සමග හිතකර ලෝහමය ද්‍රව්‍ය මොසුවීමකින් තොරව ඔබට සෞඛ්‍ය ආරක්ෂිත පොල් තෙල්, ඒ වගේම අපි කලින් සඳහන් කරපු ධාන්‍ය වර්ගවල තෙල් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා මම දොරකඩ අංකයක් මතක් කරගෙන යන්නම්. 011-779-579 කියන අංකයට වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා ඔබට දුරකථන නමැතිවක් ලබා දෙන්න කියලාත් අපි මේ වෙලාවේ මතක් කරනවා. අපි නැවතත් එනවා ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරගාවලියේ මේ ළඟ තරගකරු හඳුනා ගැනීමට.

0: විරාමයට පසු නැවත ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: සාමාන්‍යයෙන් යාළුවන්ගේ පාටිස්වල එහෙම නැත්නම් නානකාමරයේ තමන් තනියෙන් මුමුණුපු සින්දු කවුරු හරි අහගෙන ඉඳලා හොඳයි කියනකොට කාටරි එනවනි හිතේ පොඩි ගැම්මක්, මටත් සින්දුවක් කියන්න පුළුවන් නේද කියලා.
2: දැන් දැන් චාමි, ඔය මේ කැරෝකේ සෙටප් එකක් එම ඕන් කළා මයික් එක අතට අරන් සින්දු කියලා නැද්ද
1: කියලා තියෙනවා. අහන් ඉන්නේ චොට්ටක් අමාරු.
2: දැන් අපේ මේ මැදිරියේ මේ ගීත ප්‍රචාරය කරනකොට ඔබේ අදහසක් එහෙම තියෙනවා නම් අපි කැමති ඔබේ අදහසත් මේ අපේ දුරකථන අංකයට කතා කරලා පොඩ්ඩක් අපිට කියනවා.
1: 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් දාන්න. ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්න අතරතුරේදී ඔබට දැනෙන හැඟීම ඇත්තම මොන වගේද? මේ විස්තර අපි කැමති ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒකට ඔබටත් අවස්ථාවක් ලබා දෙන්න.
2: මේ සමන් දෙවියන් යඩවියේ යම් යම් කොන් තියෙනවා. මේ බලපලාක්‍රමයන් හරියටම සලකුණු කරපු එක තැනක් තමයි දැරණියගල. දැරණියගල තියෙනවා මහා සමන් දේවාලයක්. ඔක වාර්ෂිකව පෙරහැරකුත් පවත්වනවා. දැන් අද මේ තරංගයට ගෝල්ඩන් වොයිස් එකට එන මේ තරඟකාරිය එන්නේ දැරණියගල ඉඳලා. මදුෂිකා කුමාරි, අංක 102. හරි, එතකොට ඔයා මේ ගීතයට තියෙන ඇල්ම ලක්කන අහන්න කොහොමද යමුනේ? කොයි කාලේ ඉඳන් ලක්කන අහන්නේ?
3: ලක්කඩහනේ නම් ඉතින් ඉස්සර ඉඳලම කොහොමත් ඉතින් තනියෙන් ඉන්නකොට සින්දු අහන්න මෙපැ. පොඩි කාලේ ඉඳන් ඉතින් සින්දු අහන්න, සින්දු කියන්න ගොඩක් කැමති. ඔව්. ඒ හින්දා ඉතින් මම තෝරගත්තේ ලක්කඩ ගුවන් ඉදිරියේ තමයි.
2: හරි. දැන් මොකද්ද ගීතේ තෝරගන්නේ?
3: දීපිකා ප්‍රියදර්ශනී පිරිස් මහත්මියගේ කඳුළු හෙලා ගීතය.
2: අම්මට තියෙන ආදරේ.
3: ඒක වචන වලට සමාන කරන්න බෑ ඉතින්. මගේ තාත්තා නැති වුණේ දැන් අවුරුදු දෙකකට කලින්. ඊටපස්සේ ඉතින් මාව ඇස් දෙක වගේ බලාගත්තේ අම්මා තමයි. ඇත්තටම කියන්න ඕනි මට ගීතේ තෝරලා දුන්නෙත් මගේ අම්මා. මේක අපේ අම්මගේ ගොඩක් ආස ගීතයක්. ඒ වගේම මාත් ගොඩක් ආස ආදරණීය ගීතයක්.
2: දැන් ওই ගීතය පිළිබඳව සඳහන් කරනකොට අපේ රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කරපු ගීතයක්. ලංකාවේ ඉන්න ශිල්පීන් අතර විශේෂ ශිල්පියෙක් තමයි බන්දුල විජේවීර. බන්දුල විජේවීර තමයි මේ ගීතයට
1: සාමාන්‍ය ගායන ශිල්පියෙක් විදිහට අපේ ආදර දිනාගෙන තියෙන්නේ.
2: එහෙම දනුවක් මං ඉදන්නේ මේ ලේසියෙන් දාන්න බෑ. එහෙනම් ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් දැරණියගලින්
1: තරඟ අංක 102 මදුෂිකා කුමාරි.

0: එකසියදකින් දැරණියගලින් මදුෂිකා කුමාරි කොහොමද ගායනේ
1: ගීතේ ඉදිරිපත් කළා හද ගැස්ම කොහොමද
2: ඇත්තටම මම මතක් වුණා දැන් සින්දුව කියද්දි චුට්ටක් ඇඬෙන්න වගේ තාවා ආයාසෙන් තේ සින්දුව කිව්වා
1: කොහොමර කිව්වා
0: ජීවිතේ එහෙම තමයි ඉතින් නේද ආදරය තමයි හැමතැනම තියෙන්නේ ඒකට කියන්නේ ස්නේහය කියලා ඉතින් අපි ඔයාලට සුබ වතුනවා තනගේ ඉස්සරහට යන කොමාරි වාසනාවක් ලැබෙයි කියලා
1: බලමුද දුවට ලැබෙන ප්‍රතිචාරය
0: විදිශවල්ලේ මොකද කියන්නේ
3: මට පොඩි දෙයක් කියන්න ඕනේ මේ දැන් මේ song එක sing කරන්නේ දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය දැන් මෙයා කියපු version එක ඇවිල්ලා අපි හිතමු මට ඒක explain කරන්න කොහොමද ඒ කියන්නේ දැන් හැම සින්දුවකම තියෙනවානේ pitch එකක්
0: ඔව්
3: මෙයා මේ song එක කියද්දි මෙයා තනිකරම ස්කේල් එකක්ම උඩින් තමයි මේක සිං කරේ. වා එහෙමද ප්‍රැක්ටිස් කරේ මුලින්දම. ඒ කියන්නේ දැන් මේකේ හරි විදිහ ගත්තොත් දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය කියන්නේ මේක ඔයා කියපු එකට 12ක්ම යටින්. ඒක 12ක් කියලා මම මේ අදහස් කරේ සරිගම්පදිනස කියන අර ස්කේල් එකේ හින්දා. දැන් ඔයා කිව්වේ කඳුළු හෙලා. දැන් ඔකේ දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය යන්නේ යටින්. කඳුළු හෙලා නානන. මං හිතන්නේ ඔයා ඒක රීච් කරන්න ගත්තොත් ඔයාට ඔච්චර උඩ මට තේරෙන සමහර නෝට්ස් එන අන්කම්ෆර්ටබල් වෙන්න යනවා කියුන්නේ මම එකින්ද
0: ගොඩටම ගියාම ආය උඩට යන්නේ කොහොමද
3: තව උඩට යන්න බෑනේ ඒ කියන්නේ මට හිතෙන්නේ ඔයා ඔය වර්ෂන් එකම යටින් ගායනා කරගත්තනම් මේ වාට ලේසියම කියන්න පුළුවන් කියලා දැන් මම මේ ඔරිජිනල් එක ඇහුවා ඇත්තටම මට දැනුණේ දේ ඒක නැත්තම් මේ හරි ලස්සන සින්දුවක් ඔයා සමහර තැන් ලස්සනට ගායනා කර අරක තමයි ප්‍රශ්නේ
0: ගුරුද වෙනකන් එනං අහගෙන ඉන්න වෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා
1: තමන්ට පුළුවන් උපරිමයෙන් මේකට සාධාරණයක් කළා
0: හොඳයි මදුෂිකා කුමාරිට අපි අපේ සුභපැතුම් එකතු කරනවා දැරණී කල ඉඳලා අද ලක්හඬ গোল্ডන් වොයිස් වෙනුවෙන් එකතු වීම සම්බන්ධයෙන් ඔයාගේ හිතේ තියෙන ජයග්‍රහණය වාට ලැබේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව

0: දවල් දෙකයි විනාඩි 58යි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
5: අලුත් කලාවක්. කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනෑ නම්
4: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
3: 10

0: ay dasmapaha, anutun ay dasmahata, lakhanda, Radio ITN, Sabah Sri Lankia Handa.
1: Velam samasatunai.
2: Velam upavita gina avi.
3: Varta pita varta, tabana koti ate, NLV dananidahane nutrayin, prati sangvardhaneta tenant shaktiyak vemin, obat dinava ratat dinavata dananidahane viladigena obat kotipatiyeku wan.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
0: එන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.
5: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න. ලක්මන.
6: තුනයි විනාඩි දෙකයි.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝසම් ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: පාන්ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ පිටිමිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙසේ මිල වැඩි කිරීමට සිදු වූ බවයි. එ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩිවීම ක්‍රියාත්මක බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒ පසුරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පාන් මිල වැඩි වුවද කෙටි කෑම සඳහා මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය තීරණයක් ගෙන නොමැති බවද එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා. පසුගියදා සිදු දැවැන්ත ගංවතුර වෙසනයට මාස 3කට පෙර ග්ලැසියර් සහ ගංවතුර අවධානම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම සඳහා නේපාලයේ චීනෙන් වැඩිදුර සහයෝගීතාවක් ඉල්ලා තිබූ බව අනාවරණය වී තිබෙනවා. එමයි 27 වනදා කත්මඩු නුවර නේපාල සහ චීන නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී. එහිදී නේපාල බලධාරීන් ග්ලැසියර් චලනයන් සහ ගංගාවල ජලමට්ටම් පිළිබඳ වඩා සවිස්තරාත්මක සහ කාලීන දත්ත ඉල්ලා තිබුණද එම තොරතුරු හෝමාරු කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ. චීනය පවසන්නේ තමන් කාලගුණ අනාවැකි සහ අනතුරු ඇඟවීම් ලබා දී තිබූ බවයි. කෙසේ වෙතත් ග්ලැසියර් කඩාවැටීම් සහ ජලමට්ටම් ඉහළ යාම පිළිබඳ තීරණාත්මක පූර්ව තොරතුරු ප්‍රමාණවත් ලෙස ලැබී නොතිබුණු බවයි නේපාල බලධාරීන් පවසන්නේ. පසුගිය 26 වනදා සිදු දැවැන්ත ග්ලැසියර් කඩාවැටීමකින් පසුව හටගත් මඩසා ජලධාරාවක් හේතුවෙන් නේපාලයේ මෙන්ම ටිබෙටේ විශාල ප්‍රදේශයකට දැඩි බලපෑම් එල්ල වුණා. මෙලඟ ප්‍රවෘත්ති පසුරු 4ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විරාමයට පසු නැවතත් ජයග්‍රහණයේ සීන සැබෑ කරන නවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ඊළඟ තරඟ කරුවෝ 15,237 යටතේ තරඟ කරන තරඟකාරිණියක්. අපි ඇයව කැඳවමු. එන්න බලන්න. අයිබෝවන්.
2: අයිබෝවන්.
1: කවින්ද චිතාරා.
2: ඔව්.
1: කොහෙන්ද?
2: මීගමු ඉඳන්.
1: එනුමානුව නම් තාම ඉගෙන ගන්නවා වගේ ස්වරූපයක් පේනවා.
3: අගෙන පාසල් ශිෂ්‍යාවක් කියලා.
1: මං හිතන්නේ උසස් අධ්‍යාපනය හදාරනවා වෙන්න ඕනි. අහලවලුමුද? හරි දවන්.
2: හරි.
3: හරි කියන්නේ කොහොමද දැන්? අපිට ඒක විස්තර කරන්න.
2: මං කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලැබනවා.
3: කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ ගණනාවක් තියෙනවා. දැන් කුමන පීඨයේද?
2: ශාස්ත්‍ර පීඨේ.
3: ශාස්ත්‍ර පීඨේ. එතකොට මොනවද මොනවගේ විෂයන්ද ඔබ හදාරන්නේ?
2: සිංහල, සමාජ විද්‍යාව, කමියුනිකේෂන්, ක්‍රියේටිව් ආර්ට්ස්.
3: දැන් ওই තුරෙන් එකක් තෝරගන්න වෙනවනේ ලබන අවුරුද්දේ. මොකක්ද තෝරගන්නේ?
2: කමියුනිකේෂන් ඇන්ඩ් ක්‍රියේටිව් ආර්ට්ස්.
3: මේ වගේ විෂයක් තෝරගන්න ඔබ හිතුවේ ඇයි?
2: ඒක සංනිවේදනයේට වගේම කලාපැත්තටත් බරයි. ඒ නිසා ඒ විෂයට කැමති.
3: දැන් සංනිවේදනය කලාවට මෙහෙම බර කලා ශිල්පිනියක් මේ වගේ වැඩසටහනකට සහභාගී වීම ලක්කඬ ගෝල්ඩන් වොයිස් වලට හරි අභිමානයක්නේ. එතකොට මට කියන්නකෝ, ඔයා කොහොමද මේක දැනගත්තේ? ඔයා ලක්කඬ ශ්‍රවණය කරනවද?
2: අම්මා තමයි අහන්නේ. අම්මා තමයි කිව්වේ මෙහෙම තරගයක් තියෙනවා, මේ සින්දුවක් යවන්න කියලා. අම්මා තමයි කිව්වේ.
3: අම්මා තමයි කිව්වේ. අම්මා දන්නවද දුවට හොඳට ගායනා කරන්න පුළුවන් කියලා?
2: ඔව්.
3: ඈ
2: දන්නවා.
3: ඒ කියන්නේ අම්මගේ කනට කරලාද ගායනා කරන්නේ, නැත්නම් ගෙදර සද්දේට මයික්‍රොෆෝන් එකක් තියෙනවද පොඩි සෙටප් එකක්?
2: තියෙනවා.
3: තියෙනවා.
2: තාත්තා එක්ක තමයි කියන්නේ.
3: තාත්තා තමයි යුග ගීත ගායනා කරන්නේ. එහෙමද?
2: ඔව්.
3: ආ. එතකොට ඔය දැන් අද තෝරගන්න ගීතේ?
1: ඒක පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙයා තෝරගෙන තියෙන්නේ දැන් ගායිකාවන්ගේ ගීත බොහොමයක් තියෙද්දි අපේ හදවත් වසඟයටපත් කරපු එච්.ආර්. ජෝතිපාලන්ගේ ගීතයක්. කවුද තෝරලා දුන්නේ? වාම ඔයාගේ කැමැත්තෙන් තෝරගත්තද, නැත්නම් අම්මයි තාත්තයි තෝරලා දුන්නත්ද?
2: අම්මයි තාත්තයි කතා කරලා තෝරගත්තා.
3: හරි. දැන් හැමදේම අම්මයි තාත්තයි කතා කරලාම තෝරගන්නවා නම් හොඳයි. ඉස්සරහ දැන් විශ්වවිද්‍යාල පරිශ්‍රමයකින් ඉන්නේ. හරි. දැන් එතකොට මේ ජෝතිගේ මොන සින්දුවද මේ?
2: සරසඳේ.
3: සරසඳේ මිහිඳුම් සීන චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාල සරසවි සම්මාන ලැබූ චිත්‍රපටයේ. එතකොට කුලරත්න ආර්යවංශ රචනා කරපු ගීතය. එතකොට සරත් දසනායක කියන ලංකාවේ විශිෂ්ට සංගීතඥයා සංගීතවත් කරපු ගීයක්. කවර්ස් නම් ඇවිල්ලා තියෙනවා ගොඩක්. වාද කියන්නේ කවර්ඩ් වර්ෂන් එකද නැත්නම් ඔරිජිනල් ට්‍රැක් එකද?
2: ඔරිජිනල් ට්‍රැක් එකට.
3: අපි එහෙනම් බලන්ගෙමු. කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරන ආදරණීය ගායන ශිල්පිනියක්.
1: තරඟ අංක 15,237 තරඟ වදින කවින්ද චිතාරා.

0: කවින්දගේ ලස්සන ගායනය අපි හගෙන හිටිය හරිම ලස්සනට ආගීතය ගායනා කළ අපි හැබැයි බලමු හරිම තැන විනිශ්චයක් ලැබෙන්නේ
1: එහෙනම් මේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන අපි හිතාදර සෞහෘදයන් අතරේ අපි ඉතාම ආදරයෙන් සටහන් කරනවා මොකද සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට විශේෂයෙන්ම මේ වගේ ස්වර සංගති පිළිබඳ මනා දැනුමක් තියෙන චරිතයක් විදියට තමයි අපි දිලීප ලියනගේ සටහන් කරන්නේ ඔහු විශාරදවරයෙක්. ඉතින් මේ දේශ දේශාන්තරයේ සංගීතය පිළිබඳ පුතුල දක්ෂතා පෙන්නපු චරිතයක් බව අපි සටහන් කරන්න ඕනේ. දැන් මම මෙච්චර උඩින් තිබ්බේ ඔයා මේ කටයුත්ත වෙනුවෙන් වෙන වෙහෙස මහන්සිය අපිට හොඳින්ම පේනවා දැනෙන නිසා. හරි. මේ දැරිවියගේ ගායනයන් පිළිබඳ ඔබේ අදහස.
2: කවින්ද ඇත්තටම මේ මමත් හිතුවා ගොඩක් නර්වස් වෙලා කියාගන්න බැරි වෙයි කියලා. මේ අය අභියෝග ජයගත්ත කියලා මම අනිවාර්යෙන් හිතනවා. පොඩි දේවල් ටිකක් මම කියන්නම්. ඔයා සෝන් එක ඇතුලේ දාපු වේරියේෂන්ස් ටික මම මීට කලින් සෝන් එක සමහරවිට අහන්න නැති වෙන්න තිබ්බා. ඉතින් ඒ අතින් මම සෑහෙනාට ප්‍රශංසා කරනවා ඒ පැත්තෙන්. මොකද ඔයා ඔයාගේ වර්ෂන් එකක් බිල් කරා කියලා අපිට කියන්න පුළුවන්. හැමෝම දන්න සින්දුවක් ඒ රාහය එහෙම්ම තියාගෙන ඔයාගේ වර්ෂන් එකකුත් බිල් කරගෙන ඒකට තව අලුත් කැලිටික්කුත් දැම්මා කියන්නේ ඔයා හොඳට ඒ සංගීතය ආධාරණ වැඩෙත් හරියට කරන් යනවා කියන එක මට තියෙන දෙයක්. පොඩි ඒකට ඇඩ් කරන්න දෙයක් තියෙනවා. සින්දුව පටන් ගන්නකොට ඔයා පොඩි අංශෝ එක ඉන්නවා හැමතිස්සෙම. මෙතනින්ද මම පටන් ගන්නෙ ඒ සරා කියන එකේ සයන්න ගිලලා තමයි ඉතුරු ටික ඉන්නේ. ඊට පස්සේ ෆස්ට් වර්ස් එකට වඩා සෙකන්ඩ් වර්ස් එක කියනකොට ඔන්න ආවා හොඳ කන්ෆිඩන්ස් එකක්. ඒකෙහිඳ මුලින්දම්ම සින්දුව පටන් ගද්දි Tamange අතටම සින්දුව අරගෙන ඒ කන්ෆිඩන්ස් එක ඒ විදිහටම බිල් කරගෙන සින්දුව වෙල කරගන්න පුළුවන් වුණොත් ඉදිරි වටවලදී ඔයාට හොඳ තැනකට යන්න පුළුවන් කියලා මට හිතෙනවා.
1: එනං අපේ සුභපැතුම් අරගෙන යන්න විශ්වවිද්‍යාලයේ සිළු දනා එක්ක මේ සතුට සමරන්න කියලා ඔන්න ඔබට අපි යෝජනා කරනවා. අපි ආය දවසක හම්බෙමු කොහොමද?
3: අනිවාර්යයෙන්.
0: ඒ තරඟ අංක 15237 තරඟ වැදුණු කවින්දි චේතාර.
1: හොඳයි කවින්දි සමු ගන්නකොට අපි පුංචි විරාමයකට යන් නේද?
0: අපි දැන් අපි ගැන කියනවා නම් සුරේ ශ්‍රී ලාංකේය ස්වර අභිෂේකයේ දශක 3ක අභිමානයත් එක්ක තමයි අපි ලක්කන ගෝල්ඩන් වොයිස් මේ විදිහට පාත්‍රාගෙන යන්නේ.
1: උන්ජි විරාමයකට යන්න දැන් වෙලා.

0: ලකඩ ගෝල්ඩන් වොයිස් අහගෙන වෙලාවමද කරන හවස 3යි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
3: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
4: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉල්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඊයේ නිසයි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කියනවා
6: ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොයිතරම් ලබා ගත්තද කියන දේට වඩා අපෙන් කොච්චර ආලෝකයක් මේ ලෝකෙට ලැබුණද කියන දේ. අපි හැමෝටම බැරි වෙයි වැස්සක් වෙන්න. හැබැයි කෙනෙකුගේ කඳුලක් පිසදමන සිනහවක් වෙන්න, කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න, නැත්නම් කෙනෙකුගේ අඳුර දවසකට පුංචි ආලෝකයක් වෙන්න මං හිතන්නේ අපි හැමෝටම

0: ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාරා රත්නායක සමක
1: සඳ

0: විවිධත්වය තරංගකාරීත්වය සමගින් ඔබේ සීන හඹා යන වේදිකාව ලක්හඬ Golden Voice.
1: අපි තරගංක 4156ට කතා කරන්න සූදානම්. අපි කතා කරමුක ඉස්සල නමගම එයාගේ මහල බලමු. එන්න බලන්න.
2: මම අචින්ත ප්‍රනාන්දු.
3: අචින්ත
2: දිග වැඩි හින්ද පොඩක් අඩු කරලා කිව්වේ. මගේ නම අමරටුවගේ අචින්ත ඉන්දික ගයන් ප්‍රනාන්දු.
3: ඉතින් අචින්ත කියන නම ඇතුලේ ඔය කියන ඔය විවිධ දේවල් සංකලනය කරලා ඔක පාලියෙන් වෙන අදහස් වෙනවෙන්න පුළුවන්. සංස්කෘතිය දෙනකොට තව එකක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් හොඳ නමක් දීලා තියෙනවා. කවුද නම දෙන්නේ?
2: අම්මයි තාත්තයි තමයි.
3: මොනවද ඒගොල්ලෝ කරන්නේ?
2: අම්මනම් දැන් ගෙදර ඉන්නේ. තාත්තනම් නැති විලා. දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මම යම්මයි තමයි ගෙදර ඉන්නේ.
3: ඒක පුතා මොනවද කරන්නේ?
2: මම මේ කන්ට්‍රැක්ෂන් ෆීල්ඩ් එකේ තමයි ඉන්නේ.
3: අධ්‍යාපන කටයුතු කොහොමද?
2: මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාවේ ඉගෙන ගත්තේ.
3: මිල්ත මල්ලවරච්චිගේ ඉස්කෝලේ ආ? සෙල්ලන්නේ.
2: A-level එකක් ගියා. ඊට පස්සේ චෙෆ් කෙනෙක් වුණා.
3: ඒ කියන්නේ උදේ යන්න පුළුවන්.
1: බලන්නකො ගීත ගායනට ඇවිල්ලා තියෙන දුර.
3: දැන් මොන සම්බෝලේ හැදුවත් සින්දුවක් කියන්න බෑ මෙතන දැන්. ඒ මොකක්ද තෝරගන්නේ?
2: මම ගංගිවුරේ සින්දුව තමයි තෝරගෙන තින්නේ.
3: එඩ්වඩ් ජයකොඩි සූරීන්ගේ ගංගිවුරේ ගීතය නේද? රෝණ වීරසිංහ සංගීතවත් කරපු ගීතයක්. මට මතක හිටියට ගංගිවුරේ ගීතේ අපේ ගුවන්විදුලි වංශකතාවේ හිටපු ජ්‍යෙෂ්ඨ සහ විශිෂ්ට නිවේදිකාව කුසුම් පීරිස් ලිව්වේ. එහෙනම් ඔන්න ඔයා අපිට දැනෙන්න ගායනා කරන්න. අපි ආදරේ මේ වගේ තරම් කරු මේ වැඩසටහනට. තව එකක් අහන්න. කොහොමද මේක දැනගත්තේ?
2: ඇතින් මම ගෙදර ලකන අහනවා. ලකන අහනකොට තමයි මම දැනගත්තේ මේ මේම දෙයක් තියෙනවා කියලා. ඉතින් මම කමන්නේ කියලා ඉතින් දැම්මා.
3: ඒ කියන්නේ ඒසට මාංශියට කාංශියට ඕන දෙයකට ලක්කන.
2: මම කොයිලාද ලකන අහනවා. ඒ වගේම මම හැමදෙස්සම මියුසික් පැත්ත තමයි ගොඩක්ම මම විනෝදාංශයක් වශයෙන් කරගෙන
3: යන්නේ. එහෙනම් ගෝල්ඩන් වොයිස් එකක් වෙන්නම ඕන.
1: මේ තරග අංක 4156 තරග වදින අචින්ත ප්‍රනාන්දු.
0: Golden Voice.

0: வசந்த் காயனா கலாக்கலாம விசுவாசிக்கிறோம். அஜிந்த் වචන පාට වෙනකොට ඔකට ට්‍රැක් එකට එහෙම කියනවා මිසක් මේ වගේ ට්‍රැක් එක දාලා කියපන් කියලා දුන්නාම නිකන් පොඩ්ඩක්
1: පොඩි එකක් වචන මතක වෙනව අඩුවිනේ.
0: ඔව් දන්න එකත් අමතක වෙනවා තමයි. ඉතින් මොනව කරන්නද නේ තරගයක් එහෙමයි.
2: ඈ ඔව් ඒක නේ කරන්නේ.
0: විනිශ්චයමණ්ඩලයේ තීරණේ කොයි වගේද කියන එක නැත්නම් තීරණේ කියන්නේ තීරණේ පස්සේ දෙන්නේ. හැබැයි වාගේ ගායනය පිළිබඳ එයා දෙනවා ලස්සන ඇනලයිස් එකක්.
1: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: ඔව් අතන අර සුරේ ඉවාගේ මේ මැද පොඩි සෙකන්ඩ් වර්ස් එකේ අන්තිමට මං හිතන්නේ වැඩි වුණේ. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. මං හිතනවා ඕවරෝල් කොන්ෆිඩන්ස් ලෙවල් එක වාගේ හොඳ තත්ත්වෙන් තිබ්බා. ඔයා හොඳට ප්‍රසන්ට් කරා සෝන් එක. තව පොඩ්ඩක් ප්‍රොනන්සේෂන් පොඩ්ඩක් වැඩිපුර කරා නම් පොඩ්ඩක් හොඳයි කියලා මට හිතෙනවා ඉදිරි වැටවලදී. විශේෂ දෙයක් තියෙනවා ඔයා සෙකන්ඩ් ෆස්ට් වර්ස් සහ සෙකන්ඩ් වර්ස් මම මේ වර්ස් කියලා කියන්නේ අන්තරා කොටස. උඩ ටිකක් හයි පිච් යන කෑලි දෙකක් තියෙනවා එතන. ඒකේ තව ටිකක් වාට තීව්‍ර කරගන්න පුළුවන් වුණා නම් හඬ හරිම පිච් එකට ගන්න පුළුවන් කියලා මට විශ්වාසය තියෙනවා. ඒකට පොඩ්ඩක් වෝකල් ට්‍රේනින්ග්ස් එහෙම පොඩ්ඩක් ටිකක් කරගෙන ඉදිරියට යන වටවලදී අපි පොඩ්ඩක් සූදානම් වෙමු කියලා මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි.
2: Thank you.
0: හොඳයි අපි එහෙනම් සුභපැතුම් එකතු කරනවා නේද? අලුත් ජෙනරේෂන් එකත් එකතු වෙච්ච පරණ කොල්ලෙක් කියලා මම දකින්නේ නේද?
1: ඒක ලස්සන හදනවා දේවා.
0: මොකද නේද? පොලිෂ් කරන්න හොඳ තැනක් ඇවිල්ලා තියෙන්නේ ලක්කඩ গোল্ডන් නොයිස්. පොලිෂ් වුණොත් ඉතින් ගමන සුබයි.
2: ඒතර ලක්කණත් එක්ක යනවා කියන්නේ ගොඩක් අපේ සංගීත අපේ විශාල දෙනුණත් අපි මේ බිහි වෙලා තිනවා මේ ITN එක ලක්කඩේ අපේ
1: නාලිකාව නරහ.
2: හරහ.
0: ඔය විතර නෙමෙයි ඉතින් අද ඉන්න ඔක්කොම වැඩෝ පළවෙනි ගීතේ මේ ප්‍රචාරය කරන්න ගෙනත් දීපු දවිය.
2: ඔහු
1: තරගයේ තව දුරටත් ඉදිරියට යාවිද කියන විනිශ්චය මේ සතියේ සිකුරාදා බලාපොරොත්තු වන්න.
0: එහෙනම් ඔන්න අපි පුංචි විරාමයක් ගන්නවා. ඊට පස්සේ තව ඒවා පසුවට දක්ෂතා
1: හොඳ මේවා පසුව.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
4: අලුත් කලාවක්
0: සතියේ දිනවල උදේ 10ට ළඟදීම

0: ලක්හඩ ගෝල්ඩන් වොයිස් සමගින් අපි එකතු වෙලා සිටින්නේ. ඉතින් සෑම සතුදා දිනකම සෑම පදාදා දිනකම ඔබට දහවල් එකේ සිට හවස හතර දක්වා මේ තරගාවලිය සමගින් එක්ව මේ ගී රස විඳින්නට පුළුවන්. හැමදාම අහන ගීතවලට වැඩිය ටිකක් වෙනස් වීමකට අපි යන්න සූදානම් වෙන්නේ. ජාමි,
1: මේ වෙනකොට අපි හඬ කිහිපයක් ඇහුවා. එතකොට අපිට තියෙන කුකුසක් මෙච්චර ලස්සන කටහඬවල් අතරින් කවුරු මේ කිරුළ හිමි කර ගනී විද කියලා.
0: දැන් මේමනේ ලක්හඬ අහනවා කියන්නේ, ලක්හඬ කියන්නේ හොඳම ගීත ප්‍රචාරය වෙන ඔබේ කැමැත්තට ඉඩකඩ දීලා තියෙන, ඔබේ නිවසේ උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම හැම මොහොතකම හඬ රැවදෙන ගුවන්විදුලිය. ඉතින් මේ ගුවන්විදුලි මාධ්‍යයක් විදිහට ලක්හඬ අහන අපේ රසික රසිකාවියන් අතරේ මේ ගීත රස විඳලා විඳලා විඳලා මේකින් රසාලිප්ත වුණු හැබැයි ඉදහිට ගීත මුමුණපු පරම්පරාවක් හිටියා. ඉතින් ඒ පරම්පරාව තමයි අපි මේ 93.5 FM තරංග මාලා ඔස්සේ රට පුරා අපි වහන උදවියට අපි පුංචි පණිවිඩයක් නිකුත් කළේ. ඔබ සූදානම් වෙන්න, ඔන්න ඔබේ වොයිස් එක රන් සොරේ නම් ගෝල්ඩන් වොයිස් එක නම් අපි සූදානම් ඔබට අවස්ථාවක් දෙන්න කියලා. මේක හරි ලස්සන හුයක්.
1: මෙහෙමයි, මේ කිරුලේ බර තියෙන්නේ අපි දෙන තෑගිත් එක්කනේ. එතකොට අපි තෑගිත් දැම්ම කියන්නේ. නමුත් ඔබට හිතාගත නොහැකි අවස්ථාවක් සහ කිරුලක් හිමි.
2: Golden Voice.
0: හරි, දැන් කවුද ඊළඟට?
1: දැන් ඊළඟට තරම් කරන්නේද? එරන්දිකානේ. එරන්දිකා ශ්‍යාමකීර්ති.
0: විසෘතියක් කියනවා ගැන.
3: මම හොරණ ප්‍රදේශයේ බැඳරින්නේ කලවාණ ස්කූල් ගියේ තොරණ. මම මියුසික් උසස් පෙළ දක්වා හැදෑරුවා. ඊට පස්සේ චුට්ටක් මගේ අරුණා, ඊට පස්සේ ආයෙ නැවත පටන් ගත්තා. දැනට විනෝදාංශයක් විදිහට කරනවා. ඊට අමතරව මම මේ මගේ පොඩි ව්‍යාපාරිකුත් කරගෙන යනවා, හර්බල් නිෂ්පාදන.
0: එතකොට වා දැන් මේ අද තෝරගන්න සූදානම් වෙලා ඉන්න ගීතය මොන වගේ ගීතයක්ද?
3: ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ මතකයේ ඇසුරින් ඉගිති තමයි.
0: මේ ගීතය තෝරගැනීමේ විශේෂතාවයක් තියෙනවා, විශේෂ කාරණා.
3: ඔව්, මගේ අම්මා දැනට ජීවිතුන් අතර නැහැ. මට මේ සාමාන්‍යයෙන් මේ සින්දුව ගායනා කරද්දී සාමාන්‍යයෙන් මම ගොඩක් සෙන්සිටිව් වෙනවා. දැන් අර ඒක ගොඩක් මට දැනෙන නිසා මම මේ ගීතය තෝරගත්තා.
1: ඒතර පොඩි අවධානමකුත් තියෙනවානේ සෙන්සිටිව් වෙනකොට, අර තමන්ගේ හඬ ස්වර පරාසය හරියට තියාගෙන ගායනා කරන්න පුළුවන් වේද කියන අර ගිල්ටි එකක් තියෙනවානේ. ඒ අභියෝගය බාර ගන්න හිතුනේ ඇයි?
3: ඒකට හේතුව තමයි සෙන්සිටිව් වුණාට මට ඒ හැඟීම ගොඩක් දැනෙනවා මේ සින්දුව ගායන.
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස් සරසන්න අපි හැඟීමකට දැන් ඉඩ දෙමු. අම්මගෙන
1: තරඟ අංක 8 තරඟ වදින එරන්දිකා ශ්‍යාමකීර්ති.

0: හොඳයි. එමුනම් අපි තරංගාවලියේ මේ ගීතයේ රසවින්ද අම්මා ගැන ලස්සන ගීතයක්. ඉන්ද්‍රානි පෙරේරා ගීතේ ගායනා කළේ ක්ලාරන්ස් විජේවර්ධන ලියපු ගීතයක්, සංගීතවත් කරපු ගීතයක්.
1: මොකද හිතුනේ ගීතය තමන්ට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවාද?
2: පොඩි බයක් ආවා. නමුත් මම ඒක ඇත්තට ගණකට ගත්තේ නැහැ. ඉතින් සින්දු කිව්වා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.
1: සූර්ය මොකද කියන්නේ විනිශ්චය මණ්ඩලයේ පැත්තට යොමු වෙනවා.
0: අපි අපි අපේ විශාරද දිලිප සහෝදරයා ඉන්නවා මෙතන කීබෝඩ් එකත් එක්කම. දිලිප, ඔයා හොඳට අහගෙන හිටියා. කොහොමද ඒක ටච් කිරීම මේ ශිල්පිනියගේ?
3: ඔය රන්දික, ඇත්තටම බොහොම ස්තුතියි අපිත් එක්ක මේ සින්දුව බෙදා ගත්ත එක ගැන. මුලින්ම කියන්න ඕනේ, අපි හැමෝටම පර්සනල් සෑහෙන හැඟීමක් දෙන සින්දුවක් විදිහට. මම පොඩි දේවල් ටිකක් නෝට් කරා ඔයාගේ. මුලින්ම කියන්න ඕනේ, අපි මෙතෙන්ට ආවන් පස්සේ සින්දුවක් කියන්නේ ඇත්තටම හැමෝම පොඩි තැතිගැන්මක් තියෙනවා. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. ඉතින් ඒක හැමෝටම තියෙන දෙයක්. ඉතින් ඒකින්ද අපේ හුස්ම ගැනීම, එතකොට බ්‍රීතින්ස්, එතකොට ඒ දේවල් හැම දෙයක්ම අපේ ඉක්මන් ඉක්මන්ට වෙනවා. මොකද හෘද ස්පන්දනේ පොඩ්ඩක් වැඩි නිසා. ඒක සින්දු වලට බලපාන විදි තියෙනවා. ඒ වගේම මට පොඩි දේවල් ටිකක් ඔයාලට කියන්නත් තියෙනවා, පොඩි පොයින්ට්ස් ටිකක්. අර ඔයා අපි හිතන දැන් සෝන් එකේ ගියානේ, අම්මා අම්මායි කීමට. අර උඩ යන නෝට්ස් වල ඉන්න, ඒ කියන්නේ ගොඩක් වෙලා, ඒ කියන්නේ ගිහිල්ලා ඉන්න තැන් වල ස්ටේබල් වෙලා හිටියා නම් තව හොඳයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ අර එන්ඩ් එකේ මම දකිමි කියලා එන්ඩ් එකක් ඔයා පෙන්නනවා. ඔයා මෙතෙන්ට ආවන් පස්සේ ඔයා සෝන් එක ඕන් කරනවා. ඔයා තමයි ඒක ඩිලිවර් කරන්නේ. අපි අහපු සින්දුව අපිට මතකයට එන්නේ ඔයා මෙතන දෙන ඩිලිවරි එකත් එක්ක. හැම තිස්සම සින්දුව පටන් ගන්න එකයි ඉවර කරන එකයි පර්ෆෙක්ට්ලි ඉවර කරන්න කොච්චර ටෙන්ෂන් තිබ්බත් එතන තමයි ඔයාගේ හදාගන්න තියෙන කෑල්ලක් විදිහට මට හිතෙන්නේ. ඉතින් කියන්න
0: එනං අපිට සුබ පැතුම් එකතු කරනවා. කලවානේ ඉඳලා තව දවසක් එන්න ලැබේවා කියලා අපේ ප්‍රාර්ථනාව. ඇවිල්ලා ඊළඟ වටේට කොහොම හරි සුසුකම් ලැබුවොත් ඔන්න ඔබේ කාලෙකට පස්සේ ආපු සංගීතයේ සිහිනය ටික ටික තෑගි ගොඩක් එක්කලා දිනන්න අවස්ථාව තියෙනවා. අපේ සුබ පැතුම්.
2: හායි ස්තුති සර්.
1: ලක්කන්ද ගෝල්ඩන් වොයිස් ඒ තරඟ වැදුනේ තරඟ අංක 8න් එරන්දිකා ශ්‍යාමකීර්ති. අපි බලමු ඇය ඊළඟ වටේට සුසුකම් ලබා වේද කියලා. මෙස්සිකුරාදා ලක්කඩහන්.
0: මේ ලක්කන්ද Golden White.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සවස 3 විනාඩි 44
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
7: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි
8: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹන ලෝලා
9: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි

0: දෑවට හිනා මෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සමුස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: මම තමයි කෙල්ල මිෂා
5: අපරාදේ මං ඒ දවසල් මේ ගියසට වෙලා හිටියේ හැප්පෙනවා නෑ කැප්පුරු දෙන් කියලා මට තිබුණ ඩ්‍රයිවිං ගෙන ගන්න එනං ඉතින් මේ කාටත් වැඳ වැඳ ඉන්න ඕනේ නෑනේ
3: නිමන්ත ප්‍රසාර නිර්මාණයක් මීෂා
6: වඩක් මූණ උරුවක් නැති තියෙනවා හරි වඩක් වුණා මේ නෝනානේ දවසක් කර මාව ගෝල් පේස් එකේ තියලා එක එක අතර ෆොටෝ ගත්තේ අයියෝ නෝනා පැය තුනක් ගත කරලා රුපියල් 1000ට පාඩුයි වැඩේ දා
5: නෑ නෑ මං කවදාවත් ඔයගේ ෆොටෝස් අරන්නේ
3: නෑ සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
7: සඳමට ඇත්ත කියන්න සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මන් දන්නවා මේක නොදන්නවා නෙමෙයි මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා
8: අනේ නෑ සර් එහෙම ප්‍රශ්නයක් නෑ මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙක
3: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා
7: සඳව බලාගත්තු සීයන් නේද
8: අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි ගොවිතැන් කරලා මම බලාගත්තා. කැම්පස් යනකම්. අම්මගේ මේ අත්දැකීම සීයවල් දාලා ඉවරලා. අද මේනකම්.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
9: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice ලක්හඬ Radio ITN

0: ஜாக்கானே சீன சபை කරන நவத்தம ரேடியோ ரியாலிட்டி லக்கண்ட கோல்டன் பாய்ஸ்.
1: කාලේ සැනකින් යයි ගිලි ඒ නිසා අපිට ඉක්මනින් ඉක්මනින් මේ ශිල්පීන් හඳුනා ගන්න සිද්ධ වෙනවා. දැන් මේ গোল্ডන් වොයිස් එක එකතු වෙන ශිල්පීන්ගේ අභ්‍යන්තරය අපි නිකන් ටිකක් හොයලා බලපුවම ඒ අයගේ ජීවිත කතාව එක එක පොත් තියෙන හැමෝගෙම. ඒක හරි හරි වටිනවා. එතකොට සමහර වෙලාවට බලපුවාම දැන් අපිට තරංකරුවන් කිහිප දෙනෙක්ව හම්බුණා එක කාලයකදී ශේෂ්ත්‍රයේ ඉඳලා ඊට පස්සේ ශේෂ්ත්‍රයේ අත්හැරලා දාලා ගිහිල්ලා වෙන වෙන රැකියාවලේදීලා ආයෙ ඇවිල්ලා ගීතයක් දෙකක් ගායනා කරලා යම් තැනකට එන්න උත්සාහ කරනවා.
2: හැබැයි එක පිටුවක් තියෙනවා සංගීතෙට.
1: සංගීතෙට.
2: හීනේ හඹාගෙන යන අයත් මුණ ගැහෙනවා.
1: 31227.
2: නිරෝෂ් දීපාල්.
1: ඉතින් අද මේ මේ මේ තරගය ගැන විස්තරي කොහොමද ඔයාලට ලැබුණේ?
3: මේක දැකලා ඉවරලා යාළුවෙක් තාම මට කිව්වා ඊට පස්සේ තමයි ඇප්ලයි කළේ. ආයෙත්ම බලන්න.
1: ඉතින් ඒ සේරමත් එක්කලා දීපාල්ගේ ගීතයක් රසවිඳින්න සූදානම් වෙන්නේ. දීපාල් මොකක්ද තෝරගන්නේ ගීතේ?
3: වේර්ලියද්ද මහත්තයාගේ මගේ ආදරේ.
1: ටිකක් රිද්මයක් තියෙන ගීතයක්. නිතර හැන්නේ නැති ගීතයක්. ඒ කාලේ වේර ස්ටේජ් වල හොඳට කිව්ව ගීතයක්. අපි බලමු. නේ?
2: තරංග අංක 31227 තරංග කරන නිරෝෂ් දීපාල්.
4: Golden Voice.

0: Sports.
1: දීපල් බොහොම ලස්සනට ගීත ගායනා කළා. සැරට අපිට ඇහුණා ඈ මැදිරිය දෝංකාර දුන්නා නේ
2: පැත්තමර දෙදරුම් කෑවා ලස්සනට කිව්වා.
1: ඉතින් ඔයගේ යන ගමනට ශක්තියක් වෙන්න කියලා මේ වැඩසටහන අපි ප්‍රාර්ථනා කරනවා. විනිශ්චය මණ්ඩලයේ අදහස් ටිකත් අපි මෙතෙන්ට එකතු කරලා දාමු. ඒක හරි වටිනවා.
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: මම මුලින් කියන්න ඕනි මේ දීපල් අපි කියනවා සාමාන්‍යයෙන් නිකන් මේ කියන්නේ මගේ පෞල්ගේ ජීවිතේ මම නිකන් ක්ලාසස් මගේ තියෙනවා. ඇත්තටම මම ළමයින්ට කියන්නේම කට ඇරලා සින්දු කියන්නේ. ඔක උතනින් තමයි පටන් ගන්න වෙඩි. මොකද ඒක කරගන්න හරිම අමාරුයි. පළවෙනිම දේ ඇවිල්ලා ඒක. තමන්ගේ කටෙන් තමන්ගේ වොයිස් එකෙන් හරියට සින්දු කියන එක. මම හිතන්නේ හොඳටම කරපු දේ අද මේ මේක ඇතුලේ බය නැතුව මේ තියෙන ටෙන්ෂන් එක ඇතුලේ කරපු ලොකුම දේ තමයි ඒක.
1: ඒකින් ඔයා ඒක හොඳටම කළා.
3: ඔව් ඒකින් ප්‍රවේශම් වෙන්න ඕනි කාරණාවකුත් කියන්නම් ඔහොමම. මම හිතා රිසලුත් ඒක එක්ස්ප්ලේන් කරයි මට පස්සේ. දැන් ඔයා හිතන්නේ ස්ටේජ් එක උඩට නැග්ගම අපේ ඉන්නවා ශබ්ද ඉංජිනේරු. ඒ ඉංජිනියර්ස්ලා කියලා කියනවා. ඒකොල්ලෝ මයික් ලෙවල්ස් තියන් ඉන්න ප්‍රමාණයක් තියෙනවා හැමතිස්සෙම. එතකොට බෑන්ඩ් එකක් ප්ලේ කරනකොට අපි හිතනවා නිකන් සීරෝ කියලා ගමුක ලෙවල් එක. ඒ සීරෝ ලෙවල් එකේ ඉන්නකොට වොයිස් එක තියෙන්නේ ගොඩක් වෙලාවට පොඩක් ප්ලස් එකක් දෙකක් උඩි. මොකද වොයිස් එක අපිට ඇහෙන්න ඕනි හින්දා. එතකොට ඔයා ওই විදිහට මුලින්ම දැන් පටන් ගන්නකොටම ඔයාගේ තිබ්බ එනර්ජි එකයි මැදදි සින්දු ඉවරනකොට ඔයාටම තේරෙනවා ඒ එනර්ජි කී තියාගන්න අමාරුයි එහෙම. එහෙනම් ඔයා ඒකටම කැප වෙලා එන්න ඕනි. මට හිතෙනවා අර එනර්ජි එකට ඒ මයික් එකේ එතකොට දැන් ඒ ප්‍රමාණය නෝමල් අර අයගේ ප්‍රමාණය තිබ්බම වොලියුම් වැඩිනේ. එතකොට අනිවාර්යෙන් ඉංජිනේර් වොලියුම් එක අඩු කරගන්නවා. මොකද ඔයාගේ වොලියුම් එක තියෙන හින්දා. සින්දු අග වෙනකොට ඔයා එනර්ජි කී තියාගත්තේ නැත්තම් අර බෑන්ඩ් එකේ තියෙන වොලියුම් එක එහෙම තියාගෙන ඔයා අඩු වෙලා යනවා. ඒකෙන් දා ඒක ඔළුවේ තියාගෙන පොඩ්ඩක් වැඩක් කරන්න කියලා මං හිතන්නේ රෙසිලිටි වැඩි අපිට දෙයක් උත් කියයි.
4: හරි අපි සිංක් කරනකොට සාමාන්‍යයෙන් සිංගින් ටෙක්නික්ස් පාවිච්චි කරනවා. දැන් වොයිස් මොඩියුලේෂන්ස් කියලා කියනවා. මොඩියුලේෂන්ස් අපි ඒක කන්ට්‍රෝල් කරගෙන කියනවා. සමහර වෙලාවට වේගින් යනවා. අපි හැංගීම දෙන්න ඕන තමයි සිංදුවට වචන වලට. හැබැයි මේ මොඩියුලේෂන්ස් මොඩියුලේට් කරන එක අපි කන්ට්‍රෝල් කරගෙන කරා නම් තව ලස්සනට අපිට ඇහුණා එහෙම තිබ්බ කියලා මම හිතනවා. හැබැයි හොඳට ගායනා කරා සිංදු.
1: ඔව් සර්. හොඳයි. ඊළඟ ඒ ජවය තියාගෙන අපි තරගේ මොකද වෙන්නේ කියලා සිකුරාදා වෙනකොට නරඹමු. ඔයාලට අපි සුබපතනවා නේද? එතකොට ඔය අසනීප ගතිය ඔක්කොම හැමාර වෙලා ඉදිරියේදී තව තවත් ලස්සන සිංදු ගන්න පුළුවන් වෙයි කියලා අපේ ප්‍රාර්ථනාව.
2: එහෙමනම් අපේ ජය ප්‍රාර්ථනා කරනවා අංක 31227 න් තරඟ කරන නිරෝෂ් දීපල් ඔයාට.
1: නිරෝෂ් ලක්කඳ ගෝල්ඩන් වොයිස් එකක් වේවා කියන එකයි අපේ ප්‍රාර්ථනාව. හරි ජය.
5: හරි මම ස්තුතියි.
6: දශක තුනක අභිමානයේ සමගින් ලක්කඳ අපි ආරම්භ කළ නවතම රේඩියෝ රියලිටිය ලක්කඳ ගෝල්ඩන් වොයිස්. එමනම් ලක්කඳ ගෝල්ඩන් වොයිස් මීළඟ පියවර සමගින් වරදීම අපි හමුවෙමු ලබන බදාදා තවස එකට. ඔබේ සීන හඹා යන වේදිකා ලක්කඳ ගෝල්ඩන් වොයිස්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna Binduai Ikai Ikai Hatarai Hatsiyai Hayasiyaya
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න. සිහිනක තනි වෙලා.
3: මේ හානජයි ලොකු පුතාගේ සංගීත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
4: මට බය ශනුල්ත් එක්ක ගියින්ද තමයි. ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ අම්ම කෙනෙක්.
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
5: ළමගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරේ?
6: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්න ඕන ජෛවික්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මං හදන එක නවත්ත. ඒ? යාලුවකට මේ ගඳු මරු කරගන්න.
5: නෑ නෑ. චූටි යන්න වැඩට.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

0: ലക്കണ്ട പ്രവൃത്തി സമഗിൻ മമ സമീര കാര്യവസം പ്രവൃത്തി സംസ്കരണേ മനോജ് ഗഡു വിധാരണ
1: സമ അനുഗ്രഹയ
2: NLP ഹദഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹട ബലാഗാൻ
3: മുഹുതെൻമ കുവനിൻമ കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊൽമു സമട ദന്തിമൈ ഇബത് വെൻ
1: സഹയോഗിത അനുഗ്രഹയ
4: സോണാലിക ട്രാക്ടറിയ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මුල්ලමාවිය අධ්‍යාපනයේ සිටම ශිෂ්‍යයාගේ පෞරුෂ වර්ධනය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා පවසනවා. ඒ බාලදක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක් වෙමින් සුපිරි බාලදක්ෂ අංශය නිල වශයෙන් ආරම්භ කිරීම කොළඹ බාලදක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා. මෙරට පළමුවරට පෙරපාසල් පද්ධතිය සඳහා බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම අංශය හඳුන්වා දෙනු ලැබුවා. ඒ හරහා මෙරට සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය වන පරිදි බාලදක්ෂ කටයුතු ව්‍යාප්ත කිරීමට නියමිතයි. නේපාල ටිබෙට් දේශසීමා වාසන්න ප්‍රදේශවලට බලපෑ දැවැන්ත ගංවතුර හා නායාම හේතුවෙන් අතුරුදන්ව සිටින පුද්ගලින් සංඛ්‍යාව 4247 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලධාරීන් පවසන්නේ මේ වනවිට පුද්ගලින් 903 දෙනෙකු මියගොස් ඇති බවයි. අතුරුදන්ව සිටින පිරිස අතරට නේපාල ජාතිකයන් 3655 දෙනෙකු සහ විදේශිකයන් 592 දෙනෙකු ඇතුළත්. විපතපත් ප්‍රදේශවල තවදුරටත් සෝදිස් සහ මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 011 6779 579.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය.

0: हतराई विनाडी अटाई विनाव शुभ संध्या वा खैमोटम शुभ संध्या वा चारो
1: शुभ संध्या वा गुड इवनिंग
0: अपी गोल्डन वॉइस वाइब बेके इंदला
1: हरे
0: हरे डा वुड्डक चेंज उनाट थावत नियं खाने दो ओं कार देना
1: ओ थावत ते वाइब बेके इन्नो आगे थावत निकांग ऐहनो ऐहनो आगे
0: मुगद लासन सिंदुरिया कहूना आवश्य के इंदला मुगद ये आप आय अत्तरम में ආදුනික ඇන්ද කියලා හිතන මට්ටමටම
1: ඔව් අපි ෂොක් වෙලා ඉන්නේ
0: ඔව් මෙයාන මේ ආදුනිකද
1: හා
0: ඔරිජිනල් එකද
1: මේ පළවෙනි වටේද
0: හා මේ ඔරිජිනල් එකද ඇහෙන්නේ නැත්තම් මේ අපේ ගෝල්ඩන් වොයිස් එකේ
1: ආපු තරග කරුවෙක් කියන එකක්ද මේ ඇහෙන්නේ
0: එහෙම හිතන මට්ටමට
1: හරි
0: එයාලා ලස්සනට වැඩේ කරලා
1: තියෙනවා මැසේජස් පිරීලා ඒ තරම්
0: ඕ ඉතින් හරිම සතුටුයි
1: හ්ම්
0: ඒ වගේම තමයි ලස්සන වැඩක් විදියට අපිට මේක අහන්න ලැබුණා
1: ඔව්
0: හැමෝගෙම හයියත් එක්ක අද පළවෙනි වතාවට පළවෙනි දවසට මාදු ශංකර් අනිල් එතකොට අපේ කණ්ඩායම නේද එතකොට මේ ගත්තට පස්සේ චාමි අපේ සුරේ අයියා ඇතුළු කට්ටියව
1: රංජන්
0: වැඩේ ලස්සන කරා ඒක අන්තිමට ලස්සන රේඩියෝ අවුට් එකක් විදියට හරි ලස්සනට හැමෝම පුදුම වෙන විදියට රංජන් පුෂ්පකුමාර ලස්සන ප්‍රොඩක්ෂන් එකක් අරගෙන තිබ්බා ඉතින්
1: හෙද්දිම හිතා ගන්න පුළුවන් නේ
0: ඔව් හෙද්දිම හිතා ගන්න පුළුවන් ඉතින් මේක දිගටම ලස්සනට අහන්න පුළුවන් කම ලැබෙවි.
1: ඔව්.
0: ඉතින් ඒ හැමෝගෙම ශක්තියත් එක්ක ඉතින් තරඟ කරන තරඟ කරුවන්ට තරඟකාරියන්ට කියන්න තියෙන්නේ ලේසි වැඩක් නෙවෙයි.
1: නෙවෙයි.
0: අද තේරෙන්නේ නැති ඇහුවනම් ගෙදර ඉඳලා මේක ඔයා තනියම කියලා ගියා. අනිත් අයගේ ඒව සමහරට අහන්න ලැබෙන්නේ නැති වෙයි. දැන් අද ඇහුවනම්
1: රයිට්. දැන් බය වෙලා ඇති.
0: ඔව් මේකට රෙඩි වෙන්න ඕන නිකන්ම නිකන් සින්දුවක් කියලා නෙවෙයි කියන එක.
1: සතිය වැඩටික පටන් ගන්න හදන ඉවෙනින් ඩ්‍රයිව් එක. අර බුලංක මදේනා කාටියක් එකතු කරගෙන මේ පැත්තට එන්න. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. 07 03 93 5 93 7 07 03 93 5 93 7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න.
0: 4:10 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක.

0: වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එක දින එළිය කරයි
2: හවස 4 විනාඩි 18 වෙලාව
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එක දින එළිය කරයි
3: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
4: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
3: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හතරයි විනාඩි 20යි වෙලාව. විදින් drive අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: අපි බැංකුවකට යන්නේ හොඳ විශ්වාසයක් එක්ක. අපේ මුදල තැන්පත් කරලා එන්න. අපි මහන්සිං උපයගත් සල්ලි ටික තව තැනක දාලා ඉන්නේ.
1: හරි.
0: අපිට ඒ ටික ඕන වෙලාවට ගන්න බලාගෙන මුදල ආරක්ෂා කරලා වැඩි පොලියක් ලබා ගන්න එහෙම බලාගෙනනේ. ඉතින් එහෙම ආගේ මුදල තැන්පත් කරනවා නම් ආරක්ෂිතව රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක හොඳම තැන තමයි හොඳම පොලියක් ලැබෙන RDB බැංකුව කියන්නේ. ලංකා පුරාම තියෙන ශාඛා 272 න් අපට දැන් ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන දැන් ඔබ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා ඔන්න ඔයාගේ අතේ සල්ලි ටිකක් වැඩියෙන් ගැවසෙනව නම්
0: ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන ඉස්සරහට යනකොට තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනවා. ලෝකේ නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන යන්ත්‍ර ඔබට මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමෙන් මිලදී ගන්න පුළුවන්. ඔයාට ඕන කරන ධාරිතාවයන්ගෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වගේම ඒවායින් සේවාව ලබා ගනිද්දී අලවින් පසුත් හොඳ සේවාවක් ලබා දෙන්න මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම සූදානමින් ඉන්නවා.
1: දැන් ඔයා සහල්ලාශිත මොනහරි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් දැනටමත් ඔයාට තියෙනවා නම් ඒකට අවශ්‍ය කරනවා නම් යන්ත්‍ර ඔයාට පුළුවන්කම තියෙනවා. ජෝමා වෙති කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාවලි මිලදී ගන්න. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා දැන් ඔයා පොල්තල හිදින යන්ත්‍රයක් හොයනවා නම් එහෙම නැත්නම් ඇඹරුම් යන්ත්‍ර මෙන්න මේකේ යන්ත්‍රත් ඔයාට පුළුවන්කම තියෙනවා අලවෙන් පසු හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එතෙන් මිලදී ගන්න. නොම්බර 30 කැලහේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න ගිහින් ඔයාට පුළුවන්කම තියෙනවා බලලම මේ හැම යන්ත්‍රයක්ම මිලදී ගැනීම කරන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න 0117 679 579 0117 679 579 කෝල් එකක් දෙන්න.
0: අපි දැන් ජොබ් එකක් කරනවා කියන එක
1: රයිට්
0: මුදලක් උපයන්නම අරමුණින් කරනවා වුණාට
1: හරි.
0: හැබැයි ජොබ් එකක් නැති වෙලා බලන්නකො. ඒ කියන්නේ අපි ජොබ් එකක් කර කර ඉඳලා ඊට පස්සේ ජොබ් එක නැති වුණා නැත්නම් අයින් වුණා කියලා හිතන්නකො. එතකොට ඕකේ මේ ඕකේ තියන්නේ අපිට මේ ආර්ථිකමය වාසියක් විතරක් නෙවෙයි ඕකේ මානසික වාසියකුත් තියෙනවා කියලා තේරෙනවා.
1: හරිද?
0: හරි. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට බලනකොය මේ විස්රාම ගියාට පස්සේ ගොඩක් අය අසනීප වෙන වෙලාවල් තියෙනවා. ඒකට හේතුව තමයි මේ අර ජොබ් එකක් අපි ආර්ථිකමය වශයෙන් ලාභයක් බලාපොරොත්තු වෙන් කරාට ජොබ් එක අවසානයේ අපිට මුදලක් අතට ලැබුණත් රැකියාවට නොගිහින් ඉන්නකොට අපි මානසිකව මාරිදිර වැටෙනවා.
1: උදේ ගිහිල්ලා හවස එනවා, උදේ වැඩ කරනවා, පැයට ඉන්නවා, හරි එහෙම ඉඳලා ඒක නැති වෙනකොට එක පාට එක
0: කට දරා ගන්න බෑ. අපේ මනස හුරු වෙච්ච විදියක් තියෙනවා.
1: ඊට පස්සේ ලෙඩ වෙනවා ඉතින්
0: දන්නේ නැතුව. ඊට පස්සේ කේක ප්‍රශ්න පුංචි දෙයටත් හිතරි දෙන්න ගන්නවා.
1: හරි.
0: ඊට පස්සේ
1: තරහ යනවා.
0: තව කෙනෙක්ෙක් රණ්ඩු වෙන්න බලනවා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්.
1: ඔව් ඇත්ත.
0: කියන්නේ ආ සමහර වෙලාවට හරි පුංචි සරල කාරණා වුණත් වැරදියට පේන්න ගන්නවා. ඒ ඔතන තියෙන්නේ ඇත්තටම මේ අපිට අර මානසිකව අපිට ලොකු ප්‍රෙෂර් එකක් එනවා එක සැරේට.
1: කාලයත් එක්ක වැඩ කරගෙන ඇවිල් එක පාට ඔක්කොම නැති වුණාට පස්සේ.
0: ඔව්. අන්න ඒ නිසා අපි ජොබ් එකක් කරනකොට ජොබ් එක කරන්නේ ආර්ථිකමය වාසියක් බලාගෙන වුණාට ජොබ් එක නැති වෙච්ච දවසට තමයි තේරෙන්නේ මේකේ තිබිලා තියෙන ආර්ථිකමය වාසියක් විතරක් නෙවෙයි එතනින් එහාට ගෙපු පොඩි මානසික වාසියකුත් අපිට තිබිලා තියෙනවා කියන එක.
1: ඒ
0: නිසා ජොබ් එකක් තියෙන්න ඕනම කෙනෙක්ට තමන්ගේ
1: දියුණු වෙන්න වගේම
0: සල්ලි හොයාගන්න වගේම සතුටින් ඉන්න නිරෝගීව ඉන්න බෙහෙත් විතරක් නෙමෙයි.
1: සමහර වෙලාවට එපා වෙලා තියෙන මේ ජොබ් එක කියලා
0: තියෙනවා. අපි දමල ගහලා අතාරන දාන්න හැදුවට
1: රයිට්
0: ඔක අතෑරියට පස්සේ තමයි තේරෙන්නේ.
1: තේරෙන්නේ.
0: ප්‍රාදේ මම අතෑරියේ.
1: තේරෙයි කල්යයි.
0: රයිට් මේක නෙමෙයි. අද මරු වැඩක් වුණා.
1: මොකද්ද?
0: ඒකත් කියලා යන්න කියලා හිතුවා.
1: ඔයා ඉතින් ඕප දූපමයි කියන්නේ මෙතනට ඇවිල්ලා.
0: ඒ කියන්නේ මං සුපිරි නෑමක්.
1: හැමදාම නානවනේ ඉතින් ඔයා.
0: සුපිරි නෑමක්. ඒ වතුර නෙමෙයි මේක.
1: හරි.
0: මේ
1: මොකද්ද උනේ?
0: ලොතරැයි විකුණන ඉන්නවනේ.
1: ඔව්.
0: දොතරයි විකුණන අය. හා
1: හා.
0: අපිට එක එක විදියෙන් ඉන්නවා. දොතරයි කූඩු වල ඉන්නවා. බයිසිකලින් ආවිල් විකුණන අය ඉන්නවා.
1: එහෙම ඉන්නවා.
0: අදේ තියා ඇවිදගෙන යන ගම. එහෙම ඉන්නවනේ.
1: ඔව්.
0: අද එහෙම බයිසිකලයකින් ලොතරැයි විකුණන කෙනෙක් මට හම්බුණා.
1: රයිට්.
0: හරිද?
1: හා හා.
0: එයා මේ මට කතා කරලා මාත්‍යා ටිකට් තුනයි තියෙන්නේ.
1: හා.
0: මේ ටිකට් තුන ගන්න මාත්‍යා රුපියල් 120ක් දීලා ටිකට් තුන ගන්න. මට ගෙදර යන්න පුළුවන්.
1: එහෙම
0: කියලා කිව්වා.
1: ඕකේ.
0: ඊට පස්සේ මම බව්වනේ මට අතන දුක හිතුණා. ආයසක අංකල් කෙනෙක්.
1: ටිකට් තුනයි ඉතුරු වෙලා
0: තියෙන්නේ. ටිකට් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ බයිසිකලෙන් ගිහලා. මම ටිකට් තුන ගන්න අතරේ මේ මාත්‍යා මේ මේ තේ එකක් බොන්නත් කීයක් හරි ඔන්න ඔය දීලා යන්න.
1: ඒ වගේ
0: පොඩි ටෝක් එකකුත් දැම්මා.
1: ඕකේ.
0: රයිට් කමක් නැහැ. ආයසක මනුස්සයෙක්.
1: ඒකත් කමක් නැහැ.
0: ඕ මම කසේ සත් දීලා ටිකට් තුනත් අරගෙන තව මුදලකුත් අතට දීලා.
1: ඔව්.
0: මම එන්න ආවනේ පවුනේ කියලා. දැන් මට එනකොටත් මට දුකයි.
1: හා.
0: මේ අනේ අර මිනිස්සයා මේට මම දුන්න ගාන මදිත් දන්නේ නැහැ. තව කීයක් හරි දුන්න නම් හොඳයි කියලා වගේ
1: හිතලා. අපරාධ මට දෙන්න තිබ්බා කියලා.
0: මම පිටිපස්ස හැරිලා බැලුවා.
1: හා.
0: හරිද?
1: කියන්නේ නැහැ එතනින් ගහන මොකක් හරි වෙලා තියෙනවා.
0: පිටිපස්ස හැරිලා බලනකොට මාව පව කරගෙන ඉස්සරහට ගියපු තව මිනිස්සෙක් යා ළඟ නතර වෙලා.
1: හරි.
0: එයාගේ අර පොඩි අර බොක්ස් එකක් වගේ එකක් තිබුණා.
1: ඒකේ හැම වෙලෙම ටිකට් තියනවද?
0: ඒකෙන් ටිකට් තුනක් අරගෙන
1: ආයි අරගෙන
0: ආයි අර මංසයටත් විකරනවා. මාත්‍ය අන්තිම ටිකට් තුන තියෙන්නේ.
1: මන්නම් කියන්නේ හොඳ වැඩේ.

0: නම් ගොඩයි ඉතින්.
1: ඒක නිසා දැන් මට ඒක ෂුවර් මට
0: අපරාධයක් නෑ.
1: මම හුන්නේ නෑ කියලා.
0: රයිට්.
1: අපරාධයක් උන්නේ නෑ කියලා.
0: ඉතින්
1: හඳහන් ලොතරැයක් ගත්ත නිසා මම එතනින් හිත හදා ගන්නවා.
0: ඕකේ.
1: හැබැයි මම අහුවා.
0: කරපු වැඩේ වැරදි.
1: මම අහුවා. 4:26 වෙලාව.

0: Lakhanda Radio ITN ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadun Madina. Rhino premium roofing sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
2: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Baladana.
3: Youth again no age future ekata plus point ekak RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාගල plantation මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල green supermarket ජාලය ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම supermarket ජාලයයි
0: ලකන්ඩ රේඩියෝ ITN

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම ගිනවත් අල්ලනවා විකුණන ලොල්මු සමට දැන් දීමයි ඉබත් වෙන.
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: යෑනු පිරිමි වයසක මිනිස්සු පිරෙන්න ගේන්න ඕන.
3: අයියෝ ලොක්ක පොසා මං ගේන්නම්කො ගෑනු ඇතියලක.
2: මම ගෑනු ඔබත් එක්ක ඉන්න ගෑනු ගැන නෙමෙයි. හරි මේ වැඩේට ඕන ගෑනු ගැන.
1: දෙයියන්ගෙම පිහිටයි.
4: හමස දන්නවද? ඒක අපි රන්දිත් එක පරිලිලා. අනේ දැන් හොම්බ බිම යනගෙන ඉන්නේ. අපේ අප්පච්චි දැනගත්තද එහෙම තමසේ කිතක ඇෆෙක්ට් එකක් තියෙනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
5: ඔයාගේ අප්පච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
1: දෙයියන්ගෙම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
8: ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොයිතරම් ලබා ගත්තද කියන දේට වඩා අපෙන් කොච්චර ආලෝකයක් මේ ලෝකෙට ලැබුණාද කියන දේ. අපි හැමෝටම බැරි වෙයි වැස්සක් වෙන්න. හැබැයි කෙනෙකුගේ කඳුලක් පිස දමන සිනහවක් වෙන්න, කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න, නැත්තම් කෙනෙකුගේ අඳුර දවසකට පුංචි ආලෝකයක් වෙන්න මං හිතන්නේ අපි හැමෝටම

0: හතරයි විනාඩි 40යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. රස සිඳ ගොඩක් අහන අතරේ අපිට මැසේජ් කරපු අයත් ඉන්නවා මතක් කරන්න මේ වෙලාවේදී කවුද කියලා බලමු ඉක්මනටම.
1: සඳ ලංකාවෙන් පූර්ණිමා සෙව්වන් දින මේ වෙලාව අපි වහගෙන ආවෙකතු කරගන්නවා. ඒත් එක්කම බරදල් පොලින් එස්එල් ප්‍රනාන්දු ඉන්නවා. ඊට පස්සේ යන හදන්නේ විරකුඩිය බේකරිය පැත්තට උපුල් ඉන්නවා වරුණ. ඒ වගේම ලක්ෂ්මී චම්පා දිස්නා මදුසංක මේ හැමෝම එකතු කරගන්න කියලා ජයම මැසේජ් එක දාලා තියෙනවා. ඊළඟට කොටියාගුඹුරේ නිල්මිනී ඉන්නවා මේ වෙලාවේ මහත්ය ජයලත්. දුව පියුමී ඒ වගේම පුතා කාංචන අසංක චූරිදාගේ අකිරවත් එකතු කරගන්න කියලා කියනවා. රැගමින් සරචන්දරය සර්වත් එකතු කරගන්නවා. මම අනහදන්නේ අලව්ව පැත්තට සුභාෂිනී සහ ප්‍රභාෂී නොය පැත්තෙන් ආදිත්‍ය නාරායන්ගේ සිංදුවක් ලැබුණ උදින් නාරායන්ගේ ගීතයකුත් දෙන්නේ කියලා
0: කියනවා.
1: ආදිත්‍ය නාරායන්ගේ සිංදුවක් හම්බුණා කියලා කිව්වා. උදින් නාරායන්ගේ සිංදුවක් දෙන්නේ කියලා කිව්වා. ගොඩරේ
0: ගොඩ ලස්සනයි වැඩේ ලස්සනට යනවා කියලා තියෙනවා. සිදුවක් අහන එකතු කරගන්න මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මහේෂ් මැසේජ් කරනවා. ආදරේ හැමදාමත් ලක්කඩට කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. මේ වෙලාවේ යන්නේ බලපණේ පැන්තට ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සන සිදුවක් කනට ඇහෙනකොට කොහොමද ඉතින් ආදරේ නොකිය කියලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා
1: රයිට්
0: මහේෂි තමයි මැසේජ් කරලා තියෙන්නේ. වගේම නිල්මිනි, වගේම ඉඳුනිල් සම්පත්, වගේම කාවින් ගැතුරු කට්ටිය මේකතු කරගන්න කියලා තියෙනවා. සිද්ුවක් අහන්න කැන්ඩි වෙලින් මේ වෙලාවේ මැසේජ් කරලා තියෙන්නේ රයිට්. මේ කට්ටිය තමයි ඉන්නේ, අපි වහගෙන ඉන්නවා කියලා ඉස්සලා හදාහන ගැන කිව්වා. හදාහන කිව්වට පස්සේ හදාහන ලොතරැයිය මං කිව්වේ මට ගත්තට පාඩුවක් වෙන එකක් නෑ කියලා මට විශ්වාසයි කියලා.
1: රයිට්.
0: මොකද මේකෙන් රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගත්තට දිනුවත් නැතත් ඒක රටේ සංවර්ධනයට එක පැත්තකින් දායක වෙන නිසා අපතේ යන්නේ නෑ.
1: ඉතින් ආට පුළුවන්කම තියෙන ඔයාගේ වාසනාව ලග්නාත් එක්ක ගලප ගන්න ගමන් ඔයාගේ ලක්ෂපති හීනය, ඔයාගේ කෝටිපති හීනය, ඔයාගේ ජයග්‍රාහී හීනය, ඔයාගේ වාසනාවන්ත හීනය හැබෑවක් කරගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. ඒකෙන් ඔයා ජයග්‍රාහකෙක් වෙනවා. අද දවසේදී ඔයා ජයග්‍රාහකෙක් වෙන්න නැතුව ඇති. හෙට දවසේදී ඔයා ජයග්‍රාහකෙක් වෙන්න නැතුව ඇති. හැබැයි දවස ජයග්‍රහකෙක් වෙනවා. ඒ වුණාට ඔයාගේ පුංචි රුපියල් 40 රටේ සංවර්ධනයට දායක වෙනව ඒක අපතේ යන්නේ නැහැ. රණවිරු සමාජ සේවා ඇතිකම ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැයේ සංවර්ධනයට උරු දෙන්නෙක් වෙනවාට ඒ හරහා හැකියාව තියෙනවා. ඒ නිසායි අපි කියන්නේ ළගම ලොතරැයි කූටුවෙන් හඳහන ලොතරැයියම මිලදී ගන්න කියලා.
0: ඒ වගේම තමයි අපි කියනවා ඔයාට ආගේ නිවසට, ඒ වගේම වැඩබිමට, එහෙම නැත්නම් කාර්යාලයට මේ ඕන තැනකට දැන් විදුලි බිලට තිත තියලා සූර්ය ශක්තියෙන් වැඩ ගන්න ඔයාට පුළුවන්කම තියෙන සෝලා පද්ධතියක් සවි කරගන්න. ඒකට තෝරගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්, හොඳ බ්‍රෑන්ඩඩ් තැනක් තෝරගන්න. ඒක වෙනුවෙන් ඔයාට පුළුවන් ඩීප්ටෙක් තෝරගන්න. ඩීප්ටෙක් සෝලා කිව්වට පස්සේ ලංකාවේ යාල ප්‍රොජෙක්ට්ස් ගණනාවක් සිද්ධ කරලා ඒකත් එක්ක හොඳ නමක් දිනාගෙන තමයි දැන් මේ වෙනකොට යාලගේ නවතම ව්‍යාපෘති සිදු කරමින් යන්නේ. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා ඩීප්ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න.
1: අර විර්මස්පෙන් තොර විදුලිය පාවිච්චි කරන වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්නවට හැකියාව තියෙනවා ඩීප්ටෙක් සෝලා හිකට වාගියෝ. ඉතින් ඔයාගේ කාර්යාලයට, එහෙම නැත්නම් ඔයාගේ වැඩ කරන ස්ථානට, ගෙදරට වෙන්න පුළුවන් ඩීප්ටෙක් සෝලා එකක් වාර සවි කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මම අපේ එනවා ගොවිමහතුන් පැත්තට. ඔයාට පුළුවන්කම තියෙන ගොවිමහතුනි අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. සම්පූර්ණ සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන මෝටර් පද්ධතියක් තියෙන නිසා ඔයාගේ අස්වැන්නට ඔන්න වටිනම හැෂින් එකක් තමයි ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එක කියලා කියන්නේ. සුවිශේෂීව මිල අඩු කිරීම එක තමයි ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවිමහතුන්ට ඩීප්ටෙක් ආයතනය දෙන්න සූදානම්ෙන් ඉන්නේ. ඒ නිසා දැන් දැන්ම කෝල් එකක් දෙන්න ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, වැඩි විස්තර දැනගන්න. 0711711711 1 0711711 1 කතා කරන්න.

0: Lakhanda Radio ITN. අතරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
1: වාර්තාතික වාර්තා කබන කෝටි යටේ NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අවතන්න 011 6767 579.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ලකාණ්ඩ රේඩියෝ ITN.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: Youth again no yage future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba winuenma
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: අවසහතරයි විනාඩි 57යි වෙලාව. ඉවිනින් drive වහගෙන ඉන්න වෙලාව. සිද්ව කහන කට්ටිය ගොඩක් ඉන්නවා අපිට මැසේජ් කරන අය. ඒතරේ අපි මතක් කරන්න ඕන RDB බැංකුව ගැන. ලංකාවේ අපිට කකර විශ්වාසවන්තව ගනුදෙනු කරන්න, ඒ වගේම අපේ මුදලට ඉහළම පොලියක් ලැබෙන බැංකුවක් තෝරගන්නවා නම් ඔන්න දැන් ඔයගේ මුදල් ගනුදෙනු සඳහා හොඳම තැන තමයි RDB බැංකුව. මොකද විශේෂයෙන්ම රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක ඔබට ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලියක් ලබා දෙන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතට ඉහළම පොලියක් ගන්න. ඉතින් විශ්වාසයෙන් ඔයාගේ සල්ලි ටික බාර දෙන්න පුළුවන් තැනක් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔන්නට යන්න පුළුවන්කම තියෙන දිවයින පුරාම ශාඛා 272ක් තියෙන RDB නමින් ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ඔයාලට මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. මොකද මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසාම දැන්ම RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න කියලා ඔයාලට මතක් කරනවා.
0: සිද්ව ගන්න මැසේජ් එක කියවන්න රිද්මා මැසේජ් කළ තියෙනවා. සිද්වකට එකතු කරගන්න කියලා තලවතුකොඩ ඉන්නවා කියලා කිව්වේ. වගේම නවෝද්‍යා මැසේජ් කරනවා සිද්ව ගන්න එකතු වෙනවා කියලා මාතරෙන්. ඒ වගේම මාතරට යනකොට වාසන සැලොන් එකේ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. වාසන ඇතුළු ස්ටාෆ් එක හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම රත්න අංකල් ඇතුළු කට්ටියම එකතු කරගන්න පිළියන්දලින් මැසේජ් කරන්න සිද්ව අහන්න අපි හැමෝම ඉන්නවා මේ වෙලාවේදී. ගෙදර හැමෝමත් මතක් කරන්න කියලා තමයි මැසේජ් කළ තියෙන්නේ.
1: ග්ලෝබල් අපරල් එක පැත්තේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අනුමලතා මදු ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා කියනවා මේ වෙලාවේ. ඒතික සුබ සන්ධ්‍යා වක අනුරගම් පැත්තට යන හදන්නේ අනුලාවති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්ය සිරිල් පුතා ප්‍රදීප් දුව පේශලා අනුෂිකා පුතා. එතකොට මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒතිකම ටිෂානි මැසේජ් එකක් දාලා තියෙනවා. ගායානිවත් එකතු කරගෙන ලස්සන සිද්ධාවක් අපිට දෙන්න කියලා. අලුත්ගමින් රමිනා ඉන්නෝ මේ වෙලාවේ. ආවත් එකතු කරගන්නවා. දසුනි එතකොට රවින්දු නවින්දු අතුරු කට්ටියම එකතු කරගෙන අපිට සිද්ධාවක් එවන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා රත්මලාන පැත්තෙන්.
0: සුබ සන්ධ්‍යාවක් කැන්දාවේ පහයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: 98.5 98.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Me Pay Moyuma Matakirima Surekimu Magatunda
2: Oba Dannawada Loke Kudama Wahane Wenne Yathuru Padiya E Wageema Anathuru Wedi Washeen Siduwannet Yathuru Padiyen ඔබ දිවා කාලයේදී අතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අවස පහයි විනාඩි පහයි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම අපි ඉවිනින් ඩ්‍රයිව් දෙවනි පැයේ ඉන්නේ
0: දැන් පහුගිය දවස්වල
1: හරි
0: මතක ඇති ලොවම කම්පා කරමින් නේපාලයට ෂණිකව ඇද එකතු වුණු ගම් වතුර තත්ත්වය මේක මේ වැස්සක් නිසා එක සැරේ ඇති වුණු ගම් වතුරක් නෙවෙයිනේ මේක මේ හරි පුදුම විදියට මේක මේ ලෝක විනාශෙද කියලා හිතෙන තරම් සුනාමියක්ද මේ කියලා එන්නේ හිතෙන තරම්
1: ඇත්තටම මේක ගම් වතුරක්ද කියන හිතෙන තරම්
0: ඔව් මොහොතක් ඇතුළත සියල්ල දුලි බවටපත් කරා සුණු විසුණු කරලා දැම්මා මහ විශාල දැවැන්ත ගොඩනැගිලි තත්පරයකදී බිමට සමතලා කරලා දැම්මා තැනක්වත් හොයාගන්න නැති වෙන්න ඉතින් මිනිස්සෙට මෙන්න මෙහෙම කියලා අනතුරුවක් අඟවලා තැනකින් අයින් වෙන්නවත් පැයට කිලෝමීටර 70ක විතර වේගයකින් ආපු මහා ජලකඳක් මුළු පළාතම යට කරගෙන ගියා ත්‍රිශූලි ගංගාවත් එක්ක ඉතින් පාලං අධිවේගී මාර්ග මේ දේවල් අර අපිට චිත්‍රපටයක දකින්න වගේ ගලවන
1: විශේෂ තැනක්වත් හොයාගන්න බෑ
0: දැම්මා ඉතින් මේ අතරේ අර ජීවත් වෙන්න පින තියෙන සමහර මිනිස්සු තමන්ගේ ජීවිතේ කොහොම හරි බේරගන්න අවස්ථාවනොත් අපිට දකින්න ලැබුණා.
1: ඔව්.
0: ඒ වගේම ජීවිත 1600ක් මේ අනතුරෙන් ගලවන්න මුල්ලුණු විදුහල්පතිවරයෙක් ගැන
1: හරි
0: ලෝකෙම මේ දවස්වල කතා වෙනවා.
1: ඔව්.
0: ඉතින් ඔහු තමයි නමින් රාජේන්ද්‍ර තදාබි. එයා මේ අනතුර සම්බන්ධයෙන් දැනගත් වහාම පාසලක විදුහල්පතිවරයෙක් ඒ පාසලේ ඉන්න දරුවන් 1600ක් පමණ. තාමත්ම කෙටි කාල සීමාවක් ඇතුළත ඒ අනතුරු ඇඟවීමේ නාදයන් නිකුත් කරලා ෂණිකව උස්බීම් කරා අරගෙන යන්න කටයුතු කරනවා
1: ආරක්ෂාකාරී විදිහට
0: ආරක්ෂාකාරී විදිහට මේ විදුහල්පතිවරයා ඒ සියලු දෙනාම අරගෙන යනවා ඉතින් ඒ අරගෙන යන එකත් එක්ක මේ ළමයි සියලු දෙනාගේ ජීවිත බේරෙනවා හැබැයි අර පාසල අද වෙනකොට තිබුණ තැනක්වත්
1: හොයාගන්න නැහැ.
0: ඉතින් විදුහල්පතිවරයාගේ මේ ෂණික ක්‍රියාත්මක වීම ඔහු ඒ වෙලාවට සුදුසු විදියට කටයුතු කිරීම සියල්ලත් එක්ක ජීවිත 1600ක් දරුවන්ගේ බේරගන්න උට හැකියාව ලැබුණා. ඒක ලෝකයේම බොහොම කතාබහට ලක් වෙන ප්‍රවෘත්තියක් බවට පත් වුණා මේ වීර ක්‍රියාව නේද? සමහර වෙලාවට කල්පනා කර කර හිටියනම්
1: බය වෙලා පැත්තකට වෙලා දැන් කරගන්න දෙයක් නැහැයි කීකේ හිටියානම්
0: එහෙම වුණා නම් මේ ජීවිත අනුතුරු යන්න තිබ්බා.
1: හැබැයි
0: මේ ෂණික ක්‍රියාත්මක වීමත් එක්ක මේ දරුවන් සියලු දෙනාගේ ජීවිත බේර ගන්න පුළුවන්කම ලැබුණා මේ විදුහල්පතිවරයාට. ඒක හරිම එක විදියකින් හරි හාස්කමක් ආශ්චර්යයක් වගේ සිදුවීමක්. මොකද දැන් මේ විදුහල නැත්නම් මේ පාසල තිබුණ තරක්වත් හොයාගන්න නැති නිසා ඉතින් මේක මේ අපිට එක අනතුරු අඟවීමක් කියලා දැන් කියනවා.
1: හරි.
0: මේක එක එල්නිනෝ තත්ත්වයේ එක අනතුරු අඟවීමක් කියලා. අර එල්නිනෝ කියන්නේ මේ වහින ප්‍රදේශවලට පායනවා, පායන ප්‍රදේශවලට වහිනවා. ওই වගේ නිකන් විකෘති කාලගුණිත තත්ත්වයක් වෙනවා කියලා කියනවා.
1: මේ අවුව තියෙනවා, අවුව තියෙන ගමන් වහිනවා එක පාට.
0: එහෙම තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා කියනවනේ. ඉතින් ඒ තත්ත්වයක් එක්ක මේ නේපාලයට මේ සිදුවුණු සිදුවීමත් එක්තරා විදියක
1: එල්නිනෝ බලපෑමක්ද
0: කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එල්නිනෝ බලපෑමක්ද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. විද්‍යාඥයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනවා. මේක භූකම්පනයක් කියලා මුලින් කිව්වා. පස්සේ කිව්වා මේක මේ අර ග්ලැසියර දියවීමත් එක්ක
1: කඩා වැටීමත්
0: එක්ක ඇති වුණු තත්ත්වයක් කියලා. ඉතින් කොහොම වුණත් මේ වගේ අනතුරු දැක්කට පස්සේ මේ වගේ සිදුවීම් දැක්කට පස්සේ කොයිතරම්නම් අපේ ජීවිත අස්ථාවරද?
1: ඔව්.
0: කොයිතරම්නම් අපි මේ කරන දේවල් හරිතාවකාලිකයි නේද?
1: ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා හිතන තරමටම දේවල් වෙනස් වෙනවා.
0: වෙනස් වෙනවා. ඉතින් අපි මහා ලොකු මන්දිර තනාගෙන ඒවට CCTV කැමරා දාගෙන සිකියුරිටිලා දාගෙන අපි ලොකු කාලයක් කියන්නේ අවුරුදු 100 ගණනක් ජීවත් වෙන්න වගේ සමහර වෙලාවට බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වුණාට
1: ඒ දේවල් හරිම තාවකාලිකයි.
0: සෝබා දහමට නෝන අවනත නොවේ කිසිවක් නැත. අවස පහයි විනාඩි 10 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ඔයාගේ මැසේජ් එකක් තියවන්න පුළුවන්කම තියෙනවා. ඔය කැමති මාදරේ කරන අයවත් එකතු කරගන්න ගමන්.
1: 0703 93 93 7 0703 93 93 7 ට එයාගේ WhatsApp message එක මේ පැතිර දාලා තියන්න.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: හවස 5:20 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.

0: රටට වග කියන රේඩියෝ. ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: Youth again noyage future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
2: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටර

0: හවස 5 විනාඩි 27යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: අද්දී බැංකුවත් එක ගනුදෙනු ආරම්භ කරේ නැත්නම් දැන් යන්න ස්ථාවර තැන්පතු වලට. මේ දවස්වල ඉහළම පොලියක් ලැබෙන නිසා
1: වාඩ
0: පුළුවන් මාස 3-6 මේ විදිහට ඕන කාල සීමාවක්.
1: ඔව්.
0: ඇතුළත් කරලා හොඳ පොලියක් ලබා ගන්න. ඉතින් සල්ලි ටික නිකන් තියාගෙන ඉන්න එපා. සාමාන්‍ය ගිණුමක තියාගෙන ඉන්න. නැතුව ස්ථාවර තැන්පතුවකට චේන්ජ් කරන්න. එතකොට වාට මුදලට ලොකු වටිනාකමක් ලැබෙනවා වගේම මුදලට ආරක්ෂාවකුත් රාජ්‍ය බැංකුවක ආරක්ෂාවකුත් ලබා ගන්න පුළුවන් RDB බැංකුවත් එක්ක.
1: දිවිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට උන දැන් ඔබේ ස්ථාවර තැන්පතු ඉහළම පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙන RDB බැංකුවත් එක්ක එකතුනොත් එහෙම. දිවිනේ පුරාම ශාඛා 272ක් විහිදලා තියෙන RDB නමින් ඔයාගේ ළඟම තියෙන ශාඛාවට ගියොත් එහෙම අට පුළුවන්කම තියෙන RDB බැංකුවේ මේ ස්ථාවර තැන්පතු ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: අපි මේ දැකලා තියෙනවද කවදාවත්
1: හරි
0: වාහන නැති නගරයක්? හැබැයි දැක්ක මේ පෞගේ කාලේ, කොවිඩ් කාලේ වාහන නැති නගර දැක්ක. ඒ කාලේ සෑහෙන අමුතු දේවල් අපිට දකින්න ලැබුණානේ.
1: වාහන විතරද?
0: වාහන මනුස්සයෝ නැති නගර දැක්ක කොවිඩ් කාලේ.
1: අම්මෝ
0: ආයෙම නම් එහෙම කාලයක් එන්න එපා
1: කියන්නවත් හොඳ නැති මාතෘකා තමයි ඒවනේ.
0: අනිවාර්යයෙන්ම මේ හැබැයි මේ කියන්න හදන්නේ වාහන නැති ලෝකයේ දිවන නගරයක් සම්බන්ධයෙන්. සෞදි අරාබියේ තමයි මේ නගරය ඉදි වෙන්නේ. තාම ඉදි වෙලා
1: නැහැ,
0: වෙමින් පවතිනවා.
1: ඉතින්
0: මේක ඉදි වුණාට පස්සේ මේ වාහන නැති නගරයක් විදියට තමයි මේ නගරය නම් කරලා තියෙන්නේ. ඉතින් එක පැත්තකින් මෙයාලා මේක කරන්න එක හේතුවක් තමයි මේ නගරය
1: බොහොම
0: අර වායු දූෂණය නැති නගරයක් බවට පත් කරන්න අරමුණු කරගෙන. කාන්තාරයක ඉදි වෙන්නේ තවත් පැත්තකින් එක තව සුවිශේෂී කාරණයක්. මේ නගරයේ විශේෂතා ගණනාවක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් අර නගරයක් ඉදි කරනකොට එක වෘතාකාර
1: නිකන්
0: කවාකාර හැඩයකට තමයි නගරයක් සාමාන්‍යයෙන්
1: ඉදි වෙන්නේ.
0: හැබැයි මේක ඍජු ඉරක් විදියට තමයි,
1: කෙලින්
0: නගරයක් විදියට තමයි ඉදි වෙනවා කියලා කියන්නේ සෞදි අරාබියේ මේ සිහින නගරය විදියට නම් කරලා තියෙන. ඉතින් මේ නගරය ඉදි වෙනකොට මේකේ මිලියන 9ක විතර ජනතාවකට මේ නගරේ ජීවත් වෙන්න පුළුවන් කියලා කියනවා.
1: ඕකේ.
0: පල්ලෙන් මීටර් 200ක් වෙන මේ නගරේ දෙපස තියෙන්නේ කණ්ණාඩි.
1: කණ්ණාඩි?
0: අන්න ඒක තමයි තව සුවිශේෂී කාරණා.
1: කියන්නේ
0: කණ්ණාඩි වලින් අර මායිමුණු
1: හරි
0: බිල්ඩින් තමයි තියෙන්නේ. දෙපසම නගර දෙපස. හිතන්නකෝ නියන් ඉරක් වගේ දිගට තියෙන නගරයක්.
1: රයිට්.
0: ඒ දිගට තියෙන නගරේ තාප්ප දෙකක් බැඳලා තියෙනවා
1: කණ්ණාඩි වලින්.
0: අපි මවා ගන්න මෙහෙම එකක් හිතමු අපි.
1: හරිද?
0: ඒ විදිහට තමයි මේ නගරේ ඉදි වෙන්නේ. මේකට හේතුවක් තියෙනවා. මම ඒක පස්සේ කියන්නම්. ඊට පස්සේ මේ විනාඩි 5ක් ඇතුළත
1: රයිට්
0: මේ නගරේ තියෙන ඕනම බැංකුවකට, පාසලකට, මේ ඕනම තැනකට ළඟා වෙන්න පුළුවන් කියලා තියෙනවා මේ නගරේ ඉන ජනතාවට. ඒ නිසා වාහන අවශ්‍ය වෙන්නේ නැහැ
1: නේ.
0: විනාඩි 5කින් අපිට යන්න පුළුවන් නම්
1: අවශ්‍ය තැනට
0: වාහනයක් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ.
1: ඔව්.
0: ඒ කොහොමද?
1: ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
0: ඒක තමයි ප්‍රශ්නේ. මොකද මේක සෑහෙන දිගයි.
1: එතකොට
0: මේ නගරය.
1: එතකොට
0: මේ දිග ගත්තට පස්සේ මේ මීටර 200ක් විතර. එතකොට මේක කොහොමද මේ ළඟා වෙන්නේ?
1: ඕනම කෙනෙක්ට විනාඩි 5කින් යන්න පුළුවන් කියන එක.
0: ඒකට හේතුව තමයි මෙයලා පැයට කිලෝමීටර් 500 විතර වේගෙන් යන දුම්රිය පද්ධතියක්. උමං දුම්රිය මාර්ගයක්.
1: රයිට්.
0: සකස් කරන මේ නගරයට භූගතව.
1: ඉතින්
0: ඒ
1: ට්‍රේන් එක පිටින් අපිට යන්න පුළුවන් විනාඩි 5ක් ඇතුළත. ඕන අපිට නෙවෙයි ඉතින්.
0: අපිට පුළුවන්. අපිට හිගියොත් යන්න පුළුවන්.
1: මේ ඔක්කොම අතහැරලා මම යන්න හදන.
0: හරිද? නිකන් මේ කියනකොට දැන් හිතනවා මේවා මේ
1: චිත්‍රපටියක්ද?
0: අතර හීනයක්ද කියලා.
1: හරි.
0: නෑ, මේක සෞදි අරාබියේ දැනට ඉදිවෙමින් තියෙන සැබෑ නිර්මාණයක්.
1: නගරයක්.
0: ඉතින් ඒ නිසා විනාඩි 5ක් ඇතුළත ළඟා වෙන්න පුළුවන් කියලා තියෙනවා මේ දෛනික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ කියන ස්ථානවලට.
1: ඕකේ.
0: ඊට පස්සේ මේ නගරයට යටින් තියෙන මේ පැයට කිලෝමීටර් 500 යන දුම්රිය හරහා තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. දැන් මේ නගරය මේ ගත්තට පස්සේ මේ ඔක්කොම දේවල් කොහමද මේ පොඩි ඉඩකඩ ඇතුළත
1: හදන්නේ
0: කියලා කල්පනා කරනවාද? මේකේ සම්පූර්ණ ගොඩනැගිලි ඔක්කොම ඉහළට ආකාශයට තමයි හැදෙන්නේ.
1: හරි.
0: ඉතින් එතකොට

0: හැදෙන්නේ. ඒ වගේම තමයි මේ නගරයට ඕන කරන විදුලිය සම්පූර්ණ සූර්ය ශක්තියෙන් පමණයි ලබා ගන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මොකද හොඳට ඉරේලිය වැටෙනවනේ කාන්තාරගෙන තියෙන්නේ. ඒ නිසා දැන් මං කියන්න
1: ඒකත් හේතුවක් එහෙනම් ඒතරම එහෙම ඉදි කරන්න කාන්තාරේකනේ
0: ඉදි කරන්න හේතුවක් ඒක. එතකොට දැන් මං අර කිව්වේ අර කණ්ණාඩි තාප්ප වලින් දෙපස ආවරණය වෙලා තියෙනවා කියලා.
1: ඇයි එහෙම
0: තියෙන්නේ? ඒකට හේතුව තමයි මේක අධික හිරු රශ්මියක් පතිත වෙනවානේ. ඒ පතිත වෙන හිරු රශ්මිය පරාවර්තනය කරන්න මේ කණ්ණාඩි වල උදව්ව ගන්නවා කියලා කියන්නේ. නගරේ රස්නය අඩු කරන්න තමයි මේ විදියට මේ අර දෙපසින් කණ්ණාඩි නැත්තම් මේ තාප්ප විදියට සකස් කරලා ඒ නගරය නිර්මාණය කරනවා කියලා කියන්නේ.
1: ඔව් දැන් මේක කාන්තාරයක් නේ අනිකනේ.
0: අන්න ඒකයි. ඉතින් හොඳට ඉරු එළිය පදිත වෙනවා. ඒකත් එක දැඩි රශ්මියක්, දැඩි හිර රශ්මියක් පදිත වෙනවා. මේකෙන් තරමක සිසිලසක් ලබා ගන්න තමයි මේ විදියට
1: යාලා
0: සලසුම් කරනවා කියලා කියන්නේ.
1: ඕකේ.
0: ඉතින් අපිට විනාඩි 5න්
1: ඕන තැනකට යන්න පුළුවන්.
0: යන්න පුළුවන් ඒ නගරේ. මෙහෙ බෑ.
1: වාහනක් නැහැ.
0: මෙහෙ විනාඩි 5න්
1: ගෙදරට යා ගන්නත් නැහැ.
0: ගෙදරට පිස්සුද? ගෙදරට නෙමෙයි. ගේට්ටුවෙන් එළියට යන්නත් නැහැ. විනාඩි 5න් ගේට්ටුවෙන් එළියට යන්නත් නැහැ. හැබැයි මේ නගරේ ආයිට විනාඩි 5න් ගොඩම
1: සැලකට යන්න පුළුවන්. ස්කෝලේටද, ඔෆිස් එකටද, ගෙදරටද?
0: සල්ලි ටිකක් හොයාගෙන අපි ට්‍රයි කරලා බලමු නේද? නිකන් අපිට නිකන් මේක
1: ට්‍රයි කරමු පුළුවන් වෙයි.
0: හීනක් වගේ එකක් නේ.
1: රයිට්.
0: අනාගතේ නේද අපිට
1: තාම ඉදි වෙනවනේ. සල්ලි ටික හොයාගන්න පුළුවන්.
0: සල්ලි ටික හොයාගන්න පුළුවන්. තාම මේ අවුරුදු 25ක 26ක අපිට
1: ඕ මයි ගොඩ්.
0: තව අවුරුදු 40ක් 50ක් වෙනකොට සල්ලි ටිකක් හොයාගෙන මේ නගරෙත් එතකොට 40 ඉවර වෙයි.
1: ඇත්ත ඇත්ත.
0: යන්න පුළුවන් නේද?
1: ඕකේ ඕකේ. මම අගේ කරන ඔයාගේ විශ්වාසයට
0: සිහින මවන්නැති අහස උසට
1: සින්දුරිය
0: හවස 5:33 වෙලාව.

ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොයිතරම් ලබා ගත්තද කියන දේට වඩා අපෙන් කොච්චර ආලෝකයක් මේ ලෝකෙට ලැබුණාද කියන දේ. අපි හැමෝටම බැරි වෙයි වැස්සක් වෙන්න. හැබැයි කෙනෙකුගේ කඳුලක් පිසදමන සිනහාවක් වෙන්න, කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න, නැත්තම් කෙනෙකුගේ අඳුර දවසකට පුංචි ආලෝකයක් වෙන්න මම හිතන්නේ අපි හැමෝටම

0: ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාරා රත්නායක සමක
1: සඳ දිය දහර
0: අද රැ හතට හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
2: අලුත් කලාවක්
0: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
1: 18 වංගුව 18 වංගුව
2: ලෝකේ කාරේකයිද
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
2: අපි සොයන්නේ
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්හඬ මොනින් ඒසයි
1: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අවස 5:40

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: වරායේ කන්ටේනර් එක අයිස් කිලෝ 450ක් පුද්ගලයක අඩංගුවට 22 පෙත්සම් විභාගයට පංච පුද්ගල වෙනසුරු මඩුල්ලක් එල්නිනෝව දිනෙන් දින දරුණු වෙද්දී දිස්ත්‍රික් දෙකකට දැඩි බලපෑම් යාලත් වැසෙයි නේපාල හදිසි ගං වතුරෙන් 900කට වැඩි පිරිසක් මරුට 4247ක් අතුරුදන්
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 ඇතියට බලාපොරොත්තු වන්න

0: වැඩි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හදහන බලාගන්න
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
3: රීත වයි බීට් එකට මික්ස් වෙනවා

0: සම අනුග්‍රහය
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ලකන්ද රේඩියෝ ITN
3: අවස පහයි විනාඩි 53යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන දැන් යන්ත්‍ර පෙරක්ම තියෙනවා අපේ ව්‍යාපාර දියුණු කරගෙන ඉස්සරහට අරගෙන යනකොට තාක්ෂණයෙන් වැඩ ගන්න.
4: ඕකේ.
3: සහ නිෂ්පාදනය ආශ්‍රිතව එතකොට පොල්තෙල් කර්මාන්තයට එහෙම නැත්නම් ඇඹරුම් කර්මාන්තයට මේ වගේ දේවල් වලට ගන්න දැන් ලෝකී හැලව නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් ගණනාවක් ඩෝමා නමත් එක්ක ඔබට හඳුන්වා දීලා තියෙනවා.
4: ඔයාට පුළුවන්කම තියෙන අලවෙන් පසු හොඳම හොඳ සර්විස් එකක් ඔයාට ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක එකතු කරනොත් එහෙම ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය විදිහට අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවයෙන් මිලදී ගන්න. නොම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න. දැන් ගිහිල්ලා බලලම ඔයාට අවශ්‍ය කරන යන්ත්‍රය මිලදී ගැනීම හැකියාව තියෙනවා. යන්න කලින් කතා කරන්න ඕනි කියලා හිතනවා නම් කතා කරලා විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් මෙන්න නම්බර එක කතා කරලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011 7679 579 011 7679 579 ට කෝල් එකක් දෙන්න.
3: RDB බැංකුව දැන් හොඳ පොලියක් ඔබේ මුදලට ලබා දෙන අවස්ථාවර තැන්පත් සඳහා ඉතින් දැන් ආඩ පුළුවන් කම තියෙන ඔබේ මුදලට ආරක්ෂාවක් වගේම ඉහළම පොලියක් ලබා ගන්න RDB ශාඛාවක් එක්ක සම්බන්ධ වෙන දිවයින පුරාම ශාඛාවන් 272ක් තියෙන නිසා
4: දිවයින ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා ගන්න කටයුතු කරලා තියෙන RDB බැංකුව ආඩ පුළුවන් කම තියෙන විශ්වාසයෙන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් දෙනවා වගේම ඒකට අවශ්‍ය කරන රාජ්‍ය බැංකුව සුරක්ෂිතභාවයත් ඔයාට RDB බැංකුවෙන් ලබා දෙනවා.
3: රොෂාන් මිෂෙල් එවගේ අනුපම ඇතුළු කට්ටියම ලස්සන සිදුවක් අහන එකතු කරගන්න කියලා මාව නැලෙන් මැසේජ් කළ දෙනවා. වගේම කුරුවිට ඉන්දික ගොඩක් ආදරෙන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා. වගේම රන්දිම එවගේම තිලකරත් නම් කරලා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා ශමීරා මැසේජ් කළ තියෙනවා.
4: කුරුණෑගලින් තසිඳු ඉන්නව මේ වෙලාවේ එක්කම පුසල්ලාවෙන් අනුර මැසේජ් එකක් දාලා තිනවත් එකතු කරගන්න ගමන් අලුබෝ මුල්ලෙන් ජගත් රෝහණ ඉන්නව මේ වෙලාවේ ඊට පස්සේ යන හදන්නේ රේණුකාව එකතු කරගන්න. අම්බම් පිටින තමයි රේණුකා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම කුලියාපිටේ නිලක්ෂි ඔයාවත් එකතු කරගන්නවා.
3: අවස 5:55 වෙලාව.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩ දහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: මල් මල් ගොන් ගොන්
3: අපි දැන් මොකද කරන්නේ නැන්ද
4: අපි නෙමෙයි ඔයා ඒකදටලා අගේට කාලෙන්දලා ඉන්න බැරුවට මේ ආවට මම මොකක් කරන්නද
0: හසන් සමීර අධ්‍යක්ෂණයක් මල් පිකොන්
5: කරපු බුරු වැඩ නිසානේ එළියෙන් කකා අගු පිළිවෙල ලැගලක ඉන්නේ මෙච්චර සැපට ගෙදර ඉන්න පුළුවන්කම තියෙනකොට
6: මං අපේ ගෙදර පෞද්ගලික දේවල් ඔයාලට කිව්වේ ওই විදියට ආයුධයක් කරගනි කියලා ඉතලන නෙවෙයි හොඳේ
5: බැලුවම් මෙන්න යා නිකන් හිතෙන්නේ මිල්ලා මේ ගම්ම වගේ
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
1: මල් පිකොන්
7: අම්මයි
8: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
9: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
10: අපි සොයන්නේ
8: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
9: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
11: කෝල් ඩ්‍රයිව් එකට
9: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්
12: හමසහයේ විනාඩි 8යි වෙලාව ඊවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න ඔයා ඊවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න කොට ඔයාට මතක් කරන්න ඕනේ ඔයාට වටින දෙයක් ගැන එතමයි RDB බැංකුව ගැන දංගදාන අධිවිනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔයාගේ අතේ වැඩිපුර සල්ලි ටිකක් ගැවසෙනව නම් ඒ ටික නාස්ති කරගන්න නැතුව එයා හොඳ නැද්ද දාගත්තොත් එහෙම ස්ථාවර තැන්පතුවක්. ඒ වෙනුවෙන් ඔයාට හොඳම තැනක් විශ්වාසනීය තැනක් වගකීමක් තියෙන තැනක් මම මතක් කරන්නද. එතමයි ඔයාගේ ළඟම තියෙන RDB බැංකුව. අර පුලංකම තියෙන රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලපා ගන්න. RDB බැංකුවත් එක්ක එකතු නොවති දෙවෙනි පුරාම ශාඛා 272ක් තියෙන RDB නමි ලැගම තියෙන RDB ශාඛාවට යන්න ගිහින් වැඩි විස්තර දැනගන්න හවස 6යි විනාඩි 9යි

0: confidant.
1: සලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
3: මාත ඔමිට කලින් මීට ලලෑනේ.
4: මන්නං එදා අනේ ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
3: තින් පිස්සු කියන්න එපැයි.
4: එහෙම කියන්න බෑනේ. ඒතොර මං බයික් වෙනවනේ.
5: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
6: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
5: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
6: ඒක හොඳයි ආන්ටි. මම රාජවංකටත් කියන්න.
2: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
7: Cool drive එකට
2: ලක්කන evening drive.
8: සහයයි විනාඩි 18යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ ඔයා. මේ වෙලාවේ මම ඔයාට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි හදහන ලොතරැය ගැන. වසනාවන්තයෙක් ලක්ෂපති කෝටිපතියෙක් වෙනවා කැමති නේද? කවුද කැමති නේද? ඔන්නේ වෙනුවෙන් ආට පුලංකම තියෙන උපුංචි රුපියල් 40ක් වියදම් කරන්න. හදහන ලොතරැය වගේ හදහන බලා ගන්න පුලංකම තියෙනවා. උපුංචි රුපියල් 40ක් වියදම් කරලා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙනවාට අවස්ථාව තියෙනවා. අද දවසේ වජාග්‍රහකෙක් නොවුනට වගේ රුපියල් 40 වුණත් අපතේ යන්නේ නැහැ. ඒක රටේ සංවර්ධනයට දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසායි අපි ඔයාලට කියන්නේ පුංචි රුපියල් 40ක් දීලා අදහන ලොතරැයි ඉඹල දී ගන්න. ඒකෙන් දවසක ඔයා ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙනවා අනිවාර්යෙන්ම. හවස 6 විනාඩි 19යි. ඉවෙනින් ඩ්‍රයිව් එක.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 6 විනාඩි 22යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාර මහරගම
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක් අලුත් කලාවක් අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
6: 18 වංගුව
7: අලුත් ලෝකේ කාරේ කයිද

0: ඉවිනිින් ්‍රයිවෙක් අපියන්න හදන්නේ හයිමත් හෙටත් හවස හතරට ඉවිනිින් ්‍රයිවෙක් මුණගහෙන බලාපොරොත්තුවෙන් ගිහිගන්නම් සුබදවසක්කොට මම චමිත්
1: ගිහිගන්නවාට සුබදවසක් මම චාරු.

0: ඉතින් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන 01176779579.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: настала.
1: වරායේ කන්ටේනර් එක අයිස් කිලෝ 450ක් පුද්ගලයෙක් අත්අඩංගුවට. 22 පෙත් සම්විභාගයට පංච පුද්ගල වෙනිසුරු මඩුල්ලක්. එලිනොව දිනෙන් දින දරුණු වෙද්දිත් දිස්ත්‍රික් දෙකකට දැඩි බලපෑම් ජාලත් වැසි. ගෙවුණු මාස 7 අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් පණි. ලෝක තෙල් මිල ඉහළ යද්දිත් මෙරට තෙල් මිල පහළට. අල්ලසින් අත්අඩංගුවටගත් මන්ත්‍රී රවි අධිකරණයට අපමත මුදාහැරේ. දීර්ඝ සතියන්තයේ අධිවේගී ආදායම අධිවේගයෙන්ම ඉහළයයි. නේපාල හදිසි ගං වතුරෙන් 900කට වැඩි පිරිසක් මරුට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කිටුම්පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්

0: සලකා බැලීම හෙට දිනේ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මෙම පෙත්සම සලකා බැලීමට නියම වී තිබෙන්නේ අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන්ුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. රජය ඉදිරිපත් කර තිබෙන 22 ව්‍යවස්ථා සංශෝධනයට පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව අදින් අවසන් වුණා. කෙසේ වෙතත් අද දිනේත් මෙම සංශෝධනයට පක්ෂව පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනවා. එහිදී වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේ, සමාජ ක්‍රියාකාරී කාමන්ත තුෂාර සහ සොදත්ත තිලකසිරි යන අය මෙහිදී රජය විසින් ඉදිරිපත් කර ඇති 22 සංශෝධනයට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් භාර දුන්නා. ඒ අනුව මෙම පෙත්සම් විභාග කරන දිනය පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් අදාළ පෙත්සම් හෙට දිනේදී සලකා බැලීමට කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. එමෙන්ම අදාළ පෙත්සම් විභාගය සඳහා පත් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතායි පත් කෙරුණේ. අචල වෙංගාපුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් එහි සෙසු සමාජිකයන්. වේලි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 81,929 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව ආපදා සාහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගී දනන්සූරිය මහතා සඳහන් කළේ පේඩාවට පත්ව සිටින ජනතාව සඳහා සාහන සැලසීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ කරමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
1: මේ දිනවල දිවෙනට බලපා තියෙන වියලි කාම තත්ත්වය නිසා දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 24ක පවුල් 25,647කට අයත් පුද්ගලයන් 81,929ක පුද්ගලයන් සංඛ්‍යාවක් පානීය අවශ්‍යතා ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිනවා. ඒ අනුව මේ වෙද්දී ජාතික ආවදාස සාහනසය මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම පීඩාවට පත් පවුල් වෙත පානීය ජලය සපයා දීම කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන්ම වැඩිම බලපෑමක් අපට වාර්තා වෙන්නේ මොණරාගල සහ කලප දිස්ත්‍රික්ක වලින්. මීට අමතරව අම්පාර, බදුල්ල, පොළොන්නරුව, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක වලනුත් මේ වියලි කාලතත් වෙන නිසා පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවලට ජනතාව මුහුණ දී සිටිනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි මේ වෙද්දී දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී කාර්යාල දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව මේ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි. ඒ අනුව ඉදිරියේදී මතුවන අවශ්‍යතා අනුව අවශ්‍ය පරිදි ප්‍රතිපාදන අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට වෙත මුදාහරිනවා. ඒ අනුව අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔබට මේ විද්‍යුත් පාණි ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඔබගේ වසමේ සිටින ග්‍රාමධාරීතුමා හෝ එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයතකෝ සේ සම්බන්ධයෙන් වාර්තා කරන්න. ඉන් අනතුරුව අපට පුළුවන් ඔබට අවශ්‍ය ඒ පාණි ජල විදහරීම කටයුතු ආරම්භ කරන්න. ඔබට පාණි ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ජාතික ආපදා සාහනසය මධ්‍යස්ථානයේ 0716 807 807 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබගේ ඒ විස්තර ලබා දෙන්න. ඉන්පසු අපි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අවශ්‍ය මැදිහත් වීම සිදු කරන්න කටයුතු කරනවා.
0: ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ වැව් 3ක් සිඳී යාම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. උල්පත් වැව, කුඩා වැව සහ පුලියුත්තු කුළුම් වැව මෙසේ සිඳී ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ. ජලය නොමැති වීම හේතුවෙන් ගවයන් 2000කට වැඩි පිරිසක් ද අපහසුතාවයට පත්ව ඇති අතර කිරි නිෂ්පාදනයේද පහළ වැටි ඇති බව ගොවීන් සඳහන් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය මේගොල්ලෑව ගම්මානයේ පිහිටි මැදවැව සිඳී යාමෙන් නවට ජනතාව පීඩාවට පත්ව සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මොණරාගල දිස්ත්‍රික්කයේද පවතින දැඩි වියලි කාලගුණය දිනෙන් දින ක්‍රමයෙන් නිහළ යාම හමුවේ ගම්මාන රැසක වැව් සිඳී ගොස් තිබෙනවා. එම වැව්වල සිටි මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් ජලය නොමැතිව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැනට වැව්වල සිටින මත්ස්‍යයින් බේරාගෙන ජලය ඇති ස්ථාන වෙත මුදාහැරීමට එම ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් කටයුතු කර තිබෙනවා. මේ අතර පවතින වියලි කාලගුණය හමුවේ යාල ජාතික වනෝද්‍යානයේ මාසික කාලයක් සඳහා තාවකාලිකව වසා තැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැප්තැම්බර් 14 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා මෙසේ වනෝද්‍යානයේ වසා තැබීමට නියමිත බවයි. 2026 පළමු මාස අත තුළ ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකා ඩොලර් බිලියන 10ක් මවා තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අද පැවති මාධ්‍යමෝකදී සඳහන් කළේ මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාල සීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487 ඉක්මවා ඇති බවයි. දෙදාස් විසිපා වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 5.5% වර්ධනයක්. සමස්ත අපනයන ඉපැයීම සඳහා ප්‍රධානතම දායකත්වය භාණ්ඩ අපනයන අංශයෙන් හිමි වූ අතර 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ඉන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 8,188.32 ලෙස සටහන් වුණා. මෙය පෙර වසරේ අනුරූප කාල සීමාවට සාපේක්ෂව 5.05% වැඩිවීමක්. එමගින් ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් වෙනස් වෙමින් පවතින පසුබිමකුවද ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ශාස්ත්‍රයේ පවතින අඛණ්ඩ ශක්තිමත් භාවයේ පිළිබිඹු වන බවයි මංගල විජේසිංහ මහතා සඳහන් කළේ.
2: මුල් අතවට තමා ඇමරිකානු ඩොලර් මිලියන 10,437ක් මාස 7ක් ඇතුළත අපි ලබා ගන්නෙ. ඉතින් විශේෂයෙන්ම කැපී පෙනෙන අංශ වෙන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේම රබර් කර්මාන්තය, ෆුඩ් ඇන් බෙවරේජ්, ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස්, ජෙම් ඇන් ජුවලරි, ශ්‍රී ලංකන් ස්පයිසස්. කැපී පෙනෙන වර්ධනයක් මුල් මාස 7 දකින්න පුළුවන්. සේවාංශයේ කැපී පෙනෙන වර්ධනයක් වෙනවා අපගේ තොරතුරු තාක්ෂණ ආශ්‍රිත එක්ස්පෝර්ට් එක. ඊට අමතරව ලොජිස්ටික් ශ්‍රේෂ්ඨයේ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය මාස 7 දකින්න පුළුවන්. මුල් මාස 7 අපනයන කරුවෝ 700කට වැඩි ප්‍රමාණයක් අපට අලුතෙන් ලියාපදිංචි වෙලා තියෙන අපනයන ශ්‍රේෂ්ඨයට දායකත්වයෙන් සඳහා එක කැපී පෙනෙන වර්ධනයක් අපි දකිනවා. විශාල උනන්දුවක් ඇතිලා තියෙන ශ්‍රී ලංකික ජනතාව තුළ අපනයන ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨීම සඳහා ඉතින් අපි රටවල් මට්ටමින් මේක ප්‍රොමෝට් කරලා එක්ස්පෝ වැඩසටහන සඳහා අපි බලාපොරොත්තු තමා 1000කට වැඩි අපගේ ගැණුම් කරුවෝ ලංකාවට ගෙන්නගෙන ලංකාවේ අපේ අපනයන කරුවන්ට අවශ්‍ය කරන වෙළඳපොළ, අවශ්‍ය කරන සාකච්ඡා මේසය ලංකාව තුළ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. සාම්ප්‍රදායික අපනයන ඔබට ගිහිල්ලා නව්වේ බහණ්ඩා සේවා සඳහා සමා
0: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් නල්ලස් කොමිසම අත්තරංගොඩ ගත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා. ඒ රුපියල් 110 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් එමෙන්ම ඔහුගේ විදෙස් කමන්ද තහනම් කිරීමටයි අධිකරණය නියෝග කළේ. අල්ලස් කොමිසම රවි කරුණානායක මහතා අද අත්තරංගොඩ ගතේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු කොමිෂන් සභාව හමුවට කැඳවා සිදු කරන ලද විමර්ශනයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතිය සඳහා බඳවාගත් සේවකයන් 3 දෙනෙකු ඔහුගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ගනිමින් රජයට පාඩු සිදු කළ බවටයි චෝදනා එල්ලව තිබෙන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව පියවරගෙන තිබෙනවා. මැද පෙරදිග ගැටුම් හමුවේ හටගෙන ඇති දැඩි ආතතිය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමකයි ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළේ. ඒ අනුව රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩු කර ඇති අතර එයි 9 මිල රුපියල් 399ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 20කින් අඩු කර ඇති බවයි ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ලීටරයේ රුපියල් 495ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක 9 මිල රුපියල් 475ක් බවයි සංස්ථාව පවසන්නේ. මෙම මිල සංශෝධනයට අනුව සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද සංස්ථාවේ නිවේදනයේ සඳහන්. 9 මිල සම්බන්ධයෙන් ජනතාව මෙසේ අදහස් පළ කළා.
3: 314 වගේ තිබ්බේ. ඒ වගේ ගානකට වගේ එනවනම් හොඳයි.
4: අඩුවීම නම් හොඳයි.
5: බොහොම ස්තුතියි මේ වෙලාව හැටියට තව මේක ලොකු දෙයක් අඩුනේ එක
6: ගොඩක් සතුටුයි. ඉතින් මේ විදිහට ඉස්සරහට තවත් අඩු කරනවා නම් මේ මිනිසුන්ට යහපතක් වෙනවා.
7: ඇත්තටම ගොඩක් සන්තෝෂයි. හේතුව මොකද අපි ව්‍යාපාර කටයුතු කරන එකට ගොඩක් මේ සාණයක්.
0: මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර යලි හටගෙන ඇති දැඩි ආතතිය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකා හමුදාව ඉරානයේ රොකට් විදින ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මැද පෙරදිග තෙල් සැපයුම් සහ ප්‍රවාහන මාර්ගවලට බාධා එල්ල වී හැකි බවට ලෝක වෙළඳපොළ තුළ බියක් හටගෙන තිබුණා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් මිල 2.8%කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 90කට ආසන්න වී තිබෙනවා. ඇමරිකා WTI බොර තෙල් මිලද ඉහළ ගොස් 2.5%. හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහණයට යම් බාධාවක් ඇති වුවොත් ලෝක බල ශක්ති වෙළඳපොළට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී හැකි බවට අනතුරු එඟවෙනවා. එවැනි පසුබිමක ජනතාවට සාන සැලසීමේ අරමුණින් පෙට්‍රල් මිල පහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා. පසුගිය සතිය තුල පමණක් අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගිය 24 වනදා සිට 30 වනදා දක්වා සියලු අධිවේගී මාර්ගවල ගමන්ගත් වාහන සංඛ්‍යාව 110කට වැඩි බවයි එම අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
4: අගෝස්තු 25 පටන් ගන්න උදේ රෑ 12 සිට අගෝස්තු 30 රෑ 12 දක්වා කාලයේ ඇතුළත වාහන 915735ක් ගිහිල්ලා තියෙනවා. ඒකම එකින් අපි ආදායම උත්පේලා තියෙනවා මිලියන 355.84 දවසකට කෝටි 6කට ආසන්න මුදලක් අපි උපයලා තියෙනවා. උත්සව සමයේ අවුරුද්ද නත්තල් සමය වගේ දවස්වල තමයි සාමාන්‍ය මේ වගේ එකක් වාර්තා වෙන්නේ. නමුත් මෙතන විශාල දින ගානක නිමාඩු තිබුණානේ. එතකොට ඒකත් එක්ක තමයි මේ තත්ත්වේ වාර්තා වෙන්නේ.
0: බෝනුවන රෝග පාලනයට සහ වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කෙරෙන ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට ආරම්භ කරනවා. එහි පළමු අදියර ලෙස කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිතයි. එය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට වත්මන් රෝහල් පද්ධති තුළ රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන අවස්ථාවල පවතින තදබදය සහ පෝලිම් හේතුවෙන් රෝගියාගේ තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර උපදෙස් ලබා දීමට වෛද්‍යවරුන්ට ඇති කාලය සීමා වී තිබෙනවා. ඒ ඇතුළු කරුණු සැලකිලට ගනිමින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය උපදෙස් පරීක්ෂණ මගපෙන්වීම් ලබා දීමේ අරමුණින් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන සංකල්පය හඳුන්වා දීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ. මෙම මධ්‍යස්ථාන සාම්ප්‍රදායික බෙහෙත් ශාලාවකට හෝ බාහිර රෝගී අංශයකට සීමා වී නැහැ. රෝගාතුර වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීම කල්තියා වළක්වා ගැනීම සහ සමස්ත ශාරීරික සුවතාව ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. සෑම මධ්‍යස්ථානයකටම වෛද්‍යවරයෙකු ප්‍රජා හෙද කාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධීකරණ නිලධාරීන් නියුක්ත කරනවා. ආත්මార్థ කාමයේ නිසා මිනිසුන්ගේ එදිනෙදා සමාජ ජීවිතයේද මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේද පරිහානියට යමින් පවතින බව අගරද ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් පවසනවා. විවෘත ආර්ථික ක්‍රමයෙන් පසු මෙරට දේශපාලනයේ මුළුමනින්ම දූෂණයට ලක් වූ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
8: තමන් පමණක් පොහොසත් වෙලා තමන් පමණක් ධනවත් වෙලා බලවත් වෙලා ජීවත් වෙන එක නෙමෙයි පිසු ධර්මය කියලා. අපිට මේ ලෝකේ ඔක්කොම ලස්සන ලෝකයක් කරන්න පුළුවන්. පරිභෝජනවාදේ දැන් හැම එකම අපි එකතු කරන එක අනිත් පැයට දෙන එක නෙමෙයි, එකතු කරන එක අපේ ප්‍රතිපත්තියක් බවට හරවගෙන තියෙනවා. අපි මේ සමාජය වෙනස් කරන්නට ඕනේ ආදරණීය සහෝදර සහෝදරියනි. අසාධාරණ ආර්ථික හා දේශපාලනීය පරස්පරතා ඇති වෙනවා. යුද්ධ කලබල හා ජාතීන් අතර විරසකය උත්සන්න වෙනවා. පාරිසරික වෙනස්කම් තුළින් මනුෂ්‍ය ජීවිතයේ බොහෝ තර්ජනවල අසරණ වෙනවා. දැන් පේනවනේ මේ පෙරේදා වෙච්ච දේ. නේපාලය සහ ටිබෙට් රට අතර මේ මහා අයිස් කඳ කඩාගෙන ආව එකපාර. ආත්මార్థ කාමයට නිමක් නැති ඉඩක් ලැබිලා තියෙන නිසා පරිසර දූෂණය ඉහළටම ඇවිල්ලා. මේ වසර ගණනාවකට කලින් මේ බස්නාහිර කලාපේ මුහුදු වෙරළේ නැවක් ගිනිගත්තා එක්ස්ප්‍රස් පර්ල් කියලා. ඒ නැවේ සමාජයට විරුද්ධව අපි සමහර අය නඩු කියලා ඩොලර් බිලියනයක් අපිට දෙන්න කියලා උසාවියෙන් තීන්දුව කළා. නමුත් ඒ උසාවියේ තීන්දුව එතනින්ම ඉවරයි. ඊට ටික කලකට කලින් බලයේ හිටපු අයට නැවක් අහු වුණා. මේ දකුණු පැත් තෙල් පාන්දු වෙනවා මූදට. ස්වභාව ධර්මය විනාශ කර ඒ නැවට හොරෙන්න අපෙන් නිදහස් වෙලා යන්න කවුරු හරි යටින් ඉඳගෙන ඉඩ දුන්නා. ඒව තමයි මේ අපේ ලෝකයේ දේශපාලන නායකයන් කරන්නේ. මේ නිදහස් සාර්ථික ක්‍රමය ලංකාවට ගෙනාවේ කවදද? එදා ඉඳලා මේ රටේ මිනිස්සුන්ගේ නිදහස නැති වුණා. බොරු පුහු මායාවන් පස්සේ යන්න ගත්. වැඩි වැඩියෙන් පොහොසත් වීම සඳහා තියෙන ආශාව තුල ආධ්‍යාත්මික ජීවිතයේ හිණවීමෙන් මිනිස්සේ ඒකේ වහලෙක් බවට පත් වෙනවා. ආදරණීය සහෝදර සහෝදරී, අන්න එතනයි තියෙන ප්‍රශ්න.
0: ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජයක් වශයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. එනොච්චාගම් පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්,
9: විශේෂයෙන් මේ කාලය ලංකාවේ කොහොමත් අගෝස්තු අවසන් වෙනකන් යම් උණුසුම් තත්ත්වයක් තියෙන මේ යල් කන්න අවසන් වෙනවා. ඒ නිසා අපිට මේ තත්ත්වේ බලපෑම යම් විදියකට ඇති වෙනනම් ඇති වෙන්න පුළුවන්කම අපි පුරෝකථනය කරමින් තියෙනවා. ලබන යල් කන්න මේ අපි පටන් වැඩ පටන් ගන්න මහ කන්නේ ඔක්තෝබර් මාසේ ලබන යල් කන්නට තමයි අපිට මේක යම් ප්‍රමාණයකට මේකේ බලපෑම ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා රජයක් හැටියට ආණ්ඩුව විසින් මේ ගත්ත තීන්දුව తీරන ප්‍රමාණය ක්‍රියාත්මක කරමින් ආහාර සුරක්ෂිතතාවයේ පැත්තෙනොත් කැලේ ඉන්න සත්තුන්ට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබා දීමටත් මිනිසුන්ට පානීය ජලය ලබා දීමටත් අවශ්‍ය කරන තීන්දුව తీන අරගෙන වැඩ කරනවා. වෙළඳපොළට අවශ්‍ය ආනයනික භාණ්ඩවලට යම් බලපෑමක් වෙනවා නම් අපි ආනයනකරුවන් සමග සාකච්ඡා කරලා තියෙනවා. වෙනත් ආනයනික රටවල් සොයාගෙන භාණ්ඩ ටික අඩුවකින්තරව ලබා ගැනීමට අවශ්‍ය කරන තීන්දුව తీන අරගෙන අපි වැඩ කරනවා. අපි ඒකට පූර්ව සූදානමක් සහිතව තමයි මේ එළිනෝ තත්ත්වයට මුහුණ දෙමින් තියෙන්නේ.
0: මේ අතර වීමිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍යමයන්ට ලබා දෙන ණය මුදල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා.
9: දිස්ත්‍රික්කවල ඉන්න දවසට වී කිලෝ 25000 කොටන්න පුළුවන් මෝලයි ගබඩාවයි තියෙන ආයතන තමයි මේ පහසුකම දෙන්නේ. ඒ වගේම පසුගිය වතාවන්වල රජයේ ව්‍යාපෘතිවලට වීමිලදී අරගෙන හාල් ආණ්ඩුවට ලබා දෙන්නේ නැතුව මේ ණය හැටියට තියෙන මේ නඩු තියන අයට අපි මේ අවස්ථාව දෙන්නේ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 65කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලීම් කරලා තිබුණා. 42ක් සුදුසුකම් ලැබුවා. 42ටම පළවෙනි 125 නිදාස් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා රටේම මේක තමයි තත්ත්වය. අනුරාධපුරයේ ඉල්ලපු එකට මිලියන 300ක් මේ වෙනකොට අපි එවලා තියෙනවා. එක්කෙනෙකුට දෙන්නේ මිලියන 25යි උපරිමේ. මිලියන 25 උපරිමේ දුන්නාම එයත් යම් ප්‍රමාණයක් සල්ලි යොදවන්න ඕනේ. නැත්නම් මේ මිලියන 25 විතරක් නෙමෙයි. සාමාන්‍ය ලක්ෂ 250ක් වී ගත්තාම මෙට්‍රික් ටොන් 200කට වැඩිය වී ගන්න ඕනේ. මෙට්‍රික් ටොන් 200කට වැඩිය වී ගන්න එයත් අඩුම ගානේ මෙට්‍රික් ටොන් 50ක 60ක 75ක වී ගන්න පුළුවන් කැපැසිටි එකක් එයාට තියෙනවා. එනිසා තමයි අපි දෙන්නේ පොලි රහිත ණයක් දෙන්නේ. ඒ නිසා විපක්ෂය මේ පායන කාලේ මොලේ කර වෙලා කතා කිව්වට ආණ්ඩුව අවශ්‍ය තීරණ අරගෙන ඒ ක්‍රයිටීරියා අනුව තෝරලා ප්‍රාදේශීය ලේකම් මුරවරා මැදිහත් වෙලා මුදල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.
0: අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අවධාරණය කරනවා. ඒ අදිටන කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක් වෙමින්
10: මාස 20ක් විතර ඇතුළත මේ හොඳ තත්ත්වයට ලෝක ප්‍රසාදයට ලක්වෙන විදියට අපි අරගෙන කරේ නැත්තම් තවමත් ඔබලා දකින්නේ බේබිලා එහෙමනත හාමුලා අප්පුලාගෙන් සමන්විත වූ කොන්ද පණ නැති ඔව්සර් රෝසර් ගාගෙන ඉන්න ඒ මහා උදාමේ මහා ප්‍රභූ කියන අර මේකක් දාගෙන හිටපු ඒ පැලැන්තියකින් සමන්විත වූ රටක් කවදාවත් ඒ රටකට ඒ විදියට ඉස්සරහට යන්න බෑ. මේ මහා දරුණු අපරාධ කාර්යෝ අල්ලලා නීති ඉදිරියට ගෙනීම සම්බන්ධව අපි අත් ඊයත් කරා අදත් කරනවා ඉදිරියටත් කරනවා. අපේ මතු අනාගත පරපුර බිල්ලට තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි බයත් නැහැ ණයත් නැහැ.
0: අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද සමුළුවේදී අදහස් පළ කළා.
11: අපි දීර්ඝ කාලයක් මේ සමාජයට කියපු කතාවක් තිබුණා. ජනාධිපතිතුමා මේක විශේෂයෙන් කිව්වේ බොහෝ වේදිකාවල කිව්වා. මේ රටේ භාණ්ඩාගාරයට එන හැම රුපියලකම තියෙන්නේ මේ රටේ දුක් විඳින මිනිසුන්ගේ දහදියයි කඳුළුයි කියලා. ඒ ආකාරයට උපයන හැම රුපියලක්ම සාංගික දීපලක් වගේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. එහින්ද අපි ආණ්ඩුව බාරගත්තට පස්සේ අල්ලස දූෂණේ වංචාවට තිත තියලා නාස්තියට තිත තියලා අපි මේ මුදල් හොඳින් කළමනාකරණය කරලා ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මූල්‍ය ශික්ෂණයක් විනයක් සහිතව මේ මුදල් කළමනාකරණය කරලා වසරක් වගේ කෙටි කාලයක් තුළ දැවැන්ත ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගුවා. ට්‍රිලියන වලින් නැත්තම් කිව්වොත් රුපියල් කෝටි 120,000ක මුදලක් ඉදිරි කරගන්න හැකියාව ලැබුණ පළවෙනි වසර තුළ.
0: කොළඹ වරාය තුළදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450කට අධික සංඛ්‍යාවක් අත්තරංගොඩ ගත් බව රේගු මාධ්‍යංශය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවෙකු අත්තරංගොඩ ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කන්ටේනරයක් තුළ සූක්ෂම ලෙස සංගවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. නේපාල ටිබෙට් දේශ සීමා වාසන්න ප්‍රදේශවලට බලපෑ දැවැන්ත ගංවතුර සහ නායාම් හේතුවෙන් පුද්ගලයන් 919 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අතුරුදන්ව සිටින පුද්ගලින්ගේ සංඛ්‍යාව 4247 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. අතුරුදන්ව සිටින පිරිස අතරට නේපාල ජාතිකයන් 3655 දෙනෙකු සහ විදේශිකයන් 592 දෙනෙකු ඇතුළත්. වෙබතරපත් ප්‍රදේශවල තවදුරටත් සෝදිස් සහ මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. පසුගිය කාලයේ මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් නොමැති බව ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තෝරා ගැනීමේදී කිසිදු බලපෑමකින් තොරව තේරිම් කමිටුව ස්වාධීනව කටයුතු කරන බවයි වික්‍රමරත්න මහතා සඳහන් කළේ.
12: ICC එකෙන් ලෝකෙ වටේම ලංකාවට නෙමෙයි කියන්නේ ක්‍රීඩාව රජයකින් ස්වාධීන වෙන්න ඕනේ. රජයකින් පාලනය කරන්න බෑ. මේ රටේ වෙලා තියෙන වැඩනේ. අද සිලෙක්ෂන් කමිටියකින් සිලෙක්ට් කරලා පිට රට යන ටීම් එකක් දාපුවාම ටීම් එක බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකේ ඉන්නකොට අමිතුමෙක් කතා කරලා කියනවා අහවලට යන්න බෑ කියලා. මෙච්ච රටක් නේ මේක. මේක සම්පූර්ණයෙන් ස්වාධීනයි. මට ටෙලිෆෝන් කෝල් එන්න පටන් ගත්තා සිලෙක්ෂන් ගැන. ඒක විහිළුවක්. ඇමෙරිතුමාටවත් මටවත් මේ බෝඩ් එකේ කාටවත් සිලෙක්ෂන් එකට අත ගන්න බෑ. ඒක තමයි ස්වාධීනත්වය කියලා කියන්නේ. ඉතින් මම ඒක ඉංග්‍රීසියට පැහැදිලි කළා. ඒ සිලෙක්ෂන් එක හරිද වැරදිද කියන එක වෙන වැඩක්. ඊට පස්සේ ඒක ගැන එක එක කෙනාට එක එක අදහස් තිබේ. හැබැයි අපි ප්‍රතිපත්ති ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙන්න ඕනේ. සිලෙක්ටර්ස්ලා සුසු නැත්තම් පස්සේ මේගොල්ලෝ සිලෙක්ටර්ස්ලා වෙනස් කරන්නත් පුළුවන්. ඒක වෙන ඒක කරන්න පුළුවන්.
0: සභාපතිවරයා මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
13: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: වරායේ කන්ටේනර් එක අයිස් කිලෝ 450ක් පුද්ගලයෙක් අත්අඩංගුවට. 22 පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්. එලිනෝව දිනෙන් දින දරුණු වෙද්දිත් දිස්ත්‍රික් දෙකකට දැඩි බලපෑම් යාලත් වැසෙයි. ගෙවුණු මාස 7 අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් පණි. ලෝක තෙල් මිල ඉහළ යද්දිත් මෙරට තෙල් මිල පහළට. අල්ලසින් අත්අඩංගුවටගත් മന്ത്രി රවි අධිකරණයට අපමත මුදා හැරී. දීර්ඝ සතියන්තයේ අධිවේගී ආදායම අධිවේගයෙන්ම ඉහළයයි. නේපාල හදිසි ගං වතුරෙන් 900කට වැඩි පිරිසක් මරුට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
13: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6 විනාඩි 54යි.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොයිතරම් ලබා ගත්තද කියන දේට වඩා අපෙන් කොච්චර ආලෝකයක් මේ ලෝකෙට ලැබුණාද කියන දේ. අපි හැමෝටම බැරි වෙයි වැස්සක් වෙන්න. හැබැයි කෙනෙකුගේ කඳුලක් පිසදමන සිනහාවක් වෙන්න, කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න, නැත්තම් කෙනෙකුගේ අඳුර දවසකට පුංචි ආලෝකයක් වෙන්න මං හිතන්නේ අපි හැමෝටම

0: ශ්‍රීලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාරා රත්නායක සමක
1: සම්.

0: සමානුග්‍රහය
1: ඒකලහි දන නිදාන ලොතරය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767479579
3: සුසන්ධාවක් අයිබවන් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමක අපේ අදත් ඔබව හමු වෙනවා ගීතවත් අර්ථවත් කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන් හරිසන් බොහෝ දේවල් මැද්දේ අර්ථවත් දෙයක් හොයාගෙන ඒ දේ අහන්න විදින්න තෝරාගන්න කාලේ මම හිතන්නේ අපේ ජීවිතය වෙනුවෙන් අපි කරන වටිනා ආයෝජනයක් බවට පත් වෙනවා මොකද ඒ ලබා ගන්න දේ තුලින් අපිට වගේම අපේ ජීවිතයට සමීප විශේෂයෙන්ම අපේ ඊළඟ પરම්පරාවට යම් දෙයක් දායද කරන්න අපිට ඉඩකඩ ලැබෙන නිසා එදින අදත් ඒ විදිහට සඳදිය දහර පැය දෙකක ගොන් කාලයත් එක් වෙලා හිතට දැනෙන දේවල් ගැන ගීතමය කතා බහ කර ප්‍රතිකෙක් වෙන්න කියලා අපි ආරාධනා කළා. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති එවැගේම මොරටු විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාරා රත්නායක මහත්මියට අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමියට.
4: සුබ සන්ධ්‍යාවක් මොනිකා.
3: ගීත ගැන කතා කරන්නට මෙච්චර කාර්යබහුල ජීවිතේ වෙලාවක් තියෙනවද කියලා අහන්න සුදුසුම කෙනෙක් තමයි අද හමු වෙන්නේ. මොකද අපි බැලුවොත් නිරන්තරයෙන්ම එක්කෝ කොහි හෝ ඈත දේශයක කුමක් හෝ සමුළුවක් ආමන්ත්‍රණය කරන්නට ඔබ ගිහිල්ලා එහෙම නැත්නම් කුමක් හෝ රැස්වීමක මේ විදිහට ගත්තාම නැත්නම් විශ්වවිද්‍යාලයේ කටයුතුත් එක්ක එතකොට මේ සියලු දේවල් එක්ක තියෙන අතිශය කාර්යබහුලත්වයත් එක්ක ගීත කොහොමද ඔබතුමියට මෙච්චර සමීප වෙලා තියෙන්නේ කියලා දේ නම් අනිවාර්යයෙන්ම සඳදිය දහර අහගෙන ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි.
4: ඔව් මොනිකා ඒකයි චූටි කාලේ ඉඳන් එන දෙයක්. මොකද පොඩි කාලේ අපේ තාත්තටයි අම්මටයි දෙන්නටම ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒ හින්දා තාත්තා පුරුදු වෙලා තිබුණා හවසට අපිව එකතු කරගෙන සින්දු කියන්න. ඒ නිසා වෙන්නේ නැති අපිත් සංගීතයට ආස උනේ. මම පාසලේදී මියුසික් තමයි කරේ සාමාන්‍ය පෙළ වෙනකන්. මගේ සංගීත ගුරුතුමිය මගෙන් ඉල්ලුවත් උසස් පෙළටත් සංගීතංශයෙන් කරන්න කියලා. මොකද මම සංගීත කණ්ඩායමේ හිටියා. ඒ කාලින් දම්ම ආසයි. ඉතින් අර නිදහසක් ලැබෙනකොට නිදහසක්ම කියන්න බෑ. පාඩම් කරන්නේත් සින්දු දාගෙන ඒ පුරුද්ද තිබුණා. දැනුත් එහෙම තමයි. දැනුත් වැඩ කරනකොට පැත්තකින් සින්දුවක් යනවා. ඉතින් ඒ විදිහට තමයි සංගීතයට සින්දු අහන්න කාලය හොයාගන්නේ.
3: ඒ හොයාගත්ත දේ එහෙම නැත්නම් ඒ විනෝදාංශය එහෙම නැත්නම් ඒ කැමැත්ත ඒ ආදරය අද වෙනකොට ජීවිතයේ තියෙන අතිශය කාර්යබහුලත්වය ඒ ඇති වෙන පීඩාව ඒ තියෙන ගැටලු මේ දේවල් එක්ක යනකොට අපිව සමනය කරගන්න අපිව සනසව ගන්න ලොකු දායකත්වයක් පිටුබලයක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් කොයිතරම් කාර්යබහුල වුණත් අපේම කියලා කුමක් හෝ පුංචි විනෝදාංශයක් හිත සතුට කරව ගන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ ගීතයක් අහනවා කියලා කියන දේ ඉතාමත්ම සරල දෙයක්. ඒ වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. අපි ගීත ගොඩක් තියෙනවා අද කතා කරන්න. විශ්වීය ප්‍රාර්ථනාවකින්ම අද අපි සඳදිය දහර ආරම්භ කරනවා. අප අතරින් සදහටම සමුගෙන ගිය ආචාර්ය නන්දමාලනිය ගායනා කරන ගීතයකින් තමයි අද අපි සඳදිය දහරට ආරම්භය ගන්නේ. සුරේල් දානන්ද කොනාරයන් මේ ගීතය සංගීතවත් කරන්නේ මහචර සුනිල් හරිරත්නන්ගේ ගීපද. මම හිතන්නේ මේ ප්‍රාර්ථනාව මේ මුළු ලෝකයටම වටිනා ප්‍රාර්ථනාවක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා මේක රජයක් විදිහට ගත්තා. එහෙම නැත්නම් අපි දන්නවා දරණීය සංවර්ධන ඉලක්ක ගැන කතා කරනවා, තිරසර සංවර්ධන ඉලක්ක ගැන කතා කරනවා. මේ සියල්ලෙහි අරමුණ වඩා හොඳ ජීවන තත්ත්වයක් මිනිසුන්ට ලබා දෙන එක, වඩා හොඳ පරිසරයක් ජීවත් වෙන ලබා දෙන එක. ඉතින් එහෙනම් අපිට සිද්ධ වෙනවා ආත්මාර්ථය පැත්තකින් තියලා පරාර්ථය වෙනුවෙන් අප කැප වෙන මිනිසු බවට පත් වෙන්න.
4: මුලින්ම මේ ගීතය අර ඔබ කිව්වා වගේම තෝරගන්න ඉතා මෑතකදී අප අතරින් සමුගත්ත අසහාය ගායන ශිල්පියක් දශක 7කට ආසන්න කාලයක් අපිට ගීත සිය ගණනක් දායාද කරලා පරම්පරා ගානක් අපිට මතකයේ හිටින ගායිකාවක් එතුමියට උපහාරයක් විදිහට ඔබ කිව්වා වගේම අපේ රටේ අනිත් ඕකේ රටවල් වගේම අපේ රටේ තාමත් හරිම කර්කශ විදිහට ජීවත් වෙන දුක් විඳින ජනතාවක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ මේ දැන් මේ ගීතේ මුලින්ම ආරම්භ වෙනකොට කියන්නේ වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහලින්. ඒකේ තේරුමත් අර වැස්ස විතරක්ම නෙවෙයි මං හිතන්නේ. අර ඒ වගේ කාර්කශ විදිහට ජීවත් වෙන මිනිස්සුන්ගේ අර වියලි ගිය මිනිස්සුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් සැනසීමක් ආදරයක් අවශ්‍යයි කියන එක. ඉතින් ඒකට යම්කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ වගේ අයගේ ජීවිතයට මොන විදිහකින් හරි සැනසෙල්ලක් ගෙන විදිහේ දායකත්වයක් දෙන්න මං හිතන්නේ ඒක හරිම වටිනවා. ඒ වගේම අපි දන්නවා අද ලෝකයේ පැත්තෙන් අපි හිතලා බැලුවත් ඒ විදිහේ නායකයෝ ලෝකේ පුරාම බිහි වෙලා තියෙනවා. මේ වගේ අහිංසක ජීවිත වලට ආලෝකයක් විච අසහාය පුද්ගලයෝ ගැන අපි අහලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිත උඩු යටි කරපු නායකයෝ ගැන අපි අහලා තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා වගේ නායකයෝ නිදහස, සමානාත්මතාවය සහ සංහිඳියාව වෙනුවෙන් ගෝලීය සංකේත බවට පත්විච්ච අසහාය පුද්ගලයෝ. ඉතින් ඒගොල්ලෝ අර වෛරය සහ පරිගැනීම වෙනුවට සමාව, එකමුතුකම සහ සාමය තෝරාගත්තු පුද්ගලයෝ. ඉතින් ලෝකයටම ආදර්ශයක් වෙච්ච පුද්ගලයෝ. ඉතින් මේ වගේ මිනිසුන්ගේ දුක අඳුරගත්ත, ඔවුන්ගේ ජීවිතවලට ශක්තියක් ගෙන එන්න තමන්ගේ ජීවිත කැප කරපු නායකයෝ අදත් ලෝකේ පුරාම ඉන්නවා. අපේ රටේ බිහි වෙනවා, බිහි වේවි ඉස්සරහටත්. ඉතින් මේ ගීතෙන් කියවෙන්නේ ඒ වගේ අර මිනිස්සුන්ගේ ජීවිතවලට ආලෝකයක් ගේන්න පුළුවන් නම්, තව තැනක කියනවා ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් කියලා. අර ඒකේ වෙනමම ගැඹුරු අදහසක් තියෙනවා. දැන් අපිට කාට හරි මොකක් හරි සහයෝගයක් අපිට දෙන්න පුළුවන් නම් ඒක හරි උතුම්. හැබැයි ඒක කළ යුත්තේ ප්‍රසිද්ධියක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කියන එක රහසින්. ඊට පස්සේ තවදුරටත් මේ ගීතයෙන් ළමයි ගැන කතා කරනවා. රැඳෙන්නට හැකිනම් ළමා කළ හඬන දිතුළඟ සිනහවක් වී. මට හිතෙන මේක හරි සංවේදී කොටසක් මේ ගීතේ. මොකද දරුවෙකුගේ කඳුලක් සිනහවක් බවට පත් කරන්න පුළුවන් නම් ඒ තරම් වටින දෙයක් තවත් නැහැ. එතෙන්දි මේ ගීත රචකය අපිට මතක් කරන්නේ මිනිසෙක්ගේ සතුට ඇති කරන්න අපිට කරන්න පුළුවන් ඉතා කුඩා දෙයක් පවා හරි ලොකු මනුෂ්‍යත්වයක් කියලා. කහක මලක් විපුණත් ඒක අපිව සතුටු කරනවා, සුවඳ දෙනවා. ඒ හැම දෙයකින්ම අපිට දෙන්නේ අපේ ජීවිතයට සතුටක්, සුන්දරත්වයක්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් මේ ලෝකේ ජීවත් වෙන අතරේ අපි කුමක් ලබා ගන්නවද කියන ප්‍රශ්නය වෙනුවට මට අන් අයට කුමක් ලබා දිය හැකිද කියන ප්‍රශ්නේ මුලට ගේන්න මං හිතන්නේ ඒක හරි වටිනවා. ඒ හින්දා මේ ගීතයෙන් අපිට කියනවා වගේම ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොයිතරම් ලබා ගත්තද කියන දෙයට වඩා අපෙන් කොච්චර ආලෝකයක් මේ ලෝකෙට ලැබුණාද කියන දේ. ඉතින් අපි හැමෝටම බැරි වෙයි වැස්සක් වෙන්න. හැබැයි කෙනෙකුගේ කඳුලක් පිස දමන සිනහවක් වෙන්න, කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න, නැත්නම් කෙනෙකුගේ අඳුරු දවසකට පුංචි ආලෝකයක් වෙන්න මං හිතන්නේ අපි හැමෝටම පුළුවන්. ඒ අර්ථයෙන් කියවෙන ඉතා වටිනා ගීතයක් නිසා තමයි මේ ගීතේ මුලින්ම තෝරගන්නේ.

0: දහර සමග ලකන හගෙනප අද සඳේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබාදෙන කවුද කියලත් මතක් කරන්න ඕනේ. ජවිතේ සිහිනේට වාසනාව ආශිර්වාදය කියන ජාතිකල උතරයි මණ්ඩලයේ සමගින් ඩෝමාසන් ග්‍රේවි කිටමේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන

0: අපි සරදිය දහර සමග රැඳෙන්නේ අපි ඔබතුමී තෝරගෙන තියෙන ඊළඟ ගීතයට යනවා. අචර රත්නශ්‍රී විජේසිංහන් මේ ගීතය ලියන්නේ කරුණාරත්න දියුල්ගනේ ගීතය ගායනා කරනවා. මං හිතන්නේ මේ ගීතය ඇහෙන ඕනෑම දියණියකට ඕනෑම දරුවෙකුට මං හිතන්නේ තමන්ගේ තාත්තා මේ ගීතය තමන්ට පැහැදිලි කරනවා වගේ තමයි දැනෙන්නේ. ඒ තරමටම ආදරණීය පද එකතුවක්. මං හිතන්නේ ඔබට හොඳින් දැනෙන ගීතයක් තමයි මේ අපි ඊළඟට අහන්න ගීතය.
1: ඔව්, ඔබ කිව්වා වගේ මර තාත්තා කෙනෙක් තමන්ගේ දුවට පාඩමක් කියලා දෙනවා වගේ මටත් දියණියෝ දෙන්නේ කියන නිසා මට මේ ගීතය හරි සමීපයි දැනෙනවා. මොකද මං හිතනවා අපි ගොඩක් වෙලාවට දරුවන්ට උගන්වන්නේ පොතපතින් හොඳට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න, ජීවිතේ සාර්ථක කරගන්න මේ විදිහට. හැබැයි අපිට තවත් වැදගත් දෙයක් මේ කාලේ විශේෂයෙන් අපිට ඕන්ට උගන්වන්න තියෙනවා. ඒ තමයි මේ ජීවිතේ සුන්දරත්වය දකින විදිහ. මොකද දැන් ඉන්න දරුවෝ අපි දකිනවා හරි අඩුයි පරිසරයත් එක්ක ගැටෙනවා. ගහක මලක් පිපෙන හැටි, අහසේ තරුවක් දිහා බලන්න ඒගොල්ලන්ට වෙලාවක් නෑ. ඒගොල්ලෝ වෙනම ලෝකවල ඉන්නේ. ඉතින් මං හිතන්නේ අපිට පුළුවන් නම් මලක සුන්දරත්වය දකින්න, තරුවක සුන්දරත්වය දකින්න, අර වැව්දිය මත පේන අහසේ ලස්සන දකින්න, මේ වගේ වර නිහඬ රාත්‍රියක තියෙන සුන්දරත්වය දකින්න. මේවා හරි පුංචි දේවල් වගේ දැනුණට මට හිතෙනවා ජීවිතේ සුන්දර කරන්නේ මේ වගේ පුංචි දේවල් වලින් කියලා. ඒ හින්දා අපිට මේ ගීතේ මතක් කරලා දෙනවා දරුවෙකුට ජීවිතේ ලබා දීම විතරක් නෙවෙයි ජීවිතේ විඳින්න ඉගැන්වීමත් දෙමාපියන්ගේ වගකීමක් කියලා. ඒ වගේම තවත් ගැඹුරු අදහසක් මේ ගීතේ තියෙනවා. අපි මේ ලෝකෙන් ගොඩක් දේවල් ලබා ගන්නවා. කොයි තරම් දේවල් අපිට ලැබිලා තියෙනවද? අපේ දෙමාපියන්ගෙන් ආදරේ ලැබෙනවා, ගුරුවරුන්ගෙන් දැනුම ලැබෙනවා, සමාජයෙන් අපිට අවස්ථා ලැබෙනවා, සබා දහමෙන් අපිට ජීවිතේ පවත්වාගෙන යන අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි මේ හැමදේම අපිට අපේ කියන්න බෑ. මොකද අපිට ලැබිච්ච දේවල් අපිට වගකීමක් තියෙන අපේ ඊළඟ පරම්පරාවටත් බාර දෙන්න. අපිට කෙනෙක් ආදරය කළා නම් අපිට පුළුවන් වෙන උනේ තව කෙනෙකුට ආදරය කරන්න. අපිට කෙනෙක් දැනුම දුන්නා නම් අපිට අවස්ථාව තියෙනවා නම් තවත් කෙනෙකුට ඒ දැනුම දෙන්න. මං හිතන්නේ ඒක හරි ලොකු දෙයක් කියලා. ඒ කියන්නේ ඇත්තම ජීවිතය කියන්නේ ලබා ගැනීම විතරක් නෙවෙයි ආපසු ලබා දීමක් ද වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ ගීතය අර ඒ පාඩමත් හරි ලස්සනට කියලා දෙනවා. අනික තමයි අර දරුවන්ට අපි කියන දේවල් වලට වඩා දැනෙන්නේ අපි ජීවත් වෙන ආකාරය. මං හිතන්නේ අපි සබදහමට ආදරය කරනවා නම් ඒගොල්ලොත් සබදහමට ආදරය කරයි. ඒ වගේම අපි අසරණ කෙනෙකුට අත දෙනවා නම් තමයි ඒගොල්ලොත් මනුෂ්‍යත්වයේ ඉගෙනගන්නේ. අපි වෙනස්කම් නොසලකා මිනිසුන්ට ගරු කරනවා නම් ඔවුනොත් ඒ වටිනාකම රැගෙන යයි. ඒ හින්දා දරුවෙකුට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග සල්ලි හෝ දේපල විතරක් නෙවෙයි ලෝකයේ දිහා ආදරෙන් බලන්න පුළුවන් හදවතක්, සුන්දරත්වය අඳුරගන්න පුළුවන් විදිහේ සුන්දර ඇසක් සහ අනිත් අය වෙනුවෙන් හිතන්න පුළුවන් මනසක්. අවසානයේ මට හිතෙන්නේ මේ ගීතය සරල වුණාට හරි වටිනා දෙයක් අපිට කියනවා. අපි මේ ලෝකයට ආවේ ලෝකයෙන් හැම දෙයක්ම ලබාගෙන අපහු යන්න නෙවෙයි, අපිට ලැබුණු ලෝකය තව ටිකක් සුන්දර කරලා අපෙන් පස්සේ ණයට බාර දෙන්න කියලා. ඒ හින්දා අදර අහස දිහා බලන වෙලාවක අපිත් මොහොතකට නතර වෙමු. තරුවක් දිහා බලමු, මලක් දිහා බලමු, වැව්දියක් දිහා බලමු. ඒ සුන්දරත්වයේ බිඳින ගමන්ම අපි මතක් කරගනිමු. මේ ලෝකයෙන් මට ලැබිච්ච දේවල් වලින් මම මොනවද ආපහු මේ ලෝකෙට දීලා යන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට මං හිතන්නේ අපේ ජීවිතය ඇතුලේ පිළිතුරක් තියෙනවා නම් මට හිතෙන්නේ අපි දිනුම් කියලා.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: மனவிய பிரேமிய சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர சமக ஒப்பு மகச்சர துஷார ரத்நாயக மகாத்மிய சமகே நந்த சந்ததிய தஹரமே கீதவத் அர்த்தவத் கதாபா உமாரா சிங்கவான்ஷ மே கீத கயனா கரானே வசானேட அத்தவனலா இமு மக பலா
2: මේ ගීතය අහනකොට අර ඉස්සෙල්ලාම අපිට එන්නේ හරි සුන්දර ආදර හැඟීමක් නේ. මොකද වැස්ස උද්‍යානයක් මල් පිපිච්ච දීදුණු සමනල්ලු මේ වගේ හරි ලස්සන රූප පාවිච්චි කරපු ගීතයක්. අර ලස්සන ආදර ලෝකයකට තමයි අපි වරගෙන යන්නේ. හැබැයි මට තේරෙන විදිහට මේ ගීතේ තියෙන්නේ අර සතුටුදායක සරල ආදරයක් නෙවෙයි. දුරින් ඉන්න කෙනෙක් තමට කවදා හරි ලැබෙයි කියලා බලාගෙන ඉන්න ආදරයක්. ඉතින් අර එක්ක තැනක කියනවා ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ කියලා. මේක හරි ලස්සනයි. මොකද සමහර වෙලාවට සමහර මිනිස්සු අපේ ජීවිතයට ආවම අපිට හපි ගැනම හරි අලුත් විදිහකට දැනෙන්න පටන් ගන්නවා. එයාගේ ඇස් තුලින් අපි අපේ ලෝකයේ දකින්න තරම් අපිට ආදරයක් ඇති වෙනවා. ඒ හින්දා තමයි අර සංසාරේම මම නුඹගේ වී කියන හැඟීම එන්නේ. මේක අර తాවකාලික ආදරයක් නෙමෙයි මුළු ජීවිතේම මුළු සංසාරේම මේ ආදරයත් එක්ක ගෙවන්න ඕනි වගේ හිතන තරම් ගැඹුරු බැඳීමක්. හැබැයි අර අන්තිමට එන ප්‍රශ්නේ තමයි ගොඩක් සංවේදී මං ආවොත්ද නුඹ මට හිමි. ඒ එක ප්‍රශ්නය ඇතුලේ මේ මුළු ගීතේම වේදනාව තියෙනවා කියලා මට හිතෙනවා. මොකද ආදරය කරන්න පුළුවන්, බලාගෙන ඉන්නත් පුළුවන්, හීන දකින්නත් පුළුවන්. හැබැයි අවසානයේ අපි ආදරය කරන කෙනා අපිට හිමි වෙයිද කියලා අපිට සහතිකයක් නැහැ. ඒ හින්දා මේ ගීතේ මට දැනෙන්නේ ලැබුණු ආදරයකට වඩා තවමත් ලැබෙන්න බලාගෙන ඉන්න ආදරයක ගීතයක් විදිහට. සමහරවිට අපේ ජීවිතෙත් එහෙම මිනිස්සු ඉන්නවා. අපේ හිතේ ඒගොල්ලන්ට සම්පූර්ණ තැනක් තියෙනවා. හැබැයි ඔවුන්ගේ ජීවිතේ අපිට තියෙන තැන අපි දන්නේ නැහැ. කොයිතරම් ආදරය කළත් සමහර වෙලාවට ඒක ප්‍රකාශ කරගන්න බැරි අවස්ථා ගොඩක් අයගේ ජීවිත ඇතුලේ තිබිලා තියෙන්න පුළුවන්. ඈතට වෙලා හිතින් විතරක් දරාගෙන ඉන්න සිද්ධ වෙන ආදරයක් කෙනෙකුට ජීවිතේ කොහේ හරි තියෙන්න පුළුවන්. කිව්වොත් එයා අකමැති වෙයිද කියලා බයෙන්. ඉතින් ජීවිත කාලය ඇතුලේ අපි හැමෝටම ඔය අත්දැකීම් තියෙනවා. ඒ හින්දා ඒ නොදන්නකම, ඒ බලාපොරොත්තුව, ඒ ආදරණීය බිය තමයි මේ ගීතය සුන්දර කරන්න කියලා මට හිතෙනවා.
1: සදතිය දහර සමග ලකඩහගෙන ඔබ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ගරු සභාපතිතුමිය මොනරෝ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාර රත්නායක මහත්මිය සමගින් අපි කතා කරන්නේ. මේ අංශය ගත්තහම මේ අපි කතා බහ කරද්දී බොහෝ ලාවට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි කාන්තාවන් ටිකක් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ, සුලභ වශයෙන් කාන්තාවන් දකින්න ලැබෙන ක්ෂේත්‍රයක් නෙවෙයි කියන කතාව. මේක මේ ලංකාවේ විතරද ලෝකේ දත් එක්කම දැන් අපි දකින්න ඔබතුමිය විවිධ රටවල සංචාරය කරන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ සමුළු වලට සහභාගී වෙනවා. එතකොට කොහොමද ලැබෙන අත්දැකීම්, කාන්තාවන්ගේ සහභාගීත්වය ඒ රටවල, අපේ රටේ වගේමද මේ ආසියාතික රටවල වගේමද නැත්නම් ඊට වඩා වෙනස්ද කොහොමද?
2: ඔව්, අපේ රටේ ඇත්තටම කාන්තාව අඩුයි මේ ක්ෂේත්‍රයේ කැත්ත. හැබැයි අපි පිටරටදී දකින දෙයක් තමයි මට තේරෙන විදිහට කාන්තාව ප්‍රතිශතය වැඩි. මොකද විශේෂයෙන් මම දැකලා තියෙනවා, මම ওই ගොඩක් රටවලදී දකින දෙයක් ඒ රටවලින් කාන්තාවන්ට දෙන අවස්ථා වැඩි. අර ඉහළට එන්න විශේෂ මාර්ග හදලා තියෙනවා, විශේෂ ශිෂ්‍යත්ව ක්‍රම තියෙනවා කාන්තාවන්ට විතරක් වෙන්විච්ච. එතකොට දැන් ඒගොල්ලන්ට අපිට එක එක ප්‍රශ්න තියෙනවානේ කාන්තාව විදිහට අපිට දරුවෝ හදන්න වෙන අවස්ථාවලදී අපිට අර රැකියාව වෙනුවෙන් කැප කරන්න තියෙන කාලය අඩුයි. අර ඒ වගේ වෙලාවදී විශේෂයෙන් පහසුකම් සපයන මේ වගේ විශේෂ ක්‍රමවේද ගොඩක් රටවල තියෙනවා. ඒ හින්දම මම හිතන විදිහට කාන්තාව පිරිමි එක හා සමානවම මේ ක්ෂේත්‍රයේ ගොඩක් රටවල ඉන්නවා කියලා මම දකිනවා. ලංකාවේ තත්ත්වය ඉතින් අඩුයි.
1: එතෙන් මං හිතන්නේ බොහෝ බලාපොරොත්තු තබාගෙන තමයි මං හිතන්නේ බොහෝ දෙනෙක් රජයක් විදිහට මේ රජය ගැන විශ්වාසය තියලා, විශේෂයෙන්ම මේ රජය තුලත් කාන්තා නියෝජනය අපිට පාර්ලිමේන්තුව තුලදී ටිකක් වැඩිපුර දකින්න ලැබෙනවා. මේ දේවල් එක්ක අනාගතයේදී හෝ අපිට මේ ඉලක්ක සපුරගන්න පුළුවන්කම ලැබෙනවා නම් අපි සැමට සමානයි කියලා කියන කතාවේදී ඒක මේ සම අවස්ථා කියන කාරණේ සමහර තැන්වලදී හරි පටු විදිහට නිර්වචනය කරන්න උත්සාහ කරන එහෙම නෙවෙයි. කාන්තාවන් විශේෂ ගත්තහම ඔවුන්ට තියෙන යම් යම් يعني පිරිමින් හා සමපාතව කතා කරන්න බැරි යම් යම් තත්ත්ව තියෙනවා. ඉතින් ඒ දේවල් එක කතා කරද්දී ටිකක් අවධානය යොමු වෙනවා නම් මම හිතන්නේ මීට වැඩිය හොඳ සහභාගීත්වයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙවි.
2: ඔව්, මට තව දෙයක් එකතු කරන්න ඕනේ. දැන් ওই පරමාණුක බලශක්ති මණ්ඩලය ගත්තොත් හැබැයි එතන ලොකු කාන්තා නියෝජනයක් තියෙනවා. ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය තරුණ වයසේ ඉන්න රිසර්චර්ස්ලා අපේ මේ ෆෙඩරේෂන් කටයුතු වල නියැලලා ඉන්න ගොඩක් කාන්තා නියෝජනයේ වැඩි. ඒක ගැන මට ගොඩක් සතුටුයි.
1: අපි සුබපත් වතු කරන දැන් මේ සතුටත් එක්ක අපේ රට ඉදිරිය වෙත ගමන් කරනකොට ඒ වෙනුවෙන් ඔබ කොහොමද ලබා දෙන දායකත්වය සහ සහයෝගය කියන කාරණාව පිළිබඳව නිරන්තරයෙන් අපි දකිනවා විවිධ වැඩසටහන්වලදී, ඒ වගේම මුද්‍රිත මාධ්‍යෙන් මේ පිළිබඳව තොරතුරු දැනුවත් කරනවා. අපි ඒක ටිකක් කතා කරමු, ගීත ගැන කතා කරනවා වගේම.

0: ප්‍රහතයි විනාඩි 30යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුමා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ නුඹේ හඬයි
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice

0: প্রায় 7:35
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහර ආදරේ නැහගෙන ඉන්න අප අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. තහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවතු ජාතික ව්‍යාපාර විශේෂතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබි වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දෙමින පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සංවල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-6679-579 නම්බරයකට.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: විශාරද එඩ්වර්ඩ් චෛකුරි ගායනා කරන ගීතයක් අහනවා. මේ හදේ දොරට එහෙම ලේසියෙන් අවට ගියාට අරින්න බෑ. කෙනෙක් වෙනුවෙන් එහෙම හද දොරට ඇරදෙනවා නම් ඒකට අපි යම් යම් සුසුකම් ටිකක් සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ ටික හොඳට ගැළපෙනවද කියලා බලලා තමයි අපි හද දොරට විවර කරගන්නේ කෙනෙක් වෙනුවෙන්. හදේ දොරට විවර කිරීමේ සොඳුර නොබනාපින් කියලා තමයි කියන්නේ.
3: අර කලින් වගේ මේකත් ආදර ගීතයක්. මොකද ප්‍රේමය කියන්නේ අපිට නිශ්චිතවම විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. සමහර විටාවට ඒක අර වචන වලින් කියන්න බැරි දෙයක්. මට හිතෙන්නේ ඒක හිතට දැනෙන දෙයක්. එතකොට කවුරු හරි අපේ ජීවිතයට ඇතුළු වුණාම එකපාරම අපි අර දකින ලෝකයේ මං කලින් කිව්වා වගේම වෙනස් වෙනවා නේ. ඒ වෙනකන් සාමාන්‍ය විදිහට තිබිච්ච රාත්‍රියක්, හඳ එළියක්, හුළඟක්, මල් සුවඳක්, මේ හැම දේවල්ම අපිට වෙනත් අරුතකින් දකින්න පටන් ගන්නවා අපි. එතකොට අර මට හිතෙන්නේ ප්‍රේමය ලෝකය වෙනස් කරනවට වඩා ප්‍රේමය අපේ ඇස් දෙක වෙනස් කරනවා කියලා. ඒ හින්දා තමයි ආදරය කරන කෙනෙක් ළඟ ඉන්න වෙලාවක අපිට සාමාන්‍ය මල් සුවඳක් වුණත් දැනෙන්නේ වෙනස් විදිහට. හඳ එළිය තවත් ලස්සන වෙලා පේනවා. සුළඟ තවත් මුදුවට දැනෙනවා. රාත්‍රිය හරි දිගුවට දැනෙනවා. ඉතින් ප්‍රේමය අර හදවත ඇතුලේ මෙච්චර කාලයක් වහලා තිබිච්ච දොරටුවක් තමයි හිමින් හිමින් අරින්නේ. ඉතින් ආදරය කියන්නේ ඒ වගේ සුන්දර දෙයක්. අපි ජීවිතේ ගොඩක් දේවල් පාලනය කරන්න උත්සාහ කරනවානේ. අපේ අනාගතය සැලසුම් කරනවා, තීරණ ගන්නවා. හැබැයි ආදරය කියන්නේ අපිට එහෙම සැලසුම් කරන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ගොඩක් වෙලාවකට ඒක අපේ සැලසුමකට එන්නේ නැහැ. කෙනෙක් හම්බ වෙනවා, කතා කරනවා, හිනාවක් හුවමාරු වෙනවා. සමහරට අපිත් නොදැනීම අපේ හිතේ කොතනක හරි ඒ කෙනා වෙනුවෙන් ඉඩක් හැදෙනවා. මේකට අර වයස භේදයක්වත් තත්ත්වය තරාතිරම ඔය කිසි දෙයක් අදාළ නෑ කියලා තමයි මම නම් දකින්නේ. එතනින් පස්සේ අපි අපේ හිත ආපහු පරණ තැන්ට ගෙනියන්න හරි අමාරුයි. ඒක තමයි ප්‍රේමයේ සුන්දරම පැත්ත. හැබැයි මං හිතන්නේ ප්‍රේමය කියන්නේ ආකර්ෂණය විතරක්කුත් නෙවෙයි. හැබැයි ආදරය කියන්නේ තව කෙනෙක් ළඟ තමන්ට සැනසීමක් දැනෙන්න ඕනි, තමන්ගේ හිත විවෘත කරන්න පුළුවන් වෙන්න ඕනි, ඒ වගේම තමන්ගේම ලෝකයේ කොටසක් තව කෙනෙකුට බාර දෙන්න පුළුවන් තත්ත්වයක තියෙන්න ඕනි කියලා හිතනවා. අර මේ ගීතේ අවසාන හැඟීම හරි සරල වුණාට හරි ආදරණීයයි. මොකද කෙනෙක් අපේ හිතට ඇතුළු වුණාම සමහර වෙලාවට අපිට ඔහු ගැන හෝ ඇය ගැන කියන්න වෙන්නේ අර අන්තිමටම අපිට දැනෙන්නේ මං හිතන්නේ මගේ සිත සතුට ගෙනාවේ ඔබමයි, මගේ හිතත් ඔබ ළඟ නැවතිලා. ඒක තමයි ප්‍රේමයේ අවසාන තැන. කෙනෙක් අපේ ජීවිතයට පැමිණීමම නෙවෙයි, අපේ හිත ඔහු හෝ ඇය ළඟ නතර වීම. ඒ හින්දා සමහර ආදර කතා අවසාන වුණත්, සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් ඈත් වුණත්, ඒගොල්ලෝ එක ගත කරපු අර ඒ සුන්දර මොහොතවල් අපේ මතකයේ කොහේ හරි රැඳිලා තියෙනවා. ඒ හින්දම්ම සමහර ගීත අහනකොට ඇත්තටම අපිට ගීතයක් නෙමෙයි ඇහෙන්නේ, අපේම ආදර කතාවක් කියලා මට හිතෙනවා.

0: දහර
1: මව් සෙනෙහසට ගීත ලියවිලා තියෙන ප්‍රමාණය ගත්තාම ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරේ අපි එක එක ගීත අපේ අම්මට අපිට අපේ වටා ඒ තිබුණු පරිසරයට සමපාතයි කියලා හිතාගෙන අපේම ගීතයක් විදිහට විඳින ගීත තියෙනවා. වෙහෙරක් වගේ පින්දුන් කෙනෙක්, කුඹුරක් වගේ බද්දුන් කෙනෙක් වේ නම් ලොවේ, නොබයි අපේ අම්මේ කියලා කරුණාරත්න දිනුකණී ගයන.
2: අම්ම කියන්නේ හරි සංවේදී මාතෘකාවක් නේ. අම්ම ගැන අපිට කතා කරන්න මම හිතන්නේ කොච්චර වචන තිබුණත් ඒක ප්‍රකාශ කරගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒ සෙනෙහස විස්තර කරගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්දාම වෙන්නේ නැති මේ ගීතේත් අර අම්මව සමාන කරන්නේ හරි විශාල දේවල් වලට. මේ වෙහෙරක් වගේ පින්දුන් කෙනෙක්. අම්ම කියන්නේ අපේ ජීවිතයට අසීමිතව පින් සහ ආශිර්වාද එකතු කරන කෙනෙක්. දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්. අපේ සතුට වෙනුවෙන් තමන්ගේ දුක්ක නිහඬව දරා ගන්න කෙනෙක්. කුඹුරක් වගේ බද්දුන් කෙනෙක්. සීමාවක් නැතුව අපිව පෝෂණය කරන කෙනෙක්. ඉතින් ඊළඟට අය විවිධ විදිහට හඳුන්වනවා. සයුරක් වගේ අපිට කිරි දෙනවා, වෙරළක් වගේ අපිට රැකවරණය දෙනවා, ඔරුවක් වගේ අපි අමාරුවේ වැටුණු හැම වෙලාවකම අපිට අත දෙනවා. අපි බය නැතුව ඕනම දෙයක් ගිහින් කතා කරන්නේ අම්මත් එක්ක. මොන දේ කොයි විදිහෙන් වුණත් අම්මා කවදාවත් පිටුපාන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒ හින්දා හරි ලස්සන අදහසක් මේ ගීතේ තියෙන්නේ. ඇත්තටම අම්ම කියන්නේ ජීවිතේක භූමිකාවක් කරන කෙනෙක් නෙමෙයි. අපේ අවශ්‍යතාවය අනුව ඇය එක එක වෙස් ගන්නවා. අපේ සතුට ඇගේ සතුට, අපේ දුක ඇගේ දුක. ඉතින් මේ දැන් අර කුඩා කාලයේදී සමහරට අපිට තේරෙන්නේ නැහැ අපිට මේ අම්මා කෙනෙක්ගේ තියෙන වටිනාකම, ඒ දෙන සෙනෙහස අපිට තේරුම් ගන්න හරි අමාරුයි. හැබැයි අපි ලොකු වෙලා දැන් අපි අම්මලා වුණාට පස්සේ අපිට තේරෙනවා, අපිට දරුවෝ ඉන්නකොට අපිට තේරෙනවා අම්මා කෙනෙක්ගේ සෙනෙහස ආදරේ කියන දෙයට උපමා කරන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ කියලා. ඉතින් අද අපි ඇත්තටම අපි වුණත් මෙතන ඉන්නේ අපේම ශක්තියෙන් විතරක් නෙමෙයි, ඒ අම්මා, ඒ වගේම අම්මට හා සමානවම තාත්තා, ඒ දෙන්නගෙන් ලැබිච්ච ශක්තිය හින්දා අපි වෙනුවෙන් අනන්ත නිදි නැති රාත්‍රී ඉන්නේ ගොල්ලන්ට තියෙන්නේ නැති. අපි වෙනුවෙන් අතහැරපු හීන ගොඩක් එයාලට තියෙනවා. ඒ වගේම අපි වෙනුවෙන් දරාගත්ත දුක් අසීමිතයි. ඉතින් ඒ හින්දා මේ ගීතය අහනකොට අපිට දැනෙන්නේ අපිට ලෝකයේ ඇතුලේ අපි යනකොට අපිට ගොඩාක් අය හම්බ වෙනවා. හැබැයි කවදාවත් අර අම්මා තාත්තගෙන් අපිට ලැබිච්ච සදාතනික ආදරය සහ රැකවරණය දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ හින්දා තමයි මේ ගීතයේ අවසානයටත් කියන්නේ වේ නම් වේ නුඹයි අපේ අම්මා. කියන්නේ මේ හැමදේම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා විතරයි.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: சந்ததிய தஹரா
2: இரேஷா ஹேமமாலி மே கீதே லியானி ரவி ராய்ஸ்டர் சங்கீதவத் கலா ගායනා කරන්නේ මේ ගීතේ සැබෑ කතාව සහ මේ අපි අපේ ජීවිතවල මුණ දෙන ඕනෑම දරුවෙක් Tamanගේ දෙමෝපියන්ගේ ස්වාභාවිකම සිදුවන මරණය හෝ එහෙම නැත්නම් සමහර රාවට ඒක වෙනස් වෙන්නට පුළුවන් අපේ මේ ජීවිතේ කොයි මොහොතක අපි ලාබාල වියේදී අපේ ජීවිතය හමාර වෙනවද නැත්නම් හදිසි අනතුරකින් ඒක වෙනවද එහෙම නැත්නම් නියමිත ආයු කාලයේ ගෙවල යනවද කියන දේ අපි දන්නේ නැහැ. විවිධ දරුවන්ට විවිධ දෙමාපියන් මේක සාපේක්ෂ වශයෙන් විඳින්න වෙන අත්දැකීමක්. හැබැයි කොහොම වුණත් සාමාන්‍ය ධර්මතාවය විදිහට ගත්තහම දරුවන් තමයි දෙමාපියන්ගේ අපි කියන්නේ දෙමාපියන්ගේ පෙට්ටියට කරගහනවත් දරුවෝ මගේ දරුවෝ මගේ පෙට්ටියට කරගහයි අර ඒ වගේ කතා බහක් සාමාන්‍යයෙන් අපේ ගම්ගොඩේ තියෙනවා. ඉතින් තාත්තා කෙනෙකුගේ මරණයත් එක්ක ඒ තාත්තගේ පවුලේ සමස්ත වගකීම පුතාට පැවරෙන මේ කතාව. මේ කතා කරන්නේ ජීවත් වෙලා ඉන්න තාත්තා කෙනෙක් නොවෙන එකයි මේ කතාවේ තියෙන අරුම.
3: මේ ගීතය අර හරිම සංවේදී අහන් ඉන්න අමාරු ගීතයක්. මට මේක දැනෙන්නේ මේකට සමාන අත්දැකීමක් මටත් තියෙන නිසා. මොකද මගේ තාත්තා කියන්නේ මගේ මේ ලෝකේ මට හිටිය වටිනාම පුද්ගලයා, මාව මෙතෙන්ට ගේන්න ලොකුම ශක්තියක් විච්ච කෙනා, මගේ ලෝකේ වීරයා. ඉතින් අපේ තාත්තා දැන් අපෙන් සමුගන්නේ 2020 හරියටම කොවිඩ් ආරම්භ වෙච්ච කාලේ. එතකොට ලංකාවම වහලා ලොක්ඩවුන් කරලා. එතකොට තාත්තට හොඳටම අමාරු වෙනවා. තාත්තා ගම්මේ තමයි හිටියේ බලංගොඩ අයියලාගේ ගෙදර. තාත්තට හොඳටම අමාරු වෙලා තාත්තට දැන් අන්තිම මොහොතේ කතා කරගන්නත් බෑ. හැබැයි කොහොම හරි අමාරුවෙන් කියනවා අපිව බලන්න ඕනේ කියලා. හැබැයි අපිට ඒ වෙලාවේ හදිසියේ ආගන්න පුළුවන් කමක් තිබුණ නැහැ. අන්තිමට වීඩියෝ කෝල් එකකින් තමයි අපිව තාත්තා දැක්කේ. ඒ දැකලා hina වෙලා හැමම තාත්තා ඇස් පියාගෙන තිබුණා. ඉතින් ඒ ඊට පස්සේ අපි කොහොම හරි අමාරුවෙන් ගමට ගියා. ගිහිල්ලා මට මතකයි මේ වගේම කතාවක්. මොකද අපිත් ඉස්සර අපි සාමාන්‍යයෙන් අපි පොඩක් ආර්ථික අපහසුකම් තිබුණේ. ඒ වගේ පවුලක් අපිට අපි පොඩි කාලේ. එතකොට අපිට ගොඩක් පහසුකම් තිබුණ නැහැ. සමහර වෙලාවට දැන් ගමේ අපිට නාන්න ලිඳක් තියෙන්නේ ගොඩක් දුරින්. අපිට ගෙදර වතුර නැති වෙලාවට අපිට යන්න වෙනවා ලිඳකට. මේ සොහොන අපේ ගමේ සොහොන තියෙන්නේ පාරේ තමයි ලිඳ තියෙන්නේ. ඉතින් තාත්තත් එක්ක අපි ඒ පාරේ නිතර යනවා එනවා. දැන් ඒක මතක් වෙලා දැන් ඒ සොහොනටම තමයි අපි තාත්තව අන්තිමට අරගෙන ගියේ. ඉතින් මේ ගීතේ තියෙන වචන මට ඒ නිසා හරියට දැනෙනවා. මොකද තාත්තව අරගෙන ගිහිල්ලා අපි අර සොහොනේ තනි කරලා ආව නේද කන්දක් උඩ තිබුණ සොහොනේ කියලා හිතනකොට ඒක තාමත් දැනෙනකොට මතක් වෙනකොට වේදනාවක්. ඒක අපිට හිතාගන්න බෑ. මොකද අපේ වීරයානේ අපේ ජීවිතේම වෙලා ඉන්න කෙනා අපිට තනි කරලා දාලා එන්න උනා. ඉතින් මටත් හිතුණා දැන් මේ තාත්තට කතා කරගන්න පුළුවන් වුණා නම් තාත්තා මේ ටික මේ විදිහටම කියයි කියලා. මොකද කවදාවත් එයාගේ බර අපේ පස්සේ තියන්න ලෑස්ති වෙච්ච කෙනෙක් නෙවෙයි. අපි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු අම්මා සහ අපි පෝෂණය කරන්න මුළු ජීවිතේම කැප කරපු කෙනෙක්. අපිටත් ඉන්නවා අයියා කෙනෙක්. එතකොට මට හිතෙන්නේ මේ තාත්තා මගේ අයියට මේ ටික කියනවා වගේ. මොකද තාත්තා නැති වුණාම අම්මට මොකද වෙන්නේ කියලා තාත්තට බයක් තියෙන්න පුළුවන්. ඒ නිසාම අයියට කියන්නේ අර අර මේ බෙහෙත් තුඬු අරගෙන යන්නම් මගේ. ඒ කියන්නේ අන්තිම මොහොතේත් එයාට මතක් වෙන්නේ අම්මට මොකක් වෙයිද. එතකොට මේ දරුවන්ට තව තැනක කියනවා හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත්තුඹේ. ඒ කියන්නේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් මං හිතන්නේ කවදාවත් දරුවෙකුට වේදනාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. එයාලගේ බර දරුවෙක් පිටින් තියන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේක මට ගොඩාක් දැනෙන ගීතයක් හින්දා තමයි මම මේක තෝරගත්තේ.

0: මහින්ද චන්ද්‍රසේකර මේ ගීතය ලියන්නේ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් ගායනා කරන්නේ. ගුරුතුමී මා සිසු වියයි නුඹ ඒත් අපි එක පන්තියේ.
1: ඇත්තට මේ ගීතය අර යුද්ධ කාලේ අපේ රටේ හදිච්ච ගීතයක්නේ. ගොඩක් අතීතයකට යනවා. අවුරුදු 25ක් අපේ තිබ්බ යුද්ධයක් අපිට මතකයි. ඒ කාලේ මං හිතන්නේ උතුරු කරේ මේ පරිසරයේ තමයි තියෙන්නේ ඇත්තේ. හැමතැනම වෙඩි හඬවල් ඇහෙන්නේ. දරුවන්ට පාසල් යන්න නැහැ. රෑ එළි වෙනකන් සමහරට ගස් උඩ ඉන්නේ. ඉතින් පවුල් වලින් වෙන් වුණා. අම්මලාට දරුවා හිමි වුණා. දරුවන්ට තාත්තලා හිමි වුණා. ඒ විතරක් නෙමෙයි, අපි මේ කොළඹ ජීවත් වුනේත් ගෙදරින් එළියට යන කෙනා ආපහු ගෙදරට එයිද කියලා බය. කොයි වෙලේ බෝම්බයක් පුපුරයිද කියලා. ඒ වගේ පරිසරයක අපි ජීවත් වුණා. එතකොට තව මට මේ ගීතයත් එක්කත් මතකයක් තියෙනවා. මම විශ්වවිද්‍යාලයේ ඒ කාලේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක් කාලේ අපි මේ කොළඹ ඈත පළාතක, මම හිතන්නේ මට මතක විදිහට, යාපනයේ පාසල් දරුවෝ ටිකක් ගෙන්නලා විශ්වවිද්‍යාලයේ අපි ඉවෙන්ට් එකක් සංවිධානය කරලා තිබුණා. ඒකෙදි මම මේ ගීතේ ගායනා කරා. ඉතින් මට ඒකත් මතක් වුණා. එතකොට දැන් මට දැනෙන දේ තමයි, ඇත්තටම දැන් අපේ රටේ යුද්ධය අපිට අවසන් වෙලා දැන් සමහර විට අපිට අර ඒ වේදනාවල් ටික ටික අමතක වෙලා තියෙන්නේ. හැබැයි ලෝකයේ තවත් තැනක ඒ වේදනාව අදත් ඒ විදිහටම සිද්ධ වෙමින් තියෙනවා. අපි දන්නවා ඉරානයේ, ඊශ්‍රායලයේ, යුක්‍රේනයේ වගේ රටවල් වල ගැටුම් පවතින ප්‍රදේශවල දරුවෝ අදත් බයෙන් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට පාසලක් නැහැ, සෙල්ලම් කරන්න නැහැ, තමන්ගේ දෙමාපියන් සමග ආරක්ෂිතව ජීවත් වෙන්න නැහැ, අඩුම ගානේ කන්න බොන්නවත් නැහැ. ගොඩන්ගේ ළමා ලෝකයට ඇතුල් වෙලා තියෙන්නේ වෙඩිහඬ, වෙන්වීම්, විලාප, වේදනා විතරයි. මේක අර ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන හැදුන ගීතයක් වුණාට මේ ගීතේ සරෝජා කියන්නේ මට හිතෙන්නේ එක දරුවෙක් විතරක් නෙවෙයි, මේ ලෝකයේ යුද්ධවලට මැදි වෙලා ඉන්න හැම දරුවෙක්ගේම සංකේතයක් කියලා. අපේ රටේ යුද්ධය අපිට උගන්වලා තියෙනවා යුද්ධයක් අවසන් වුණාට අර ඒකෙන් ඇතිවන වේදනාව එක දවසකින් අවසන් වෙන්නේ නැහැ කියලානේ. මිනිසුන්ගේ මතක තාම අපේ තුල ජීවත් වෙනවා. අහිමි වෙච්ච මිනිසුන්, අහිමි වූ ළමා කාලය, වෙන් වෙච්ච පවුල්, ඒ හැම දෙයක්ම තාමත් තියෙනවා. එතකොට අද වෙන රටක යුද්ධයක් ගැන අහනකොටත් ඒ නිසා අපිට ඒක හරිම සංවේදනාත්මකව දැනෙනවා. මොකද අපිත් ඒ අත්දැකීම හරහා ආපු හින්දා. අපි දන්නවා යුද්ධයක අවසානය කියන්නේ ජයග්‍රහණයක්වත් පරාජයක්වත් නෙවෙයි. ඒක මිනිසුන්ගේ ජීවිතවල ඉතිරි කරන තුවාල ටිකක් විතරයි අවසානේ. ඒ හින්දා අපි ලෝකේ කොහේ හෝ යුද්ධයකින් පීඩා විඳින දරුවෙක් ගැන අහනකොට අපිට මතක් කරනවා අර අපේ රටේ යුද්ධ කාලේ හිටිය අහිංසක දරුවන්ගේ මූණු. මේ ගීතේ අන්තිමට කියන්නේ දුවේ ඩිංගක් හිනහිය කියන වචනේ මං හිතන්නේ අදත් ලෝකයට අවශ්‍ය දෙයක්. අද ගොඩක් දරුවන්ගේ හිනාව මේ කුරුරු යුද්ධය විසින් උදුරගෙන තියෙනවා. මං දන්නේ මොනා ලබා ගන්න මේ යුද්ධ කරනවාද කියලා. මිනිස්සු හැමෝම එකයි, යුද්ධයෙන් කවදාවත් ජයග්‍රහණයක් ලැබිලා නැහැ, සදාකාලික පරාජයක් නිසා. ඉතින් අපිත් ඒ සිනහව නැතිවෙච්ච කාලයක් පහු කරලා තියෙනවා. ඒ හින්දාම අර අද ලෝකයේ සිද්ධ වෙන යුද්ධ දිහා බලනකොට අපි අතීතයෙන් ඉගෙනගෙන තවත් කිසිම දරුවෙකුට ඒ අත්දැකීම උරුම වෙන්නේ නැති ලෝකයක් ගැන හිතන්න ඕනි කියලා මං හිතනවා. ලොකු වගකීමක් අපිට ඒකට තියෙනවා. මොකද යුද්ධයක් ජයග්‍රහණය කරන ලෝකයකට වඩා මං හිතන්නේ යුද්ධයක් අවශ්‍ය නොවන ලෝකයක් තමයි අපි තනන්න ඕනේ. ඒක තමයි සැබෑ ජයග්‍රහණය.

0: 98.5 anu 97.7 lakhanda radio itn sabah sri lankia handa
1: manaviya preme saundaryatmaka viyamana
2: santhiya tara hara මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරණීයගෙන ඔබ ඉන්නේ අද සඳදිය දහර අපේ සොඳුර හමුවීම ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ ගරු සභාපතිතුමිය මොනරෝ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාර රත්නායක මහත්මිය සමග ප්‍රේම කීර්ති දාල්වි සාමිගිත ලියන්න සරතයල්වි සංගීතවත් කළේ සුනිල් එදිරිසිංහන්ගේ කේ හඬ සිහින ලෝකවල අතරමං වෙන නව යෝන් විය සමහර වෙලාවට අපිට මේ එදිනදා මගතොටේදී මොන ගැහෙන දරුවන් කතා බහ කරන දේවල් අර අනිත් අයගේ කතාවලට සම්බන්ධන එක ඊතරම් සුදුසු දෙයක් නොවෙනවා කියලා අපි දැන සිටියට සමහර වෙලාවට ඔවුන් කතා කරන දේවල් ඒ කතාවල තියෙන විචිත්‍රත්වය අහගෙන ඉන්නකොට මේ දේවල් මේ සිහින සබෑ කරගන්නට බැහැ නේද මේ විදිහට කියලා අපිට දැනෙනවා මොකද ඒ යුගය පහු කරලා අපි දැන් මේ පරිණත අවධියකට ඇවිල්ලා තියෙන නිසා හැබැයි මේ වයසේ එහෙම සිහින තියෙනවා ඉතින් කවුරු හරි ආදරෙන් කෙනෙක් ඉන්නවනම් ඔවුන්ට ඒ සිහිනවල යථාර්ථය වටහලා දෙන්න මම කියන්නේ ඒ සිහින තුලින් ඔවුන්ට සබෑ කරගත හැකි යථාර්ථවාදී සිහින සබෑ කරගන්න තමන්ගේ ජීවිතේ දක්ෂතා මෝහත් කරගෙන ඉදිරියට යන්නට පුළුවන්කම ලැබෙවි රන් සමනලියෝ පුංචි කැකුලියෝ ගීත ඊළඟට අහන්න
3: ඔව් මේ ගීතයත් මට ගොඩක් දැනෙන්නේ දැන් මමත් යෞවන වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් හින්දා මොකද දැන් දැනෙනවා ඒගොල්ලෝ චූටි කාලේ ඉඳලා අපි ළඟ ඉඳලා දැන් පොඩ පොඩ අපෙන් ඈත් වෙන්න පටන් ගන්න කාලේ සමාජයට යන්න පටන් ගන්න කාලේ ඉතින් අපි දන්නවා අපිට හැමදාම දරුවෝ අපි ළඟ තියාගන්න බෑ මොකද ඒගොල්ලෝ නිදහස් මිනිස්සු ඒගොල්ලෝ අර යහපත් ගුණගරුක දරුවෝ විදිහට හදලා සමාජයට මුදාහැරීම තමයි මං හිතන්නේ දෙමාපියන්ගේ වගකීම විය යුත්තේ අපිට ඇත්තටම දරුවෝ හිර කරගෙන හදන්න බෑ ඒගොල්ලන්ට නිදහස අත්‍යවශ්‍යයි හැබැයි අපිට අර හරියට මුල් අඩිතාලම දාලා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ දරුවෝ කවදාවත් වැරදි පාරවල් වල යන්නේ නැහැ දැන් ගොඩක් අපි දකිනවා අද තියෙන ලෝකයේ සර ගොඩක් අපි සෝෂල් මීඩියා වලට විවෘත වෙලා නිසා මේගොල්ලෝ මුළු ලෝකේ පුරාම සිද්ධ වෙන දේවල් එක මොහොතකින් ඒගොල්ලෝ අත්විඳිනවා දකිනවා ඉතින් ඒවත් එක්ක අර අපි හැදිච්ච පරිසරයට වඩා ගොඩාක් වෙනස් පරිසරයක තමයි අද දරුවෝ ඉන්නේ ඒ නිසාම දරුවෝ අර නොමගට යන්න තියෙන අවස්ථා සිද්ධ වෙන තැන් හරි වැඩි. ඉතින් මට හිතෙනවා අපිට හරි ලොකු වගකීමක් තියෙනවා අපේ දරුවෝ අර සාමාන්‍යයෙන් මොකද අපි ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ වැඩිහිටිය බවට පත් වෙන කාලේ යවුන කාලේ වෙනකොට ඒගොල්ලෝ දැන් අපි හැමදේම දන්නවා දෙමව්පියන්ට වඩා කියලා. දෙමව්පිය මොනවද දන්නේ කියන තත්ත්වයට ඒගොල්ලෝ පත් වෙනවා අද තියෙන මේ සමාජෙත් එක්ක. හැබැයි ඒ කාලේ හරිම අමාරු සහ හරි භයානක කාලයක්. මොකද අපිට හරි දේ හරි විදිහට තේරෙන කාලයක් නෙමෙයි. අපිත් දන්නවා අපි ඒ කාලේ පහු කරා සමහර විට අපිත් ඒ කාලේ අම්මලා කියන දේවල් සමහර විට ගණන් ගන්න වෙලාවල් තියෙන්නේ නැති. හැබැයි දැන් අපි වැඩිහිටියට පත් වෙනකොට අපි දන්නවා අපි අර අධ්‍යාපනයේ කොච්චර ඉහළට ගියත් ඒගොල්ලන්ගේ තිබ්බ සමාජ අත්දැකීම අපිට නැහැ කියලා. ඒ හින්දාම ඒගොල්ලෝ දකින්න පැත්තෙන් අපිට දෙයක් දකින්න බෑ. ඒ නිසා ඉතින් අර දෙමව්පියෝ හෝ වැඩිහිටියෙක් දෙයක් කිව්වොත් මං හිතන්නේ දරුවන්ට ඒක දෙපාරක් හිතන්න පුළුවන් නම් හරි වටිනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ අතරමං වෙන එකක් නැහැ. ඉතින් දරුවෙකුට මං හිතන්නේ අපි ආදරය කරනවා කියන තැන තියෙන්නේ අපි ළඟ තබා ගැනීම විතරක් නෙවෙයි. හැබැයි ආදරය කියන්නේ අපිට ඔහුට පියාඹන්න අවශ්‍ය පියාපත් ලබා දීලා ඔහු පියාසර කරන දිහා දුරින් බලාගෙන ඉන්න එක. මොකද අර දරුවෙක් ලොකු වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ශක්තියෙන් දේවල් කරනකොට ඉගෙන ගන්නකොට ඉහළට යනකොට අපිට ලොකු ආඩම්බරයක් දැනෙනවා. මොකද මගේ දරුවා තාත්තට ලැබිලා ඔහු පියාඹන්න පටන් අරන් කියලා. හැබැයි මේ රන්සමනලියෝ ගීතය අපිට මතක් කරනවා දරුවෝ අපේ ජීවිතේට පැමිණෙන්නේ අපේම කරගෙන ජීවිතේ පුරාම තියාගන්න නෙවෙයි කියන සත්‍යය. ඒගොල්ලෝ අපෙන් ආදරය, ආරක්ෂාව, අධ්‍යාපනය සහ වටිනාකම අරගෙන යම්කිසි දවසක තමන්ගේ මහසක් හොයාගෙන පියාඹගෙන යනවා. අර සමනලයා මේකට අද සංකේත කරන්නේත් ඒකයි. මොකද පුංචි කාලේ යා අපේ වත්තේ අපේ ගෙදර අපේ ඇස් ඉදිරිපිට ඉන්නවා. හැබැයි කාලය ගත වෙනකොට තමන්ගේ මහසක් යාට අවශ්‍ය වෙනවා දරුවන්ටත් එහෙමයි. ඉතින් අපේ වගකීම ඒගොල්ලන්ගේ පියාපත් කපන එක නෙවෙයි, පියාපත් ශක්තිමත් කරන එක සහ ඔවුන් යන ගමන දිහා පරිස්සමින් බලාගෙන ඉන්න එක කියලා තමයි මට හිතෙන්නේ.

0: ක්‍රියාත්මක වියමන
1: සන්තතිය තහර
2: වෛද ආශා වෙස්සේ කර මේ ගීතය ලියන්නේ කසන් කල්හර ගායනා කරන්නේ දුක නිවෙන්නට හිත හැදෙන්නට කවියක් තව කෙනෙකුට අපි වෙනුවෙන් ලියලා දෙන්න පුළුවන් නම් හරි වටිනවා සමහරවිට පොද අපිට පද ගලවලා කවියක් ලියා ගන්න බැරි වෙන තැන් තියෙන පුළුවන් නිසා යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම
3: මේක හරි සරල සුන්දර ගීතයක්. හැබැයි අපිට සමහර වෙලාවට අපි හරි ආදරය කරන මිනිසුන්ගෙන් නොයෙකුත් හේතු මත අපිට සමහරවට සමු ගන්න සිද්ධ වෙනවා නේ. එතකොට මට දැනෙන්නේ මේ ගීතය අර ආදරය සමු ගන්න සිදුවිච්ච කෙනෙක්ගෙන් ඔයා කොහේ ගියත් කමක් නැහැ මාව අමතක කරන්න එපා කියලා කරන නිහඬ ඉල්ලීමක් වගේ. මොකද කෙනෙක් අපේ ජීවිතෙන් ඈතට යනකොට අපිට යාව නවත්ත ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම මොකද එක හිතට තියෙන ලොකුම බය අර යාපෙන් ඈත් වෙලා යනවටත් වඩා මාව අමතක වෙයිද කියන බය. මොකද සමහර අයට අපි හරි කැමති හරි ආදරේ අපි ආසයි ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒ හින්දා මේ ගීතය හරිම අර සුන්දර විදිහට ස්වභාව ධර්මයත් එක්ක බැඳෙනවා කියනවා සඳවතියට කියන්න මගදිග හම්බ වෙන ගස්වලට මල්වලට අපේ ආදර කතාව කියන්න. ඒ කියන්නේ අර තමන්ට ළඟින් තියාගන්න බැරි වුණත් එයා යන ලෝකේ කොහේ හරි තමන්ගේ ආදරේ සලකුණක් හරි ඉතුරු වෙලා තියෙන නෝනි කියන ආශාව වගේ දෙයක්. ඒ වගේම මේ ගීතේ අර අන්තිමට ලස්සන ඉල්ලීමක් තියෙනවා. ඔබ කිව්වා වගේම හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න. මොකද ආදරේ අවසන් වුණත් මතකේ සම්පූර්ණයෙන් අවසන් කරන්න බෑ අපිට. ඒ හින්දා අපිට අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි අපේ අතීතයේ තිබිච්ච අර සුන්දර මතක වලින් පොඩි දෙයක් හරි ඉතුරු කරගන්න යම්කිසි සටහනක් සමරුවක් වගේ දෙයක්. සමහර විට ආදරේක අවසානයේ අපිට ඉල්ලන්න පුළුවන් ලොකුම දේත් ඒක තමයි. ඔයා මගේ ළඟ නොහිටියත් කමක් නැහැ. ඒත් මාව සම්පූර්ණයෙන්ම අමතක කරන්න එපා. ඒ හින්දා මේ ගීතය අර වෙන්වීමේ දුක ගැන විතරක් නෙවෙයි මම හිතන්නේ ඒ ආදරේ මතකත් එක්ක ජීවත් වෙන්න කැමති ආදරණීය නිහඬ ඉල්ලීමක් කියලා.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: සඳ දිය තහර සුරම්‍යමා පිටිය ලියන්නේ මේ ගීතය නන්දසේන කටුවාවල සංගීතවත් කළේ කරුණාරත් දේවගනේ ගීතය ගායනා කරන්නේ. ඔබ යන්නම යනවා නම් මට එන්න කියන්නට බැහැනේ ඉතින් කියලා තමයි කියන්නේ. ඉතින් සමහර ලාවට ඉතින් අර අපි කියන කොච්චර අපි මේ අතින් අල්ලගෙන තියාගන්න හැදුවත් හිතින් ඈතට ගියාට පස්සේ එහෙම අතින් අල්ලගෙන තියාගත්තට පස්සේ ඇති වැඩකුත් නැහැ කියලා කියනවා.
2: ඔව්, මේක මම හරිම ආසාවෙන් අහන ගීතයක්. මේ ගීතේ මට දැනෙන්නේ අර අවසන් වෙච්ච ප්‍රේමයක් ගැන නෙවෙයි, අවසන් කළ යුතුනත් හදවතින් අවසන් කරගන්න බැරි ප්‍රේමයක් ගැන කියන ගීතයක් වගේ. අපේ ජීවිතේට සමහර මිනිස්සු එන්නේ දිගටම රැඳිලා ඉන්න නෙවෙයි, සමහර විට අපේ ජීවිතවලට හරිම සුන්දර මතක ටිකක් එකතු කරලා ඒගොල්ලෝ අපෙන් ඈත් වෙනවා. ඒ වෙලාවට හිත කියනවා ඇත්තටම යන්න එපා කියලා. මොකද ඒ තරම් අපි ආදරයට කැමති. හැබැයි යථාර්ථය කියන්නේ අපිට ආදරය කරන කෙනෙක්වත් අර බලෙන් අල්ලලා තියාගන්න බෑ, ඉන්න කියලා නවත්ත ගන්න බෑ. ඉතින් ඒ හින්දා මේ ගීතේ සංවේදීකම තියෙන්නේ අර ඒ දෙගිඩියාව ඇතුලේ. නුඹ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ. ඉතින් ආදරේ තිබුණත් අර අයිති කර ගැනීම අතහැරින්න සිද්ධ වෙච්ච මොහොතක් මේ. එතකොට ඊළඟට කියනවා නුඹ එන්න එපා මගේ හිත තහන. යනවා නම් යන්න, හැබැයි ආයිත් එන්න එපා. මොකද ඒ තියෙන වේදනාව ඒක ඇතුලේ. එකපාරක් හදවත කැඩුනට පස්සේ ආයිත් කෙනෙකුට ඒ දොර විවෘත කරන්න අපි හරි බයයි. මොකද ආදරේ තාමත් තිබ්බත් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න අපිට සිද්ධ වෙනවා. අර විඳපු විරහව ආයිත් විඳින්න අපි ආස නැහැ. තේහින්ද සමහර ප්‍රේම කතා අවසන් වෙන්නේ ඇත්තටම ආදරේ නැති නිසා නෙවෙයි, ආදරේ තිබෙද්දිම මොනවා හරි හේතු නිසා එකිනෙකාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙන වෙලාවල් එනවා. ඒ හින්දා මේ ගීතේ මතක් කරන්නේ අර සමහර මිනිස්සු අපේ ජීවිතෙන් ඈතට ගියත් ඒගොල්ලෝ අපේ හදවතේ ලියලා ගිය කතාව සම්පූර්ණයෙන් මකලා දාන්න අපිට බැරි බව. ඒ වගේම ඒ ප්‍රේම කතාව අපිට අයිති නොවුණත් ඒ මතකය හැමදාම අපේ වෙලා ඉතිරි වෙලා තියෙනවා. අර සඳ අහසේ රැඳුනත් එහි එළිය පොළොවට හිමි වෙනවා වගේ. සමහර මිනිස්සු අපේ ජීවිතේ රැඳෙන්නේ නැහැ. ඔවුන් අපේ ජීවිතයට දුන්න ආලෝකය හැබැයි කවදාවත් අපෙන් සම්පූර්ණයෙන් ඈත් වෙන්නේ නැහැ. ඒ මතකය හැමදාම ලස්සන

0: සඳතියද හර වෙනවෙන්න අනුක්‍රහකදාකත් එලාපාතෙන NLP. සාඩම්බර ගමන් නියමකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභිය බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
0: සඳ තියතා

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම

0: වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුපුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොමදින් දේශයි
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ Golden Voice
8: අපි සොයන්නේ
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ Golden Voice
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ලකන හැංගෙන වෙලාව මතක කරන්න වෙලාව රාත්‍රී 8යි විනාඩි 31යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සන්තිතාරහරා මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරේ නැගෙන අප ඉන්නේ. අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ගරු සභාපතිතුමිය මොනරෝ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාර රත්නායක මහත්මිය සමග පරිතමර දේවයන් ඔමාරියා එක ගායනා කරන ගීතයක් මේ ජානක සිරිවර්ධන ලියන්නේ අරුණ ගුණවර්ධනගේ සංගීතයේ නෙලා ගන්න බැරි හඳාන සිහිනේ.
3: ඔව් මේක විශ්වවිද්‍යාල ප්‍රේමය ගැන කියන හරි සුන්දර ගීතයක්. අපි දන්නවා විශ්වවිද්‍යාල ආදරය ගැන කතා කරන විශ්වවිද්‍යාලය ගැන කතා කරනකොට ආදරය කියන්නේ එකත් ඒකත් එක්ක බැඳලා තියෙන දෙයක්.
4: මේ වයස් සීමාව ඒ කාලේ එක වෙන්නේ නැති නේද?
3: අනිවාර්යෙන් ඒ කාලේ යෞවනත්වයට පත් වෙන කාලේ ඒ කාලේ තමයි අපිට අනිත් අය ගැන හැඟීම් පැතිරෙන්න පටන් ගන්න කාලය. ඒ නිසා ආදරය විශ්වවිද්‍යාලය ඇතුළේ බැඳලා තියෙන දෙයක්. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තවත් විශේෂයි. අපි අර ගොඩක් සින්දු අහනවා හන්තාන මහවැලිගඟ සම්බන්ධ කරපු ගීත ගොඩක් ඇහෙනවා. හැබැයි මේ ගීතය වෙනස් විශේෂී ගීතයක්. මොකද විශ්වවිද්‍යාලය ඇතුළේ අපි සාමාන්‍යයෙන් දකින්නේ සිසු සිසුවියන් අතර ඇතිවන ආදර කතා. හැබැයි මේ කතාවේ කියන්නේ සිසුවියක් තමන්ගේ ඇදුරුතුමාට පෙම් කරන බව කියවෙන ගීතයක්. ඇත්තටම මෙහෙම කතා සැබෑ ජීවිතේත් අපි අහලා තියෙනවා. එතකොට මම අහලා තියෙනවා මේ ගීතය ලියවිලා තියෙන්නේ සත්‍ය සිදුවීමක් හරහා කියලා. දැන් මේ ශිෂ්‍යාව හැබැයි දන්නවා මේක නෙලා ගන්න බැරි හීනයක්, හන්තානේ වගේ හීනයක් කියලා. එතකොට අර ඇදුරුතුමත් කියන්නේ මොකද මාව අමතක කරලා අර සංසාරේ පතාගෙන ආව කෙනෙක් එක්ක ප්‍රේමය ඇති කරගන්න. මොකද ඔහුත් ඒකට සූදානම් නැහැ. සමහර විට මෙයා ශිෂ්‍යාවක් වීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ගුරු සිසු සම්බන්ධතාවය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අර වයස් ભેදේ වෙන්න පුළුවන්, සමාජයෙන් එන ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි අපිට ගීතේ වෙන තැනකදී දැනෙනවා මේකට වඩා හේතුවක් මේක ඇතුලේ තියෙනවා කියලා. මොකද මේ තරුණ ශිෂ්‍යාව සීනමවනවා කොහොම හරි ලස්සන ආදර කතාවක් ඇදුරුතුමා එක ගොඩනගන්න. හැබැයි ඔහු එක තැනකදී කියනවා ඔහුගේ විවාහය කඩාකප්පල් වෙලා ඔහු ඉන්නේ තාමත් ඒ දුකි. එතකොට තමන්ගේ හිත ඇතුලේ තව කෙනෙකුට තාම ඉඩක් නෑ කියන එක. ඒ වගේම එයා කැමතිත් නෑ තාම එතන කෙනෙකුට දෙන්න. ඒක තමයි මං හිතන්නේ ප්‍රධාන හේතුව මේ ගීතේ කියවෙන විදිහට. එතකොට ශිෂ්‍යාව කියනවා අමාවක අඳුරේ තියෙන හිතට පුරහඳ වඩිනකම් මම බලන් ඉන්නම්, මම ඉවසගෙන බලන් ඉන්නම්, දවසක ඔය ආදරේ ලැබේ.

නවනම් කියලා. එතකොට අවසානයේදී අදෘතුමා කියන්නේ එහෙනම් දවසක මගේ හිතෙත් මේ පස්සෝගිනි නිවිලා හඳ පායපු දවසක අපිට ලං වෙන්න පුළුවන් වෙයි. එතකන් ඔය අධ්‍යාපන කටයුතු කරගෙන හොඳින් ඉන්න කියලා. අර මේ වගේ විශ්වවිද්‍යාල ප්‍රේමයක් ගැන ලියවිච්ච වචන ලස්සන සහ හරිම සංගීතයේ ගායනය ඉතා ලස්සන ගීතයක් නිසා තමයි මම තෝරගන්නේ. මොකද මම මේකේ පදවලට වගේම තනුවටත් හරිම කැමති. ඒකයි මේ ගීතේ තෝරගන්න හේතුව.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்த திய தஹார
1: இதாம மே மாதகதி அபட அஹிமனு தவத்த යතිවරයාණන් වහන්සේ නමක පූජ්‍ය රම්පුන් සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තමයි මේ ගීතය ලියන්නේ විශාල දේත්‍ර ජයකොඩි චරිත ප්‍රදර්ශනී පිරිස මේ ගීතය ගායනා කරනවා බොහෝලාවට අපි සමස්තාර්ථයේම එකට කැටි කරලා ගත්තාම අපිත් නතර වෙන්නේ මේ වගේ තැනක තමයි කොයිතරම් සුන්දර වර්ණවත් ආකර්ෂණීය දේවල් ප්‍රේමණීය දේවල් ළඟ නතර වෙලා තිබත් යථාර්ථයෙන් අපි ඈතට යන්න කැමති නැහැ යථාර්ථය ඇතුලේ අපි ජීවත් වෙනවා අපේ අවට වටපිටාව වෙලාගෙන තියෙන දුෂ්කරතාවයන් බාධක කම්කටොළු පීඩාවන් දරිද්‍රතාවය අසමානත්වය අසාධාරණත්වය මේ වගේ කොයි තරම් පීඩාකාරී දේවල් තියෙනවද අපිට කතා කරන්න විග්‍රහ කරන්න. ඉතින් ඒ දේවල් ගැන ඇස්සරලා බලන එකත් හරි වටිනවා. මොකද අපි සමහරලවට බැලුවට අපිට පේන්නෙත් නැහැනේ. ඒ නිසා මේ අපි මොහොතක් අවට වටපිටාව විමසිල්ලෙන් බලන්නයි හදන්නේ මේ ප්‍රේම කතා නතර කරලා.
2: ඔව්. මොකද අපි ඇත්තටම අපේ ජීවිතය ඇතුලේ අපි හැම වෙලේම හිතන්නේ අපි ගැන අපේ අය ගැනනේ අපේම ලෝකයක් ඇතුලේ අපි ජීවත් වෙන්නේ අපේ ආදරේ අපේ පවුල අපේ දරුවෝ අපේ රැකියාව අපේ ප්‍රශ්න අපේ බලාපොරොත්තු මේවත් එක්ක තමයි අපේ දවස ගෙවෙන්නේ. හැබැයි අර ඔබ කිව්වා වගේ අපි චුට්ටක් නතර වෙලා පොඩ්ඩක් ඇහැ ඇරලා බැලුවොත් මේ වටපිටාව දිහා අපිට තේරෙනවා අපිට හරි සාමාන්‍ය දවසක් කියලා දැනෙන අද දවස තව කෙනෙකුට ජීවිතේ අමාරුම දවස වෙන්න පුළුවන්. අපිට කෑම වේලක් සාමාන්‍ය දෙයක් වුණාට තව කෙනෙකුට ඒක බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. අපිට ආරක්ෂිතව ජීවත් වෙන ගෙයක් හරි සාමාන්‍ය දෙයක් වුණාට තව කෙනෙකුට අදරෑ නිදාගන්න කොහෙද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ජීවිතය කියන්නේ අපිට ලැබිච්ච දේවල් භුක්ති විඳීම විතරක් නෙවෙයි මං හිතන්නේ. අපිට පුළුවන් නම් තව කෙනෙකුගේ ජීවිතේ පොඩ්ඩක් හරි පහසුවක් කරන්න යම් කිසි දෙයකින් දායක වෙන්න මං හිතන්නේ ඒක හරි වටිනවා. අපි හැමෝටම ලොකු දේවල් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් කෙනෙකුට අත දෙන්න, කෙනෙකුගේ කතාව අහගෙන ඉන්න, අසරණ කෙනෙකුට පුංචි උපකාරයක් කරන්න, වැටුණ කෙනෙකුට නැගිටින්න පොඩි හරි ශක්තියක් වෙන්න අපිට පුළුවන්. ඇත්තටම මං හිතන්නේ මනුෂ්‍යත්වය කියන්නේ තව කෙනෙකුගේ ජීවිතේ අපිට පුළුවන් විදිහට සහයෝගයක් වෙන එක. දැන් අපි දන්නවා අපේ වටේම ඉන්නවා හරිම අමාරුවෙන් ජීවිතය ගෙනියන අය. සමහර විට අපි මේ නාස්ති කරන දේවල් ඒගොල්ලන්ට ලොකු වටිනා දෙයක් වෙන්න පුළුවන්. මොකද අද අපි අතරේම ඇති නැති පරතරය හරියට තියෙනවා. හැබැයි නෑ කියලා අර සමහරු අත් බැඳගෙන පැත්තකට වෙලා දේවල් ලබා ගන්න බලාගෙන ඉන්න එකත් හරි කියලා නෙමෙයි මම කියන්නේ. සමහර විට එක එක හේතු නිසා බොහොම අසරණ වෙච්ච මිනිස්සු ගොඩාක් අපි වටේ ඉන්නවා. ඒ හින්දා මට හිතෙන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ තනිව ඉදිරියට යන්න නෙමෙයි, එකිනෙකාට අත දෙමින් ඉදිරියට යන්න. මොකද අපිට හරි වටින ජීවිත ලැබිලා තියෙනවා, ශක්තියක් තියෙන යම් කිසි දෙයක් කරන්න පුළුවන් අඩුපාඩු අඩු ජීවිත අපිට ලැබිලා තියෙනවා. ඉතින් අර අපිට හැම ඔගෙම ප්‍රශ්න විසඳන්න බැරි වෙයි. හැබැයි කෙනෙකුගේ ප්‍රශ්නයක් මැද එයා තනි වෙලා නෑ කියලා දැනෙන්න සලස්වන්න හරි අපිට පුළුවන් නම් ඒක හරි වටිනවා. සමහර විට අපේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ අපි කොච්චර දුර ගියාද කියන එකට වඩා අපි යන ගමනේදී කී දෙනෙකුට අපිට ශක්තියක් වෙන්න පුළුවන් වුණාද කියන එක කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ හින්දම තමයි අපි මේ ආදර කතා මේ ලෝකයෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා චුට්ටක් මේ වටපිටේ බලමු කියන්නේ. අපිට කහට හරි පිහිටක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඔරුවක් වෙන්න, පලසක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවනම් අද අපිට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් පුංචිම පුංචි දේ මොකද්ද? සමහර වෙලාවට මේ පුංචි දේ තව මිනිසෙකුගේ මුළු ජීවිතෙම වෙනස් කරන දේ

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மனவிய பிரேமிய சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர சமக ஆதரன ஒப்பு மஹாச்சாரிய துஷாரா ரத்நாயக மஹாத்மிய சமக அத அபி கதா கரானி திங் மே லங்காவே மே மே பரமாணுக பல சக்திய கன கதா கரனகொட ஏக மே විවිධාකාර සංකීර්ණ මාතෘකාවක් බවට පත් වෙලා තිරණේ. මේන් අපේ රටට ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? මේ දේවල් ගැන එහෙම නැත්නම් අපිට මේන් අපේ සංවර්ධන ඉලක්ක සපුර ගන්න අපිට ලබා ගන්න පුළුවන් පිටුබලය මොකක්ද වගේ කියලා ප්‍රශ්නයක් මම ඔබතුමෙකින් අහුවොත්.
2: පරමාණුක බලශක්තිය කිව්වම මේකේ අපි පැති දෙකක් තියෙනවා. අර එකක් විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන බලශක්තිය කියන ක්ෂේත්‍රය. ඒකට අපි තාම සූදානම් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් මේ විකිරණ හා මේ න්‍යෂ්ටි ඇතුළත තියෙන ශක්තිය එළියට එනකොට පිට වෙන විකිරණ මේ වගේ දේවල් වල විශේෂ භාවිතාවන් ගොඩක් දැනටම ලංකාව ඇතුලේ තියෙනවා. මොකද අපි ගන්න ඔය X-ray එකේ ඉඳන් හැම දෙයක්ම ඒහා සම්බන්ධයි. ඉතින් අපේ පරමාණුක බලශක්ති මණ්ඩලය හරහා සිද්ධ වෙන්නේ මේ සේවාවල්. ඇප්ලිකේෂන්ස් ගොඩක් තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් ඔය කැන්සර් වගේ දේවල් ගත්තොත් පිළිකා අඳුර ගන්න පාවිච්චි කරන්නේත් විකිරණ, පිළිකා වලට ට්‍රීට් කරන්න පාවිච්චි කරන්නේත් විකිරණ. අපේ ලංකාවේ ළඟදී සිද්ධ වෙච්ච ඉතා විශාල achievement එකක් ගැන මම කිව්වොත් අපිට පුළුවන් වුණා අර විකිරණ අඳුර ගන්න පාවිච්චි කරන විකිරණශීලී මූලද්‍රව්‍ය ලංකාවෙම හදන්න facility එකක් මෙහෙ හදන්න දැන් ඒක open කරලා තියෙන්නේ. මේ වෙනකන් ඉන්දියාවෙන් ගෙනාපු ඒ ඖෂධය දැන් ලංකාවේ රෝහල් වලට සපයන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට තාක්ෂණික සහාය දෙන්නත් අපේ ආයතනය හරහා. ඉතින් මේ වගේ විශාල කාර්යභාරයක් මේ හරහා තියෙනවා කතා කරනවා
1: කරන්න. දැන් මේ ඔය ඔක්කොම දේවලුත් හරි ලංකාවේ තියෙන මේ ඉඩට වැඩිය ලෝකේ ලොකු ඉඩක් සහ ඔබට ලොකු ඉල්ලුමක් තියෙනවනේ. එතකොට ඉතින් මම දන්න තරමින් ඔබතුම ජපානයේ සෑහෙන කාලයක් උසස් අධ්‍යාපන කටයුතු සහ ආශ්‍රිතව ජීවිතය ගත කළා. ඉතින් පිට රටක හොඳ විශාල වැටුපක් ලැබෙන රැකියාවකට යොමු වෙලා එහෙම නැත්නම් විශාල සමාජ තත්ත්වයකට හිමිකම් කියන්න පුළුවන් උසස් සමාජ තත්ත්වයකට හිමිකම් කියන්න පුළුවන් රටක හොඳ ජීවන තත්ත්වයක් ළඟා කරගන්න පුළුවන්කම තියෙද්දි මේ රටේ ඉන්න හේතුවත් මං හිතන්නේ සඳදී දහරාහගෙන ඉන්න ආදරණීයන්ට වැදගත් වේවි දැනගන්න එක.
2: මං හිතන්නේ ඒකත් කෙනාගෙන් එක්කෙනාට වෙනස් නෙනේ. මං දකින විදිහ කියන්නම්. තව කෙනෙක්ගේ කතාව වෙනස් වෙන්න පුළුවන්. අර ඔබ කිව්වා වගේ මම ජපානයේ අවුරුදු 12ක් විතර ජීවත් වුණා. ආචාර්ය උපාධියෙන් පස්සේ මම මෙහි සේවය කරා විශ්වවිද්‍යාලයේ, ටෝකියෝ විශ්වවිද්‍යාලයේ සහ තවත් පරිශන ආයතනවල. ඇත්තටම මට නතර වෙන්න ලොකුවට ඒගොල්ලන්ගේ ඉල්ලීම තිබුණා. ඒකට හේතු ගොඩක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ ඒ ක්ෂේත්‍රයේ කාන්තාවන්ට ඒගොල්ල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකත් බලපෑවා. අනිත් එක මම විදේශිකයෙක් වීම, ඉංග්‍රීසි භාෂාව, ජපන් භාෂාව වදී ඔක්කොම අර හසුරවන්න පුළුවන්කම ඒගොල්ලන්ට ලොකු ඇඩ්වාන්ටේජස් වුණා. හැබැයි මගේ තීරණේ වුණේ මම ලංකාවෙන් යනකොටම ආචාර්ය උපාධියට යනකොටම මම ගියේ ඉවර වෙච්ච ගමන් ලංකාවට එනවා කියලා. මොකද පුංචි කාලේ මගේ තිබ්බ ආසාව තමයි කවදාහරි මේ රටේ වැඩ කරන්න. ඉතින් අර අපි පිට රටක ජීවත් වෙනවා කියන්නේ අපිට සල්ලි හම්බ වෙනවා. හැබැයි මම හිතන්නේ සල්ලි කියන්නේ අපිට අර කන්න බොන්න ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් මිසක් ඒක අපි රැස් කරගත්තා කියලා අපිට එකෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් පිට මේ ලංකාවට ඇවිල්ලා මේ දැනෙන අපිට ආත්මාභිමානය මොකද මම දැන් ලොකු මගේ මං කාර්ය ගොඩක්ම නියලිලා ඉන්නවා. අර ඔබ කිව්වා වගේ මට මේ අවස්ථාව ලැබෙනවා පරමාණුක බලශක්ති මණ්ඩලය බාර ගන්න. ඒත් එක්ක මම ශුනිත්‍ය බලශක්ති අධිකාරියේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවා. ඊට අමතරව අපේ ඔය එනර්ජි කියන්නේ බලශක්තිය හා සම්බන්ධ විවිධ කමිටු වලට මාව නිර්දේශ කරලා තියෙනවා. ඒවත් එක්ක වැඩ කරනවා. එතකොට ඒ අත්දැකීම් මං හිතන්නේ ලෝකයක් වටිනවා මට නම්. මොකද ඒ රටක හිටියනම් මම හැමදාම එකම රස්සාව කරයි, මම හොඳට හම්බු කරයි, කාලා බීලා ඉඳී එච්චරයි. ඉතින් මේ ලංකාවට ඇවිල්ලා මේ මට ලැබිලා තියෙන දේවල් මට ඊට වඩා සල්ලි වලට වඩා ගොඩක් වටිනවා.
1: අපි යමු විල්පත්තුවට. චිත්‍රාල් සොමපාලමිගිතේ ගායන චින්තර ධර්මදාස ගීතය ලිව්ව සංගීතය සහ ගායනය චිත්‍රාල්.
2: ඔව්. අර විල්පත්තුව කියන නම ඇහුවම අපිට මතක් වෙන්නේ අපේ වනාන්තරයක්නේ ලංකාවේ තියෙන. හැබැයි මේ ගීතය මන් තෝරගන්නේ මට හිතෙන්නේ අර දැන් විල්පත්තුව කිව්වම මේක එක වනාන්තරයක නමක් විතරක් නෙමෙයි මේක මුළු පෘථිවියම නියෝජනය කරන සංකේතයක් කියලා. මොකද අපි ගස් කපනවා, වනාන්තර විනාශ කරනවා, සත්තුන්ගේ වාසස්ථාන නැති කරනවා, ගංගා මුහුදු ජල මූලාශ්‍ර දූෂණය කරනවා. එතකොට අපි බොහෝ වෙලාවට හිතන්නේ නැහැ ඒවා වෙන වෙනම සිද්ධ වෙන පරිසර ගැටලු කියලා තමයි අපි හිතන්නේ. හැබැයි ඇත්තටම ඒ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. වනාන්තරයක් විනාශ කළාම ගස් ටිකක් නැති වෙනවා විතරක් නෙවෙයි කාබන් අවශෝෂණය කරන ස්වභාවික පද්ධතිය අපි විනාශ කරන්නේ. ඒ සමග වායුගෝලයේ හරිතාගාර වායු වැඩි වෙනවා, දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම තවත් තීව්‍ර වෙනවා. අපි දන්නවා මේකට වනාන්තර විනාශය විතරක් නෙමෙයි බලපාන්නේ, ප්‍රධාන හේතුවක් තමයි අපි මේ බලශක්ති පාවිච්චි කරන විදිහ. ඒ නිසාම තමයි ලෝකෙම මේ වෙනුවට උත්සාහ කරන්නේ අර පරිසරයට හිතකාමී බලශක්තීන් වලට මාරු වෙන්න. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ. අපි ළඟදී අත්දැකීමේ දික්ටවහරහා අපි මොන තරම් විනාශයක් ලංකාව ඇතුලේ දැක්කද, ඊට පස්සේ ළඟදී නේපාලයේ සිද්ධ වෙච්ච විනාශය. එතකොට මේ වගේ අර හේතුන් නිසා මේ දැන් අපිට අනිත් එක තමයි හරිම අසාමාන්‍ය උණුසුම් කාල ගුණයක් අපි අත්විඳිනවා. දිගු නියඟ, අධික වර්ෂාපත්තිනේ, ඒක අපිට හිතාගන්න බැරි විදිහට වෙනස් කරනවා. සමහරට ලොකු උෂ්ණත්වයක් තියලා එක මොහොතින් වැස්සකට පරිවර්තනය වෙනවා. මේවා හරි විශාල කාලගුණික විපර්යාස. එතකොට ගම් වතුර, වනාන්තර ගිනි ගැනීම්, ලැව් ගිනි වගේ දේවල්, හිම කඳු අයිස් ආවරණ දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම. මොකද දැන් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා මේ විදිහට ගියොත් තව අවුරුදු කීපයක් යනකොට ලෝකේ අපි මේ පිළිගන්න විතා විශාල රටවල් ගොඩක් සිටීස් නගර කිහිපයක්ම මුහුදට යට වෙනවා කියලා ඉතාම ඈත කාලයේදී. ජෛව විවිධත්වය අහිමි වෙනවා. ඉතින් මේවා ඔක්කොම එකින් එක අර වෙන්විච්ච දේවල් නෙමෙයි, එකට බැඳිච්ච දේවල්. ඉතින් අපි සබඳතාවට කරන හානියේ ප්‍රතිඵල අන්තිමට අපේම ජීවිතයට තමයි ආපහු එන්නේ. අපි වනාන්තරය විනාශ කරනකොට අර අපි නැති කරන්නේ සත්තුන්ගේ නිවසක් විතරක් නෙමෙයි, ඇත්තටම අපි අපේම අනාගතය තමයි විනාශ කරගන්නේ. ඇත්ත අපිට වනාන්තර පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා. අපිට ඉඩමක් අවශ්‍ය වෙනවා, ගයක් අවශ්‍ය වෙනවා, සංවර්ධනය අවශ්‍ය වෙනවා. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ සංවර්ධනය සඳහා අපි කොච්චර සබඳතාව විනාශ කර යුතුද කියන එකනේ. අද ලෝකේ පුරාම සිද්ධ වෙන දේශගුණික විපර්යාස අපිට කියන දේ තමයි පෘථුවිය අපේ දේපලක් නෙවෙයි, අපි ඒකේ තාවකාලික බාරකරුවෝ කියන එක. අපිට කලින් පරම්පරාවකින් අපිට ලැබිච්ච මේ ලෝකය පරිස්සම් කරලා අපහු ඊළඟ පරම්පරාවට බාර දෙන එක අපේ යුතුකම. ඒ හින්දා විල්පත්තුවේ, ගිනිපත්තුවේ කියනකොට අපිට දැනෙන දෙයක් තමයි ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීම වලට, ඕස්ට්‍රේලියාවේ තියෙන ලැව් ගිනි වලට, ආක්ටික් ඇන්ටාක්ටික් අයිස් දියවීම, එතකොට අප්‍රිකාවේ නියඟ, ආසියාවේ අධික උණුසුම, මේ හැම දෙයක්ම මේ හා සම්බන්ධයි. විල්පත්තුවේ දැවෙන ගහක් අපිට අර බොහෝ දුරක වගේ පෙනුනට ඒකෙන් මතුවෙන ප්‍රශ්නය මුළු මනුෂ්‍ය වර්ගයාටම අදාළයි. එහින්ද පරිසරය රැක ගැනීම කියන්නේ පරිසරවේදීන්ගේ වැඩක් විතරක් නෙමෙයි, ඒක අපේ ජීවිතය රැක ගැනීම, අපේ දරුවන්ගේ අනාගතය රැක ගැනීම වගේම අපේම පෘථුවිය රැක ගැනීම. ඉතින් අන්තිමට මං හිතන්නේ අපිට ඉතිරි වෙන්නේ එකම ප්‍රශ්නයයි, අපිට මේ ලෝකයේ ලැබිච්ච විදිහටම එහෙමත් නැත්නම් ඊටත් වඩා හොඳින් අපෙන් පස්සේ එන පරම්පරාවට අපි මේක බාර දෙනවද කියන එක තමයි. එහෙම නැති වුණොත් ඒගොල්ලන්ට ජීවත් වෙන ලෝකයක් තමයි.

0: සෞන්ද රයාත්නක වියමන සඳ දියතහර
1: අද අවසන් ගීතයත් අචරණන්දම් මාලනියන්ගේ හඬින්ම අපිට අහන්නට පුළුවන්කම ලැබෙනවා. අපි සඳ දියතහර ආරම්භ කළෙත් නන්දම් මාලනියගේ හඬින්මයි, සඳ දියතහර නිමවට පත් කරන්නේත් එතුමියගේ හඬින්මයි. මහේශර සුනිල් ආරියරත්නයන්ගේ කීපද ආශර රෝහණ වීරසිංහන්ගේ සංගීතය අපිට අවශ්‍ය වෙනවා. හිතට එකගව වැඩ කරන මිනිස්සු රටක් වෙනුවෙන් හැම වෙලාවෙම අයුක්තියට අසාධාරණයට එරෙහි වෙලා කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙන නිවහල් චින්තනයක් සහිත මිනිස්සු. එතකොට තමයි අපේ රටේ ඉපදුණු අපිට ඒ රටට නයි නැතිව මිය යන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මේක කියන්නන් වාලේ ඔහේ කියන එකක්වත් ගීතයකින් ඇහෙන නිසා අහන දෙයක්වත් නොවී අපේ ජීවිතයේ පරමාදර්ශය බවට පත් කර ගන්නවා නම් එවන් ජීවිතයක් ඇතුලේ අපිට වගේම අපේ ලෝකේ මේ අපි වටා ජීවත් වෙන අපි දන්නා හඳුනන නොහඳුනන ඕනෑම කෙනෙකුගේ ජීවිතයට හොඳ බලපෑමක් කරන යහපත් මනුස්සෙක් විදිහට අපිට ජීවිතාන්තය දක්වාම ඉන්නට පුළුවන්කම ලැබේවි. මගේ දේශය මගේ ජාතිය
2: මේ ගීතය හැනකටත් හරි අභිමානයක් අපිට දැනෙන්නේ. මේ වචනයක් වචනයක් ගානේ. එතකොට මට දැනෙන විදිහට නම් මගේ දෙමාපියෝ සහ දරුවෝ ඇරුණම මට ලැබිලා තියෙන වටිනාම ත්‍යාග තමයි මේ රටේ ඉපදීම, මේ ජාතිය සහ මේ ආගම. ඉතින් මේ ගීතෙන් කියන්නේත් ඒකයි, තමන්ගේ දේශය, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම කියන්නේ තමන්ට ලැබුණ වටිනා ත්‍යාග. හැබැයි ඒ අභිමානයත් එක්කම අර තවත් වැදගත් දෙයක් ඔබ කිව්වා වගේම තියෙනවා, මගේ චින්තනයේ නිදහස්. ඒකත් ඒ විදිහටම තියෙන ඕනි දෙයක්. මොකද මේ ගීතෙන් කියන්නේ චණ්ඩමාරුතේ නොසෙල්වෙන චින්තනය නිවහල්. මොකද අපිට ඕන තරම් බලපෑම් ප්‍රශ්න එන්න පුළුවන්. බලය, මුදල්, සමාජ තත්ත්ව, තනතුරු විවේචන, මේ හැම දෙයක්ම මැද්දෙත් අර තමන් හරි කියලා විශ්වාස කරන දේ වෙනුවෙන් නොසැලී ඉන්න කෙනෙකුට පුළුවන් නම් මං හිතන්නේ ඒක හරි ශක්තියක්. එතකොට තවත් මේ ගීතය ඇතුලේ අහනවා, බියෙන් නිවට කමින් වෙන කෙනෙක්ගේ දෙපා ළඟ හිස නමාගෙන ජීවත් වෙනවා නම් එහෙම හිසක් අපිට මොකටද කියලා. මේක මට නම් හරි බලවත් පණිවිඩයක්. මොකද ජීවිතේ සමහර අවස්ථාවල අපිට හරි පහසුයි නිහඬව ඉන්න එක. හැබැයි බලවත් කෙනෙක් ඉදිරියේ කතා නොකර ඉන්න එක, තමන්ගේ අදහස් හංගගෙන ඉන්න එක, ඒක මට හිතෙන්නේ හරි නිවටකමක් කියලානේ. මේ ගීතෙන් කියනවා තමන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් කතා කරන්න. මේ ගීතේ මට දැනෙන්නේ දේශප්‍රේමය ගැන විතරක් කියන ගීතයක් නෙවෙයි, තමන්ගේ හෘද සාක්ෂියට අවංකව ජීවත් වීම ගැන කියන ගීතයක් විදිහට. කාන්තාවන්ගේ පැත්තෙන් පොඩ්ඩක් කතා කරොත් කාන්තාවන්ටත් ලොකු ශක්තියක් තියෙනවා. බලවත් කාන්තාවක් කියන්නේ මං හිතන්නේ තනතුරකින් ඉහළටම යන්න අවශ්‍ය නැහැ. හැබැයි තමන්ගේ හඬට වටිනාකමක් දෙන්න පුළුවන් නම්, අසාධාරණයක් ඉදිරියේ නිහඬ නොවී ඉන්නවා නම්, බලයට හෝ මුදලට තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදෙනවා නම් කාන්තාවක් හරි ශක්තිමත්. මොකද අපි දන්නවා ඉස්සරට වඩා කාන්තාවෝ අද නිවහල් කියලා මම හිතනවා, ශක්තිමත් කියලා මම හිතනවා. ඉස්සර කාලේ ගොඩක් තිබුණා, අපි ගොඩක් කාන්තාවෝ අර කසාද බැඳලා තමන්ගේ මහත්යතුලින් ජීවිතය හදාගන්න උත්සාහ කරපු විදිහක් තමයි අපි දැක්කේ. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා, කාන්තාව ස්වාධීන වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මං මේ වැඩසටහන අහන් ඉන්නවා නම් මේ තරුණ දුවරුන්ගෙනුත් ඉල්ලන්නේ තමන්ට තමන්ව ගෙනිය ගන්න පුළුවන් ශක්තියක් හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න. කවුරුවත් හරහා ජීවිතේ ගොඩනගා ගන්නවත්, කවුරුවත් මතවත් යැපෙන විදිහට ජීවිත හදා ගන්න එපා. මොකද අපිට අපිව ස්වාධීන වෙන්න ඕනි. එතකොට අපිට මේ ගීතේ කියනා වගේම හරි නිවහල් චින්තනයක් ඇති වෙනවා, ස්වාධීන මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා මට අන්තිමටම කියන්න තියෙන්නේ, මේ ජීවිතේ කොච්චර අමාරු වුණත් තමන්ගේ හිස නවාගෙන නෙමෙයි, තමන්ගේ හෘද සාක්ෂියට අවංකව ජීවත් වෙන්න කියලා.
1: අපි සමුගන්නවා වඩාත් අර්ථවත් පය දෙකක් අද සඳ දිය දහර තුළ ගත කරන්නට ලැබුණා කියලා විශ්වාසයෙන් ස්තුතිවන්ත වෙන ඔබතුමියට බෙහෙවින් අද සඳ දිය දහර මේ කතාබහට එක්වීම පිළිබඳව.
2: බොහොම ස්තුතියි මොනිකා. මම අවුරුදු දෙකකට කලින් මුලින්ම ඔබත් සමග මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් අද ආයෙත් එන්න ලැබිච්ච එකට ගොඩක් සතුටුයි. සහ ස්තුතියි මට ආරාධනා කරාට.
1: අපි අද කතා කළා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ගරු සභාපතිතුමිය, ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය තුෂාර රත්නායක මහත්මිය සමගින්. නැවත තවත් සොඳුරු සවකදී

0: සමානුග්‍රහය
1: එකොළහේ දන නිධාන ලොතරය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිධානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස්. Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳ දින තාර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වලවර ප්‍රදහය දවසදී ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත් ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න අපි සූදානම් වන්නේ. ඔබ හදවසදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත් මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දනඩි දහන හදහන ගොවිසත සහ NLB සුබ දවසකින් ලොතරැයි පත් ගන්න අතර අපි සූදානම් අදවසදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දෙනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ රාත්‍රියක්.
2: අයිබෝවන් නිරන්තර ඔබේ උත්සාහය තුළින් සතුට වාසනාව දෙගුණ තෙගුණ කරලා දෙන හොඳම අඩහොරාව වාසනාවේ සුබ අඩහොරාවේ NLB ජාතික ජයවරණී වාසනාවන්ත ලොතරැයි පත් 8ක් අදත් ඔබේ වාසනාව දෙගුණ තෙගුණ කරන්න සූදානම්. එවගේම 2026 වසරේ හතහන ලොතරැයියෙන් බිහි වූ එක් සුපිරි ත්‍යාගලාභියෙකු ඇතුළුව තවත් ප්‍රථම ත්‍යාගලාභීන් 38 දෙනෙකු සඳහා රුපියල් 6,65,00,000 අධික වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම සවේ අද දින ජාතික ලොතරැයි මණ්ඩලයේදී පැවැත්වුණා. ඒ විශේෂ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් මූල්‍ය KAC ප්‍රියදර්ශනී මෙනවිය, සහකාර සාමාන්‍යාධිකාරී මූල්‍ය JGA තිලක කුමාර මහතා සහභාගි වුණා. අද ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිශාන් ප්‍රියංකර මහතා. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී බුද්ධිකා දර්ශනී මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී KSK ගුණතුංග මහතා. එහෙනම් අපි ඔබට මුලින්ම වාසනාව NLB ජයන් තිල්ල කරන්න සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 564 වන දිනුම් මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු වාසනාවන්ත දිනුම් මැදීමට. NLB ජය දිනුම් මැදීම තුළින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සමඟ ජය අංක 4 දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Q, ජය අංක 4.57. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයියේ NLB ජය. මේ වසරට 1,05,000 ත්‍යාගලාභීන් 321 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 8,140 දෙනෙක් බිහි කළා. බලමු මේ NLP ජයෙන් ඔබ දිනාගත් වාසනාව. බොහොම ස්තුතියි. අදත් NLB ජය වාසනාවන්ත දිනුම් ලැබීම තුළින් රුපියල් 1,05,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් දෙදෙනෙක් සමත්ලා තියෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා HA ධර්මසේන, ඇලකන්ද, තුෂාර සංජීව, මහනුවර යන අලෙවි නියෝජිතවරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 35 දෙනෙක් අදත් සමත් වුණා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 78,317 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 70,71,800 මුදලක්. තවත් තෑගේ වැඩි වුණ නියත ධන යුගය හතහන 1,605 දිනුම් මැදීම් ආරම්භ කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. NLB හතහන දිනුම් මැදීම තුළින් අපි මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්ත ලග්නය. අද ජයග්‍රාහී ලග්නය මිතුන. දෙවන යන්ත්‍රයෙන් ඔබේ වාසනාව තහවුරු කර දෙන ජය අංකයි දැන් අපි තෝරා දෙන්නේ. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 5. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 42. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ජයග්‍රහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 17. අවසන් ජය අංකයයි ඔබේ වාසනාව වෙනුවෙන් දැන් තෝරා දෙන්නේ. සෙවන ජය අංකය අංක 16. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 11ක් වගේම 110 ප්‍රථම ත්‍යාගලාභීන් 167 දෙනෙක් බිහි කළා. බලමු හඳහනින් ඔබ දිනාගත් වාසනාව. බොහොම ස්තුතියි. අදත් NLB හදහන වාසනාවන්ත දිනුම් මැදීම තුළින් රුපියල් 1,10,000 හිමිකම් කියන්නේ තවත් වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා PVD තිලකරත්න, බතුල්ල අලෙවි නියෝජිතවරයා. ඒ අනුව අදත් වාසනාවන්තයන් 1,37,723 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 94,2,080 මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් හදහනින් අපි තිල්ල කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 34,58,309,760 මුදලක්. සත්‍යනම ජයනීත ගොවිසත 4538 වන වාසනාවන්ත දිනෙමැදීම දැන් අපි ආරම්භ කරන්න සූදානම්. එහෙනම් අතට අරගන්න ඔබ මිලදී ගත් ගොවිසත ලොතරැයිපත්. ගොවිසත දිනෙමැදීමෙන් අපි ඔබට මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන යන්ත්‍රයෙන් ජය අංක දැන් අපි තෝරා දෙනවා. ගොවිසතින් අද ඔබට තෝරා දෙන පළමු ජය අංකය අංක 10. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජය අංකය දැන් අපි තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 23. අංක 10 අංක 23. අංක දෙකක් තෝරගෙන අවසන් මේ තුන්වන ජය අංකය. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 50. මේ සියලු තෝරා ගැනීම එක්ක අවසන් ජය අංකය ගල්පා ගත්තොත් සුපිරිතයාගේට ඔබට ඉදිකම් කියන්න පුළුවන්. සිවන වාසනාවන්ත අංකය අංක 19. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් මෙවසරට සුපිරි ත්‍යාග 2ක්, ඒ වගේම 120 ප්‍රථම ත්‍යාග ලැබින් 72 දෙනෙක් වගේම 256 ත්‍යාග ලැබින් 962 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අපි ගොවිසතෙන් ඔබ දිනාගත් වාසනාව. අදත් NLP ගොවිසත වාසනාවන්ත දිනු මැදීම තුළින් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් සිව් දෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා චන්ද්‍රලාල් පනන්දු බැලිබන් හන්දිය, ධනංජය රත්නායක ගලහ, කාන්ති මන්ත්‍රී රත්න පූගොඩ, වත්තගේ පියදාස කටුපැද්ද යන අලෙවි නියෝජිතවරුන්. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 127,500 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 87,16,600 මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනිය වෙනුවෙන් ගොවිසතින් අපි තිළන කරනවා රුපියල් 8,09,97,644,776 මුදලක්. දවස සුබයි, සිහින දිනයි, ඔබ සුබ දවසක් ගන්න මොන තෑගි වැඩි උන ලොතරැයිගෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ රුපියල් 105 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්තන තෑගි අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි රැස්සක් මති නොකියන්නේ දිනපතාම දැන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට ජය පතමින් අපි සූදානම් ආරම්භ කරන්න NLP සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම 412. NLB සුබ දවසක් දිනුම් ඇදීමෙන් අපි ඔබට මුලින්ම තෝරා දෙන්නේ සුබ ලග්නය. අද වාසනාවන්ත සුබ ලග්නය මකර. දෙවන යන්ත්‍රයෙන් ඔබේ වාසනාව වෙනුවෙන් සුබ අංකයි දැන් අපි තෝරා ගන්නෙ. අද පළමු සුබ අංකය අංක 64. දෙවන සුබ අංකය අංක 13. අවසන් සුබ අංකය අංක 54. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි දැන් අපි තෝරා ගන්නෙ. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 9,682. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105 ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 301 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාග ලැබින් 1,586 දෙනෙක් බිහි කළා. බලපු අපි සුබ දවසක් දිනු මැදීම තුළින් ඔබ දිනාගත් වාසනාව. අදත් NLB සුබ දවසක් දිනුම් ඇදීම හරහා මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියකට හිමිකම් කියන්න ඔබ අතරින් වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා WAK සිරියාවති රත්මලාන, S කනකලිංගම් යාපන යන අලෙවි නියෝජිතවරුන්. ඒ වගේම රුපියල් 50,000 පැකින් දිනා ගන්න වාසනාවන්තයන් 7 දෙනෙකුත් සමත් වෙලා තියෙනවා. ප්‍රවර්තන ත්‍යාගංකේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 පැකින් දිනා ගන්න වාසනාවන්තයන් 37 දෙනෙක් සුපුරුදු විදිහටම අදත් සමත් වුණා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 111,470 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 1,22,840 මුදලක්. වාසි වැඩි වුණු, තෑකි වැඩි වුණු තවත් වාසනාවන්ත ලොතරැයිපත් 4ක් තුළින් මේ ළඟට ඔබට වාසනාව උදා කරන්න ජිතාරා සමගින් විදුර්ෂන් සූදානම්.
3: හීන තියෙන හැබෑ කරගන්න NLB අපි ඉන්නේ ඔබ ඒ හීන එකින් එක හැබෑ කරන්න. ඒ නිසාවෙන්මයි කෝටි 23ක කෝටි 47ක දැවැන්ත සුපිරි ත්‍යාග අපි ඔබට ලබා දුන්නේ. ඉතින් අද කෝටි 30ක් වාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. එතෙක්ම ඔබේ හිතේ තිබෙන සිහිනය සුපිරි මෝටර රථයක් නම් මේ උදා වෙන්නේ ඔබේ වාසනාවේ මොහොත වෙන්න පුළුවන්. NLB මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය ඔබට ලබා දෙන්න අදත් සූදානම්. වාසනාව වෙනුවෙන් ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රහී 2644 වන ජයග්‍රහී දින වරයට දැන් අපි සූදානම්. මෙගා වාසනාවක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S. දෙවන අංශයෙන් මේ අපි තෝරා ගන්නේ අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 22. මේ අපි තෝරා ගන්නේ අද දවසේ ඔබට වාසනාව රැගෙන එන ජය අංක 4. පළමු ජය අංකය අංක 40. දෙවන ජය අංකය අංක 62. තෙවන ජය අංකය අංක 7. අද දවසේ අවසන් ජය අංකය අංක 27. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මෙගා පෞරත්‍රයයෙන් මේ වර්ධදී අපි සුප්‍රී ත්‍යාගලාභින් 5 දිනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 65 දිනෙක් ඔබ අතරින් මේ වෙනකොටත් බීකට අවසන් බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද මෙගා පෞරත්‍රයෙන් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ කිතුලම්පිටිය NLB අලෙවි නියෝජිත AS චන්දන මහතා විසින්. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් සෙව් දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ප්‍රභාෂණී නාමල්දෙනිය වත්තේගම, HPDI උනම්බුව මාවනැල්ල, කල්යාණි ශ්‍රියලතා කන්තලේ, චින්තා අයෝජිනී හොරම්පැල්ල. ඒ අනුව අද රජපුරාම වාසනාවන්තයින් 126,747 දිනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,52,680 මුදලක් මෙගා පෞරත්‍රයෙන් මේ දැන් අපි බෙදා දෙන්න. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන, එතෙක්කම ඔබ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පෞරත්‍රයෙන් හෙට ඔබ වෙන මෙගා පව මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,39,67,638 පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක්, එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර රථයක්. කොටි 8 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ හිතේ තිබෙන හීන කීයක් නම් හැබැයි කරයිද? ඉතින් අද වාසනාව වෙනුවෙන් ජාතියේ මහදන සම්පත ධන නිධානය ජයග්‍රහී 2326 වන දිනුම් වාරයට දැන් අපි සූදානම්. නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ M. දෙවන අංශයෙන් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ වාසනාවන්තින් දී කරන ජය අංක 4. පළමු ජය අංකය අංක 74. දෙවන ජය අංකය අංක 67. තෙවන ජය අංකය අංක 43. අද දවසේ අවසන් ජය අංකය අංක 77. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානයේ ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් 3 දිනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 36 දිනෙක් මේ වෙනකොටත් බීකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. KWG රණසිංහ මැදගම, WMC සෙව්වන්දි වාදුල්ල. ඒ අනුව අද රජපුරාම වාසනාවන්තින් 93,238 දිනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 56,22,560 මුදලක් ධන නිධානයෙන් දැන් අපි බෙදා දුන්නා. 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු ධන නිධානයෙන් හෙටෝ බෙවන දැවැන්ත නිධානයේ වටිනාකම රුපියල් 8,18,83,496.70. දශක ගණනාවක් පුරාවට වාසනාවන්තින් වැඩි වැඩියෙන් බිහි කළ ලතරැයිලව රජ කිරුළ මහජන සම්පත අද අපි මේ ආරම්භ කරන්නේ ජයග්‍රහී 6,296 වන දිනුම් වාරය. රුපියල් කෝටි 2,01 සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා අද දිනුම් මැදීමට. මහජන සම්පත වාසනාවේ රචාවයි මේ අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ E. ජය අංක 3,7,3,8,8,5. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වර්ධදී අපි සුපිරි ත්‍යාගලාභින් 14 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභින් 267 දෙනෙක් මේ වෙනකොටත් බීකට අවසන්. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද මහජන සම්පතින් 125 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කළා. වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. තුෂාරා හේමමාලි හබරණ ඩෙන්සිල් ප්‍රැන්ක් හාවා එළිය එතෙක්කම ලක්ෂය බෙගින් දිනා ගන්නා වාසනාවන්තින් 24 දිනකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. වාසනාවන්ත රතරයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලවි නිශ්චිතින් විසින්. රූපසිරි ගලප්පත්ති හිඟුරක්ගොඩ මනුෂ්‍ය මංචනායක මාතලේ වේලුපිල්ලේ භාස්කරන් අක්කරේපත්තුව MM මුනිදාස කොට්ටාව WA ලක්ෂ්මන් වැලිවිට තමිලනන්දන දෙහිවල PKDN පනාපිටිය බියගම වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කළා. සුනිල් විජේරත්න මුරතලාව සනරත් බණ්ඩාර පේරාදෙණිය RMD රාජපක්ෂ කැප්පෙටිපොළ වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කළා. එතෙක්ම S කනකලිංගම් ජාපනය රේණුකා ප්‍රියදර්ශනි ඕපනායක HK ජේද සිල්වා කඩවල සැම්සන් මුනිතුංග ගම්පොළ AIK රාමනායක කොටහේන රසිකා දිල්රුක්ෂි බටුවත්ත IM ගුණතිලක කැස්බෑව ඉන්ද්‍රරත්න සිල්වා පිළියන්දල උපුල් කුමාර ජයනන්ද කොල්ලපිටිය DD සුනීතා නවගමුව එතෙක්ම මාතලේ දිස්ත්‍රික්කෙන් තවත් වාසනාවන්තින් දෙදෙනෙක් අද අපි බිහි කළා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 272410 දෙනෙක් අතරේ රුපියල් 2,47,221 මුදලක් මේ දැන් අපි බෙදා දෙන්න. ලොතරැල්ලව රජකිරුළ මහජන සම්පතින් හෙටෝබේ වන දැවන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,67,64,928. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 871 වෙනි අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ E ජයංක 3, 8, 8 සහ 5. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් තිදෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලවි නිශ්චිතින් විසින්. KUI ලක්මාලි බකමූණ, M ෆාරිස් කින්නියා, නීල් ජයසිංහ කෑගල්ල. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 49 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් අද රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,21,09,480 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණෙන් රට පුරාම වාසනාවන්තින් 973,862 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,77,160 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් මේ ආකාරයෙන් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

තම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

අයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

0: తజకసూత్ ప్రదేశనావ దేశ్యానన్ వహన్సే గంపుల మీతలావ కొహుమన రువన్పా మూల మహా విహారాధిపతి పూజ్యపాద గణే కుమరే శాంత స్వామిన్ వహన్సే.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ గిన్ యుతువ ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේ නම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ අනුභවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කර

මෝර පරිත්ත දේශනාව වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණී

පාවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

දෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරු

මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම, හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ ආව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

තේගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ